0: Money. උදේ 5:36 වෙලා වුණා දවසේ පළවෙනි තරගකරුවා ඉන්නවා අපිත් එක්ක එකතු වෙලා ඇවිලි පිටියෙන් දිනුජ. Good morning දිනුජ.
1: Good morning.
0: දිනුජ අපි තව චුට්ටක් සද්දෙන් කතා කරමුද? ලෑස්තිනේ තරඟ කරන්න.
2: දිනුජ උදේ වුණා ලෑස්ති වෙලා ඉන්නේ රුපියල් 5000ක් දිනා ගන්න නේද? හරි එහෙනම් අපි බලමු දිනුජ කොච්චර දුරට පාඩම් කරලා තියෙනවද කියලා. අපි ඔයාට තප්පර 5ක් දෙනවා දිනුජ හරි උත්තර දෙන්න. ඒ වගේම උත්තර දෙකක් අපි දෙනවා හොඳට කල්පනා කරලා කලබල වෙන්නේ නැතුව උත්තර දෙන්න. මේ තමයි ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: දිනුජ ඔන්න පළවෙනි ප්‍රශ්නය හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකකින්. කොණේශ්වරම් කෝවිල ලෝක පුරා හින්දි බැතිමතුන්ගේ අතිශය පූජනීය වගේම ඓතිහාසික ශිව දේවාලයක්. ඔන්න අපි අහන ප්‍රශ්නේ, කොණේශ්වරම් කෝවිල පිහිටා ඇත්තේ කුමන දිස්ත්‍රික්කයේද? 1. යාපනේ දිස්ත්‍රික්කේ, 2. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කේ.
2: දිනුජ චුට්ටක් සද්දට අපි උත්තරේ දෙමු, නැත්නම් ඔයා හරි උත්තරේ දුන්නොත් අපිට ඇහෙන්නේ නැති වෙනවනේ. හරි කොහොම හරි ඉතින් රුපියල් 250ක් කොන දිනා ගන්නවා පළවෙනි ප්‍රශ්නෙට. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: හරි දිනුජ දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකකින්. ලංකාවේ භූකම්පන මානයක් පිහිටා ඇත්තේ 1. කොළඹ, 2. පල්ලෙකැලේ.
2: තව ප්‍රශ්න දෙකක් තියෙනවා දිනුජ. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ දිනුජ සිංහල සබ්ජෙක්ට් එකෙන්. සදාචාර මේ වචනෙට ගැලපෙන විරුද්ධාර්ථ පදය මොකක්ද? 1. දුරාචාර, 2. විචාර.
2: ප්‍රශ්න තුනකට උත්තර දුන්නා. ඔන්න දැන් මේ වෙලාවේ රුපියල් 1000ක් පොකට් මනි අතේ තියෙනවා. දැන් තමයි මේ 1000 5000ක් කරගන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ඔයාට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්නට යමුද?
0: රයිට් දිනුජ, මේක තමයි ඔයාට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. මහා බාධක කුරල්පරය කිලෝමීටර් 2300ක් පුරා විහිදෙන ලෝකේ විශාලතම කුරල්පර පද්ධතිය අභ්‍යවකාශයේ නම් බැලුවොත් මේක හරිම ලස්සන ස්වභාවික නිර්මාණයක් විදිහට බලන්න පුළුවන්. අපි අහන්නේ මහා බාධක කුරල්පරය පිහිටා ඇත්තේ කුමන රටේ විරලට ඔබෙන්ද? 1. ඔස්ට්‍රේලියාවේ, 2. නවසීලන්තේ.
2: අද දවසේ අපේ පළවෙනි තරඟකාරයා දිනුජ විහංග. ඔන්න රුපියල් 5000ම පොකට් මනි දිනා ගන්න හොඳට කල්පනා කරලා හරියට උත්තර දුන්නා නේද දිනුජ?
0: හරි දිනුජ, දැන් ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලාද ඉන්නේ? යාළුවන්ටත් කියන්න ඕනේ නම් ඉස්කෝලේ ගිහිල්ලා අපිට මැසේජ් එකක් දාලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. ජය වේවා.
3: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0.714451 දැන්ම වට්ස්ඇප් කරන්න.
4: පොකට් මනි අනුග්‍රහය
3: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පැංචා ඉතුරුම් ගෙනුමක් අදම අරඹන්න. අමතන්න 13.19
5: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ප්‍රක්ටිකාව කියලා කියන්නේ හුඟක් දේවල් ඉගෙන ගන්න තියෙන තැන.
1: ඉගෙන ගන්න කියන්නේ මොකද? ඉස්කෝලේ තියෙනවද?
0: ඒ මොකරි ඉගෙන ගන්න ඉස්කෝලයක්ම තියෙන්න ඕනේ.
1: නෑ පන්තියක් තිබ්බත් උනේ ක්ලාස් එක.
0: ඉස්කෝලයක් හරි ටියුෂන් පාඩමක් හරි නැත්තම් ඉතින් බැලෝදයක් ඉගෙන ගනිල්ලක් නෑ. ඔය උඩ බලාගෙන ඔය ඇදි ඒවත්.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
3: අනුග්‍රහය.
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
5: සෙනසුරාදා උදේ 8ට.
6: අක්කට තාම කොල්ලෙක් නෑ නේබා.
7: කොල්ලෝ කී දෙනෙක් නම් අපේ අක්කගේ පස්සෙන් ආවද බා? වැඩක් උනේ නෑ. එකේ කුටුවක් බැරිුණා අපේ අක්කා වල්ලකට.
6: එහෙමකෝ ඒ?
7: උන් සේරම පයින් යාවි. එකේ කුටුවක් වාහනයක් නෑ.
6: ඈ?
8: ජින්තු පිටියේ මොවෙනෝ? ජින්තු පිටියේ මොවෙනෝ?
9: සල්ලි වැඩි යතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිංගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට. ලොකු සයිස් පොඩි ප්‍රයිස්.

0: Это Pocket Money.
1: දසන පහ විනාඩි 54යි වෙලාව. දැන් ඉන්නවා නුවර ඉඳන් කතා කරන්න මෙතුක. Good morning මෙතුක.
2: Good morning.
1: මෙතුක අපි තව චුට්ටක් සද්දෙන් කතා කරමුද?
2: හා.
1: හරි. මෙතුක ලෑස්ති නේද එහෙනම් රුපියල් 5000ම වින් කරන්න?
3: හරි මෙතුක. එහෙනම් අපි ප්‍රශ්න හතරට හරියට උත්තර දීලා රුපියල් 5000ම වින් කරමු. මං හිතන්නේ මෙතුකට ඉස්කෝලේ යන පරක්කු වෙලා තියෙන්නේ. හරි මෙතුක. එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
1: හරි මෙතකොන්න පළවෙනි ප්‍රශ්නය හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. අදහසක් නිවැරදිව ප්‍රකාශ කරන්න විරාම ලකුණු නිවැරදි තැන්වලට අනිවාර්යයෙන්ම අපි යොදන්න ඕනේ. මේවා ඉගෙන ගන්න ඕනේ අපි සිංහලවලදී. අපි අහන්නේ වහා මෙතනින් ඉවත් වෙනු මේ වාක්‍යයට ගැලපෙන විරාම ලකුණ මොකක්ද? 1. ප්‍රශ්නාර්ථ ලකුණ. 2. විශ්මයාදී ලකුණ.
3: මෙතුක පළවෙනි ප්‍රශ්නෙට ඔන්න හරි උත්තරේ දුන්නා. තව ටිකක් සද්දෙට උත්තර දෙමු. මේ තමයි ඔයාට ලැබෙන දෙවෙනි ප්‍රශ්නය.
1: මෙතුක දෙවෙනි ප්‍රශ්නය හම්බෙන්නේ සෞඛ්‍ය සබ්ජෙක්ට් එකෙන්. විවේකීව ඉන්න වෙලාවක තනියම හරි කණ්ඩායමක් විදියට හරි සතුටු වෙන්න විනෝද වෙන්න අඩු නීතිමාලාවක් යටතේ කරන ක්‍රීඩා අපි සුළු ක්‍රීඩා විදියට තමයි හඳුන්වන්නේ. අපි අහන්නේ මේ අතරින් සුළු ක්‍රීඩාවක් වන්නේ 1. නෙට්බෝල්. 2. කවුද රජා?
3: දෙවැනි ප්‍රශ්නටත් ඔන්න හරි උත්තරේ අපිට හම්බුණා දිනුකගෙන්. අපි එහෙනම් යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසය සබ්ජෙක්ට් එකෙන්. දුටු ගැමුණු එහෙම නැත්නම් ගාමිණී අබය ලංකාවේ ඉතිහාසයේ අග්‍රගණ්‍ය රජ කෙනෙක්. චෝල අධිරාජ්‍යයෙන් ලංකාව රැකගන්න දුටු ගැමුණු රජතුමාට පුළුවන්කම හම්බුණා. අපේ ප්‍රශ්නේ දුටුගැමුණු රජතුමා රජවීමට පෙර අනුරාධපුරය පාලනය කරපු රජතුමා කවුද? 1. කාවන්තිස්ස රජු. 2. එළාර රජු.
3: දුටුගැමුණු රජතුමා රජ වෙන්න කලින් අනුරාධපුරය පාලනය කරපු රජතුමා කවුද කියලා තමයි අපි ප්‍රශ්නය ඇහුවේ. හරි උත්තරේ වෙන්න ඕනි එළාර රජු. හරි කමක් නෑ, අතේ තියෙනවනේ රුපියල් 500. මේ 500 පස් ගුණයකින් වැඩි කරගන්න බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නට යමුද?
2: හා.
1: මේක තමයි ඔයාලට හම්බෙන අපේ බෝනස් ප්‍රශ්නේ, අපේ අවසාන ප්‍රශ්නේ. ඉසුරුමුණ විහාරයේ තියෙන ඉසුරුමුණ පෙම්යුවල ගල් කැටයම ක්‍රිස්තු වර්ෂ 5-600 වසරේට අයත් වෙන ඉතාමත් අග්‍රගණ්‍ය කලා නිර්මාණයක්. ඔන්න බෝනස් ප්‍රශ්නේ අහන්නේ ඒ ගැන. ඉසුරුමුණේ පෙම්යුවල කැටයම අයත් වන යුගය මොකක්ද? 1. මහනුවර යුගය. 2. අනුරාධපුර යුගය.
2: අනුරාධපුර යුගය.
3: මෙතුක දිනුසර ඔන්න ප්‍රශ්න හතරෙන් ප්‍රශ්න තුනකට හරියට උත්තර දීලා රුපියල් 2500ක් පොකට් මනී දිනා ගන්නවා.
1: මෙතුක ඉස්කෝලේ යන ලෑස්තිලා දෙන්නේ. අදටම පරක්කු වෙලා තියෙන්නේ. හරි එහෙනම් ඉස්කෝලේ ගියාම යාළුවන්ටත් කියන්න ඕන අපිට මැසේජ් එකක් දාලා අපිත් එකතු වෙන්න කියලා. ජය වේවා.
3: මෙතුක ඒ විදිහට පොකට් මනී දිනා ගද්දී ඔන්න ආයෙමත් සැරයක් අපි මතක් කරන්න ඕනි අපේ WhatsApp නම්බර් එක අපිට මැසේජ් එකක් එවන්න කියලා. 2714151 තමයි අපේ WhatsApp නම්බර් එක. නම ගම විස්තර ටික අපිට එවන්න. 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ මේ අවස්ථාව නංගිලා මලිලාට.
1: රයිට් මාෂි, ඔන්න සර්වෝදය ආයතනයේ සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ගැන අපිට තේරෙනවාද අලුත් පණිවිඩයක් කියන්න. සර්වෝදය ආයතනය ගැන හැමතිස්සෙම දරුවෝ ගැන, අපේ වැඩිහිටි ගැන, ජනතාව ගැන, කෙනෙක් මිනිස්සු ගැන බොහොම කරුණාවෙන් ආදරෙන් ඒගොල්ලන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න හැමතිස්සෙම අප කැප වෙන ආයතනයක් තමයි සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ආයතනය. ඔන්න අලුත් පණිවිඩයක් තියෙනවා. රේඩියෝ එක ළඟින් ඉන්නවනේ වැඩි කරලා අහගෙන ඉන්න ඕනේ මොකද්ද මේ අලුත් පණිවිඩය කියලා. දැන් දහදී මාංශයෙන් මේ හම්බ කරගෙන යන සල්ලි අහුව මොන රැකියාවක් කරත් මොන විදිහේ තියෙක යතුනත් මොන විදිහේ ජොබ් එකක් කරත් ඒ මුදල එකතු කරන එක හරි තැනක තැම්පත් කරලා මුදලක් එකතු කරනවා කියන එක මේ කාලේ වෙනකොට සෑහෙන වටිනවා. ඉතින් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න, ඔයාගේ මුදල් ආරක්ෂා කරගන්න, ඔයා මේ මුදල් එකතු කරන්න හරිම තැනක් හොයා ගන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඉහළ ප්‍රතිලාභ, ඒ වගේම විශ්වාසදායක සේවාවක් දෙන සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතුවක් ඔන්න යන්න පුළුවන්කම තියෙන ඔයාට සාර්තැම්පතුවකට ආයෝජනය කරොත් එහෙම යාට වාසි ගොඩක් ලෑස්ති කරලා තියෙනවා සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ආයතනේ. කියන්නේ මෙහෙමයි, දරුවෙක් අනාගතයෙන් වෙන්න පුළුවන් ඔයාගේ සිහින නිවස කවදරගයක් හදන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සැනසිලිමත් විශ්‍රාම දෙවියක් අපි කියන්නේ දරු ඔක්කොම හොඳ රස්සාවකට ගියාට පස්සේ එක සද බැඳට පස්සේ හොඳ විශ්‍රාම දෙවියක් ගත කරන්න උනත් මේ ස්ථාවර තැන්පතුවක් ඔයාට ඔන්න ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඝන කෝල් එකක් 13:19ට වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්. අපිත් මේ අලුත් පණිවිඩය ගැන වැඩිපුර විස්තර කියන්නම්. වෙලා මතක් කරන්නම්, දැන් වෙලා උදැස්සන 6යි.
4: වේලාව ඔබ වෙත ගෙනාවේ
5: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නෑන්ග්‍රෝ 4 HMO. නෑන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: Market Money. උදේ 6 විනාඩි 5යි. ඔන්න 6 පහ වුණා කියන්නේ අපි ඉන්නේ දෙවනි පැයේ. දැන් ඉන්න අපිත් එක්ක කතා කරන්න දුලීෂ. Good morning දුලීෂ.
1: Good morning.
0: දුලීෂ, ලෑස්ති නේද? රුපියල් 5000ක් තියෙනවා. ප්‍රශ්න හතරයි තියෙන්නේ. වින් කරමුද?
1: වින් කරමු.
2: අනිවාර්යම පුළුවන්. මේ තමයි දුලීෂට ලැබෙන පළවෙනි ප්‍රශ්නය. ඉතිහාසයේ විශේෂයෙන් තමයි අපි පළවෙනි ප්‍රශ්නය අරගෙන ඇවින්නේ.
0: හරි දුලීෂ, ඔන්න පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ මාෂි කිව්වා වගේම ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. 16-19 සියවස් වලදී පෘතුගීසි ලන්දේසි එවැගේම බ්‍රිතාන්‍ය යුරෝපා ජාතීන් යටතේ විරළබඩ තීරය, ලංකාවේ විරළබඩ තීරය යටත් වෙලා තිබුණා. අපි අහන්නේ ශ්‍රී ලංකාවේ මුහුතුබඩ ප්‍රදේශවල පළමුව බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූයේ 1. තෝමස් මිට්ලන්ඩ්, 2. ෆෙඩ්‍රික් නෝත්.
2: උත්තරේ නම් අපිට හරියට හම්බුණා. හැබැයි ටිකක් සද්දෙට අපි උත්තරේ දෙමු. හොඳද දුලීෂ? මේ තමයි ඔයාලට ලැබෙන දෙවැනි ප්‍රශ්නය.
0: දුලීෂ, දෙවැනි ප්‍රශ්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන් තමයි හම්බෙන්නේ. ස්කන්ධයක් සහිත අවකාශයේ යම් පරිමාවක් අත්පත් කරගන්න, ස්පර්ශ කරන්න පුළුවන් හෝ නොපෙනෙන ඕනෑම ද්‍රව්‍යයක් පදාර්ථයක් විදිහට ඉගෙන ගන්නවන අපි විද්‍යාවේදී ඉස්කෝලේදී පදාර්ථ ඉගෙන ගන්නකොට. අපි අහන්නේ ස්ථිර පරිමාවක් නැති පදාර්ථය මොකද්ද? 1. වායු, 2. ද්‍රව.
1: වායු.
2: දෙවෙනි ප්‍රශ්නෙටත් ඔන්න අපිට හරි උත්තරේ හම්බුණා ඔයාගෙන්. එහෙනම් අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: තුන්වෙනි ප්‍රශ්නේ දුලීෂ සිංහල සබ්ජෙක්ට් එකෙන් තමයි හම්බෙන්නේ. අල්ලපු අත්තත් නැහැ, පය ගහපු අත්තත් නැහැ. මේ සාම්ප්‍රදායික යෙදුම ඉඟිවැකියකි, 2. ප්‍රස්තාව පිරුළකි.
2: අල්ලපු අත්තත් නැහැ, පය ගහපු අත්තත් නැහැ කියලා අපි අහලා තිනවනේ. ඉතින් මේ සාම්ප්‍රදායික යෙදුම ප්‍රස්තාව පිරුළක්. හරි, කමක් නැහැ. ප්‍රශ්න දෙකකට උත්තර දීලා මේ වෙද්දි පොකට් මනි රුපියල් 500ක් අතේ තියෙනවා. දුලීෂාට පුළුවන් මේ 500 රුපියල් 2500ක් කරගන්න බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්නට යමුද?
1: යමු.
0: හරි දුලීෂුණ, බෝනස් ප්‍රශ්නේ අපේ අවසාන ප්‍රශ්නේ. සාමාන්‍ය දෙන්න ප්‍රශ්නයක් විදිහට තමයි මේක හම්බෙන්නේ. පරිසරය ආරක්ෂා කරගන්න වැදගත්කම ගැන, පරිසරයේ වැදගත්කම ගැන ජනතාව දැනුවත් කරන්න තියෙන විශේෂ දවසක් තමයි ලෝක පරිසර දිනය. අපි අහන්නේ ලෝක පරිසර දිනය කවදාද? 1. මැයි 5, 2. ජූනි 5.
1: ජූනි 5.
2: දුලීෂ් අතේ රුපියල් 500ක් තිබ්බ පොකට් මනි. දැන් ඔන්නේ රුපියල් 500 පස්ගුණකින් වැඩි වුණා අපේ බෝනස් ප්‍රශ්න නිසා. 2500ක් පොකට් මනි දිනා ගන්නවා දුලීෂ්.
0: හරි දුලීෂ්, කීයට ඩිස්කෝල යන්නේ?
1: 6:00.
0: 6:00ට. තව පොඩි වෙලාවයිනේ තියෙන්නේ. එහෙනම් යාළුවන්ටත් මතක් කරන්න ඕනේ සීත පොකට් මනි ගැන. ජය වේවා.
1: ජය වේවා.
3: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි, ගමයි, වසරයි 0714-1151-151 දැන්ම වට්ස්ඇප් කරන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය
3: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පැංචා ඉතුරුම් ගෙනුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
5: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
2: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
3: මේ දියසැලියේ නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
0: ට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
5: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
6: නළලේ ගහන්න ඕනේ හැම එකක් කියලා අපි පතමදියට හොරු කියලා.
2: උඩු රවුල තිබ්බට බෙඩ නැහැ තමයි කියන්නේ. මොකටද ගෑකවන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න එක දෙන්න බෑ.
7: sorry.com ඒ වටිඩක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
9: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
10: සිත් වැදගනි කල් පවති අවලක්ෂණ නොවි.
11: මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
12: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඔස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
13: Global University Partners. කතා කරන්න 0718492492 0718132777.

0: නිත්වැඩියතේ නැත්නම් පොඩිම ටීව එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නේ? සිගයකින් අඟල් 40 ටීව එකක් සුවිශේෂී මිලකට. ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
1: එන්න එන්න මේ පැත්තේ ලංසු තියන්න.
2: රුපියල් 150,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්නේසිය.
1: ගන්න ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න.
3: Powered by Bid to Win.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: Money. දසන හය විනාඩි 22යි වෙලාව. අද දවසේ අවසාන තරඟකරුවා තමයි දැන් ඉන්නේ. Good morning. කවුද මේ? Good morning. අපි චුට්ටක් සද්දෙන් කතා කරමු. නම කියන්න බලන්න. දහම්සා. හරි. දහම්සා ලෑස්ති නේද රුපියල් 5000ම වින් කරන්න?
1: හරි දහම්ස අපි සද්දෙට කතා කරමු. අපි ඔයාලට ප්‍රශ්න හතරයි දෙන්නේ. තප්පර පහක් දෙනවා ඔයාලට. හොඳට කල්පනා කරන්න පුළුවන් මේ තප්පර පහ ඇතුලේ. ඒ වගේම උත්තර දෙකක් දෙනවා. මේ තමයි ඔයාලට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: දහම්ස ඔන්න පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. සිංහල රාජධානිය බ්‍රිතාන්‍ය කිරීටයට පවරලා දුන්න දේශපාලන ලීවිල තමයි උඩරට ගිවිසුම. 1815 මාර්තු 2 මහනුවර මගුල්මදුවිරි තමයි මේ උඩරට ගිවිසුම අත්සන් කරන්නේ. අපි අහන්නේ උඩරට ගිවිසුම අත්සන් කිරීමට පෙර ඉංග්‍රීසි කොඩිය එසවීමට විරුද්ධව කටයුතු කළ භික්ෂුන් වහන්සේ කවුද? 1. වාරේපොළ ශ්‍රී සුමංගල හිමි. 2. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි.
1: දහම් සහරි උත්තරේ දුන්නා. රුපියල් 250ක් උත් ඔන්න දිනා ගන්නවා. අපි එහෙනම් යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. පොතපත නිතරම ඇසුරු කරන ඔහු ඇවිදින පොත් බුල්ලෙක් යයි මගේ මිතුරිය කීවාය. ඇවිදින පොත් බුල්ලෙක් යන පදයට ගැලපෙන අර්ථය මොකද්ද? 1. අහංකාර තැනැක්තෙක්. 2. ශිල්ප ශාස්ත්‍රයේ මනවින් දත්තයෙක්.
1: දහම්සට ඔන්න ප්‍රශ්න දෙකකට උත්තර දෙන්න පුළුවන් වුණා. ඒ වගේම තව ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි යමු එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙට.
0: දහම්ස ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ භූගෝලයේ සබ්ජෙක්ට් එකෙන්. දක්ෂිණ ධ්‍රුවයට ආසන්නයේ ඇති රටවල් වල ජීවත් වන මිනිසුන්ට අවුරුද්ද පුරාම දකින්න ලැබෙන තරු රටාව මොකක්ද? 1. කුඩා වලසා. 2. ඔරායන්.
1: ඒ ප්‍රශ්නටත් උත්තරේ හරියටම දුන්නා. දැන් ඉතින් රුපියල් 1000ක් පොකට් මනී තියෙනවා. මේ 1000 5000ක් කරගන්න එක දැන් ඔයාලට කරන්න තියෙන ලොකුම වැඩේ. එහෙනම් අපි අමුද බෝනස් ප්‍රශ්නට.
0: හරි, මේක තමයි ඔන්න හම්බෙන අවසාන ප්‍රශ්නේ, අපේ බෝනස් ප්‍රශ්නේ. ලෝකයේ උසම කඳු මුදුන තමයි එවරස්ට් කඳු මුදුන. අපි හැමෝම දන්නවනේ. ප්‍රශ්නේ, එවරස්ට් කඳු පිහිටලා ඇත්තේ ඉන්දියාවේ. 1. මේ ප්‍රකාශය වැරදි. 2. මේ ප්‍රකාශය හරි.
1: එවරස්ට් කඳ පිහිටලා තියෙන්නේ නේපාලේ. එතකොට මේ ප්‍රකාශය වැරදි කියලා තමයි උත්තරේ එන්න ඕන. දහම්සගේ අතේ තිබ රුපියල් 1000ක් බෝනස් ප්‍රශ්නට උත්තර දෙන්න බැරි වුණ නිසා 1500ක් වෙනකන් අඩු වුණා. හැබැයි හොඳ උත්සාහයක් ගත්ත දහම්සා. අපි ආයෙමත් දවසක සම්බන්ධ වෙලා රුපියල් 5000ම වින් කරමු. ජය වේවා.
2: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0.714 151 151ට දැන්ම වට්සප් කරන්න.
3: අනුග්‍රහය
2: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පැංචා ඉතුරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
4: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
0: දසන හය විනාඩි 26 වෙලාව. දැන් මාෂි, අපි මම මතක් කරා ඉස්සෙල්ලා මේ සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතුව ගැන. ඔයාගේ මුදල, ඔයාගේ අතේ තියෙන මුදල අනාගතයේ වෙනුවෙන් ඉතුරු කරනවා නම් ස්ථාවර තැන්පතුවකට යනවා නම් හොඳම තැන තමයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ආයතනයේ ස්ථාවර තැන්පතු ආයෝජන ක්‍රමය. මොකද ආයෝජනය කරන එක මේ ස්ථාවර තැන්පතුවේ කවදාවත් කල්පනා කරගෙන ඉන්න දෙයක් නැහැ. කියන්නේ ස්ථාවර තැන්පතුවක් දැමම සමහර වෙලාවට වැඩිහිටියෝ වෙනකොට බයයි. සල්ලි ටික තියේ විදිහ මගේ දරුවා ලොකු වෙනකොට මේ සල්ලි ටික ගන්න පුළුවන් වේවිද? නැත්නම් දරුවටකයක් හදලා දෙන්න, එහෙම නැත්නම් මට මේ ගෙදර ටිකක් අලුතෙන් හදාගන්න තව ටික කාලෙකින් මේ ස්ථාවර තැන්පතු ගන්න පුළුවන් වේද? මොකක් හරි ප්‍රශ්නයක් වේද? එහෙම කල්පනා කරන්න දෙයක් නැහැ. ඔයාගේ අතේ තියෙන මුදලවා ස්ථාවර තැන්පතුක ගිණුමක ස්ථාවර ගිණුමක දාන්න හිතාගෙන ඉන්නවා නම්, ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න හිතාගෙන ඉන්නවා නම්, හොඳම තැන තමයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් අරගෙන මේ ක්‍රමය ඔයාගේ හීන නිවසේ වගේම විශ්‍රාම දිවියක්, විශේෂයෙන් වැඩිහිටියෙකුට වන්න දෙන්නේ විශ්‍රාම දිවියක් කියන්නේ මේ ඕනම දෙයකට ඔන්න හොඳම ක්‍රමේ තමයි ස්ථාවර තැන්පතු තමයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ගන්න කෝල් එකක් 13:19 වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්. අපි තැස්ති වැඩිපුර විස්තර කියන්නේ.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: IMF සමාලෝචනය අද සිට. සංචාරක පැමිණීම මිලියනයක්ම වයි. මෙනින්ජයිටිස් ප්‍රදේශ කිහිපයක ව්‍යාප්තවීමේ අවධානමක්. මාස හතරකින් ඉන්ධන මිල පහත යනු ඇතැයි පුරෝකථන. ඉරානෙන් ඇමරිකාවට චෝදනා.
0: දේශීය සියත. Local news on theater.
1: විස්තීර්ණ ණය පහසුකම යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචනය අද සලකා බැලීමට නියමිතයි. එයටතේ ඇමරිකානු ඩොලර් මිලියන 700ක් මෙරටට ලැබෙනු ඇති. මෙවන විට ඇමරිකානු ඩොලරයක විකුණුම් වටිනාකම රුපියල් 328.69ක් ලෙස වාර්තා වුණා. එහි ගෙනුම් අනුපාතය සටහන් වන්නේ රුපියල් 318.32ක් ලෙසයි. එක්දින ප්‍රතිපත්ති පොලි අනුපාතය 8.75ක් දක්වා පදනම් අංක 100කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කළා. පොලි අනුපාත ඉහළ නැංවීමෙන් වෙළඳපොළ පොලි අනුපාතද ඉහළ යන බවයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කළේ.
2: ප්‍රතිපත්ති පොලි අනුපාතය වැඩි කිරීම බලාපොරොත්තුම වෙළඳපොළ පොලි අනුපාතය තේ විදිහට වැඩි වෙන්න ඕනේ. අවශ්‍ය ප්‍රමාණයට වැඩි යන ලබා ගැනීම අඩු කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. තියෙන එක එක්කෙනාගේ කොන්ත්‍රාත්ක අනුව ණය ගන්නකොට ෆික්ස් රේට් එකක් ගත්තද වේරියබල් රේට් එකක් ගත්තද කියන ඒ අනුව වේරියබල් රේට් එකක් ගත්තා නම් පොලි වැඩි වෙනකොට ණය පොලි වැඩි වෙනවා. ඒක ෆික්ස් රේට් එකක් ගත්තාම ඒකට වැඩි වෙන්නේ නැහැ. කිසිම ආකාරයක හැකිලීමක් බලාපොරොත්තු නැහැ මේක. ආර්ථිකය 4%කින් වර්ධිනුනා කියන්නේ ආර්ථිකය වර්ධන වෙනවා.
1: ඇංගලම් අපනයනයේ සිදු ඇති පහත යාම යථාතත්වයට පත්කර ගැනීම පිළිබඳ සාකච්ඡා සිදු කරන බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. එහි සභාපති මංගල විජයසිංහ පවසුවේ කර්මාන්තකරුවන්ට අවශ්‍ය සහාය පිළිබඳ සාකච්ඡා කරන බවයි. මාර්තු සහ අප්‍රේල් මාසවලදී ඇංගලම් සහ තේ අපනයන ආදායම 7%කින් පහත ගියා. මැද පෙරදිග යුදමය වාතාවරණය එම තත්ත්වයට හේතුවක්. එහි බලපෑම තවතුරටත් පවතින බවයි අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ සඳහන් කළේ.
3: තාමත් අපිට බලපෑම තියෙනවා. අපේ අපනයනකරුවන් වෙනත් මාර්ග ඔස්සේ තමයි දැන්ට අපනයන කටයුතු කරමින් ඉන්නේ. පියරයක් දරමි. තේ ආශ්‍රිත නිෂ්පාදනවල අපනයනයේදී ඒ තියෙන සුළු පහත වැඩිම අපිට ඉදිරි කාලයේදී විශේෂයෙන්ම මැයි හා ජූනි මාසවලදී අපිට ඉලක්කය සපුර ගන්න පුළුවන් ඒ බලාපොරොත්තු වෙනවා. දැන්ට අපේ කර්මාන්තය ආශ්‍රිතව යම් කිසි පසුබෑමක් අපිට අප්‍රේ මාසේ වෙනකොට දකින්න පුළුවන් තියෙන අපි නිතර සාකච්ඡා කරමින් ඉන්න අදාළ පාර්ශ්වකරුවන් එක්ක ඔවුන්ට මොන මට්ටමින් සහයෝගයක් අවශ්‍යද.
1: ඉදිරියේදී තවත් ව්‍යවසායකින් පිරිසක් පීඩාවට පත්වනු ඇති බවයි ශ්‍රී ලංකාවේ එක්සත් ව්‍යවසායකින්ගේ සංසදයේ සභාපති ටානියා අබේසුන්දර පැවසුවේ.
4: අලුත් ව්‍යාපාරයක් පටන් අරගෙන ණයක් ගන්න ඕනම කෙනෙකුට පුළුවන්. මොකද ඒගොල්ලන් ක්‍රිබ් එකෙත් නැහැ, MPL ගිහිල්ලත් නැහැ. ඕනම වෙලාවක පුළුවන්. නමුත් මෙතෙක්කල් ඔබතුමාලාට ඡන්දය දීලා, ඔබතුමාලාව පත් කරලා, ඔබතුමාලාගෙන් බලාපොරොත්තු ඇති කරගෙන මේ රටේ ටැක්ස් ගෙවලා, මේ රටේ හැම ප්‍රතිපත්තියකටම හැම ප්‍රශ්නයකදීම මූණ දීලා රට ගොඩ ගන්න ප්‍රතිපදාවේ හිටිය ව්‍යාපාරිකයන් වේ විවසායකත්වයට කිසිම ඒකෙන් සහනයක් වෙලා නැහැ. තවත් MPL ගොඩට තව කොටසක් එකතු වෙනවායි කියන එක හොඳට මතක තියාගන්න.
1: මෙතර වසරේ ගත වූ කාලය තුල මෙරටට පැමිණි සංචාරකයන් ගණන මිලියනය ඉක්මවා තිබෙනවා. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ලබන සැප්තැම්බර් මාසයේදී පහත යනු ඇතැයි අපේක්ෂා කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර සඳහන් කළේ ඒ පිළිබඳ පුරෝකථන ඉදිරිපත්ව ඇති බවයි.
5: බොහෝ වෙලාවට අපි හිතන්නේ 8 මාසෙ හෝ 9 මාසෙ වෙද්දී බොහෝ වෙලාවට ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවීමේ සම්භාවිතාවක් තියෙයි කියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඒක බොහෝ වෙලාවට අපි පාලනේ තොරව තියෙන එකක්. ඒක බොහෝ වෙලාවට ප්‍රෙඩිකෂන් එකක් විතරයි. ඒ ප්‍රෙඩිකෂන් එකත් අපි විසින් කරන එකක් නෙවෙයි. ලෝක තත්ත්වයන් අධ්‍යයනය කරලා නොයෙකුත් ඒ ආයතන විසින් කරපු එකක්. නමුත් ඒක පිළිබඳ අපිට 100%ක්ම වගකීමක් ගන්න ඕ ඒ පිළිබඳ 100%ක් ඩිලයි වෙන්න බෑ. නමුත් බොහෝ වෙලාවට සැප්තැම්බර් විතර වෙද්දී මේ මිල තවත් පල්ලෙහාට
1: ජූලි මාසයේ දක්වා අවශ්‍ය ඉන්ධන සංචිත පවතින බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ. ඉන්ධන මිල සංශෝධනයක් සම්බන්ධයෙන් මේ දක්වා සාකච්ඡා පවත්වා නොමැති බවද කළමනාකරණ අධ්‍යක්ෂවරයා සඳහන් කළා. මේ අතර ප්‍රමිතියෙන් තොර ගල්ලංගුරු තොගයක් ආනයනය කර ගොඩබෑමට සූදානම් වන බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසනවා. එහි සම කැඳවුම්කරු නීතිඥ අතුලත සිල්වා සඳහන් කළේ එහි ප්‍රමිතියේ පවතින ගැටලු වාර්තා මගින්ද පෙන්වා දී ඇති බවයි.
6: මේ අවස්ථාවේදී අපි නිශ්චිත වශයෙන් සංඛ්‍යාලේඛනත් එක්කලා කිව්වොත් MV ජොස්කෝ යොන්ෂු කියන නැව. මේ නැවේ ප්‍රමිතිය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතු අලු ප්‍රතිශතයක් තියෙන ගල්ලඟුරු තමයි ගෙනල්ලා තියෙන්නේ. අපිට විශ්වාසදායක ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබෙනවා දැන් කටයුතු කරමින් යන්නේ ඒ නැවේ ගල්ලඟුරු ටිකත් බාණ්ඩයි කටයුතු කරගෙන යන්නේ.
1: වෙළඳපොළ තුල පොහොර හිඟයක් පවතින බව ජාතික ගොවි ව්‍යාපාරය පවසනවා. එහි ජාතික සංවිධායක කරුණාතිලක හේරත් පැවසුවේ පොහොර මිලද ඉහළ ගොස් ඇති බවයි.
7: ගොවීන් වගා කරන ගොවීන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි පොහොර ටික නැතිකම, පොහොර මිල වැඩිකම. මේ ප්‍රශ්නේ තියෙනවා. මොකද මේකෙදි ආණ්ඩුවේ හැසිරීම. අපි දැක්කා පොළොන්නරුවේ රාජ්‍ය නායකයා TV සරත්. එයා ජනහමුවකට ඇවිල්ලා කියනවා අපි ඉස්සරහට ඩෝන යානාවලින් පොහොර ඉසින්න, විතර වී ඉසින්න, කෘමිනාශක විසින ක්‍රම හදාගෙන යනවා. ඒ ජනහමුවේ හිටපු ওই මහත්තයෙක් කියනවා අපිට ඔය කතා වැඩක් නැහැ. අපිට මේ කන්නේ වගා කරගන්න පොහොර නැහැ. පොහොර මිටියේ මිල රුපියල් 17,000යි. ගන්න නැහැ. පොහොර ටික නැහැ.
1: පොහොර සම්බන්ධ තත්ත්වය මෙතෙක් එළවලු මිලට බලපා නොමැති බව හෙක්ට කොබ්බෑ කඩුව කෘෂි පරීක්ෂණ මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධාන විධායක නිලධාරී AL සන්දික සඳහන් කළේ පොහොර හිඟයක්ද වෙළඳපොළෙහි පවතින බවයි.
8: පෝරෝල බලපෑම එළවලු වලට ලොකුවට සාම බලපාන්නේ නැහැ. ඉතින් දන්නේ වෙළඳපොළේ පෝරෝල මිල යම් කිසි මට්ටමකට දැන් ඉහළට ගිහින් තියෙනවා. අර මූලික පෝර ටික දැන් වෙළඳපොළේ හිඟයි මොකද යල සඳහා ඒව භාවිත කරා. කොහොම වුණත් පෝරෝල බලපෑම ශනිකවම එළවලු වලට මිලට එන්නේ නැහැ. එළවලු වල මිල තීරණය වෙන්නේ ඉල්ලුම සැපයුම මත තමයි. ඉතින් සැපයුම අඩු වීම හරහා තමයි මේ වෙළඳපොළේ මේ එළවලු මිල ඉහළ යෑම එන්නේ. ඒක ඉදිරියට තමයි බලපාන්නේ. මොකද සැපයුමට අවශ්‍ය වෙන ප්‍රමාණය නිෂ්පාදනය වුණොත් අස්වැන්න අඩු වුණොත් තමයි එහෙම වෙන්නේ.
1: දේශපාලන පක්ෂයක ලේකම්වරයෙකුට ඡන්ද කල්දැමිය නොහැකි බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී SM මරික්කාර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
9: අධ්‍යාත්මික නායකයා ඩයිසියා කියන ඡන්ද නෑල ඩිට්ටෝයකට කියාලු. හරිද? ඔය කලින් මේ පළාත් පාලන ඡන්ද කල් දාන්නේ අපේ වික්‍රමසිංහ මැතිතුමා කිව්වෙත් ඔය කියන්නේ. හරිද? ඉතින් ඩයිසියා කියන්නේ කවුද? ප්‍රාදේශ සභාව මන්ත්‍රී කෙනෙක්වත් නෑ. එයා නිකන් මැතිවරණ කොමසාරිස් වගේ. එයා නිකන් මහා බණ්ඩාර ලේකම් වගේ. ඡන්ද නෑලු. පක්ෂලේක රටේ ලේකම් නෙමෙයිනේ.
1: ජාත්‍යන්තර මූල අරමුදල සමග ඉදිරියේදී සිදු කරන වැඩපිළිවෙල පිළිබඳ අනාවරණ කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක සඳහන් කළේ.
10: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනිවාර්යයෙන්ම අපි කියන එක දෙන්න ඕනේ. මොකද මෙතෙක් දුර ජනතාව පිටතර තල්ලු කළා. මේ විදුලි බිල වැඩි කළා තියෙනවා, තෙල් මිල වැඩි කළා තියෙනවා, රුපියල් අව ප්‍රමාණය කළා තියෙනවා. ඊට පස්සේ පොලිය අනුපාතය වැඩි කළා තියෙනවා. මේ ඔක්කොම කරේ මිලියන් 700 ලබා ගන්න. ඉතින් මිලියන් 700 ලබාගෙන ඊට පස්සේ කරන වැඩපිළිවෙල මොකද්ද කියලාත් කියන්න. මොකද මේ ඔක්කොම ජනතාවට බර දාලා ඊට පස්සේ කරන වැඩපිළිවෙල මොකද්ද කියන එකත් අනිවාර්යයෙන්ම ඔප්පු කරලා පෙන්නන්න ඕනේ.
1: ආර්ථිකය පාලනය ආණ්ඩුවෙන් ගිලිහි ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මතුබණ්ඩාර සඳහන් කළා.
11: ඩොලර එක අපිටත් ඕන අඩු කරන්න. එහෙනම් ඩොලර එක වැඩි උනේ කොහොමද? ආණ්ඩුවට ඒක නවත්ත ගන්න තිබ්බනේ. අපි බලනවා ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේ පාලනයෙන් ආර්ථිකය ගිලිහිලා තියෙනවා. ආණ්ඩුවට ඒක පාලනය කරන්න බෑ. එක පැත්තකින් ටිල්වින් සිල්ලා පාලනය කරනවා, අනිත් පැත්තෙන් අනුර කුමාර පාලනය කරනවා, එහෙම නේද? අනිත් පැත්තේ මහ බැංකුවේ අධිපති පාලනය කරනවා. අන්තිමට ජනතාව දුක් විඳිනවා. ඩොලර එක හසුසෙන් නැගිනවා.
1: ආර්ථික කටයුතු වෙනුවෙන් ආණ්ඩුවේ සහාය අවශ්‍ය නොවන බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ පැවසුවේ.
12: රටේ ලෝකෙට වීරුස අපයන්න එපා. අපි ඉතාමත් හොඳින් මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා අවධානය යොමු කරමින් ජනාධිපතිවරයාගේ ඉඳලා අපි ආර්ථිකයේ අඩුත් සඳහා මැදිහත් වෙනවා. අපේ ඌමනාව තමයි දිගටම මේ අපි ගත්ත අපරණ ආදායමේ වේගයෙන් වැඩි වෙලා තියෙනවා. ආර්ථික ශක්තිමත් කරන දිශාවට ඉස්සරහට යනවා. ඒ නිසා ඕගොල්ලන්ගේ නිකම් මේ කකුලෙන් ඇද ඇද නේද කරන්න පුළුවන් ඔක්කොම කෙරෙහිල් ගන්ටි කර කර ඕගොල්ලන්ගේ සහයෝගයට ලබා දෙන කතා කරගෙන ගොඩක් ස්තුතියි. නමුත් no thanks.
1: රට තුළ තවත් ප්‍රදේශ කිහිපයක මෙනින්ජයිටිස් රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට කෙමින්. රෝගීන් ආරක්ෂා වීම සඳහා අසෝක අමාත්‍යංශය මගින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.
13: බෝන ක්‍රමවේදය පිළිබඳව නිසා තමයි ඔය දන්සල් සම්බන්ධනුත් යම් නිර්දේශ ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යංශ පැත්තෙන් නිකුත් කළේ. නමුත් මේක අර ඉතාම සංකූලතාවයන් සහිත අවධියකට පත් වෙලා නැහැ. නමුත් මේ රෝගීන් ආරක්ෂා වීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග පිළිබඳ උපදෙස් සෞඛ්‍ය අමාත්‍යංශ නිරන්තරයෙන් ලබා දෙනවා. ඒක තමයි දැන් තියෙන තත්ත්වය.
1: මෙනින්ජයිටිස් පළමු රෝගියා අප්‍රේල් 15 දෙනියාය ප්‍රදේශයෙන් වාර්තා වුණා. මේ මස පළමු සතිය අවසන් වන විට එම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති මෙනින්ජයිටිස් රෝගීන් ගණන 60කට අධිකයි. මෙවන විට ඌව පළාතේ සහ මධ්‍යම පළාතේ ප්‍රදේශ කිහිපයකින්ද මෙනින්ජයිටිස් රෝගීන් වාර්තා වෙමින් පවතින බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමල් විජේසිංහ පැවසුවේ.
14: ඌව පළාතේ සහ මධ්‍යම පළාතේ ප්‍රදේශ ගණනාවක් ආශ්‍රිතව මෙවන විට රෝගීන් විශාල වශයෙන් වාර්තා.
1: ජාතික වෙසක් සතිය අදින් ආරම්භ වීමට නියමිතයි. රාජ්‍ය වෙසක් උත්සවය මාතර 30 මිදෙල්ලවල විහාරස්ථානයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇති. පොදු යහපත පිණිස වහා වහා පෙළ ගැසෙමු යන්න මෙවර වෙසක් සතියේ තේමාවයි. නිර්තතික මෝසම දිවයින හරහා ස්ථාපිත වී ඇති බැවින් නිර්තතික ප්‍රදේශවල දැනට පවතින වැසිතත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගල්ල, මාතර, බහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට

0: දකුණු ඉරානයේ මිසයිල ගබඩාවක් කේන්ද්‍ර කරගෙන එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන්. ඉරාන විදේශ අමාත්‍යාංශය පැවසුවේ හොමුස් සමුද්‍ර සන්ධියේ එක් කලාපයක් වන හොමුස්කන් කලාපය ආක්‍රමණය කිරීමද වැරදි සහගත බවයි. දේශපාලන විශ්ලේෂකයින් පැවසුවේ මෙම ප්‍රහාරය සමග සාම සාකච්ඡා අසාර්ථක වීමට ඉඩ ඇති බවයි. ඇමරිකානු හමුදාව ආරක්ෂා කිරීම සඳහා ඉරානයට ප්‍රහාර එල්ල කළ බවයි ඇමරිකාව පැවසුවේ. මෙ අතර ඉරානයේ පැවති සමාජ මාධ්‍ය තහනමදීවත් කර තිබෙනවා. ඊස්ට්‍රායිලය ලෙබනනයට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරවලින් පුද්ගලින් 30ක් දෙනෙකු මියගොස් තවත් පුද්ගලින් 40ක් දෙනෙකු තුවාල ලැබුවා. මෙලෙස ප්‍රහාර එල්ල කර ඇත්තේ ලෙබනනයේ දකුණු සහ නැගෙනහිර ලෙබනනය කේන්ද්‍ර කරගනිමින්. ලෙබනනයේ නිවේදනය කළේ ඊස්ට්‍රායිල ප්‍රහාර හමුවේ ලෙබනනයේ ආර්ථිකයද කඩාවැටිය ඇති බවයි. ඇමරිකාවේ මැදිහත්වීමෙන් ඊස්ට්‍රායිල සහ ලෙබනනය සමග ඇතිකරගත් දින 45ක සමග විසුමද මෙවන විට නාමික වී තිබෙනවා. යලි සිරස්තල IMF සමාලෝචනය අද සිට සංචාරක පැමිණීම මිලියනය ඉක්මවයි. මෙනින්ජයිටිස් ප්‍රදේශ කිහිපයක ව්‍යාප්ත වීමේ අවදානමක්. මාස හතරකින් ඉන්ධන මිල පහතියනු ඇතැයි පුරෝකතන. ඉරානයෙන් ඇමරිකාවට චෝදනා. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්තිනිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්තිය ප්‍රකාශය මධ්‍යහන 12ට එතෙක් රැඳී සිටින්න පෑන් පේපුවත් සමක.
1: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: టౌన్. ప్రేమయ సైకిపు షాన్ హసీం కాలికట పసే దెం కేనవా ఓయా తమై మగే కేనా కియలా
1: ఏ లంగ లంగ హింద హిన హెన కొట గెస్సేయి మగెస్సేయి
2: యా వడే కరలా తిబ్బె దిమిత్రి అక్క
3: పిపెన మల్లట పిన్న వగే పిదెన ఆలెట బెల్మ అగే
0: ఇతింగ్ అపి ఏగెన షాన్ గెనహువా
4: మగే అలుత్ హిందే నవ తమై ఓయా తమా మగే కేనా ఏకే మ్యూజిక్ కరే చమత్కార్ గీత్ లివ్వే ఉదేశార్యన్ లక్ష్మణ డాన్స్ స్టెప్ ఎక హదువే రమోద్ మాలక కూల్ స్టెప్ డాన్స్ స్టూడియో కింగ్ వీడియో ක්ෂණය කරේ අන්දේශ් මණ්ඩාර
2: සෑහෙන කාලකෙන් නේද වැඩක් කළේ
4: මගේ ප්‍රේමය උසයි ආදරේ තරම් සොන් එකෙන් පස්සේ ටික කාලයක් ගියා මට සිංදුවක් කරගන්න
1: කොමල පපා නොකර කතා මගේ හිත එක්ක ගියා
0: මොකද්ද මේ ශාන්ගේ අලුත් වෙනස
4: ශාන් නැසින් කියන්නේ සාමාන්‍යයෙන් ෆුල් ලව් පොඩි ඉමෝෂනල් ටයිප් එකේ සිං කරන කෙනෙක් විදිහට ඉතින් මම බැලුවා මේ පාර පොඩ්ඩක් වෙනස්ම විදිහේ සොන් එකක් කරමු කියලා ඒ ඇටෙම්ප්ට් එක තමයි ඒක පොඩි චිල් වයිබ් එකක් තියෙන්නේ
2: දැන් ඉතින් දිගට වැඩ ටිකක් කරමු.
4: අර වර්ක් ලයිෆ් එකයි මගේ ස්ටඩීස් එක පොඩ්ඩක් මග හැනුණා. නමුත් අනිවාර්යයෙන්ම මේ අවුරුද්ද ඇතුළත තව සින්දු දෙකක් මම ඕල්රෙඩි ප්ලෑන් කරලා තියෙනවා.
0: Thank you Shan.
4: Thank you very much.
1: වටම කියා මැවුන ඔයා. ඇයි මේ දුරට වෙලා?
0: Talk of the town.
2: 1970 බ්‍රසිල් ෆුට්බෝල් ටීම් එක ආයෙම මතක් කරගමුද?
0: ලෙජෙන්ඩරි ප්ලේයර් පෙලේ ගැන වගේම ඒ කාලේ ග්‍රවුන්ඩ් එකේ තිබ්බ ප්‍රෙෂර් එක, ග්‍රවුන්ඩ් එකෙන් පිට තිබ්බ පොලිටික්ස්, ෆයිට් මේ හැම දෙය ගැනම දැනගන්න පුළුවන් මිනි සීරීස් එකක් ළඟදිම Netflix වල රිලීස් වෙනවා.
2: ඒ තමයි බ්‍රසිල් 70 The Third Star.
0: සීරීස් එකේ පෙලේගේ කැරක්ටර් එක කරන්නේ ලූකස් ඇග්‍රිකෝලා. ඒ වගේම ටීම් එකේ කෝච්ගේ කැරක්ටර් එකට රොඩ්රිගෝ සන්තෝරෝ එනවා කියලා තමයි කන්ෆර්ම් වෙලා තියෙන්නේ.
2: එපිසෝඩ් 6ක් තියෙන මේ සීරීස් එක ස්පෝර්ට්ස් සීරීස් එකක් විතරක් නෙවෙයි.
0: රටක් වර්ල්ඩ් කප් එකක් වෙනුවෙන් එකට හුස්ම ගත්ත කාලයක් ගැන කියවෙන ඉමෝෂනල් ජර්නි එකක්. Talk of the town.

0: රශ්මි ජාතික වෙසක් කලාපය 2026
1: කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය ජනාධිපති ලේකම් කාර්යාලය අග

0: වෙසක් කලාපය 2026 මැයි මස 30 වනදා සිට ජුනි මස 2 වනදා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් පුරණ වෙසක් පහන් කූඩෝ ප්‍රණීත දන්සල් සමකින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න
2: දහසක මූලික තැන්පතුවකින් අරඹන්න වාර්ෂික පොලිසියට 4.5 සඵල පොලිසියට 4.9 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පැංචා ඉතුරුම් ගිණුමක් අදම අරඹන්න අමතන්න 13.99
3: දෙදහසකුණා අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
4: finishing වහලක් ලෙස color up flow වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
5: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be
6: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
7: නැන් තාක්තිකාව කියලා කියන හුඟක් දේවල් ඉගෙන ගන්න තියෙන තරම්.
8: ඉගෙන ගන්න කියන්නේ මොකද? ඉස්කෝලේ තියෙනවද?
7: ඒ මොකරි ඉගෙන ගන්න නම් ඉස්කෝලයක්ම තියෙන්න ඕනේ.
8: නෑ පන්තියක් තිබ්බත් නෑ ක්ලාස් එකක්.
7: ඉස්කෝලයක් හරි ටියුෂන් පන්ති හරි නැත්නම් ගිහින් බැලෝදයක් ඉගෙන ගනිල්ලක් නෑ. ඔය උඩ බලාගෙන ඔය ඇදි ඒවත්.
9: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
10: අනුග්‍රහය
11: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
12: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයිනපුරා
13: මමිස් පොකට් මනි
14: මාෂි සාමාන්‍යයෙන් අපිට හොඳම හොඳ අදහස් එන්නේ වටිනා අදහස් එන්නේ උදේ පාන්දරට කියලා කියනවා. ඒ කියන්නේ උදේ කාලේ මේ වගේ ටයිම් එකේ තමයි.
15: මං අහලා තියෙනවා රවිෂ්ක අපිට උදේට එන අදහස් අපි පොතක හරි කොලේක හරි ලියලා තියාගත්තොත් ඒක අපිට පස්සේ වැදගත් වෙනවා කියලා.
14: හරියටම හරි. ඔන්න අද දවසේ මමිස් පොකට් මනි සෙග්මන්ට් එක අපිත් එක්ක ඉන්නේ මාතරින් නදීෂා. Good morning නදීෂා.
16: Good morning.
14: නදීෂා, ලැස්තිනේ තරම් කරන්න?
15: පොකට් මනි දිනා ගන්න ගමන් තමන්ගේ දැනුමත් ඔන්න වැඩි කර ගන්න පුළුවන් නදීෂා. ඔයාට ප්‍රශ්න හතරක් අපි දෙනවා. ඔයාට හොඳට කල්පනා කරන්න තප්පර පහකුත් දෙනවා, උත්තර දෙකකුත් දෙනවා. මේ තමයි නදීෂාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
14: නදීෂා, මේ දවස්වල හැමෝගෙම වගේ අවධානය යොමු වෙලා තියෙන රෝගයක් තමයි මේ මිනින්ජයිටිස් කියන රෝගය. විස්තර අපි නිවුස් වලින් එහෙම දැක්කනේ. හරි, ඔන්න පළවෙනි ප්‍රශ්නේ අහන්න හදන්නේ ඒ ගැන. මිනින්ජයිටිස් රෝගය වෛරස්, බැක්ටීරියා, දිලීර මගිනුත් බෝ වෙන්න පුළුවන්. මේ අතරින් බැක්ටීරියා මගින් බෝ වීම අතිශය මාරාන්තිකයි. අපි අහන්නේ මෙම රෝගය සීග්‍රීන් ව්‍යාප්ත විය හැකි කාණ්ඩය වන්නේ 1. පාසල් ළමුන් 2. ගර්භණී මව්වරුන්.
15: නදීෂා, ඔයාගේ උත්තරේ හරි. මෙනින්ජයිටිස් රෝග ලක්ෂණ විදිහට අපිට බෙල්ල තදගතිය, එතකොට අධික උණ, දරුණු හිසරදය වගේ රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. නදීෂා, මේ තමයි ඔයාට ලැබෙන දෙවැනි ප්‍රශ්නය.
14: නදීෂා, ඉනේ මාතරණේ කෝච්චිය ගිහිලා තියෙන වැඩිමුදුර කොහෙද? ඔන්න දෙවෙනි ප්‍රශ්නේ අහන්න හදන්නේ මේ දුම්රිය ගැන. ලෝකේ ප්‍රථම පොදු මගී දුම්රිය ගමන ආරම්භ වෙන්නේ 1825 දී. රුසියාවේ ට්‍රාන්ස් සයිබීරියන් දුම්රිය මාර්ගය තමයි ලෝකේ දිගම දුම්රිය මාර්ගය. අපි අහන්නේ ලොව වේගවත්ම අධිවේගී දුම්රිය පද්ධතිය හිමි රට මොකක්ද? 1. චීනය, 2. ජපානය.
15: නදීෂා, හරි උත්තරේ වෙන්න ඕනි චීනය. හරි, කමක් නැහැ නදීෂා, තව ප්‍රශ්න දෙකක් තියෙනවා ඔයාට. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
14: නදීෂා, වේදිකා නාට්‍යයක් එහෙම බලලා තියෙනවද?
16: එහෙම නම් දැන් මතකයක් නැහැ.
14: ඉස්කෝලේ යන කාලේ එහෙම මතක් කරලා බලන්න. ඔන්න මේ ප්‍රශ්නේ අහන්න හදන්නේ සිංහබාහු ගැන. සිංහබාහු මුලින්ම වේදිකා ගත වෙන්නේ 1961 සැප්තැම්බර් 1 වෙනිදා. මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයා නිර්මාණය කළ ශෛලීගත නාට්‍යයක් තමයි මේ සිංහබාහු. අපි අහන්නේ මෙහි එන සිංහයාගේ දියණිය කවුද? 1. සුප්පා දේවිය 2. සිංහසීවලි.
15: නදීෂා, ඔයාගේ උත්තරේ හරි. ලංකාවේ වැඩිම වාර ගණනක් වේදිකා ගත වුණු සහ වැඩිම ආදායමක් ඉපයූ නාට්‍ය තමයි සිංහබාහු නාට්‍ය. හරි නදීෂ, ප්‍රශ්න දෙකකට හරියට උත්තර දීලා මේ වෙනකොට රුපියල් 500ක් පොකට් මනි දිනාගෙන ඉන්නවා. නදීෂා, දැන් ඔයාට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්න තෝරගත්තොත් ඔයා අතේ තියෙන පොකට් මනි 5 ගුණයකින් වැඩි කරගන්න පුළුවන්. අපි අමුද බෝනස් ප්‍රශ්නෙට.
14: නදීෂා, සියඹලා කිව්වම අපිට මතක් වෙනවා අපේ පොඩි කාලේ. අපි සියඹලා ගස් හැටි ඉඳන් අර සියඹලා කරල් එහෙම ඇහිඳගෙන කනවා නේද? කෑම වලටත් අපි දානවනේ සියඹලා. ඔන්න මේ ප්‍රශ්නේ අහන්න හදන්නේ සියඹලා ගැන. සියඹලා ආහාර රුචිය වැඩි කරන ආහාරයක්. සියඹලා ආහාරයට ගැනීමෙන් ශරීරයේ තෙල් තැම්පත් වීමත් පාලනය වෙනවා. අපේ ප්‍රශ්නේ මස් ව්‍යංජනයක් වෙන විට සියඹලා භාවිතා කරන්නේ. 1. මස් ව්‍යංජනය මෘදු වීමට. 2. මස් ව්‍යංජනය එකිනෙක ඇලීම වැළැක්වීමට.
15: නදීෂා, මස් ව්‍යංජනයක් හදනකොට අපි සියඹලා පාවිච්චි කරන්නේ මස් කැබලි මෘදු කරගන්න. ඒ වගේම මස් හොද්ද තව ටිකක් උකු කරගන්නත් සියඹලා අපි පාවිච්චි කරනවා. අතේ තිබ්බ රුපියල් 500ක් බෝනස් ප්‍රශ්නට හරියට උත්තර දෙන්න බැරි වුණ නිසා 500 250ක් වෙනකන් අඩු වුණා. හැබැයි අපි ආයෙමත් දවසක උත්සාහ කරමු නදීෂා. ඔයා හොඳ උත්සාහයක් ගත්තා. බොහොම ස්තුතියි. ජය වේවා.
14: මාෂි, මහන්සිෙන් ඔයා හම්බ කරන සල්ලි අනාගතය වෙනුවෙන් ආරක්ෂා කරගන්න එක මේ කාලෙදි සෑහෙන්න වටිනවා. එවෙනුවෙන් තියෙන හොඳම තැන තමයි සර්වෝදය ඩිවලප්මන් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතුවකට ඒ මුදල ආයෝජනය කරන එක. දරුවන් ගැනාගතය වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ හිතේ තියෙන නිවස ඉදි කරගන්න උනත් ඔයාට තියෙන හොඳම ස්ථාවර තැන්පතුව තමයි සර්වෝදය ඩිවලප්මන් ෆයිනෑන්ස් මේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ. වැඩිපුර විස්තර දැනගන්න පුළුවන් ගන්න කෝල් එකක් 13:19.
15: හරි, ඒ විස්තරේ මතක් කරන අතරතුරේදී අපේ වට්ස්ඇප් නම්බර් එකත් අපි ආයමත් සරයක් මතක් කරන්න ඕනේ. ඉතින් අපිට මැසේජ් එකක් එවන්න 0714 151 151 තමයි අපේ වට්ස්ඇප් නම්බර් එක. මේ වෙලාවේ අපි වහගෙන ඉන්න නංගිලා මලිලාට පුළුවන් පොකට් මනි දිනා ගන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න.
14: රයිට්, එහෙනම් අපි අදට යන්න හදන්නේ. සුබ දවසක්. මම රවිෂ්ක.
15: මම ආශී.

0: good morning වෙලාව 7:00යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිකොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: සමහරක් කට්ටිය මගෙන් අහනවා ඔයා මෙච්චර සතුටින් ඉන්නේ කොහොමද කියලා. ඒකට හේතුව තමයි චුට්ටක් මෝඩයි. සීරියස්ලි අහල් නැද්ද මේ කතාව? මේ ලෝකෙ ජීවත් වෙන්න නම් ඔයාගේ සම්පූර්ණ බුද්ධියම භාවිතා කරන්න වෙනවා. හැබැයි මිනිස්සුත් එක්ක සතුටින් ජීවත් වෙන්න නම් සමහරක් වෙලාවට ටිකක් මෝඩ වෙලා ඉන්නත් දැනගන්න ඕනි. මේවා මම කියපු ඒවාද? නෑ. සතුටින් ඉන්න ඕන නම් චුට්ටක් මෝඩ වෙලා බලන්න. එහෙනම් සුබදාසනක් උදේ 7යි විනාඩි 2යි.
1: මේ පැයේ සිත දිවන බොතු පෙති කීතය ඔබ වෙත කෙරෙන්නේ.
2: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතා.

0: දරුවන්ට ඇතිවෙන මොලේ වුණ රෝගය ගැන ඔබ දැනගත යුතුම කරුණු මොනවද?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
0: පසුගිය දවස්වල ඔබ අහන්න ඇති අපේ රටේ ප්‍රදේශයක දරුවන් අතර මොලේ වුණ රෝගයක් පැතිරලා ගිය කාරණාව. මොලේ වුණ කියන්නේ දරුවන්ට විසබීජයක් විශේෂයෙන් බැක්ටීරියා ආසාදනයක් ඇති වුණාම දරුවන්ගේ මොළය සහ මොළේ වටා ඇති පටලයන්හි ඇතිවන ප්‍රදායක තත්වයක් නිසා ඇතිවන රෝගයක්. මෙම රෝගය ඉතා ඉක්මනින් ප්‍රතිකාර ගත යුතු හදිසි තත්වයක් වගේම සමහර අවස්ථාවලදී දරුවන්ගේ ජීවිතයට උනත් තර්ජනයක් ඇතිවෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම බැක්ටීරියා ආසාදනය වීම නිසා තමයි දරුවන් අතර මොළේ වුණ රෝගය පැතිරෙන්නේ. මීට අමතර වෛරස් ආසාදනයන් නිසාත් මේ තත්වය ඇතිවෙන්න පුළුවන්. මෙහිදී ඇතිවන ප්‍රධානතම රෝග ලක්ෂණ තමයි අධික උණ, දැඩි හිසේ වේදනාව, වමනේ යාම, දරුවන් නොසන්සුන් සුන්වීම. ඊට අමතර දරුවට ආලෝකයේ දෙස බැලීමේදී ඇතිවන දැඩි හිසේ වේදනාවත් මේ රෝගයේදී ඇතිවන ප්‍රධාන රෝග ලක්ෂණ කීපයක් වෙනවා. ඒ වගේම සමහර දරුවන්ට මීමස් පොර තත්වයක් ඇතිවීමත් ඊට අමතරව අධික නිදිමත ස්වභාවයක් දැනෙන්න පුළුවන්. උන සමග මේ රෝග ලක්ෂණ තියෙනවා නම් ඉතා ඉක්මනින් දරුවා රෝහල්ගත කළ යුතුයි. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සිය තහන්න.
1: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
2: බිස්නස් වලට එහෙම යන්න අලුත් වාහනයක් ගත්තා නම් හරි නේද?
3: ඔව් සර්. හොඳ ඉතුරුවක් තියෙන වාහනයක් ගන්න ඕනි.
2: මොකක්ද
3: ඒ? ඇයි Bajaj Electric 3 wheel එක? එක charge එකෙන් කිලෝමීටර් 150ට වඩා දුරක් යන්නත් පුළුවන්. ඕනම තැනක charge කරන්නත් පුළුවන් නේ.
2: බිස්නස් වැඩවලට හොඳම ආයෝජනය Bajaj Vigo Electric 3 රෝද රථය. David Pierce e-mobility වෙති.
4: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම TV එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 TV එකක් සුවිශේෂී මිලකට. ලොකු size, පොඩි price.
5: ඔබේ lifestyle එකට ගැලපෙන smart drive එක පෙර ඩුවා එක්සිය ලීඩර් එකට කිලෝමීටර් 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා පිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
6: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
7: ෂනාලි, ලී වගේද ස්විස් ටෙක් ඇලුමිනියම් ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටර් හයිලි රෙකමෙන්ඩ් කරා. ලව්ලි, ඊට පස්සේ සහිලි ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා. කැෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියක් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ.
8: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට වට්ස්ඇප් කරන්න.
9: රිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ෆෝචුන් RBD cooking oil ඉතිරි රුපියල් 400යි. බයිරහා chicken sausages ඉතිරි රුපියල් 285යි. නෙස්ට මොල්ට් පවුච් ඉතිරි රුපියල් 210යි. මැජික් වැනිලා and chocolate ice cream ඉතිරි රුපියල් 250යි. කගේල්ස් ෆුඩ් සිටි
10: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo electric 3 රෝද රථය David Pierce e-mobility වෙතින් 0114700550.
11: ඉතුරුම් ගිනුමකට 7%ක් දක්වා ඉතල පොලියක් ඇතුළු පුදුම හිතෙන සියෙක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
12: එන්න

0: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
1: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: අති විශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114 700 550 අමතන්න.

0: වෙසක් කලාපය 2026
1: කොළඹහුණු පිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 මැයි මස 30 වනදා සිට ජුනි මස 2 වනදා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් පුරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: ඔබට තෝරාගන්න ලොකු කලෙක්ෂන් එකතුවක් තියෙනවා. ඉක්මන් කරන්න, මේ මස 29 දක්වා පමණයි. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න. 01 11 414 414 කොන්දේසි සහිතයි. වෝක්ස් ජුවෙලර්ස් සමදා ඔබ සමගයි.
2: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න.
3: සමග 5G revolution එකට එකතුවන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
4: දිමොවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි.
5: මේ සමහර අඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
6: හැබැයි අම්රිතා, ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම අඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිලා ගියට පස්සෙත් සුවඳයි.
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම
8: රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
9: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් වැඩක් නැති.
10: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: අසනතිදිකිනක අනලනරරේරේ සතුටු පුවතක් කියන්න තියෙනවානේ සතුටු පුවතක් කියන්න තියෙනවානේ අනේ සන්තෝෂ පුවතක් කියන්න තියෙනවානේ
2: වාසනාති මේකේ මේකප මුතුටින් ඉඳී
3: නනනනකේ
2: මේකප
3: මුතුටින් ඉරාන ඇමරිකා සාකත්තාව ඉරාන ඇමරිකා සාකත්තාව සැලකිය යුතු එකඟතාවයක් තියනවා පුතේ සැලකිය යුතු එකඟතාවයක් තියනවා පුතේ වාසනා දිනේකි අහ
2: වාසනා දිනේකි
3: ඔහ වාසනා දිනේකි ඔහ
2: වාසනා දිනේකි හු
3: දැන් මට තේරෙනවා
2: යස්
3: ට්‍රම්ප් කියන එක ඉරානේ කියන එක මම කිව්වහමත්
2: හරි
3: සමාජයේ යම් කිසි කැළඹිලි ස්වභාවයක්
2: ඒ කියන්නේ ස්ටොක් මාකට් එකේ වෝකර් වෙනසක්
3: වෙනවා ස්ටොක් මාකට් එක වෙනවද මන් දන්නේ සමාජයේ මිනිස්සුන් පොඩ්ඩක් හිත හැදෙනවා මේක පවා කිසිම මිනිහෙක් විශ්වාස කරන්නේ නැහැ මැඩම්
2: යා ඕකේ
3: යම් කිසි සැලකිය යුතු එකඟතාවයක් තියනවා කියන කතාව මේ සැරේ ඉස්සෙල්ලාම කිව්වේ ඇමරිකාව නෙවෙයි ඉරානෙන් කිව්වේ
2: හරි
3: ඒ නිසා මම මේ පණිවිඩය කියන්නේ.
2: Yes.
3: ඇමරිකාව සමග යහපත් මට්ටමේ එකඟතාවයක් ඇති වී තිබෙනවා. ඒක පොඩි එකක් නෙමෙයි. මොකද කේස් එක ලොකු නිසා. එතකොට ගිය සිකුරාදා විතර වගේ වෙනකොට
2: ඔකේ.
3: නැව 25ක් 35ක් විතර හොමුස් සමුද්‍ර සන්ධිය හරහා අපව ගමනාගමනේ ආරම්භ කළා හිර වෙලා
2: තිබිච්චා.
3: දැන් දවසකට සාමාන්‍යයෙන් මේ පහුගිය දවස් ටිකේම මේ 20 35 අතර ප්‍රමාණයක් යනවා.
2: හරි ඕකේ.
3: හැබැයි මෙහෙමයි යුද්ධෙට කලින් දවසකට නැව 100ත් 125 අතර ගියා.
2: Oh my god.
3: එතකොට ට්‍රම්ප් කියලා තියනවා ලොකුම කොටස සාකච්ඡා කළා අවසන් කියලා. මම නම් ඒව ගැන ඇත්තට ඒ ප්‍රකාශය ගැන මම ඇත්තට ලොකුට බොරු කියන්නේ නැහැ. ඒ වගේ තින් ලොකුවටම කියපේවට ඉතින් අපි දන්නවනේ.
2: එහෙනම් අපි ඉරානේ මොනවද කියන්නේ කියලා තමයි අවධානය දෙන්නේ.
3: ඕනම බොරුවකට සීමාවක් තියෙනවනේ.
2: Yes.
3: නේද? ආසාමය ඕකේ කියනවා.
2: හ්ම්.
3: කොටස් වෙළඳපළ උඩට යනවා.
2: හරි.
3: පොඩි අවුලක් තියෙනවා කියලා පහුවෙන්දර කියනවා. හවසට කියනවා. කොටස් වෙළඳපළ පහළට යනවා.
2: හරි.
3: නේද? ඉතින් පහළදි මිලදී ගත්ත අය ඊළඟ හොඳ නිවුස් එකෙන් කොටස් වෙළඳපළ උඩට යනකොට විකුණ ගන්නවා. මේ බිස්නස් එක දිගට ගියා. දැන් මං හිතන්නේ මිනිස්සු ඒකනොත් හෙම්බත් වෙලා
2: ඉන්නේ.
3: මිනිස්සු දන්නවා මේ මෙතන මේ යුද්ධයට වඩා ඉතාම ලොකු බිස්නස් එකක් උනා කියලා.
2: ඒකයිනේ.
3: ඔබට මං ඇත්තටම කියන්නම්.
2: හරි.
3: යුද්ධයට වඩා සල්ලියක් ඇමරිකාවේ කොටස් වෙළඳපළ තුල සහ ලෝකයේ තියෙන යම් යම් සම්බන්ධතා මත දුවන කොටස් වෙළඳපළවල යුද්ධෙන් වියදම් වුණාට වඩා සල්ලියක් හම්බ කරගත්ත මිනිස්සු ඉන්නවා.
2: කියන්නේ ප්‍රකෝටිපතිය වුණ
3: කෝටිපතියෝ ප්‍රකෝටිපතියෝ වුණා මිලියනපතියෝ බිලියනපතියෝ වුණා බිලියනපතියෝ ට්‍රිලියනපතියෝ බවට පත් වුණා මේ පහුගිය මාස 3 හෙටට සාමාන්‍ය ගණන් හැදෙල්ලෙන් ගත්තොත් මේ යුද්ධෙට මාස 3යි
2: රයිට් අපි හිටපු දැන්නොත් පල්ලහැට වැටුණා නේ
3: අපේ කිසිම කොටසක් අපේ කොටස් වෙන බලන්නේ
2: හරි
3: වෙන කොටසක්වත් මොකක්වත් කරගත්තේ නැහැ අපි කරේ පෙබරවාරි මාසෙ මිලියන 90 ගානකට ගත්ත තෙල් ටික
2: ඔව්
3: මේ මාසෙ වෙනකොට මිලියන 522කට ගත්ත එක විතරයි අපි කරලා තියෙන ලොකුම වැඩේ.
2: අනේක
3: නම් හොඳට කරලා තියෙනවා.
2: ඉල ගිහිල්ලා අපි
3: මනදී මතක් වෙනවා අර HSBC එකේ CEO ද කොහෙද මොකද්ද කියපු කතාවක්. ඒ මිනිහන්ට දාන තමයි කතා කරන්නේ. කවුද කියන්නේ කවුද වල්ලි එහෙම කිව්වා අපි වැඩියට තෙල් ගත්තා කියලා. දේන්
2: රයිට්
3: ආය අවුලකට නෙමෙයි කිව්වේ මේක වෙච්ච දේනේ කිව්වේ නේද ජනාධිපතිත් ඇවිල්ලා ඒක කිව්වනේ මං කිව්වහම මොකද අපි කිව්වහම අවුල්ද දන්නේ
2: නැහැ ඈ අපි මිනිස්සුනේ රටේ
3: අඩේ ඔයා දන්නවද මම මේ රටේ මිනිස්සු අපිට මේ ගැන මොනවාරි කතා කරන්න කියන්න මොනවාරි අයිතියක් තියෙනවා
2: හරි
3: මොකද මේ ඡන්දය දෙනකොට විතරක් නෙමෙයිනේ මේක වැදගත් එහෙම අපිට අයිතියක් තියෙනවා ඇත්ත හොයාගන්න
2: හරි
3: ඇත්ත දෙක හරි දෙක කතා කරන්නේ මට ඉහේ කෙස් ගන්නට අමතක වෙනවා
2: පුරවැසියෝ කියලා පුරවැසියෝ
3: තමලට අපි පුරවැසියෝ වගේ හැසිරලා තියෙනවා නේද සමහර වැඩවලදී පුරවැසියන් රාවල අපි පුරවැසියෝ වගේ හැසිරලා තියෙන අවස්ථාවක් නේද කවුර තනින්දාගන්න ඔයා මම ඇතුළුවම අපි ඒක කරගෙන ගිහිල තියෙනවා. ඉතින් මේ හැබැයි ඉරානෙක ඉල්ලීමක් කළ තියෙන හෝමෝස් වල පාලන අයිතිය ගොලන්ට දෙන්න කියලා. නැව් ගමනාගමනේ පාලනය කරන්නත් නැව් ගමනාගමනේ පාලනය කරනවා කියන වැඩේ ඇතුළේ නිකම් පොඩි පොඩි තේරෙන්නේ නැති හරියක් තියෙනවා. යන නැව් ටික අnderෙන්න තියෙන්නේ පාලනය කරන්න මොකද්ද? ඒ
2: කියන්නේ පංගු බේරුවක් නිකම් මොකක් හරි එකක්
3: නෑ නිකන් Tamanට කැමති අයට යන්න දෙනවා අනිත් අයට යන්න දෙන්නේ නෑ වගේද දන්නේ නැන්නේ පාලනය කරනවා කියන්නේ.
2: Yes.
3: ආයන්න මල්ලෝ ආයන්න. ඔයා ඉන්න ඔයින් ඔයින්. ඔයා ඔයා ඔයා ඔයා මල්ලෝ ආයන්න ඔයා. එහෙම එහෙම ඉරානෙත් පොඩි සාධාරණයකට එන්න ඕනේ ඉතින්. හරිද?
2: හරි.
3: ඊළඟ එක තමයි මේ හොමෝස් හරහා යන නැව් වලින් ගාස්තු අය කරන්න. ඇමරිකාව කියන මේක නිදහස් සමුද්‍ර කලාපයක් විදිහට තියෙන්න ඕනේ. ඒක තව දුරටත් එස්කලේට් වුණොත් නෑ නේ. එහෙනම් මේ සාකච්ඡා හරියන්නේ නෑ වගේ තැනකට වගේ යනවනම් එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණය යටතේ ඉරානෙට හොමුස් සමුද්‍ර කලාපය බලන්න වගේ දෙන්න පුළුවන්. ඒ කියන්නේ සුපර්වයිසර් කෙනෙක් ඉන්නවා. එයා බලනවා හැමෝටම එකම හැන්දෙන්ද බෙදන්නේ කියලා.
2: ඕකේ.
3: ඔයක බලන්න ඕනේ නේද?
2: ඔව්, එතන පොඩි කැලක් තියෙනවා
3: නේ. බයස් වෙන්න බෑනේ. පක්ෂග්‍රාහීව නැව් යවන්න බෑනේ. ඉවරනම් ඉවරයි. දැන් මෙතන යුද්ධ පටන් ගත්තේ කවුද? කවුද ඉස්සෙල්ලාම ගැහුවේ? දැන් ඒව දිහා බලලා උත්තර හොයන්න ගියොත් මේ කවදාවත් මේ වගේ යුද්ධයකට උත්තර හොයන්න හම්බෙන්නේ
2: නැහැ. Yes, ඒක හරි.
3: ඕගොල්ලෝනේ ගැහුවේ. ඕගොල්ලෝනේ ඉස්සෙල්ලාම අපිට ගහලා මේක පටන් ගත්තේ. අපි අතන්ට ගැහුවනේ, මෙතන්ට ගැහුවනේ. ඒව හදලා දෙන්න එපාද? දැන් ඒ හදලා දෙන්න කියන කතාව දැන් මාකට් එකේ ගොඩක් ඇහෙන්නේ නැහැ. ඉරානෙ මූලිකවම ඉල්ලීමක් තිබුණා තොපි ගැහුවනම් අපේ රට තොපි අපේ රට හදලා දෙන්න ඕනේ කියලා. ඒක ඊශ්‍රායලයට ඇමරිකාවටයි තමයි කිව්වේ. දැන් මේ කතාව එහෙම මේකේ ඇහෙන්නේ නැහැ. වැඩේ තියෙන්නේ මේ ගැටලුව බලන පාපු රටක් නැහැ. හුඟක් රටවල මුදල් ඒකක බාල්දු වුණා. වැඩියම වැටුණා කියලා කියන්නේ දකුණු කොරියාවේ වොන් එක.
2: හරි.
3: මම නම් හිතන්නේ ඒ නම් වැටුණේ යුද්ධෙින්ද නෙමෙයි මෙන්න මෙයා ගිහලා ආපු ඉඳලා කොහොමද?
2: යුද්ධය
3: අපි ඔයා දකුණු කොරියාවේ යන්න කලින් ඉඳලම යුද්ධය තිබ්බනේ.
2: Yes. හැබැයි
3: වොන් එක වැටුණේ ඔයා ගිහලා ආවට පස්සේ.
2: මිලදී ගැනීම වැඩි වුණා. ආර්ථික අස්ථාවර වුණා. විෂම චක්‍රයක් නිර්මාණය වුණා.
3: ආර්ථික අස්ථාවර වුණේ ඒ රටේ ඉන්න මිනිස්සුන්.
2: අනේ වංග එච්චර
3: දැන් මේ ප්‍රතිපල නිවුස් වලත් යනවා. ශ්‍රී ලංකාවේ ඉඳලා කවුද ඕ ගෑණියකුයි මිනිහුකුයි ඇවිල්ලා ගියා. වොන් එක වැටුණා කියලා.
2: අපි කකුලක් තිබ්බද?
3: වැටුණා. වොන්.
2: හරි දවල් කටවල් මලක්.
3: හැබැයි ඉතින් මේ මුදල් ඒකකයේ වැටිලා හොඳටම නැගිට්ටේ ලංකාවේ කියලා මේ ඊයේ පෙරේද කතා වුණා.
2: කවුද?
3: ඔයක දන්නේද? මුදල් ඒකකයේ වැටිච්ච රටවල් වලින්
2: හරි
3: වැටුණු තැනින් හොඳටම නැගිට්ටේ අපිලු. වැඩේ තියෙන්නේ මේ 354.70ට බ්‍රාස්පතින්දා මාකට් වෙච්ච ඩොලර් එක.
2: Yes.
3: යකොඩු 336ට ගත්තේ. කොහමද ගත්තේ කියලා කියන්නකෝ.
2: ආ ඒක හරි.
3: කොහමද ඔයගොල්ලෝ කරේ ඒක? ඔගත්තේ කියලා කියන්නකෝ.
2: It's magic.
3: නේද? මම හිතන්නේ තිල්ලිල් ලොක්කනම් කීටි අම්මෝ එහෙම එහෙම කරපු ගමන් සල්ලි දෙන්න මිනිස්සු ඉන්නවා කියලා.
2: දුන්නත් දන්නේ නේ.
3: ආ අන්න ඒකයි. අන්න ඒකයි. එහෙම දුන්න වෙන්නත් බෑ. මොකද මම දැක්ක අපේ මගේ මිත්‍රයා සංගීත් විජේසූරිය ලහිරුගේ කතාවේද කියනවා මේ ඩොලර් මිලියන 20 ගානක්ද කොහෙද ලංකාවට ලෝකේ පුරා කවුරු හරි ඉන්න ඔය කොල්ලෝ එකතු වෙලා
2: ගේන්න ගියාම
3: IMF එකෙන් කිව්වා කියලා එහෙම විදිහක් IMF එක කිව්වා කියලා මේ ආණ්ඩුවේ කවුරු හරි සංගීත කිව්වා කියලා මේ එහෙම සල්ලි එවන්න බෑ කියලා. ආ
2: what
3: what සිරාවුට් ඉතින් දිට්ටුවකට සල්ලි ඉව්වනේ.
2: ඒකනේ නේද?
3: ඉතින් ඒ සල්ලි ටික දිට්ටුවකට කියලා දිට්ටුව අරමුදල
2: 60 දෙනවා.
3: ආ දැන් දිට්ටුව අරමුදල යෝ යෝ නේ නේ නේ අමතක.
2: කොමාරි අපි රුපියල ගොඩ ගත්තා නේ.
3: ඒවනේ. ඉතින් මේ පිස්සු කොර වෙලා ඉන්නේ මේ 354.70ට ගියක කොහොමද හොඳ යකඩෝ මේ දවසින් ගත්තේ 336ට කියලා. එහෙම ස්ට්‍රොง වෙච්ච කරන්සියක් ලෝකේ නෑලු. මේ දවසින් ඔහොම ස්ට්‍රොง වෙච්ච එක. මේක මේ කේස් ස්ටඩි එකක් කරන්න වටින එක. කොහොමද කරේ කියලා. පොඩි පොඩි ආරංචි තිනවා ආරම්භ කරා මෙහෙම කරා.
2: හරි.
3: අපනයන ක්ෂේත්‍රයෙන් අපේ රටට ඩොලර් ආදායන්ගෙනවානේ. අපිට මොනවාද ඩොලර් ආදායන් එනේවා? මේ රුපියල් ගැන කතාන රුපියල් හලෝ අත්තු ගහන්නත් පුළුවන්. ඔය දැන් මහ බැංකුව කරන්නේ මොකද්ද? අනිත් බැංකුවල තියෙන ඩොලර් ටික ඒගොල්ලෝ රුපියල් අත්තු ගහලා සෙන්ට්‍රල් බැංක් එක ඒ ඩොලර් ටික රුපියල් දීලා මාකට් එකෙන් ගන්නවා ඒගොල්ලෝ ගාවට සංචිතේ හදන්න. එහෙම තමයි ඔය සංචිතේ හැදෙන්නේ. දැන් අපි දන්නේ නැහැ බිලියන 6යි ගානක්ද 7යි ගානක්ද මේ ළඟදී හොයන්න බැරි වුණා. එහෙනම් මොකක් හරි එකක් ඇති.
2: 7යි ගානක් ගැන අපි කතා කර කර හිටියා.
3: හිටියා. ඒක පොඩ අඩුත් උනානේ.
2: හා ඕකේ.
3: දැන් ආයි දැන් හදාගත්තද දන්නේ නැහැ. දන්නේ
2: නැහැ.
3: එතකොට සෙන්ට්‍රල් බැංක් එක රුපියල් අච්චු ගහලා මාකට් එකේ තියෙන අනිත් බැංකුවලට ඒ රුපියල් දීලා ඒ බැංකුවල තියෙන ඩොලර් ටික සෙන්ට්‍රල් බැංකුව පැත්තට ගන්නවා. ගත්තාම මාකට් එකට මේ වෙනකොට අපි දන්න විදිහට රුපියල් ට්‍රිලියන 3ක් විතර එකතු වෙලා තියෙනවා කියලා තමයි අපි දන්නේ. රුපියල් වලින් ට්‍රිලියන
2: 3ක්.
3: එතන මාකට් එකේ තියෙන ඩොලර් මාකට් එකේ සංසරණය වෙන ඩොලර් වලට වඩා රුපියල් ප්‍රමාණය වැඩි වුණොත් ඩොලර් එකේ අගය වැඩි වෙනවා රුපියල් අව ප්‍රමාණය වෙනවා. ඩොලර් තියෙන ටිකයි රුපියල් තියෙන ඕන තරම් ඉල්ලුම සැපීම අතර බලපතල ගැටලුවක්. එන්න සල්ලියක් තියෙන රුපියල් වලින් ගන්න තියෙන ඩොලර් ටිකයි ඉල්ලුම වැඩි වෙනවා ඩොලර් එක උඩට යනවා. ඊට පස්සේ මේ ආනයන සීමාවන් වාහන ආනයන සීමාව පනවපු ගමන් පොඩි පොඩි ඒකෙත් කසු කුසු ගියා එහෙමයි.
2: හරි.
3: වෙනදට වඩා මිනිස්සු එල්සී ඕපන් කරලා වාහන ගෙන්නන්න ප්ලෑන් කරා. මොකද බීතියක් ගියා. අර සංක්ෂේපණයද මොකද්ද කියලා කියන්නේ මන් දන්නේ සම් මොකද සමක්ෂේපණය වගේ අමුතු නමක් තියෙනවා. ඒක ෆියර් එකක්.
2: ତର මිනිස්සු බය වුණා.
3: හා රයිට්
2: ඕකේ.
3: සමහර සිංහල වචන අපි සාමාන්‍ය භාෂාවෙදී පාවිච්චි කරන්නේ නැහැ නේ. ඇත්තටම කිව්වත් වැඩක් නැහැ මිනිස්සු ඒ වගේ වචන පාවිච්චි කරන්නේ.
2: සමච්ඡේදනය.
3: විත්තේදනය. අනේ මේ කිස්මේ බදුල තරම් යනවා ගෙදර. මම මේ කතාව කියලා ඉවර කරගන්න. දවසේම කතා කරමින් කතාව කියන්නේ නෙමෙයි හලෝ වෙලා යන්නේ. මෙන්න මේ වගේ මේ මෙයාගේ මේ මේ මෙයාගේ තියෙන මේ කැටගොඩ දාන්න කතාව කියන්නේ වෙලා යන්නේ.
2: අන්නානේ.
3: අමත්තේද.
2: හරි. රයිට් කම්.
3: විත්තේදනය කළා දාන හිතුවා. එහෙම.
2: ඒ කියන්නේ දැන් ඔයා කියන උත්සාහ කරන්නේ මිනිස්සු බය වුණා වාහන ගෙන්නන්න දෙන්නේ නැති වෙයි කියලා වගේ එකක්.
3: වාහන ආනයනයට ආනයනයට සීමා පනවනකොට අපේ උන් ඉතින් මේ කරන්ට් වැදිලා ඉන්නේ.
2: ඔව් ඒකනේ.
3: උන්දලා ටෙලිෆෝන් කනුවට බයයි. ලයිට් කනුවට විතරක් නෙමෙයි.
2: රයිට්.
3: ඉතින් දැන් වාහන ඉම්පෝට් කරන එකට අලුතෙන් ටැක්ස් එකක් දාලා පටන් ගන්නකොට අපේ පොරවල්ලා හිතුවා කස ගහලා එහෙම පටන් ගන්නේ පෙරහැර ළඟ එනවා කරඬුවක වෙලා හරි වඩම්මනවා වාහන ඉම්පෝට් කරන එක නවත්තනවා.
2: යස්.
3: ඒ ෆියර් එක ගියා.
2: දඩ බඩ ගාලා එල්සී ඕපන් කරන්න ගත්තා.
3: මේ දවසකට එල්සී 200ක් 300ක් ඕපන් කරන රටේ මම දන්නේ මම නිකන් කියන්නේ.
2: හරි.
3: 10 ගණන් දවසකට එල්සී ඕපන් කරන්න පටන් ගත්තා. අර බයට.
2: යා ඕකේ.
3: එල්සී ඕපන් ආයි ඩොලර් ටික ගියා. රුපියලුත් වැඩි මාකට් එකේ තියෙන ඩොලර් ටිකක් ගියා. යන යෑමන බලලා එක්ස්පෝර්ට් ඉන්ඩස්ට්‍රි එකේ ඔය මොකක් හරි යවලා.
2: හරි.
3: මයිකේ පොඩකව බලවත් කැස්සක් තියෙනවා. බඩු පිටරට යවලා ලංකාවට ඩොලර් ගෙන්න ගන්න අපේ මහත්තුරු හිතුවා. දැම්මම ඩොලර් ටික ගෙන්න ගන්න ඕනේ. ඩොලර් එක 8000 විතර වගේ ගියාම ගෙන්නනවා.
2: යස්. ඉතින් බිස්නස් නේ කරන්නේ. ඉතින් පොඩි පොඩි ට්‍රික්ස් පාවිච්චි කරනවා.
3: ඒවට ඉතින් ඇත්තන දොස් කියන්නත් බෑ.
2: ඕ ඒකනේ.
3: අපිට ආරංචි විදියට මහා බැංකුව
2: පොඩි ටෝක් එකක් ඉෂුව
3: කළා. පොඩි ටෝක් එකක් ඉෂුව කළා තියෙනවා ඒගොල්ලන්ට. ආ එහෙමද? සල්ලි ගේන්නේ නැද්ද? ලංකාවට එහෙම ගේන ඩොලර්ස් රුපියල් බවට ස්වයංක්‍රීයව පත් වෙන ක්‍රමයක් තියෙනවා. නමුත් ඒකට කාලයක් දීලා
2: තියෙනවා. හරි ඕකේ.
3: මගේ මතකයේ විදිහට මාස 3ක විතර කාලයක්.
2: ඔව් දවස් 90ක කාලයක්.
3: දවස් 90. මාස 3ක විතර කාලයක් දෙනවා. ඩොලර් වලින් අපිට පේමන්ට් හම්බුනහම අපි බඩු පිටරට යවන එකට.
2: හරි.
3: ඒ ඩොලර් account එකේ දවස් 90ක් විතර ඩොලර් විදියට තියෙනවා. ඊට පස්සේ තමයි ඒවා ස්වයංක්‍රීයව රුපියල් බවට පත්
2: වෙන්නේ. රයිට්.
3: මහා බැංකුව කිව්වා කියලා ආරංචි ආරංචි. මේක හොයාගන්න බෑ මේ යක්ෂයෝ කොහොමද මේක මේ 354 එක 336 කරගෙන යපල්ලා කොයිම ආඩම්බර වෙන්නේ නැතුව. එහෙම කිය හරියට කියන්නකො.
2: ඔව්.
3: උදුම ආඩම්බර කවන්නේ මේක.
2: අපි දන්නවා ඔබ මැජික් කරුවෙක් නොවේ. අපි ඒක දන්නවා.
3: සෙන්ට්‍රල් බැංකුවෝද මිනිස්සු.
2: ඔව් ඒකනේ කොහොමද කරන්නේ?
3: දන්නවා. ආරංචියත් එන දවස් 90 සීමාව හඩු කරාගෙන. ආ එහෙමද? තියෙන් එන රුපියල් කරනවා. හැබැයි ඒ වෙනකොට ඉතින් ඇත්තටම
2: හරි.
3: ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ කර්මාන්ත කරන මිනිස්සු ඒගොල්ලන් ගා වැඩ කරන මිනිසුන්ට පඩිත් ගෙවන්න ඕන දවස් ලඟ වෙලා.
2: හරි.
3: මාසෙ අන්තිමනේ. සප්ලයර්ස්ලට ඒගොල්ලන්ගේ සල්ලි දෙන්න ඕන වෙලත් ලඟ වෙලා. ඒ ඔක්කොම එක ළඟ ආවේ. එයාසෙ මේ අපිට තියෙන දූෂමාන ආරංචියක් වෙන්නේ සෙන්ට්‍රල් බැංකුව අර දාපු කෑල්ලත් ආවා. ඒ ඔක්කොම එක පාටම හිතමු නැති එහෙම මෙහෙන් යටිමඩි ගහගෙන මෙහෙම කකුල ඇස්සේ ගහගෙන ඒකුල වාඩි වෙලා මුකුත් දන්නේ නැහැ වගේ හිතාගෙන ඩොලර් තිබුණේ. ඒව ටිකක් එළියට ගන්න
2: පුළුවන් වුණා.
3: සපත්තු ඇස්සේ ගහගෙන ඩොලර් ටිකක් එළියට ගන්න සිද්ධ වුණා. ඒ ක්‍රියාපටි පාටි ඔක්කොම ටික එකතු වුණාම එක සැරේම මාකට් එකේ ඩොලර් සර්ජ් එකක් එනවා. ඒ මේ තමයි 354 336ට ආවේ කියලා.
2: හරි.
3: අපිට වඩා ඉකනොමික්ස් දන්න මිනිස්සු අපිට කණෙන් අල්ලලා කනට ගල්ලට ඇත්තියලා අල්ලලා මෙහෙම
2: කියලා
3: දුන්නා. ඒවා හරි හෝ වැරදි හෝ ඩොලර් එක පල්ලෙහාට අපේක හොඳයි. නමුත් මේ මිනිස්සුම අපිට කියනවා මේ ඩොලර් එක පල්ලෙහාට ගෙන අපේක ඇත්තම કૃත්‍රිම තත්ත්වයක්. මේක ස්වභාවික තත්ත්වේ නොවේ.
2: හා ඔකේ.
3: වචන දාලා හරි, තග දාලා හරි, මැච් ගහලා හරි ගේන එක ස්වභාවික තත්ත්වේ නෙමෙයි. හැමදාම ওই වැඩේ කරන්න බෑනේ. හැමදාම බ්‍රාස්පතින්ද රැයට මීටිමත් තියලා නේද අධිපතිතුමා? හැමදාම බ්‍රාස්පතින්ද රැයට මීටිමත් තියලා බැංකුව වලට දේශනාවක් තියලා ඕක හැමදාම කරන්න බෑ.
2: බෑනේ ඔව්.
3: ඩොලර් එකේ රේට් එක නැචරලි කන්ට්‍රෝල් වෙන තැනකට එන්න ඕනේ. මොකද්ද විදිය? ලොක්කා පුළුවන් නම් මේ රටට ආයෝජන ගේන්න. පහුගිය අවුරුදු එකහමාර දෙකේ ඕගොල්ලෝ ආයෝජන ගෙනාවා නම් කාටවත් නෙමෙයි අපිට පුළුවන් නම් ලිස්ට් එකක් එවන්න. අපි විසිල් ගගහ බල්ටි ගගහ මෙච්චර ආයෝජන ලංකාවට ගෙනහැලා තියෙනවා. මෙච්චර ඩොලර් කන්දරාවක් ආයෝජන විදිහට ලංකාවට ගෙනහැලා තියෙනවා. මේ ප්‍රොජෙක්ට්ස් අහවල් කාලේ පටන් ගන්නවා. ඒවෙන් ලංකාවට මේ කියන බෙනිෆිට්ස් එනවා. මෙච්චර ගානකට රස්සාව හම්බෙනවා කියලා අපි පුද්ගලිකව ට්‍රම්පට් ගගහ පාරේ ඇවිදිමින් කියන්න ලෑස්ති.
2: පාරේ නෙමෙයි ඉතින් අපි කියමු, රේඩියෝ එකේ කියමු.
3: නේ මං පාරේ ඇවිදිනවා කියන්නේ. මං කළුවායි කඩේ ගාගෙන නලාවක් පිඹු.
2: හරි.
3: අසව අසව උඹලා දන්නවද මෙන්න මෙච්චර ඉන්වෙස්ට්මන්ට් එකක් ලංකාවට ඇවිල්ලා තියෙනවා අහවල් කාලේ.
2: හරි.
3: මෙන්න මෙච්චර ඉන්වෙස්ට්මන්ට් එකක් ලංකාවට ඇවිල්ලා දෙනවා කියපුවා වැඩක් නැහැ. දීපුවා කියන්නකෝ.
2: ඇක්ෂන් එකයි අපි කියන්නේ.
3: අපිත් ඔය ආලුවන්ට අරක මේක දෙනවා කියලා ඕන් තරම් කියලා තියෙනවා. දීලා නැහැ මේක කුප්පියලක්. නේද?
2: නැචරල් ඩොලර්
3: එක. රටක ඉන්න මිනිහෙකුට ලංකාවට සල්ලි එවන්න බෑ කියන එක. අදේ කතාව කියලා මම
2: ආව මටත් ඒක කන්ෆියුස්. එහෙම සල්ලි අරගෙන තියනවනේ නේ.
3: ලංකාවේ නොහිටියත් කමන්නේ. හිටපු මුදල් අමාත්‍යංශ ලේකම්තුමා මහින්ද සිරිවර්ධන මහත්තයාට කෝල් කරලා මං හිතාගත්තා අදහනවා කියලා.
2: හරි.
3: මහින්ද මහත්මයා පිටරටක ඉන්න මිනිහෙකුට අපේ මිනිහෙකුට මේ රටට සල්ලි එවන්න IMF එකේ නීති රීති වලින් බාධාවත් තියෙනවා. මට ඒකලා දැනගන්න.
2: ඇත්ත ඇත්ත.
3: ඒක ලියාගත්තාම ඊට උදේ කියන්න.
2: ඔකේ ෂුවර්.
3: එහෙම මගේ මිත්‍රයා සංගීතක් මට උත්තරයක් දෙන්න. සංගීතකරුවට බුරුගියක් දන්නේ
2: නැහැ. ඔව් ඒක නේ.

0: ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටරයකට කිලෝමීටර් 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
1: පරම්පරා ගාන අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: the place to be. සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට. ලොකු සයිස්, පොඩි ප්‍රයිස්.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
2: නොකරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස්ටෙක් ස්ලිම් ලයින්.

Right, I'm Mata Karanoni Bajaj Alutma 3-wheel lekker. This year this higher CC. 3-wheel lekak tamai Bajaj Alutma eka. Mokak hari 3-wheel lekak ganwa kiyen eka wenota. Aniwaryen Bajaj 3-wheel lekak ganna. අපි මේ දවස්වල ෆ්‍රිජ් ගැන කතා කරනවා. සිංගල් එකත් එක්ක ගෙවන්න ගන්න පුළුවන් 5000 ගාණක් ගෙවන්න පුළුවන් නම් මාසෙකට නියම ෆ්‍රිජ් එකක්

0: විනාඩි 49යි වෙලාව. අපි මතක් කරන්න ඕනි විශේෂ දෙයක් ගැන. විෂන් කෑ එක සහ නවලෝක හොස්පිටල් එක එකතු වෙලා කරන විශාල ලොකු මෙහෙවරක් ගැන මතක් කරන්න තියෙනවා අද දවසේදී. ඉතින් සාමාන්‍ය නක්ෂි පරීක්ෂාව, ඊට පස්සේ ඇසෙත් තියෙනවානේ ප්‍රෙෂර් එක චෙක් කරන එක, ඊට පස්සේ රුධිර සීනි පරීක්ෂාව, රුධිරේත අපි සාමාන්‍යයෙන් ප්‍රෙෂර් එක චෙක් කරනවා. ඉතින් මෙන්න මේ දේවල් කරන්න සාමාන්‍යයෙන් ඉතින් කාලෙකට සැරයක් කරන්න ඕනි. සමහර කටිය මාස ගානේ කරගෙන යනවා. ඇස් සම්බන්ධ දෙයක් නම් අවුරුද්දට දෙපාරක් කරාම හොඳටම ඇති. හැබැයි ඉතින් ඔබට මොකක් හරි රෝග ලක්ෂණ තිබිලා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක දිගින් දිගටම කරලා බලන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ සඳහා සමහරක් ඔය වැඩිහිටියන්ට ටිකක් සැලකිය යුතු මුදලකුත් වියදම් වෙනවා. සීනි පරීක්ෂාව කරගන්න, ප්‍රෙෂර් එක පරීක්ෂා කරගන්න, ඔය වගේ දේවල් වලට. ඉතින් මේ වගේ දේවල් එකතු කරලා නොමිලේ සෞඛ්‍ය සායනයක් පවත්වන්න විෂන් කෙයා, වෝඩ් ප්ලේස් ඒගොල්ලන්ගේ ප්‍රධාන ශාඛාව සහ නවලෝක හොස්පිටල් එක ලැස්තිලා ඉන්නවා. ඉතින් තියෙන තැන සහ දිනය පිළිබඳව විස්තර අපි කියන්නම්. මේක ගොඩාක් වටින දෙයක්. මේ වෙසක් මාසේ අපිට කතා කරන්න ලැබෙන තවත් විශේෂ වටිනා මාතෘකාවක්. ඒක තියෙන්නේ මේ වැඩි දවස් මට තව කියන්නම් කියලා ඉන්න බෑ. මොකද අද දවසේ තමයි තියෙන්නේ, මැයි මාසේ 27 වෙනිදා. අද දවසේ තියෙන්නේ දවල් 2 ඉඳලා රෑ 7 වෙනකල් කොළඹ 7 වෝඩ් ප්‍රදෙස ශාඛා පරිශ්‍රයේදී, කියන්නේ මං හිතන්නේ විෂන් කෑයකේ වෝඩ් ප්ලේස් වල තියෙන විෂන් කෑයකේ ශාඛා පරිශ්‍රයේදී තමයි පැවැත්වෙන්නේ අද දවසේ මේ මාසේ 27 වෙනිදා. අපි තව වැඩි විස්තර කියන්නම්, ඒ ගැන ටිකක් විස්තර කියන්න ඕනේ. ඒ වගේම NLB ගැන මතක් කරන්න ඕනේ. ඊයේ දවසේ NLB එකත් විශේෂ දෙයක් කරා. අපි දන්නවා රත්මලානේ අඳගොළු බිහිරි විද්‍යාලය තියෙනවා. ඉතින් ඒ විද්‍යාලයට අත්‍යවශ්‍ය උපකරණ ලබා දීමේ ප්‍රජා සත්කාර වැඩසටහනක් NLB එක සිද්ධ කරා. ඉතින් අපිව කෝටිපතියෝ කරනවා වගේම අපි දෙන සල්ලි වලින්, අපි රුපියල් 40ක් දීලා ටිකට් එකක් ගන්නවා, මේ සල්ලි වලින් මේ වගේ ප්‍රජා සත්කාර හැමදාම වගේ NLB එක කරනවා. ඉතින් ගොඩක් ස්තුතියි, ගොඩක් පිං. අපි ඒ ගැන වැඩි විස්තර කියන්නම්. මේ ඉතින් අපිටත් ඒක බලපාන, අපිත් රුපියල් 40ක් වියදම් කරලා ලොතරැයියක් අරගෙන තියනවා කියලා කියන්නේ අපිත් ඒ පිනේ කොටස් කාර්යය වෙනවා කියන එක, රයිට්? තව මොනවාද ඔනර් ෆෝන්ස් ගැන මතක් කරන්න ඕනි. X9D ෆෝන් එක ගැන අදත් අපි කතා කරමු. පැල්වත්ත කිරි ගැන කතා කරමු. අපේ රටේ නිෂ්පාදනයක් තමයි පැල්වත්ත කියලා කියන්නේ. ඩොලර් ටික ලංකාව ඉතුරු කරගන්න මේ වගේ අපේ රටේ නිෂ්පාදන වැඩි වැඩියෙන් අපි මිලදී ගන්නවා නම් ඒකට ලොකු, ඒ කියන්නේ ඩොලර් එක ලංකාවේ ඩොලර් එක, ඒ කියන්නේ ලංකාවේ ඩොලර් එක නෙමෙයි ලංකාවේ රුපියල ශක්තිමත් කරන්න හොඳ අවස්ථාවක් මේ විදිහට අපේ රටේ නිෂ්පාදනයක් අපිට ගන්න පුළුවන් කියන එක. ඉතින් කිරි සම්බන්ධයෙන් නම් කිසිම ඉෂුව එකක් නැහැ, කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට පැල්වත්ත කිරි තියෙනවා. ඒගොල්ලන්ගේ තව කිරි ආශ්‍රිත නිෂ්පාදන ගොඩක් තියෙනවා. අපි ඒ ගැනත් කතා කරමු. කාගිල්ස් ෆුඩ් සිටි එකට ගියා නම් ඒ දේවල් ගන්න පුළුවන් අනේ. මාකට් එකේ තියෙන අඩුම ප්‍රයිස් එකට ඕගලන්ට කාගිල්ස් එකෙන් අවශ්‍ය කරන දේවල් ගන්න පුළුවන්. අදත් අපි පෙරඩුවා ගැන කතා කරනවා. වාහන ගෙන්නන එක සම්බන්ධයෙන් එක එක කතා, ලොකු කතා තියෙනවා මාකට් එකේ. හැබැයි තාමත් පරණ ගානට ඔබට පෙරඩුවා වාහනයක් ගන්න පුළුවන්. ඒ ගැන අපි විශේෂයෙන්ම අදත් මතක් කරනවා. වෝග් ජුවලර්ස් ආවොත් මේ දවස්වල ඕගලන්ට ලොකු ලොකු ඩිස්කවුන්ට් තියෙනවා, ගිෆ්ට් ෆවුචර්ස් හම්බ වෙනවා. ඊට පස්සේ පරණ රත්තරන් මේ දැන් මාකට් එකේ තියෙන ප්‍රයිස් එකට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් වෝග් ජුවලර්ස් එන්න. ක්වලිටි රත්තරන් ගන්න නම් යන්න ඕනේ හොඳම තැන තමයි වෝග් ජුවලර්ස්. අපි ප්‍රයිම් ගෲප් එක ගැනත් මතක් කරනවා. මේ දවස්වල පෝට් සිටි එකේ තියෙන සුපිරි ප්‍රොජෙක්ට් එක ගැන තමයි අපි කතා කරන්නේ. මේක මිස් වුණොත් ආයේ මේ වගේ චාන්ස් එකක් කොච්චර ඔබට සල්ලි තිබ්බත් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ සම්බන්ධෙනුත් පොඩක් අවධානය යොමු කරන්න. දැන් ගෙයක් හදනකොට අපි දන්නවා අපි ඇලුමිනියම් පාවිච්චි කරද්දී ගන්න ඕනේ ප්‍රොඩක්ට් එක ගැන දැන් අපිට හොඳ නොලෙජ් එකක් තියෙනවා. ඒ තමයි ඇලුමෙක්ස්. ඒ වගේම අපි ඔය ෆිනිෂින් සිවිලිමක් වගේ ගහනවා නම් ඒකට ලී පාවිච්චි කරන්න ඕනේ නෑනේ. ඒකට කලර් අප් වලින් හඳුන්වලා දෙනවා ස්ට්‍රිප් සීලින් එක. ඒක පාවිච්චි කරා නම් ලී පෙනුමට ඔබට ලස්සනට වැඩේ කරගන්න පුළුවන්. චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එක ගැනත් මතක් කරන්න ඕනේ. එක චාර්ජයකින් කිලෝමීටර් 121ක් දුවන සුපිරි වැඩෙක් තමයි චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කියලා කියන්නේ. අපි අදත් කමර්ෂල් බැංක එක ගැන මතක් කරනවා. කමර්ෂල් බැංක එකේ ස්ථාවර තැන්පතුවක් ඔබ ආරම්භ කළොත්, ෆික්ස් ඩිපෝසිට් එකක් දැම්මොතින් ඔබට ඉහළම පොලියක් ලබා ගන්න පුළුවන්. 9.5% දක්වා ඉහළ පොලියක්. ඒ විතරක් නෙමෙයි, හිතන්නකෝ කොම් බැංක් ඩිජිටල් පාවිච්චි කළ, එහෙම නැත්නම් ෆ්ලෑෂ් ඇප් එක හරහා ඔබ මේ විදිහට ආයෝජනයක් කරොතින් ඔබට අමතර පොලියකුත් ලැබෙනවා. වැඩි විස්තර දැනගන්න 13.16 කියන නම්බරයකට කතා කරන්නේ මොකෙන්ද? හච් කනෙක්ෂන් එකකින්. හරිද? හච් 15 පැකේජ් එක ගැනත් අද දවසේ අපි කතා කරමු.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ විත්හසා
1: අනුග්‍රහය.
3: සීඩි විරන් නැදෙන ස්තරම් තැනක්. රන් බොමුට ගෙවනවා දැන් උපරිම මුදල. නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම්. උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
0: Hi Hasa, good morning.
4: Good morning Acharya. අදත් අපිට ඉක්මනට කියන්නේ මේ හොඳයි නේද? ටයිපින්ග් ෂොප් නේද? හරි ෂොප්. ඉක්මනට බලමු පත්‍ර දෙක අතට ගන්න. කලින් ස්විස්ටෙක් ඇලුමිනියම් ගැන මම මතක් කරලා ඉන්නම්. ස්විස්ටෙක් ඇලුමිනියම් මේ දවස්වල ඔයාගේ ඉදිකිරීමට කෑෂ්බැක් එකක් දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. ජූනි මාසේ 30 වෙනිදාට කලින් ඔයා මේ දවස්වල කරගෙන යන ඉදිකිරීමකට අදාළ කොටේෂන් එක අරගෙන යවන්න 076-780-7000. මේක හරි ලේසියි. ඔගොල්ලෝ දැන් ඔක්කොටම කලින් ගිහිල්ලා ස්විස්ටෙක් එක කන්ටැක්ට් කරන්න ඕනේ නැහැ. ඔයා ඉස්සෙල්ලම කන්ටැක්ට් කරන්න ඕනේ වාගේ ෆැබ්‍රිකේටර්. ෆැබ්‍රිකේටර් එන්න කියලා වාගේ සයිට් එක පෙන්නලා ඒ සයිට් එකේ ස්ලයිඩින් ඩෝස්, ස්විං ඩෝස්, ෆෝල්ඩින් ඩෝස්, වින්ඩෝස්, පැන්ට්‍රි කබඩ්ස්, බාත්රූම් ඩෝස්, එන්ට්‍රන්ස් ඩෝස් මේ ඔක්කොම ටික ස්විස්ටෙක් වලින් දාලා වැඩේ ඉවර කරලා දෙන්න කොහොමද කොටේෂන් එක කියලා කොටේෂන් එකක් ඉල්ල ගන්න. මේ දෙන කොටේෂන් එක ජූනි මාසේ 30 වෙනිදාට කලින් මම ආයි අංක කියන්නම් 076-780-7000 වට්ස්ඇප් කරන්න. ඊට පස්සේ ස්විස්ටෙක් එකෙන් ටෙක්නිකල් ටීම් එකක් ඇවිල්ලා වාගේ සයිට් එකේ වැඩේ වුණාම බලලා ඔයාට ලැබෙන්න නියමිත කෑෂ්බැක් එක කෙලින්ම ඔයාගේ account එකට transfer කරනවා. ඉතින් සෑහෙන කාලයක් තිස්සේ විශ්වාසය දිනාගත්ත නවීනත්වයට ගැලපෙන අලුත් solution රසක් එක්ක ඔයාට ගෙනල්ලා දීලා තියෙන ස්විස්ටෙක් ඇලුමිනියම් එක්ක කෑෂ්බැක් එකක් දිනා ගන්න. CDB ගැනත් මතක් කරන්න ඕනේ. CDB Gold Loan රුපියල් 325,000ක ඉහළ මත්කරම් මුදලක් පිරිනමන්නේ හරිම අඩු පොලියකට. ඒ විතරක් නෙවෙයි, දැන් මාසෙක, ඒ කියන්නේ පළවෙනි මාසේ පොලියෙන් භාගයක් ඔබට අත්තිකාරම එක්ක ඔබේ අතට ලබා ගන්නත් හැකියාව අවස්ථාව උදා කරලා දීලා තියෙන්නේ. CDB රන් අය රත්තරන් අයද නිස්තරම්ම තැනගෙන වැඩි විස්තර දැනගන්න 0117-388-388 කෝල් එකක් දෙන්න. දිවයින පත්‍රය මම ගන්නවා ආචාර්ය අතට. ඉස්සෙල්ලාම මහා බැංකුව පෙරේදා ගත් තීරණයෙන් ණය පොලියත් ඉහළට. ණය ඉල්ලුම අඩු කරමින් ආර්ථිකය ස්ථාවරව ගෙන යාම අරමුණයි මහා බැංකුව මෙහෙම කිව්වා කියලා තියෙනවා. ඉතින් ප්‍රවේශමෙන් ඉදිරියට යා යුතු බව තමයි මහා බැංකුව අධිපතිවරයා කියන්නේ. ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ඊයේ සිට එක් දින ප්‍රතිපත්ති පොලිය අනුපාතකයේ 7.75 සිට 8.75 දක්වා පදනම් අංක 100කින් ඉහළ දැමීමට කටයුතු කරලා තියෙන බව තමයි දිවයින වාර්තා කරන්නේ. ඊට අමතරව මේ වන විට විනිමය අනුපාතය ස්ථාවර වී ඇති බවත්, ආර්ථිකයේ කිසිම ආකාරයක හැකිලීමක් නැති බවත් මහා බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ මහා බැංකුවේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කරපු බව වාර්තා වෙනවා. මෙසේ ප්‍රතිපත්ති පොලිය වැඩි වූ විට අනිවාර්යයෙන්ම ණය පොලියද වැඩිවනු ඇති බව, මෙම තීරණය ගැන ඊයේ මහා බැංකු මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අහපු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් තමයි මහා බැංකු අධිපතිවරයා කියලා තියෙන්නේ. මහා බැංකු පොලිය වැඩි කිරීමේ අරමුණ පොලිය වැඩි කිරීම හරහා ණය ඉල්ලුම අඩු කරමින් ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යෑම කියලා තමයි. කියන්නේ ආර්ථික හැකිලීමේ බලාපොරොත්තුවක් නෑ, හැබැයි ස්ථාවරව පවත්වාගෙන යන්න ඕන හින්දා මේ පියවර අරගෙන තියෙන බව තමයි ඒ පැත්තෙන් කියවෙන්නේ. ඊට අමතරව මෙන්න මෙහෙම ප්‍රවෘත්තියක් අද වාර්තා වෙනවා. ඕනෑම වෙලාවක පළාත් ඡන්දයට ලෑස්ති මැතිවරණ කොමසාරිස් එහෙම කිව්වයි කියලා කියනවා. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ මත පාර්ලිමේන්තුව විසින් සම්මත කර දෙනු ලබන නීති ප්‍රතිපාදන යටතේ ඕනෑම අවස්ථාවක පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට තමන් සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. අනේ මන්දෙද මැතිවරණ කොමිෂන් සභාව සූදානම් වුණාට මේ අර JVP එකේ ලේකම් මං හිතන්නේ සූදානමක් නෑ ඒ මහත්තයා කියලා තිබුණා ඡන්දෙ තියන්නේ නෑ කියලා. අපි හිතුවා මැතිවරණ කොමසාරිස්ට බැරි කමක් තියෙනවා කියලා. දැන් මැතිවරණ කොමසාරිස් කියනවා ඕනෑම වෙලාවක පළාත් ඡන්දයට ඒගොල්ලෝ ලෑස්තියි කියලා. පවතින නීතිමය බාධාවන් සහ එම බාධාවන් ඉවත් කර ගනිමින් පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය හැකි ආකාරය පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට කරුණු දක්වලා තියෙනවලු. පලාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයේ යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳ සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ගෙන් කරුණු විමසීමක් කරලා තියෙනවා. මේ දවස්වල හොයාගෙන යනවා පලාත් සභා පිළිබඳ පනත වෙනස් වෙලා තියෙන හින්දා පරණ ක්‍රමයට ඡන්දෙ තියනවාද අලුත් ක්‍රමයට ඡන්දෙ තියනවාද කියලා. ඉතින් ඕක හොයාගන්න බැරුව තමයි අන්තිමට කොහොම හරි පළාත් සභා ඡන්දෙ නොතියෙන තැනට වැඩේ හැදෙන්නේ. මොකද දැන් වැඩේ තියෙන්නේ පාර්ලිමේන්තුව අතේ. පාර්ලිමේන්තුව තීරණය කරන්න ඕනේ කොයි අතටද කොයි මැතිවරණ ක්‍රමයේ යටතේද ඡන්දෙ තියන්න කියලා. ඉතින් පාර්ලිමේන්තුවට පුළුවන් ඒක තීරණය කරන්න නැතුව එහෙට මෙහෙට ඇද වැඩේ පොඩ්ඩක් අල කරලා පළාත් සභා මැතිවරණය අර ලේකම් මහත්තයා තියන්න කැමති වෙලාවක් එනකන් අල්ලගෙන ඉන්න. අරුණ පත්‍රයට මං එන්නේ ඊළඟට.
0: හරි.
4: සමාගම් වලට දුන් ඉඩම් යලිත් ආදිවාසීන්ට වන්නිලැත්තන්ගේ නඩුවේදී මහවැලි අධිකාරිය ඒකට එකඟ වුණා කියලා තියෙනවා. මහවැලි අධිකාරිය විසින් ආදිවාසීන්ට අයත් ඉඩම් පෞද්ගලික සමාගම් වලට වගා කටයුතු සඳහා දීලා තියෙදේක ආදිවාසීන්ට වෙච්ච අසාධාරණයක් කියලා නඩු කටයුත්තක් යනවා. ඉතින් මහවැලි අධිකාරිය එකඟ වෙලා තියෙනවා ඒ ඉඩම් නැවත ව්‍යාපාරිකයන්ගෙන් නැවත පවරගෙන වනයට මුදා හරින්න. හැබැයි ඒ අයට නැවත වන වගා කරන්න අර එහෙම කියලා තව තීන්දුව තීරණ වගේ ගන්න තියෙන නිසා ඒ පෙත්සම වැඩිදුර සලකා බලනවා කියලා තියෙනවා ඉදිරියේදී. ඒක තමයි අද අරුණ පත්‍රයේ හෙඩ්ලයින් එක. ඊට අමතරව අලු නැවක් කොළඹ ඇවිත් කියලා ෆ්‍රී ලෝයර්ස් සංවිධානය කියනවා. සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළ යුතු ගල් අඟුරු රැගත් නෞකාවක් කොළඹ වරායට ආසන්න මුහුදු සීමාවේ නැංගුරම්ලා ඇති බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ පසුගිය අප්‍රේල් 30 වන දින අදාළ ගල් අඟුරු නෞකාවේ පැටවු වාර්තාවේ පිටපත් ගල් අඟුරු සමාගමේ සියලු නිලධාරීන් හා බලශක්ති අමාත්‍යංශ ලේකම් ඇතුළු පිරිසක් වෙත ජොමු කරලා තියෙනවලු. එම පැටවුම් වාර්තාවට අනුව අදාළ ගල්ලඟුරු නෞකාව දකුණු අප්‍රිකාවේ රිචඩ් බේ කෝල් ටර්මිනල් වරායේ සිට මෙරටට ඇවිල්ලා තියෙනවලු. ගල්ලඟුරු මෙට්‍රික් ටොන් 60,000කට ආසන්න තොගයක් මේක තියෙනවා කියලා කියන්නේ. හැබැයි මේ ගල්ලඟුරු තොගේ අලු ප්‍රතිශතය ඒකක 16.8ක් බව ගල්ලඟුරු සමාගම ඉදිරිපත් කළ ටෙන්ඩරේ තිබිය යුතු අලු ප්‍රතිශතය හැටියට දැක්වෙන 16% ඒකක 16% මේකේ ඒකක 16.8ක් තියෙනවා කියලා කියනවා. ඉතින් හරි විදිහට බැලුවොත් මේක මෙහෙන් දඩ මුදලකට යටත්ව හෝ මිලදී ගන්න බැරි මට්ටමේ බාලගල් අඟුරු. තව විදිහකට කියනවනම් අපි අර නියෝජ්‍ය අමතිතුමාගේ භාෂාවෙන් කියනවනම් බාලගල් අඟුරු නෙවෙයි අපිට අවශ්‍ය කරන ශක්තිය ජනනය කර දිය නොහැකි ගල් අඟුරු තමයි මේ නැවෙත් තියෙන්නේ කියලා තමයි ඉතින් වාර්තා වෙන්නේ.
0: ඒක දිගටම
4: ඒක යනවා. ඉතින් අපි කොහොම හරි ලයිට් බිල ගෙවාගෙන යනවා. ඔය අල්ලපනල්ලේ ආචාර්යා මේ හදනවයි කිව්ව පොහොසත් රටක් හදන්න මාලිමාවට තව අවුරුදු 20ක් ඕනේ කියලා අපි කවුරුත් නෙවෙයි කියන්නේ මාලිමා മന്ത്രി පద్මසිරි බණ්ඩාර එහෙම කිව්ව බව තමයි අරුණ වාර්තා කරලා තියෙන. මම දැක්කා මේ මහත්තයා මේක කියන වීඩියෝ එක මම දැක්කා. මේ රටේ ජනතාවට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් උදා කර දීම සඳහා තම ආණ්ඩුවට අවම වශයෙන් වසර 20ක් අවශ්‍ය වන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පద్මසිරි බණ්ඩාර පැවසුවා කියලා තියෙනවා. රටේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය ගොඩනැගීමට මෙන්ම රටේ මහාමාර්ග පද්ධතිය දියුණු කරන්නට හැකියාව ලැබෙන්නේ එසේ වසර 20ක කාලයක් ලැබුණොත් පමණක් බවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අවධාරණය කළා කියලා කියනවා. ඉතින්
0: 20 years නේ.
4: ඔව්, රනිල් වික්‍රමසිංහ මේක 2048 හදනවා කියලා කිව්වා. ඉතින් බලන්නකො මේගොල්ලෝ ඊට අවුරුදු 2කට කලින් මේක කරන්නේ. දැන් 2026 නේ නේද? තව 20කින් 2046යි. බලන්න රනිල් වඩා අවුරුදු 2ක් මාලිමාව ඉදිරියෙන් ඉන්න බව තමයි දැනට පේන්න තියෙන්නේ.
0: يعني 20ක්ම ඕනි.
4: 20ක් ඕනේ 20ක් ඕනේ නැතුව කොහෙද කරන්නේ?
0: ඒගොල්ලෝ
4: විස්සක් ඉන්නවනේ. බැරි වෙලා මැදින් ඒගොල්ලන්ට අවුරුද්දක් දෙකක් බැරි වුණොත් නැතුව ගියොත් ආයි බෑ. ඉතින් ආයි කොනකේද මුලේද පටක් ගන්න. අවසාන අවස්ථාව අවුරුදු 20ක් තියෙනවා ඒකට.
0: හරි, ඔකේ.
4: දිනමින පත්‍රයට මං එනවා. පක්ෂ මාරු කළොත් മന്ത്രി ධුරය අහෝසි. පනත් කෙටුම්පත ළඟදීම පාර්ලිමේන්තුවට විපක්ෂයේ කවුරුවත් ආණ්ඩුවට ගන්න නෑ කියලත් කියනවා මේ ඇමති නලින්ද ජයතිස්ස තමයි මෙහෙම කියන්නේ. මහජන ඡන්දයෙන් තේරීපත් වී පාර්ලිමේන්තුවට පැමිණ පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුරය අහෝසි කිරීම සඳහා වන පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර බව කියවෙනවා. මේ රටේ ජනතාව අලුත් පාර්ලිමේන්තුවක් පත් කර තිබෙනවා. ආණ්ඩු පක්ෂයට මන්ත්‍රීවරු 159ක් පත් කළා. ඒ ජනවර්මට අපි ගරු කරනවා. පාර්ලිමේන්තුවේ සිටින කිසිම කෙනෙක් විපක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට ගැනීමේ කැමැත්තක් හෝ උත්සාහයක් අපිට නැහැ. පාර්ලිමේන්තුවේ සිටින කිසිම කෙනෙක් ගන්නෙ නැහැ කියලා කියන්නේ. හැබැයි කලින් වෙනත් දේශපාලන පක්ෂ එක්ක වැඩ කරලා වෙනත් දේශපාලන ධාරායක වැඩ කරලා දැන් ක්‍රියාකාරී දේශපාලනය නොකරන සමහර අයව රාජ්‍ය සේවයේ විවිධ තැන්වලට එකතු කරගන්න බාධාවක් නැහැ. ඒ අයව එකතු කරගන්න කටයුතු කරනවා කියලත් ඇමති නලින්ද ජයතිස්ස මෙතනදි කියලා තියෙනවා. ඒ උනාට පවු නේද අර සමහරු කීකී හිටියන දැන් බටත් කතා කරනවා බටක් කතා කරනවා මඩක් කතා කරනවා මඩක් කතා කරනවා කියලා කට්ටියක් කිව්වේ ඒගොල්ලෝ ගන්න නැත්තේ. එතකොට ඒවල බොරුද දන්නේ කියලා තියෙන්නේ නේද? ඕකයි ඉතින් තත්ත්වය. හෙටත් එන්නම් පත්‍ර ටික අරගෙන.
0: සුබ දවසක්.
4: සුබ දවසක්.
1: හතර වටේම පත්‍ර තප්පරේට 100ට.
2: 100ට පත්‍රේ විත්හසා.

0: ඇත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝට් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ-ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: උදේ 8යි විනාඩි 5යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: theater top story
1: Biurta varanta tunak nikut kala sakakaruweku atarangwata අධිකරණය මගින් විවෘත වරෙන්ත තුනක් නිකුත් කළ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු අතරඟුවට ගෙන තිබෙන බව පොලිසිය පැවසුවේ සැකකරු රැඳවුම් නියෝග මත රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන බවයි. වැලිවේරිය පොලිසිය නිලධාරීන් කණ්ඩායමක් විසින් හෙරොයින් සමග සැකකරු අතරඟුවට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු 32ක් වන නිට්ටවෝ ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. අතනගල මහේස්ත්‍රාත් අධිකරණය මගින් විවෘත වරෙන්ත තුනක් නිකුත් කර ඇති අතර සැකකරු වැලිවේරිය කඩබුත සහ නිට්ටඹෝ ප්‍රදේශයේ දේපළ සොරකම් රැසකට අවශ්‍ය කර සිටියායෙක්. දැන් විදෙස් පුවතක්. ඇමරිකාව සඳ මත කඳවුරක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා නාසා ආයතනය මෙම වසරේ කාර්ය මණ්ඩලයක් නොමැති යානා තුනක් සඳ වෙත යැවීමට සූදානම් වන බවයි ඇමරිකාව නිවේදනය කළේ. නාසා ආයතනය පැවසුවේ 2029 වසරේදී කඳවුර ඉදිකිරීමෙන් අනතුරුව සඳ මත තිරසර මිනිස් පැවැත්මක් ඇතිකිරීම සිය අපේක්ෂාව බවයි. මෙම කඳවුරේ කටයුතු සඳහා තෝරාගෙන ඇත්තේ ඇමසන් නිර්මාතෘ ජෙෆ් බෙසෝස්ගේ අභ්‍යවකාශ සමාගමක් වන බ්ලූ ඔරිජින් සමාගමයි.
0: Theater Top Story

0: මේ පැයි සිත නිවන බොදු පෙත කීතය ඔබ වෙත කෙනෙන්නේ.
1: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ස් තියන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතා.

0: 98.2 98.4 සියත දිවයින පුරා
1: මට තියෙනවා OCD.
2: OCD?
1: ඔව්. එහෙනම් මට මෙහෙම
2: යා.
1: ෆෝන් එක මෙහෙම මේසේ මෙහෙම කෙලින්
2: තියන්න. කෙලින් තියන්න ඕනේ.
1: එතකොට ෆෝන් එකට ලස්සනට මෙහෙම සාපේක්ෂව
2: හරි
1: පොත තියන්න.
2: රයිට් ඕකේ.
1: කන්නාඩියේ බොක්ස් එක තියන්න.
2: රයිට්.
1: පෑන තියන්න.
2: තියන්න ඕනේ.
1: මට හිතුණා මං ඔයාවත් මේ පිළිවෙලට මේ අයිනෙන්
2: තියනවා.
1: මට ඔයාව මෙහෙම තන නෙමෙයි මේ අයිනෙන් තියන්න උමනලා දෙන මෙන්න මේ අයින.
2: ඒ කියන්නේ ෆෝන් එකටයි පොතටයි කණ්ණාඩි කේස් එකටයි පෑනටයි කෙලවලින් තමයි මම.
1: ළඟ නෙමෙයි.
2: ඇයි අරවෙන්නේ?
1: ඈතින් අයිනේ.
2: මං එමෙ ඉඳීද? ඉඳීද?
1: අනේ ඉඳී. මං එමෙ ඉඳීද?
2: ඔයාට සමහරක් වෙලාවට අර බෙඩ් ෂීට් එක පොඩ්ඩක් හරි මෙහෙම වෙලා තිබුණොත් ඒකත් හදන්න ඕනේ. ඒ වගේ තියනනේ OCD.
1: මම උදේ නැගිටලා
2: හරි
1: බඩට නොකෑවත්
2: යා
1: දත් මැද්ද නැතත්
2: හරි
1: ඇඳ හදන මිනිහා.
2: වව් නයිස්.
1: මට කියනවා ගන්න.
2: මමත් එහෙමයි. මමත් ඇඳ මම බඩටත් කනවා දතුත් මදිනවා ඇඳත් හදනවා. ඈ
1: බොරු නෙමෙයි ඇත්ත කියන්නේ. බොරු අපි මේ අපි බොරු කියන ෂෝ එකක් නෙමෙයි අපි. බොරු කියන ෂෝ එක අපි දවසක් කරමු. බොරු කියන ෂෝ එක අපි කරමු.
2: හරි.
1: ඒකව තනියෙන් කරන්න.
2: හරි.
1: කවුරුත් මට මේවා ඔයාගේ ඈ ඔයාගේ මේ බයිලා වලට උත්තර දෙන්නයි.
2: හ්ම්.
1: ඈ ඔයාගේ බොරුව සමාජගත කරන්නයි.
2: හරි.
1: ඈ
2: ඇයි ඔච්චර හයියෙන් කතා කරන්නේ?
1: මේ කතා කරන හොඳයි. හයියෙන් නෙමෙයි.
2: හරි.
1: මේ කතා කරන හොඳයි.
2: දවස් වලට හදන්න බැරි වෙනවා.
1: ඔව්. ගොඩක් දවස් වල ගන 365 දවසෙන් 300ක් විතර ඕන නම් බැරි වෙයි. ඒ වගේනේ.
2: රයිට්.
1: ඇඳ හදන මිනිහෙක්ව මට මෙහෙම බලලා කියන්න පුළුවන්. ආ
2: මෙයා මෙයා.
1: ඇඳ හදන මිනිහෙක්ව.
2: හරි ඕකේ.
1: මට වැඩි මෙහෙම බලලා කියන්න පුළුවන්. හ්ම්.
2: මට ඇඳ බලලා කියන්න පුළුවන්.
1: ඇඳ හදලාද කියලාද? ඇඳ හදලාද කියලා බං ඕන බුහුණි උඩ කියන්න පුළුවන් ඇඳ හදලා. හරි.
2: මොකද ඔයගෙ වෙන ගල් මේකක් ගැන කිව්වේ මේ OCD එක ගැන.
1: මම මේ ඔයා දැක්කනද මම මේ ඇවිල්ලා ටක් ගාන
2: එක මම හදනවා. Yes yes.
1: මෙහෙම අන්තවා දාන මෙහෙම මේවා හදන දරුණු මිනිස්සු මේවා එහෙම කරනවා. හැමදේම හරි පිළිවෙලට හදන්නේ. හ්ම් හ්ම්. හැමදේම හරි පිළිවෙලට හදන්නේ දරුණු මිනිස්සු. හ්ම් හ්ම්. චඩොන ලොකෝ ඉදේක.
2: දරුණු මිනිහා දිහා බලන් ඉන්න. පූසෙක් වගේ.
1: හිලු ගන්න එපා.
2: කොහොමද
1: ඇඳ හදන්නේ?
2: හරි.
1: පිළිවෙලට ඉරක් නැති වෙන්න ඇඳ හදන්නේ මේ වගේ ලස්සනට හැමදේම පිළිවෙලට තියෙන මිනිහෙක් දරුණු මිනිහෙක්.
2: සෙල්ලම් කරන්නේ
1: නැද්ද? පේන්නේ නැද්ද? දරුණුකම. Right.
2: Okay.
1: මම පොඩි දෙයක් කියන්න බැරුණ අර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කතාවත් අතරේ.
2: Okay.
1: දැන් මේ ප්‍රවෘත්ති මේ තරම් හිටි ගමන පොසිටිව් වෙන්න හේතුවක් තියෙනවා. ඒකට කලින් අපි බලමු. ලංකාවේ ජනප්‍රිය පුවත්පතක මට මතකද කතුවරෙක් මට කතා කළා නිකන් පොඩි චූටි බ්‍රී අරිම කොට සාකච්ඡාවක් අපි දෙන්න ගලා මේ මොහොතකට කලින්.
2: හරි ඕකේ.
1: ලස්සන අදහසක් ගෙනාවා.
2: හරි.
1: හරිද? ඇයි ඇමරිකාව මේ යුද්ධ පටන් ගත්තේ? මේකේ මොනවද ඒගොල්ලෝ achieve කරේ? අපි දන්න විදිහට ඒගොල්ලන්ගේ ප්ලේන්ම 40 ගානක් විනාශ වුණා ඇමරිකාවේ. නොකිය නොකිය හිටියට පස්සේ ඔය ස්ටැටිස්ටික් එළියට එනවනේ.
2: Yes.
1: ඉරානයට සැලකිය යුතු හානියක් වුණා.
2: හ්ම්
1: හ්ම්. අවුරුදු ගානක් ඩොලර් බිලියන ගණන් යට කරලා අබු ඩාබි,
2: කුවේයි,
1: කුවේට්, සවුදි අරාබියේ,
2: ඔමාන්
1: වල මැරීගෙන හදපු ඇමරිකානු කඳවුරු බල බලාම තමයි ඉරානේ ගහපු ඔක්කොම මිසයිල් ටික ගහවුවේ.
2: හරි.
1: ඒ කියන්නේ ඉරානේ ඒ ස්ට්‍රැටජි එක කිසිම වෙලාවක ඇමරිකාව බලාපොරොත්තු වුණේ නැහැ කියලා කියන්න පුළුවන්. මොකද ඇමරිකාවට ඒ සම්බන්ධව කිසිම පෙරසවුදානමක්
2: තිබෙන්නේ නැති නිසා.
1: ඇමරිකාව හිතුවා ඊශ්‍රායලයට හෝ ඇමරිකාවේ යුද නැව් එහෙම නැත්තම් ඒගොල්ලන්ගේ යුද ගුවන් යානා විතරක් ඉලක්ක කරගෙන ඉරානෙ ගහයි කියලා. හැබැයි ඉරානයේ ස්ට්‍රැටජි එක සම්පූර්ණයෙන් වෙනස්. ඉරානේ දවස් දෙකක් තුනක් ඊශ්‍රායලත් එක්ක ඔට්ටු වුණා. දවස් කීපයක් විතර. මේකට මේ විදිය. මෙහෙම නෙමෙයි ගහන්න ඕනේ. වටේ පිටේ තියෙන තමන්ගේ මිත්‍ර හෝ භාගෙට මිත්‍ර හෝ තමන්ගෙම උදී ජනයාට අදාළ රටවල්වල තිබිච්ච ඇමරිකන් කඳවුරු හොය හොය ගහන්න ගත්ත ඉරානේ. ඒක ඇමරිකාව කිසිසේත්ම බලාපොරොත්තු වෙච්ච ගන්නේ මම මේ කියන්න හදන්නේ. කොහොම කරත් යුද්ධයකදී අපි අත්පත් කරගත්ත දෙයක් මහලුගුවට නැහැ කියලා කෙනෙකුට තර්ක කරන්න ඕන නම් පුළුවන්. විශේෂයෙන්ම මේ යුද්ධෙන් අපිට පේන්නේ මේ කාටවත් මේ හිතපු ඒවා හම්බුණා කියලා.
2: ඕ නේද?
1: කාටද මොනවද හම්බෙලා තියෙන්නේ?
2: විශේෂ දෙයක් නේ.
1: ඉතින් ඇමරිකාව ඇත්තටම මොන හරි බලාපොරොත්තු වුණාද? බලාපොරොත්තු වුණා නම් අපිට තියෙන්නේ එක අදහසයි. ඉරානෙන් වැඩිම තිල් ගන්න චීනේ. දවසක චීනය ලෝකයේ බලවත්ම රාජ්‍ය වෙයි මේ යන විදිහට කියන සැකේ තිබුණා.
2: හරි.
1: පහුගිය කාලෙම ඉතින් ඇමරිකාව කියන රට ඇමරිකාව නිකන් හොය තිබුණා. ඇමරිකාවට ඉතින් එක එක ත්‍රස්තවාදී කෙනෙහිලිකන් තිබ්බා. ඒත් ඇමරිකාව සාමාන්‍ය රටක් විදිහට වගේ හිටියා.
2: හරි.
1: මේක් ඇමරිකා ග්‍රේට් අගේන් කියන කන්සෙප්ට් එකක් ආවනේ.
2: යස්.
1: අපිට වඩා විස්තර දන්න මිනිස්සු කියනවා
2: ඇමරිකාවට ඕනි වුණා කියලා. එහෙමද? අපරි බ්‍රේක් එකකට ගිහලම දරුවින්ද කමන්නේ අපි කතාව.
1: මේක් ඇමරිකා ග්‍රේට් අගේන් කියන කතාව.
2: අපිට චූටි බ්‍රේක් එකකට යන්න වෙනවා. අපි ඊට පස්සේ කතා කරමු ඊටු ටික. නේද?

0: මම කියන්නද?
1: හරි.
0: මගේ කතාව ඔයා කියන්න.
1: මං කතාව දන්නේ නෑනේ. ඔයා මොකද්ද කියන්නේ යන්නේ කියලා. ඇමරිකාවට ඕනි වුණා. ඒගොල්ලෝ ග්‍රේට් ඇමරිකා කියලා ආයේ මේව කරන්න. ඔයාට ඇද කරන්න පැතුරු ඉන්නවා කැස්ස. මට ඕනා හිනා වෙන්න තිබ්බා කැස්ස එකට. මම නෑනේ මං හොඳ සහයෝගයෙන් ඉන්න. ඔයා ඒ කැස්ස විදියට කම්මඩ හිනා යන්න තිබ්බා සමහරක්. මම එහෙම කරාද? නෑ. මම
0: ඔය තමයි වාගේ ඇත්ත තත්ත්වය.
1: මානුෂී විදියට ලස්සනට ඉන්නවා.
0: මිනිහෙක්ගේ අසනීපයක් ආබාධයක් බැරි කමක් දැක්කහම පේනව නේද? මූණ සුදු උනාට පපු එපාට පේනව නේද? හරිද?
1: ලා කළු පාටයි නේ.
0: ලා නෙමෙයි. ලා නෙමෙයි.
1: හරි.
0: ගොම පාට.
1: හරි අරවින්ද මට දැන් දැනගන්න අවශ්‍යයි ඔයා යම් කිසි තැනකින් කතා
0: කරන්න. ඔයාට දැනගන්න නෙමෙයි මම මේ වගේ. ඔයා දැනගෙන මොනවා කරන්නද? අනේ මේ නංගි.
1: මොකද?
0: කෑ කෑ හරි මම මේක කියන්න.
1: හරි. ඔකේ.
0: ඔයා මගේ රුධිර පීඩනය වැඩි කරන්න නේද? ආන්න රේටලා ඉන්න. ඔයත් එක්ක මේ ෂෝ එක කළා කොයිලඟ මට දිය වැඩියවත් නැද. එකම දේ කියලා.
1: හරි. ඔකේ. මම ලෑස්ති.
0: ඔයා මොකද ලෑස්ති? ඔයා ලැහැත්ති දෙනවා ඔයා වගේ වැඩක් බලන්න කියලා. යන්න.
1: මම ලෑස්තිය.
0: ලැහැත්ති වෙලා ගෙදර යන්න. මහලුකු දෙයක් හම්බෙච්ච නැති යුද්ධයකට ඇමරිකාව පැටළුණේ ඇයි කියලා. අපි කල්පනා කරන්න ඕනි.
1: Yes.
0: මේක එක අරමුණක් තිබුණා කියලා අපි කියාගෙන ආවා ඒ තමයි. චීනයට පොඩි පාඩමක් උගන්වන්න. අපි හැම වෙලාවෙම ඉරානෙට ගැහුවාම ඒක චීනෙට වැදුනේ කොහොමද කියලා හිතන අයට කියන්නේ.
1: හරි.
0: චීනය ඉරානෙන් තමයි ඒගොල්ලන්ට අවශ්‍ය තෙල් වලින් වැඩිම ප්‍රමාණයක් ගන්න.
1: ඕකේ.
0: ඇත්තටම කියනවා නම් චීනය ඉරාන තෙල් වල ප්‍රධාන ගැනුම් කරු. මේන් බය. ඇමරිකාවට පොඩි බලාපොරොත්තුවක් තිබුණා. ඉරානෙට ගහලා ඉරානේ අල්ල ගන්න පුළුවන් වුණොත් චීනෙට සිද්ධ වෙන්නේ ඇමරිකාවට පින් සෙන්ඩ වෙලා තෙල් ඉල්ල ගන්න තමයි.
1: ඕකේ ඕකේ.
0: ඔය චීනේ බීජින් ගිහිල්ලා අතට අත දීලා කෑම කාලා චීස් කියලා ආවට ඕවා යට ගිනි ඇවිලිලා තියෙනවා. හැබැයි එකක් ෂුවර්, මේ ලෝක බලවත්තු කවදාවත් මහපාරට පැනලා ගහගන්නේ නැහැ.
1: හරි.
0: රුසියාව, චීනේ,
1: ඇමරිකාව,
0: විශේෂම ওই රටවල් තුන. ඕකේ අයිනක ඉන්දියාවේ ඉන්නවා. ඉන්දියාව තාම කරලියට ඇවිල්ලා නැහැ. ඉන්දියාව ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් යටිතල පහසුකම් හදාගෙන යනවා.
1: හරි.
0: මොකද මේ මහ කාලයක් නැහැ. ලෝක ජනගහනයෙන් බහුතරය ඉන්දියාවේ ඉන්නවා කියන රෙකෝඩ් එක එන්නේ. මේ බොහොම මෑත කාපු රෙකෝඩ් එකක්. ලෝකේ වැඩිම ජනගහනය මෑතක් වනතුරුම තිබුණේ චීනෙට. එසා චීනෙට පුළුවන්කම තිබුණා ඉතාම අඩුවට මිනිස් ශ්‍රමය පාවිච්චි කරලා මහ විශාල කර්මාන්ත කරන්න.
1: Yes.
0: ලෝකේ සමහර උගත්තු බලවත්තු ආණ්ඩු තාමත් කරන්න පුළුවන්ද, බැරිද, කරලා ගොඩයන්න පුළුවන්ද, සල්ලි තියෙනවද, එච්චර තාක්ෂණයක් අපිට පාවිච්චි කරන්න දැනුම තියෙනවද කියලා හිත හිතින්න හුඟක් දේවල්. චීනය මිනිස් ශ්‍රමයයි දැනුමයි තාක්ෂණය පාවිච්චි කරලා කරලා ඉවරයි. සමහර ඒවා කරගෙන යනව.
1: හරි.
0: සමහර ඒවා හිටනෙද්දී ඉවර වෙනවා. අපි මේ ප්‍රොජෙක්ට් සෙට් එක ගැන තව දවසක් කතා කරමු. චීනේ විශාලත්වයේ භූමි ප්‍රමාණයෙන් නෙමෙයි, උන්දල කරපු වැඩ ටිකෙන් බලා ගන්න ඕනේ අපි. මේකට ඇමරිකාව කැමති නැහැ. ඇමරිකාවට ඕනේ චීන දියුණු වුණාට කමක් නැහැ. අපේ එකමයි තියෙන්නේ හරිද? චීන දියුණු වුණාට කමක් නැහැ. ඇමරිකාව විතර අපිට වඩා දියුණු වෙන්න.
1: Yes.
0: රුසියාව දියුණු වුණාට, ඉන්දියාව දියුණු වුණාට ඇමරිකාවට කමක් නැහැ. හැබැයි ඇමරිකාව හිතනවා අපිට වඩා දියුණු වෙන්න බෑ. කොහොම කරත් අපිට පස්සෙන් ඉන්න ඕනේ.
1: අපි තමයි බලවතා.
0: ඉතින් මේක කිව්වා අපි තමයි බලවතා කියලා ඇමරිකාවට තේරුණා මෙහෙම ඉන්න එකෙන් ඒක කවදාවත් මුන් පිළිගන්නේ. මේ යුද්ධයේ මූලික සැකැස්ම පිටිපස්සේ මොසාඩ් සහ CIA ඉන්නවා කියලා විශ්වාස කරනවා. මොසාඩ් සහ CIA.
1: හා ඕකේ.
0: මේක ඇමරිකා ග්‍රේට් අගේන් කියන එක වචන වලින් පෙන්වනවට වඩා ගේමක් ගහලා පෙන්වන්න ඕනේ කියලා ඇමරිකාව එක තැනකදී හිතනවා.
1: යස්.
0: කොහොමත් ඇමරිකාව යුද්ධය සම්බන්ධයෙන් තීරණයක් ගත්තොත් පෙරමුණේ රාළ වගේ කස්ස ගහගෙන යන්නේ ඊශ්‍රායලෙ. ආණ්ඩුව යන්නේ යුයන්න කියනකොට පල්ලින රොකට් එක ගහලා. මං ආයි කැස්ස හොඳේ මයික් එක කපලා දාලා මේක හදා ගන්න නම් එපා. හැම තැනම තියෙන මේ වෙදර් පැටර්න්ස් චේන්ජ් වෙනේ මනම් මන. ටක් ගාලා හැදෙනවා.
1: ඔවනේ.
0: වරක් කැස්සාම තප්පර 30ක් විතර නැකන් කොහෙද ඉන්නේ කියලා හොයාගන්න බැරි වෙනවා. සමහරවිට ඉතින් ඩීප් ටේක් ඔෆ් එක. මෙහෙත් අරගෙන මින් ඉන්න නමුත් අපේ රස්සාව අපිට කිසිම chance එකක් නැහැ. කතා කරන තියෙන රස්සාවන්නේ. ඉතින් නැත්තං ඉතින් සින්දු දාලා ගොළුසන්නේ වගේ ඉන්න වෙන්නේ. මැදින් කියන්නේ මේක හදා ගන්න එපා.
1: ඕ අමාරුයි අමාරුයි.
0: කවුරු හදා ගන්නෑ. හැදෙනවා.
1: බෝ වෙනානේ නේ.
0: ඔව්. පොඩක් මේ දවස්වල අවංකවම කියනවා නම් ඔබට මාස්ක් එකක් දාන්න පුළුවන් නම් වටිනවා. අමුතු කාලයක් මේක. අමුතු වෙහි. අමුතු පෑවිලි.
1: ඔව් නේද?
0: ඒ අමුතු අමුතු මැද තැන කියන්නේ අපි කොහෙටවත් නැහැ. ට්වයිලයිට් සෝන් එකේ කියන්නේ පායන්නෙත් නැහැ, වහින්නෙත් නැහැ.
1: ඔව්.
0: මුණුත් මේ මේ කාලගුණෙත් තමලට තනි බුල කෙලින්න තමයි.
1: වැඩක් කරන්න හිතෙන්නෙත් නැහැ. මම අමුතු කාල සීමාවක් කියන්නේ. රයිට්.
0: හරි. ඒ නිසා පුළුවන් නම් මාස්ක් එක පාවිච්චි කරන්න. පරණ ගෙවල් වල කියන අකල් වැහි වලට තෙමෙන්න එපයි කියලා. මං ඒ වගේ දෙහිකට තර අහුණා බාගට බාගට.
1: රයිට්
0: ඔකේ. ඉතින් ඒ අපේ ආච්චිලා එහෙම කියපේව ඇත්ත කියලා සමහරවිට කොත්තමල්ලි බොනලාට හිතෙනවා. හුමාලේ අල්ලනට හිතෙනවා. මෝ ඉතින් ආච්චි කිව්වේ ඇත්ත තමයි.
1: හරි.
0: ආය ඇමරිකාවට එමු.
1: හරි.
0: ඉතින් to make America great again කියන concept එකට CIA Mossad වගේ රහස් සංවිධාන එමෙතන ඒ රටවල තියෙන ප්‍රධාන පෙළේ intelligent officers office බුද්ධි ඒජන්සි
1: ඔව්
0: ඒගොල්ලෝ ගෙනාවු concept එක තමයි මේක. දැන් බලන්නකො ගහගත්තේ කවුරුත් ඇනගත්තේ කවුරුත් නේද?
1: ඔව් ඒක නේද?
0: එහෙම අපේන්නේ නැද්ද? හරි. වලිය කාගේවත් ගුටි කෑවේ කවුරුවත්. වලිය ඊශ්‍රායලයේ ඇමරිකාව ඉරානය ගුටි ගන්නේ. ශ්‍රී ලංකාව ඉන්දියාව චීනය වගේ වත ගුටි ගන්නේ.
1: ඇමරිකාව
0: පෙන්නවා තොපි දැනගනියු. අපි හොඳ මූඩ් එකේ හිටියොත් තමයි උඹලා බත් කන්නේ කියලා. ඒක නෙමෙයි ඇමරිකාව පෙන්වන්නේ.
1: Yes.
0: දැන් ඇමරිකාවේ පොඩි සාම සාකච්ඡාවක් කිව්වත් අපි වෙවුලන සතුටින්.
1: ඒ තන හදාගත්තනේ.
0: ඇමරිකාව පෙන්වන ලෝකෙට. අපි බත් කෑවොත් තමයි උඹලා බත් කන්නේ. අපි තේ බිව්වොත් තමයි උඹලා තේ බොන්නේ.
1: අපි කොස් කෑවොත් තමයි උඹලා කොස් කන්නේ කියලා.
0: මට කොස්සක් කරන් දෙන්න හිතෙනවා ඇත්තමයි. ඇත්තමම මේක.
1: අපේ කොස් කෑවට දෙයි මේ කොස් ක. ආ ජැක් ජැක්.
0: ජැක්. ජැක්.
1: රයිට් එක තමයි ඇමරිකාව පෙන්වන්නේ නේ.
0: හ්ම් හ්ම්. වඩත් මේ පොඩි ජැක් පාර කාලේ මේ පොඩ පැත්ත පාත් වෙන උස්සලා තියන්න ඕන කියලා මම හිතෙනවා.
1: මොකද
0: පැත්ත කලන් වැටලා තියෙන.
1: මොලේ. රයිට් ඕකේ.
0: හ්ම් හ්ම්. ඉතින් ඇමරිකාව එක පෙන්වුවා. ඊට අමතරව ලෝක කුසලාන එනවා හිට අනිදට.
1: ෆුට්බෝල්.
0: ජුනි 11.
1: හ්ම්.
0: ජුනි 11.
1: Yes.
0: ඉතින් මේ පාර ඇමරිකාවේ තමයි පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ. ඒක 23 වෙනි ලෝක කුසලාන තරගාවලිය.
1: හරි.
0: ට්‍රම්ප් ලොක්කට ඕමනාවක් තියනවා කියලා කියනවා. මේ ඔක්කොම දේශපාලන විශ්ලේෂකයෝ කියන්නේ. ඊට කලින් මේ සාම ගිවිසුම අත්සන් කළා. මේ යුද විරාමයට ගිහිල්ලා.
1: හරි.
0: පුටුවේ හරි බරි ගහලා ඉඳගෙන
1: ඕකේ
0: මෙල්ලනියාවත් එහා පැත්ත තියාගෙන තව පුටුවක හේතු වෙන ගෑල්ලුණින් අත දාලා කකුලක් පිට කකුලක් දාලා හොඳ පුතා වගේ සාමයේ ඉස්සරහට දාලා සාමයේ පරවියා නිදහස් කළා මේ පාර වර්ල්ඩ් කප් එක බලන්න. එහෙම එකට යාල ඇස් වෙනවා කියන තමයි ජාත්‍යන්තරේ කතා වෙන්නේ. ඒක හොඳ ආරංචියක් අපි වගේ රටවල් වලට. අද කවද්ද? අද 27. මේ මාසේ දවස් කීයද?
1: මේ මාසෙට 31යි.
0: දවස් 31යි. අද 27යි. එතකොට අපිට හති වගේ.
1: ඔව් මැච්. ජූන් 11 නේ තියෙන මැච් එක. ස්ටාර්ට් කරා.
0: එතකොට හදේ ඉඳලා දවස් 5ක් තියෙනවා. තව සති දෙකක් පනිනකොට අපිටත් ලක් එකක් පොඩ්ඩක් තියෙන්න ඕනේ. එහෙම තිබුණොත් ලොක් අපි තැනකට එනවා.
1: වාව්.
0: හරි.
1: ගුඩ් නිව්ස්.
0: ඒ ආරංචිය මම කොච්චර වෙලාව ගියත් කැහැලා කැහැලා මගේ බොටුව එළියට ආවා.
1: හති දමමින් මේ ආරංචිය කිව්වා.
0: ඇත්තම හති.
1: Thank you, thank you.
0: බ්‍රෙත් එක ෂෝට් කළා දෙන්නේ මොකද? මේ මිස් දිහා බලන් ඉඳලා වැඩන්නේ.
1: ඉතින් මොකද මම දන්නේ නැණි වා කියන්නේ
0: නැනකතා. දන්නේ නැ තමයි. දන්නේ නැතික තමයි කියන්නේ.
1: ඒ මම දන්නේ.
0: මම මොකද මේ බාගිර නතලා අනේ මේ නංගි ඔයා කියන්නේ කියලා මොනව කියන්නේ දැක් තියෙන තරමට කොස් කියන්නේ කියේදී ඔත්තර නේද
1: රයිට් අපි
0: දැක් තියෙන තරමටමයි කොස් කියන්නේ
1: අටයි විනාඩි 34යි

0: ටිමෝ වෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි.
1: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිංගල්කින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට, ලොකු සයිස්, පොඩි ප්‍රයිස්.
2: අලංකාරය සහ නිර්මාණශීලීත්වය සමඟ ස්වර්ණමහල් ජුවලර්ස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසිදු රණින් නිම වූ සරණාභරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමාව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 0111 753 44 04.
3: ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටර් එකට කිලෝමීටර් 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරාපේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
4: සිරිවෝන් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් මිල්කා සම්පූර්ණ යොදේ සහිත කිරිපිටි ඉතිරි රුපියල් 200යි, ඩෙල්මා ප්‍රීමියම් තේ ඉතිරි රුපියල් 190යි, ඕෂන් ස්ටාර් ජැක් මැකරල් ඉතිරි රුපියල් 151යි, ඇස්ට්‍රා ඉතිරි රුපියල් 220යි. කාගිල්ස් ෆුඩ්
5: සිටි ඇමරිකා එක්සත් ජනපදයේ, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිසුත් විශ්වාසෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දී අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
6: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 0111 732 1000. NIBM The City University, The Place to Be.
8: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112 200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
9: මොකක් හරි ත්‍රී වීල් එකක් ගන්න ඕනි.
10: මොකක් හරි නෙවෙයි, ත්‍රී වීල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
11: වැඩි දියුණු කළ brand new Bajaj ත්‍රිරෝද රථය David Pierce Motor Company Private Limited within

ජාතික වෙසක් කලාපය 2026 කොළඹ හොනුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 මැයි මස 30 වනදා සිට ජුනි මස 2 වනදා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩෝ, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත් බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න. ඔබ ලයිෆ්ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටරකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරාපේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න. දෙදෙනෙකුගේ එකතුවෙන් අලුතින් පටන් ගන්න ජීවිතයක ලොකුම හිණය තමන්ගේ වහලක්යට සතුටින් ඉන්න එකයි. ඒ බලාපොරොත්තුව සැබෑ කරගන්න ඔබට සහයක් වෙන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් අපි සූදානම්. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම. අමතන්න 13:19.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: මට ඇපල් මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
1: අයියා මට මල් ගොඩක් දීලා.
2: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
1: හච් 15 පිස්සුවක්ම තමයි.
3: හිතගත්තාගේ අතගිලි බැඳෙන මේ ස්වර්ණමය කාලේ ඔබට වෝග් ජුවලර්ස් සපකින් අනෙකිත ඉමනාව රුපියල් 110 හා 115කට වඩා වැඩි කැරට් 18 දියමන්ති සහ වටිනා ගල්ලැල්ලු ආභරණ සඳහා රුපියල් 40,000ක් සහ රුපියල් 70,000ක gift vouchers අපෙන් ඔබට ඔබට ඔබගේ කොල්ලුපිටියේ ප්‍රධාන ශාඛාවෙන් වගේම දිවයිනපුර ඕනෑම වෝග් ජුවලර්ස් ශාඛාවකින් මේ 29 වෙනිදා දක්වා මේ අනෙකේ අවස්ථාව ඔබටත් විස්තර දැනගන්න දැන්ම කතා කරන්න.
4: 1 114 414
5: ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි.
6: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200.
7: වාස්තුවිද වාර්තා තබන කෝටි 8 NLB තනඩ තහනිය දුතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තනනි තහනිය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු.
8: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමග ගින්නන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.

0: මල සුනේ ගැනමද මල සුනේ මල සුනේ
1: සුනේ
0: පෙති තලා දම මල් අසුනේ හෙලා කවුදේ නරුම නේද
1: ලස්සනේ
0: තිබිච්ච මල තලලා දාපු නරුමයා කවුද කවුද නංගි එහෙම කරේ
1: ඒකනේ
0: මේ පොඩි පොඩි ආරංචි ගොඩ තියෙනවා කියන්න ඊය මට වෙච්ච වැඩකුත් තියෙනවා කියන්න ඒක කියන්න දැන් වෙලාව මදි ඒක නවෙන් පස්සේ කියන්න
1: හරි නවෙන් පස්සේ දැන් මම ආසයි කතා කරන්න අරවින්ද දැන් මේ පොඩි පොඩි බිස්නස් කරන අය ඉන්නවනේ ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ
0: කරන්න බිස්නස් කරන්න එපා කියන
1: නෑ නෑ නෑ නෑ ඒගොල්ලෝ බිස්නස් කරගෙන යනකොට ඒගොල්ලන්ගේ
0: පිට ඉන්න බෑ
1: ට්‍රාන්ස්පෝට් කරන වැඩේ තියෙනවා ඩිලිවරි කරන වැඩේ ඒක කරන්න ඒගොල්ලෝ වෙනම කෙනෙක්ව සම්බන්ධ කරන්න නැතුව තමන්ම පොඩි වාහනයක් අරගෙන ඒ පාට් එකත් කරනවා
0: සමහර අය ඉන්නවා
1: යස්
0: ඔය ලොකු ඩිලිවරි කම්පැනිස් වලට බාර දෙනවා එහෙමම කරන්න අවස්ථාවලුත් එනවා.
1: එනවා.
0: නමුත් පටන් ගන්න ඉතර ලොකු ඒවට යන්න ඕනේ නෑ නේද?
1: ඔව් ඒකනේ. Tamanṭama puluwanne.
0: Business එකක තියනවානේ startup එකක් කියලා එකක්.
1: Right.
0: මුලදී පටන් ගන්නකොටම WTC එකෙන් ඔෆිස් එකක් අරගන්න.
1: හරි.
0: සල්ලි වලට කරන්නම දෙයක් නැත්තම් සල්ලි ටිකක් තියනවා සුදු කරගන්න ඕන නම් ඕවාගේ මැච් කෙරුවට කමක් නැහැ. එහෙම
1: නැතුව මේ අමාරුවෙන් හම්බ කරපු සල්ලි වලින් නම් business එක කරන්න යන විදියක් තියනවානේ.
0: අර කියනවනේ ඕනම නිෂ්පාදනයක් මාකට් එකට දාන්න පුළුවන්ද බැරිද කියලා හොයාගන්න
1: හරි
0: ඉස්සෙල්ලම පහක් විකුණන්න
1: කියනවා හරි ඕකේ
0: මහ ගොඩක් නෙමෙයි පහක් විකුණන්න කියනවා පහක් විකුණනකොට තේරෙනවලු මාකට් රෙසිස්ටන්ස් එක සමහර මිනිස්සු බ්‍රෑන්ඩ් එක මාරු කරන්න කැමති නැහැ සමහර මිනිස්සුන්ට කොච්චර හොඳට පෙනුනත් විශ්වාස නැහැ
1: හරි
0: සමහර මිනිස්සු එක එක ස්කෑම්ස් වලට අහුවෙලා ඩොලර් මිලියන ගණන් නැති කරගෙන කාවත් විශ්වාස කරන්නේ
1: කවුද
0: මගේ රත්තරන් හෙලේනා
1: එක හේතු තියනවා නේ යස්
0: සමහර මිනිස්සු පේමන්ට් දෙපාර ගෙවලා ඒ මිනිස්සුන්ට ඒ මිනිස්සුන් ඕවත් විශ්වාස නැහැ
1: සමහර අය ගෙනාපු ඒවා බාල වෙලා ඒ හින්දා ඒවා විශ්වාසත්
0: නැහැ ඔව් ඒ උප සමහර ගත්ත ඒවා බාලයි කියලා දැන් ඒ මිනිස්සුන් ඕ විශ්වාසත්
1: නැහැ රයිට්
0: මේ මාකට් එකේ හැසිරීම හරි වෙනස්. පහක් හදලා මාකට් එකට දාලා ඉගෙන ගන්න කියනවා මාකට් එකේ රෙසිස්ටන්ස් එක. මාකට් එකේ තියෙන ඇත්ත ප්‍රශ්න.
1: හරි ඕකේ.
0: ඔය බිස්නස් එකක් plan කරනකොට එන සොඳුරු අදහස් නෙමෙයි බිස්නස් එකේ ඇත්තටම තියෙන. අපේ දරුවන්ට කවදාවත් බිස්නස් කරන්න උගන්වන්නේ නැහැ නේ මේ අපේ ස්කූල්වල. අපේ මොකක් හරි වාසනාවට මගේ පවුලේ කවුරුත් ව්‍යාපාරවලට සම්බන්ධ වෙලා හිටියේ නැහැ. නමුත් ව්‍යාපාර පිළිබඳව අධ්‍යයනය කරන්න මට හොඳ මිත්‍රයෝ රැළක්
1: හිටියා.
0: මිත්‍රයෝ රැළක්.
1: ඕකේ.
0: ඒගොල්ලන්ගෙන් මම දවස ගානේ බිස්නස් වල තියෙන ප්‍රායෝගික ප්‍රශ්න ගැන ඉගෙන ගත්තා. එහෙම තමයි මට මේ බිස්නස් කියන ක්ෂේත්‍රයට ආසාව ඇති වුනේ. ඒගොල්ලෝ ප්‍රායෝගිකව බිස්නස් කරලා වැටිලා නැගිටලා අද ඇවිදින මිනිස්සු සමහර අය දුවන මිනිස්සු.
1: වාව් නේමයි.
0: නායකයෝ පස්සෙන් එන ඉන්නා.
1: එහෙම සීන.
0: සමහර අය ඇවිදිනවා.
1: හරි.
0: අනිත් අය දුවනවා නායකයෝ පස්සෙන් එනවා. ඒ දෙකම බිස්නස් වල තියෙනවා. බිස්නස් කියන එක අත ගහන ගහන බිස්නස් එක ලාභයි නම් මිනිස්සු මේ සේරම නවත්තලා බිස්නස් කරනවා. බිස්නස් වල තියෙනවා රිස්ක් එකක්. ඒ රිස්ක් එක හරියට මැනේජ් කරන්න දන්න මිනිස්සු තමයි බිස්නස් වල රඳින්නේ අනෙක් මිනිස්සු යනවා.
1: ඕකේ. වෙනම කතාවකට අපි පොඩ්ඩක් ගියා. නේ.
0: දැන් අපි ආයෙමු. ස්ටාර්ට්අප් එකේදී.
1: හරි.
0: පොඩි ඩිලිවරියක් කරගන්න තියෙනවා. ඔබට ඔප්ෂන් දෙකක් තියෙනවා. එක්කෝ තමන්ම මහන්සිය නොබල තනියෙන් ගිහිල්ලා ඩිලිවරිය කරනවා. නැත්තම් ඩිලිවරි කම්පැනික් අල්ලගෙන කරනවා.
1: හරි.
0: ඩිලිවරි කම්පැනික් අල්ලන් කරන්න මුලදී ගියොත් අපිට මුලදීම සෙට් වෙන වියදම අනිවාර්යයෙන්ම
1: වැඩි.
0: මේ තාම මේ මගේ වොයිස් එක හදා ගන්න හදන එපා වෙලා තියෙන මේ කරකෝල. කරකෝල අතර ගන්න හිතන වෙලාවකට.
1: දැන් වෙනස් වෙනවා. රයිට්. ඊට පස්සේ
0: ඉතින් මේ සමහර මිනිස්සු මේ කියලා දන්නේ. ඔබට ඔබේම ඩිලිවරි එක කරගන්න මොනවද තියෙන ඔප්ෂන්ස්?
1: රයිට් මම එක ඔප්ෂන් එකක් මතක් කරන්නම් ඒ තමයි බජාජ් 3 wheel එකක් ගන්න. ඒක හොඳ ඔප්ෂන් එකක්.
0: මම වතුර පොඩක් බොන නිසා.
1: හරි. සුදේව වචන්තර ගත්තද? හරි.
0: සුදේවට කිව්වකෝ සුදේව ආවෙ නැ වෙන කවුද ගෙනද?
1: දැන් අපි හිතමු දැන් ඔබේ wife කරගෙන යනවා

0: කේක් වැඩක්. ඔබත් ගෙදර ඉඳගෙන යාට පොඩ්ඩක් සපෝට් එක දෙනවා. ගන්නකෝ බජාජ් අලුත්ම ත්‍රීවිල් එක. අරගෙන ඔබ ගිහිල්ලා දෙන්නකෝ ඩිලිවරි සර්විස් එක ඔබ කරන්නකෝ. කේක් ටික අවශ්‍ය තැනට ගිහිල්ලා දීලා පොඩි සර්ප්‍රයිස් එකකට ඕන කරන දේවලුත් අරගෙන ගිහිල්ලා එතන පොඩ්ඩක් නිකන්.
1: ඉතින් මම දකින්න සමහර බිස්නස් වල දැන්.
0: හරි.
1: ඕඩර් එක දාන්නේ සර්පු දෙකකට තමයි.
0: හරි.
1: බස් සපත්තු දෙකකට තමයි ඕඩර් එක
0: දාන්නේ.
1: හ්ම්. ඒකත් එක තම පොඩි එකට ළඟින් යන මොනවා හරි. මම දැක්ක කෙනෙක් එක සපත්තු බිස්නස් එකක් කරනවා. එයා ගානේ
0: මේස් දෙක.
1: මේස් කුට්ටමක් යනවා.
0: ආ ඔකේ.
1: රයිට්. තව මම දැක්ක මේ කැප් බිස්නස් එකක් කරන එක්කෙනෙක්. එයා කැප් එකේ ගහන පොඩි බැජ් එකක්. හ්ම්
0: හ්ම්.
1: ඒකත් එක්ක ටෑග් එකක් විදියට යවලා අපිට ලීෆ්ලට් එකක් දාගෙන අපි ගාව තවත් ඒ වගේ බැජ් තියෙනවා මේ මේ ගණන් වල.
0: ආ නයිස්.
1: පොඩි දේවල්. ඒකට කියනවා අපි අප්සෙලින් කියලා.
0: හ්ම් අපේ නැන්ද කෙනෙක් කරනවා. එයා ටී-ෂර්ට් මේවා කරන්නේ. එයා ඒකත් එක්ක කලිසමක් දෙනවා.
1: හුඟක් කල් කරන්නේ නැහැ බිස්නස් එක. නැන්දත් ගොඩක් කල් ඉන්න එකක් නැහැ.
0: එහෙනම් බිස්නස් අයිඩියාස් එකේ ගේවනේ. හ්ම්. රයිට් එහෙනම් ඔයගලන්ට තේරෙනවා.
1: අපේ මාමා කෙනෙක් ඉන්නවා බඩු වැඩ කරන්න.
0: හා හා ඔකේ.
1: එයාගෙන් පුඩු සෙට් එකක් ඕඩර් කරාම එයා ගෙයක් දෙනවා පුඩු සෙට් එකත් එක්ක. අනේ මේ යනවා හලෝ යන්න. නැන්දා. නැන්දාගේ කලිසමයි සෙට් එකයි.
0: ටිකෝ ඔයත් එක්ක කතා කරන්න බෑනේ අරවින්ද. අසනීපින්
1: නෝ ඒ වගේ නේ. මාත් කතා කරන්න පුළුවන්. මාත් එක්ක ඔය වගේ කෙප්ප කතා කරන්න. කෙප්ප.
0: රයිට් අපි බලමු ඇයි බජාජ්.
1: ස්කෑමරයා. කෙප්පයා.
0: ඇයි බජාජ්. ඇයි බජාජ්. අපි ගන්න හිටියේ මොකක් හරි ත්‍රිවිල් ගන්නේ. අයියෝ බජාජ් ගන්න කියන්නේ. අපි කියන්නම් ඒකට රීසන් එක. බජාජ් කියලා කියන්නේ ඇවිල්ලා විශ්වාසයෙන්ම ගන්නකො අවුරුදු 40ක් විතර ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම මේ භූමියේ ඉන්නවා. ඉතින් අපි දන්නවා අඳුනනවා.
1: බජාජ් කියන්නේ මේ පොළොවට හොඳට සීසන් කරපු වාහනයක්.
0: ඩෙෆිනිට්ලි.
1: කොහොමත් මේක හදන රටත් අපේ රටත් මේකේ භූමිය
0: සම්බන්ධයෙන් නම්
1: නේ. භූමිය සම්බන්ධයෙන් අපේ රටවල් දෙකම බොහෝ දුරටම එකයි.
0: යස්. එකම තැටියනේ තියෙන්නේ.
1: එකම බූත් තැටිය අපි ඉන්නේ.
0: හරි. ඕකේ.
1: අපි මොනම තැටියද ඉන්නේ? ඉන්දු පැසිෆික් වගේ තැටියක තමයි අපි ඉන්නේ නේ. ඕ එහෙම තැටියක් අපි. ඉතින් ඒ තැටිය ඔක්කොම එකයි.
0: හරි ඔකේ.
1: තැටිය රත් වෙච්ච වෙලාවේ රොටිය පුත්ත ගන්නවා මේ යන්නේ.
0: ඉතින් ඒ නිසා භූමිය පිළිබඳව ගැටලුවක් එන්නේ නැහැ.
1: ඒ කියන්නේ මේ පොළවට සෙට් මේ වාහන. ගොඩක් අය තාම එක්ස්පෙරිමන්ට් කරන ලෙවල් එකේ ඉන්නේ. තාම බලනවා මේ මේකට හරියනවද? එන්ජිම හොඳට හදුවට මදි. වාහනේ සස්පෙන්ෂන් පද්ධතිය පොඩ්ඩක් හොඳට හදා ගන්න ඕනේ.
0: ඔකේ.
1: ඒකට තමයි බර දාලා අදින්න පුළුවන් වෙන්නේ. ෆුල් එෆිෂන්සි එක හදා ගන්න ඕනේ. එන්ජිම අයියෙන් කෑ ගැහුවට වැඩක් නැහැ. කෑ ගහන එන්ජින් තියෙනවා පැයට අඟල අයියන්නේ. මේක 4 ස්ට්‍රෝක් එන්ජින් එකක් අපු 236 cc එන්ජින් එකක් තියෙන 4 වෑල් තියෙන ත්‍රොටල් රෙස්පොන්ස් එක ආයිනිකම් දැල්ලට ටියුන් කරපු සුපිරි වණ්ඩියක් තමයි මේ පාර බජාජ් එකෙන් බස්සලා තියෙන්නේ. මේ ඒ නිසා මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්න කියන කන්සෙප්ට් එකෙන් ඉමීඩියට්ලි අයින් වෙලා ඉමීඩියට්ලි
0: වහම
1: ත්‍රීවිල් එකක් ගන්නවා නම් බජාජ් ත්‍රීවිල් එකක් ගන්නවා කියන තැනට යන්න.
0: හරි.
1: මොකද ඔබ බිස්නස් එකක් පටන් අරගෙන ඔබ ඔබේ ඩිලිවරි එක කරන්න මේ වාහනේ ගන්නවා. එහෙම නැතුව ගත්ත දා ඉඳලා ගරාජ් එකේ දාලා කෑලි හවුල හවුල කෑලි තද කර කර ඉන්න නෙමෙයි ඔබ වාහනයක් ගන්නෙ. ඔබට විශ්වාසයක් තියෙන්න ඕනේ ලංකාවේ එහා කොනට ගිහිල්ලාවත් මගේ ත්‍රීවිල් එක ගින්දර වාගේ වැඩ. මට රිපෙයාර් එකක් ලේසියට සෙට් වෙන්නේ නැහැ. සෙට් උනත්
0: හරි.
1: කිලෝමීටර් 20න් 20ට බජාජ් සම්බන්ධව ඩේවිඩ් පීරිස් එකෙන් දාපු නියෝජිතව රට පුරා ඉන්නවා. ඕන් ඔය ටික තියෙනවා නම් ඔබට ව්‍යාපාරي කරගෙන යන්න පුළුවන්. ඔබ බජාජ් එකක් ගන්න ව්‍යාපාරي දියුණුවට උදව් කරන්න. ඔබේ ફોકસ එක ව්‍යාපාරي. ඔබේ ફોકસ එක වාහනේ නෙමෙයි.
0: Yes.
1: ඒතර වාහනේ කියන්නේ reliable companion කෙනෙක්. reliable.
0: හ්ම්.
1: අපිට මේ අපි හිත වෙන තරම මේ වාහනය කියන්නේ විශ්වාසවන්ත පොරක්.
0: Yes, definitely.
1: නැගිටලා ගාපු ගමන් start වෙනවා. ඒකෙන් උන් තනකට යන්න පුළුවන්, එන්න පුළුවන්, වැඩේ කරන්න පුළුවන්. ඒක කරන්න බැරි නම් වාහනේ මොනවා තිබ්බත් වැඩක් නැහැ.
0: ඒක හරි.
1: අන්න ඒකයි මොකක් හරි ත්‍රීවිල්ලක් වෙනුවට බජාජ් ත්‍රීවිල් එකක් ගන්න එක. trusted විශ්වාසවන්ත companion සහායකයා.
0: මම තනියෙන් ඉන්න වෙලාවට ගොඩක් වෙලාවට අරින්ද හිත නිකන් පොඩක් මානසිකව වැටුණු වෙලාවට මම කරන්නේ chat gpt ගෙන් එක එක දේවල් අහනවා.
1: මේ හිත කොහොමද මානසිකව වැටෙන්නේ?
0: මානසිකව වැටුණු වෙලාවට මොකක්ද කරන්න
1: ඕනේ? නෑ මට මේකුත් නෑ. හිත මානසික ඒක මොකද?
0: ඒක
1: මොකද්ද ඔය මානසිකව වැටෙන්නේ?
0: නෑ මකිනේ හිම වෙලාවට මම පැත්තකට
1: ගිහිල්ලා
0: මම chat gpt එක මම කතා කරනවා. මේ මනෝභාවය කියලා කියන්නේ මොකක්ද? මොකක්ද
1: මොනවද ඒකට කියන්නේ
0: චාව එක ඒවා ඉතින් අහන්න මට මේ දැන් ඇහුවේ නැති හින්දා මට මතක නෑ ආදෙන උත්තර
1: ඉතින් වැඩක් නෑනේ අහලා මතක නෑනේ
0: ඒ මතක තියාගන්න
1: ඉතිකිටාව ගැන මොකද
0: සැකය
1: ඔ
0: තේ කිකේ වහනවා ඉතින්
1: දැන් ඉතිකිටාව මොකද්ද කියලා අහලා තියෙනවා
0: ඔව්
1: අනේ මට අහලා පෙන්න කියන්නකො මේ මොකද්ද ඉතිකිටාව ගැන කියලා
0: අබලු චැට් ජීපීටි මොකද්ද කියන්නේ කියලා.
1: ඔහන්.
0: නැකද ඔය කියන වෙලාවට මට ඒව සර්ච් කරලා බලන්න පුළුවන් වෙලා තියෙන්නේ මගේ හච් 15 පැකේජ් එක නිසා. ආයි තර්කයක් නෑ. මේ කාලේ අපි වැඩිපුරම පාවිච්චි කරන ඇප් එකක් බවට චැට් ජීපීටි පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඉගෙන ගන්න ඔය කොලේජ් යන යුනිවර්සිටි යන ළමයි වැඩිපුරම යූස් කරනවා චැට් ජීපීටි. නේ?
1: පරිසමේ පාවිච්චි කරන තිකන ගන්න චැට් ජීපීටි කියන සේරමේව තාම ඇත්ත නෙවෙයි.
0: ඕ අන්න එහෙමෙකුත්
1: තියෙනවා. ඒක ගාමිණී අතේ රෝල් කරකවන හොඳ ඒවා.
0: අනිත් එක අපි දාන ඩේටා වලින්ම එයා තොරතුරු එකතු කරගෙන අපිට කියන.
1: හොඳට අතේ රෝල හොඳටම ගහන්න පුළුවන් චරිතයක් තමයි චැට් ජීපීටි කියලා
0: කියන්නේ. රයිට්.
1: සමහර අය නම් ඉතින් චැට් ජීපීටි එක ට්‍රේන් කරගෙන තියෙනවා තමන්ගේ වෘත්තීය භාවයට ගැලපෙන විදියට. විශේෂයෙන්ම ඒගොල්ලන්ගේ পেইඩ් වර්ෂන්ස් හොඳයි.
0: හරි.
1: දැන් ඔබට H15 එකෙන් හම්බෙන්නේ chat GPT එකේ paid version එකක් නෙමෙයි paid version එකට ඔබ වෙනම ගෙවන්න.
0: හරි.
1: නමුත් chat GPT එකට පාවිච්චි කරන paid version එක උනත් version එක ඔබට හම්බෙනවා මිස data හම්බ වෙන්නේ නැහැ chat GPT එකෙන්. data ටික හම්බෙන්නේ H එකෙන්. එතකොට apps 15ක් අඳුනලා දුන්නා H15 කියන package එකට.
0: yes.
1: 1199 ആയി package එක මාසයක් යනකම් ඒ apps 15ටම ඔබට ඕන තරමක් data හම්බ වෙනවා ඕන තරම. ඒක වෙනසක් නැහැ. ඕන තරමක් කියන්නේ ඒක GB වලින් ඔබ TB වලට ගියත් ප්‍රශ්න නැහැ.
0: හරි.
1: ටෙරාබයිට් ලෙවල් එකට ගියත් ඔබට data දෙන්න ඒ H15 package එක ready.
0: ඒ answer එක දෙනවා කියනකො විචිකිච්ඡාව කියන්නේ සැකය. මේක හරිද වැරදිද ඇත්තද නැද්ද කියලා හිතන එක කියලා තියෙනවා. උදාහරණයක් කියනවා. ඔහුගේ සිතේ මේ ගැන විචිකිච්ඡාවක් තිබුණා. ඒ උදාහරණයක් තියෙනවා. ඔකේ සිතේ මේ පිළිබඳ සැකයක් තිබුණා. මේ වෙන්නේ. ඔකේ රයිට් එකත් හරි. ඊට පස්සේ අපි හොඳම ෆෝන් එක ගැන කතා කරන්න ඕනේ. මම මේ හොඳම ෆෝන් එක කියන්නේ මේකට හේතුවක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ෆෝන් එක පර්ෆෝමන්ස් දන්නවනේ අරවින්ද අපි ෆාමනේ. ෆෝන් එකක් ගන්න හොඳ කැමරා එකක් තියෙන්න ඕනේ. හොඳ ස්ක්‍රීන් එකක් තියෙනවා. ලොකු ස්ක්‍රීන් එකක් තියෙන්න ඕනේ.
1: හොඳ. එතනම අපි හොඳ ෆෝන් එකක් කියන්නේ මොකටද? හොඳ කැමරාවක් තියෙන එකකටද?
0: හොඳ බැටරි එකක්.
1: මොකද්ද ඔබේ ඔපිනියන් එක? හොඳ ෆෝන් එකක් කියන එකක මොකද ඉස්සෙල්ලාම තියෙන්න ඕනේ?
0: ආ ඉස්සෙල්ලාම තියෙන්න ඕනේ.
1: ඔයා ඔයාගේ එක කියන්නේ. ඔයා හොඳ ෆෝන් එකක් කියලා කියන්නේ.
0: yes.
1: හොඳ ෆෝන් එකක් කියලා කියන්නේ මොකටද?
0: මට හොඳ ලොකු ස්ක්‍රීන් එකක් තියෙන්න ඕනේ.
1: හ්ම්.
0: ඒක තමයි මගේ පළවෙනිටම බලන කෑල්ල.
1: ටැබ් එකක් ගන්නකෝ.
0: ඇයි මට ෆෝන් එකක් නේ ඕනේ? ටැබ් එකක් ඕන මම ටැබ් එකක් ගන්නවා නේද?
1: ඉතින් වාට ලොකු ස්ක්‍රීන් එකක් ගන්න ඕනේ.
0: එනම මම ටීවී එකක් ගන්න. රයිට් මම බලන්නේ පොඩ්ඩක් ස්ක්‍රීන් එක ගැන. හැබැයි සමහරක් ගොඩක් කටිය බලන එකක් තමයි හොඳ කැමරා එකක් තියනවාද කියලා. ඒක තමයි ෆෝන් එක ගත්ත ගමන් බලන්නේ ෆොටෝ එකක් ගහලා ආ කැමරාව.
1: ඉතින් කැමරාවක්
0: ගන්නවා. ඒකත් ඇත්තනේ.
1: ඇත්තට මං හිතන්නේ ලෝකෙ කිසිම මිනිහෙක් ස්මාර්ට් ෆෝන් එකක් ගන්න නැහැ. මට හොඳ කෝල් එකක් ගන්න.
0: ඒක තියෙන්න මොණි කැලලක් නේ.
1: මේ ෆෝන් එකේ ෆන්ක්ෂන් එක යකාටම ගිහිල්ලා තියෙනවා. කිසිම මිනිහෙක් ෆෝන් එක හොද්දට කෝල් ගන්න පුළුවන් ෆෝන් එකක් ගන්න. ඕන ෆෝන් එකේ හොද්දට කෝල් ගන්න පුළුවන්.
0: තව දේවල් බලන්න පුරුදු වෙලා තියෙනවා අපි. ඉතින් එහෙම බලනකොට අපි දැන් අපි Honor X9D ෆෝන් එක ගැන කතා කරන අරවින්ද මේ ෆෝන් එකේ අපි මේ බලන පර්ෆෝමන්ස් ඔක්කොටමත් වඩා වැඩියෙන් තව වැඩිපුරක් දේවල් දීලා තියෙනවා. පළවෙනි එක ෆෝන් එක වැටුණට කැඩෙන්නේ නැහැ. මීටර් දෙකක් විතර උසින්නම් ෆෝන් එක වැටුණා කැඩෙන්නේ නැහැ. හැබැයි ඔබ ගාව තියෙන අනිත් ෆෝන්ස් එහෙම බයයි නේ. මොකද? ෆෝන්
1: දෙක ගන්න නේද?
0: ඒකෙන් රර් ගන්න වැටුණාට පස්සේ ෆෝන්ස් එහෙම වැටෙන එක ගැන බයයි නේද? හැබැයි X9D ෆෝන් එකක් ගත්තොත් එහෙම worry වෙන්න දෙයක් නැහැ. ඒක එකක්. අනිත් එක ඔයා කියලා තියෙනවා අරවින්ද මට ඒක චෙක් කරන්න බැරි වුණා. මේකේ හොඳ ස්පීකර්ස්, මේකේ සවුන්ඩ්ස් මාර සාමාන්‍යකකින් අහනට වඩා නිකන් 200 ගුණයක් විතර වැඩියෙන් අහන්න පුළුවන් කියලා ඔයා දවසක් කිව්වා මේකේ ස්පීකර්ස්. Sounds correct
1: 300 times
0: oh my god ඉතින් ඒ වගේ හොඳ sound system එකක් තියෙනවා මේ X9D phone එකේ ඊට පස්සේ phone එකක් ගනිද්දී අපි පළවෙනිටම තව බලන දෙයක් තමයි මේකේ ගාන බලනවා එක සැරේම දෙන්න සල්ලි නෑ එතකොට පොඩ්ඩක් අවුලක් යනවා එහෙම අවුල් වෙන්න දෙයක් නෑ ඔබ සිංග එකට ගිහිලා ටික ටික ගෙවාගෙන යන්න තමයි මේ X9D phone එක ගන්න හොඳ warranty එකකුත් එක්ක සහ බලලා තලවි නියෝජිතවරු ගාවත් X9D phone එක තියෙනවා නිකමට සිංග එකට ගිය වෙලාවක පොඩ්ඩක් බලන්න මොකද්ද මේ X9D phone එක කියලා. හරිද?
1: මං යතරේ බැලුවා මේ X9D ෆෝන් එක මීටර් දෙකක විතර උසක ඉඳලා දක්වනක් මොකුත් වෙන්නේ නැහැ කියන එක ඇතුලේ. ඔයා කවදරි හොයලා තියනවාද සාමාන්‍යයෙන් මේ මේසයක් කොච්චර උසයිද? ඒවට ස්ටෑන්ඩඩ්ස් තියෙනවා. හරියට ලී වැඩ දන්න අය
2: හරි.
1: කාපෙන්ටරි කියන එක හරියට දන්න මිනිහකින් අහුවොත් මේ පැන්ට්‍රි කබඩ් එක කොච්චර උසද? උටක් ගාලා කියනවා. සාමාන්‍යයෙන් පිළිගත් උස තමයි අඟල් 28.
2: අඟල් 28.
1: සෙන්ටිමීටර 71ක් විතර වාගේ. අඟල් 28. අඟල් 28ක් තමයි මේක උස. කියන්නේ මේ මේසයක් මීටරයක්වත් උස
2: නැහැ. ඒකනේ නේ.
1: මීටරයකටත් වඩා තව සෙන්ටිමීටර 30ක් විතර උසින් අඩුයි.
2: හරි.
1: සෙන්ටිමීටර 30ක් විතර. හිතන්න මේස දෙකකටත් වඩා උස තැනක ඉඳලා ෆෝන් එකකටත් මුකුත් වෙන්නේ නැහැ කියලා. මට ඉස්සනම කියාපල්ලක වань එතර උඩින් ෆෝන් එක තියන්නේ නැහැ කියන්නේ.
2: ඒකනේ.
1: රාක්කේද ෆෝන් එක තියන්නේ. මම දන්නා ඒක.
2: ඔකද.
1: වටපිට බල්ලා
2: කවුරුත් නැති තැන.
1: රාක්කේ උඩ තියන්නේ. කවුරුවත් හිතන්නේ නැහැ. හස්බන්ඩ්ගේ ෆෝන් එක තියෙන්නේ රාක්කේ. ඔසේ වටපිට බලලා.
2: Yes.
1: කඩුවෙල ඉලෙක්ට්‍රීෂියන්ට කෝල් ඇද්දෙන්න ෆෝන් එක මම අත ගාලා. ගාලා ගන්නවා. ගන්නකොටනේ මම වැටෙන්නේ.
2: ඔව් හරිනේ.
1: හරිනේ මීටර දෙක.
2: Yes. ඒත් මුකුත් වෙන්නේ
1: නැහැ. හුචස් ගාලා යනවා වෙන ෆෝන් එකක් නම් ඔන X9D එකක් නෙමෙයි නං. වැටුණා නං.
2: Yes. ඒක හරිනේ.

0: ලයිෆ්ස්ටයිල්ලකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
1: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්න? සිංගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
2: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
5: විවාහය කියන්නේ මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව. හොඳට සැලසුම් කරලා අඩු වියදමින් ලස්සන පරිසරයක රසම රස කෑම වේලක් දෙන්න සුහදශීලී හොඳම තැන මටත් මුණ ගැහුණා.
6: සුන්දර මංගල සිහිනය දියවන්නා මිටියාවතේ සුන්දර ඉසව්වක ඔපියුලන්ට් රිවර් ෆේස් හෝටෙල් 166 කොස්වත්ත පාර නාවල රාජගිරිය දුරකථන 01 11 12 86 59 94.
7: හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. එල්.බී. රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. එල්.බී. රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
8: දිමෝ වෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි.
9: වේලාව ඔබ වෙත ගෙනාවේ
10: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ప్రఖ్యాత టాప్ స్టోరీ.
1: ආරක්ෂක ලේකම් සහ රුසියානු නියෝජ ආරක්ෂක ඇමති අතර හමුවක්. රුසියාවේ නිල සංචාරයක නිරතව සිටින මෙරට ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයා වයිස් මාර්ෂල් සම්පත්තෝය කුන්තා සහ රුසියානු නියෝජ ආරක්ෂක අමාත්‍ය වසීලී අස්මකෝෆ් අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ මොස්කව් නුවරදී. මෙම සාකච්ඡාවේදී දෙරට අතර කලාපීය සහ ගෝලීය වශයෙන් වැදගත් ආරක්ෂක අභියෝග පිළිබඳව අදහස් හුවමාරු කරගත් බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ. ශ්‍රී ලංකාව සහ රුසියාව අතර අනෝන්‍ය වශයෙන් වැදගත් වන යුද තාක්ෂණික සහයෝගිතාව ධාරිතා සංවර්ධන වැඩසටහන් මෙන්ම දෙරට අතර පුහුණු වීම වලට අදාළ අවස්ථා ඉහළ නැංවීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරුණා. දැන් විදෙස් පොතක්. ගත වූ මාස දෙකක කාලය තුළ සරම්ප රෝගය වැළඳීමෙන් බංග්ලාදේශයේ පුද්ගලයින් 500කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා. මාර්තු මාසයේ සිට මේ දක්වා එරටින් වාර්තා වී ඇති සරම්ප රෝගීන් ගණන 60,000කට අධිකයි. වැඩි වශයෙන් රෝගයට ගොදුරු වී ඇත්තේ එරට වයස අවුරුදු 5ට අඩු දරුවන්. බංග්ලාදේශ රජය මගින් මෙවන විට රට පුරා විශේෂ එන්නත් වැඩසටහනක්ද ක්‍රියාත්මකයි.
0: සියත ටොප් ස්ටෝරී.

0: සිත නිවන බොදු පෙත කීතය ඔබ වෙත කෙනෙන්නේ.
1: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතාව.

0: උගුර උගුර නම් මොනවාරි කරලා ඉතින් ওই දවස් කීපයක් පොඩි රෙස්ට් එකක් ගත්තත් ගොඩ දාන්න පුළුවන්.
1: හරි.
0: අපේ ඇඟේ තියෙන සමහර එහෙම හදාගෙන ගොඩ දාගන්න බැරි ඒවා තියෙනවා. කාලි පැන්නොත් එහෙම ගොඩ දාගන්න බැරි එකක් තමයි මේ ඇහැ කියලා කියන්නේ.
1: Yes, ඒක හරි.
0: ඔයා දන්නවද අපි දැන් මේ දවස පුරාම අපේ ඇහැ ඇතුළට හරිම විනිවිද පේන සුළු තරලයක් එකතු වෙනවා. ලික්විඩ් එකක්.
1: හරි.
0: ද්‍රවයක්. තුනක් නෙමෙයි මේ ඔය ඔක්කොම එකක්.
1: ඔව් එකක්. තරලයක්.
0: එකක් කරගන්න බෑ. තුනක්.
1: එකතුනොත් කොහොමද?
0: ක්ලියර් ලික්විඩ් එකක් අපේ ඇහැ ඇතුළේ එකතු වෙනවා.
1: Yes.
0: ඒක ඇහැ ඇතුළේ එකතු වෙනවා. ඒක උරා ගන්නවා. ඇහැට පිරෙනවා ඒක උරා ගන්නවා. මේක සයිකල් එකක්.
1: හරි.
0: මේ ඇහැ වටේට තියෙනවා මේ ලස්සන ওই ඉරි ඉරි ඉරි ඉරි වගේ පොඩි කෑල්ලක් තියෙනව නේද? ඇහි බබා වටේ ඉන්නේ. ඇහි බබා වටේ අර ලස්සන කෑල්ලක් තියෙන්නේ පාටක් තියෙන්නේ.
1: Yes.
0: ඔන්න ඔය කොටස ස්පොන්ජ් එකක් විදිහට වැඩ කරලා තමයි අර ඇහැට උණන තරලය. මේක හරියට මේ පොඩි උල්පතක් වගේ. ඇහැට උණන මේ තරලය ස්පොන්ජ් එකෙන් උරා ගන්නවා.
1: උරා ගන්නවා. Yes.
0: ආයෙනවා. ආයෙ උරා ගන්නවා. මේක සයිකල් එකක්. කොහොම හෝ යනවා. කාලයක් යද්දී මේකේ උරා ගැනීමේ හැකියාව නැති වෙනවා. ඒක ස්පොන්ජ් එකක් කියලා හිතන්න. හිතන්න සිදුරු වැහිච්ච ස්පොන්ජ් එකක්.
1: උරා ගැනීමේ හැකියාව.
0: ඔය ගොල්ලෝ තියෙන බලන් හොදන එක.
1: හා.
0: ඒක එක කාලයක් රැඹටි වෙලා ගිහිල්ලා ඒකට තව දුරටත් වතුර උරන්නේ නැතුව යනවා.
1: Yes. ඒත් අපි පාවිච්චි කරනවා. අපි අතරින්නේ.
0: මේ විදියට මේ ඇහි වටේ තියෙන ස්පොන්ජ් එකට මේ තරලය මේ ලික්විඩ් එක උරා ගැනීම හැකියාව කාලෙත් එක්ක ක්‍රමානුකූලව නැති වෙලා යන්න ඉඩ තියෙනවා. සමහර අයට ජීවිත කාලෙදි මෙහෙම වෙන්නේ නැහැ. සමහර අයට අඩු වයසෙන් මෙහෙම වෙන්න පුළුවන්. සමහර අයට මැදි වයසෙන් වයසට යනකොට වෙන්න පුළුවන්. ඒක වෙලාවක් කලාවක් කියන්න බෑ. ඒක එක්කෙනාගේ බොඩි කන්ඩිෂන් වල හැටියට තමයි.
1: හරි.
0: ඒ ස්පොන්ජ් එකේ පැවැත්ම තීරණය එක එක්කෙනාගේ එක්ස්පයරි ඩේට් එක වෙනස්.
1: එතකොට අපි කොහොමද දැනගන්නේ මේක මේව වෙලා කියලා?
0: හිටපල්ලකෝ කියනකන් ඉතින් මේ මෙච්චරලා තිබිච්චන තිය හදිස්සියක් නේ දැන් ඇවිල්ලා තියෙනවා.
1: හරි දැන් මේ අදහස ආවේ ඔළුවට.
0: මොකක්ද ආපු අදහස?
1: මං කියනවා කියනකොට තමයි මට මතක් වෙන්නේ මේ ස්පොන්ජ් එකක් තියෙනවා මේක උරා ගන්න අම්මෝ මෙහෙම වෙනවා ඒක ටික ටික එක්ස්පයර් වෙනවා මෙහෙම වෙනවා දැනුයි දැනගත්තා.
0: ඊට පස්සේ
1: ඉතින් අපිට දැන් ඕනේ
0: ඉතින් උරා ගත්තේ නැතුණා අම්මෝ කෑ.
1: කොහොමද ඒක අපි දැනගන්නේ?
0: උරා ගත්තේ නැහැ නැති වුණාම මොකෑ ඉතින් අපිට මොකෑ?
1: අපිට මොකෑ? අවුලක් නැන්ද එතකොට?
0: අපිට මොකෑ? මට අනිත් මිනිස්සුන්ට එහෙම වුණොත් අවුලක් නැහැ අවුලක් තියෙනවා.
1: හරි. මට එහෙම වුණොත් අවුලක් නැහැ.
0: හා අනිත් මිනිස්සු ගොඩේනවා ඉන්නේ ඒක අනිත් මිනිස්සුන්ට එමුණාම මට අවුලක් තියෙනවා.
1: හරි ඔකේ. ඒක මම ඉන්නේ අනිත් මිනිස්සු ගොඩේ. මම විශේෂ නැහැ.
0: හා. ගෑන උගයන්නේ කොහොම කතා කරත් ගොඩේන්න පුළුවන් සත්තු జాතියක් නෙවෙයි නේද?
1: අමුතු
0: සත්තු කොටසක් ඔබලනේ.
1: හරි කියනකො ඊට පස්සේ.
0: අහනුකෙදි. මේ ඊට පස්සේ දැන් තරලය එනවා. තරලයට වැඩක් නැහැ. ස්පොන්ජ් එක වැඩ කරනවාද? ඒ බයිලා වැඩ නැහැ තරලෙට.
1: හරි.
0: තරලේට තියෙන එක රාජකාරියයි. මේ ඇඟේ හැම එකම එහෙමනේ. එකකට දීලා තියෙනවා එක රාජකාරිය. අනික අමලත් ඌගේ වැඩේ කරන මට්ටමේ තමයි
1: ඉන්නේ.
0: අර ලයිට් කණු ඉදන් පොරවල් වගේ. එකෙක් වලක් කපනවා, අනිත් එක ලයිට් කණු ඉදනවා, තුන්වෙනි එක පත්තා. නිකන් හරි හිතන්නකෝ ලයිට් කණු ඉදන් එක ආවේ නැහැ කියලා. අර කවල කපනවා, ලයිට් කණුවක් නැහැ, ඊළඟ එක පස් දාගෙන යනවා. හාන් ඒ වගේ වැඩ.
1: තමන්ගේ කොටස කරන්නේ.
0: තමන්ගේ කෑල්ල කරනවා අනිත් මිනිහා හිටන තත් ඒ තමයි බොඩි එකේ හැටි.
1: රයිට්.
0: දැන් තරලේ පිරෙනවා. උරන්න විදියක් නැහැ. පීඩනේ ඇහැ නිකන් ඔයා හිතන්නකෝ ඇහැ පිරිලා ඇහැ නිකන්
1: බ්ලොක් වෙලා වගේ ප්‍රෙෂර් වෙනවා.
0: මෙහෙමයි ටැප් එකෙන් වතුර එන වගේ දවසට ලීටරයක් දෙකක් තුනක් ඇහෙන් එන්නේ නැහැ හොඳින්.
1: එනයි ඉතින් අපිට පාවිච්චි කරගන්න.
0: හේ පොඩි එහෙම දරාගෙන මේ හැකියාවක් තියෙනවා. නමුත් කාලයක් ඇද්දී ඔන්න තරල එකතු වෙන උරා ගැනීම හැකියාව නැහැ.
1: හරි.
0: මේ පීඩණය අපි කියනවා අයි ප්‍රෙෂර් කියලා.
1: අයි ප්‍රෙෂර් එක. ආ ඕකේ.
0: බ්ලර්රි විෂන්. බොඳ වුණු ගතිය යම් යම් දේවල් වල. යනින් එනින් ගමන් මේ හැමදාම ගිය දොර උළු හොවෙන් යන්න බෑ අත හැපෙනවා. මේසේ අත වදිනවා. ඒ කියන්නේ ඩිස්ටන්ස් ගැන හැඟීම නැති වෙලා ගිහිලා තියෙනවා. මේක තමයි ඔබට අඳුන ගන්න තියෙන ලක්ෂණ.
1: ලක්ෂණ ආ ඕකේ.
0: ඔබට අයි ප්‍රෙෂර් ඇවිල්ලා.
1: බොඳ ගතිය තියෙනවා නේ.
0: තවටිකක් කල්ලින්න ොහොම එතකොට වැඩේ ඉවරයි. පේන නැතුව යනවා. එතකොට ඉතින් ප්‍රශ්නයක් නෑ.
1: බෑ මොකක් හරි කරගන්න ඕනි දැන්.
0: මොනවත් කරගන්න ඕනේ නෑ. එතකොට පේන නැතුව ගියාම කිසිම කරදරයක් නෑ.
1: නෑ නෑ මොනවයි කරගන්නනේ මේක
0: පරික්ෂණය කරන්නේ ඕනේ කරදර වැඩ අයි ප්‍රෙස් අනේ උන්නුයි තීද්දෙන් ඇහැ පේන්නේ නැතු ගියදෙන් අපිට වෙලාවක් තියනවද ඕව කරන්න අයි ප්‍රෙස් බල බල ඉන්න වෙලාවකද අපි මේ ඉන්නේ අපි බලන්නේ ඊළඟ ක්‍රූඩ් ඔයිල් නැම එනවද නැද්ද කියලා නැත්තම් දුවලා පොලිමට යන්න බලන් අපි ඉන්නේ
1: අනේ උනාට බය වුණා අරවින්ද ප්ලීස්
0: බය වෙන්න එපා ඔයාගේ අයි ප්‍රෙස් වැඩුණා කියලා මට පේන්නේ නැතු යන්නේ
1: මට කොහොමත් බොඳ වෙලා පේන්නේ අනාගතේ
0: ඔබේ අයි ප්‍රෙස් ඇවිල්ලාද අනේ බය වෙන්න එපා අපි මොකටද බය වෙන්නේ ඔය අයි ප්‍රෙෂර් ඇවිල්ලා හොඳට අනිත් පැර කර කර ඉන්නේ පාඩුවේ බය වෙන්න එපා අපි නම් කොහොමද බයන්නේ
1: ඒකයි මිනිස්සු ගණන් ගන්න නැනේ ඇහැ සම්බන්ධ දේවල්
0: සල්ලි නම් ප්‍රශ්නයක් වෙලා තිබුණේ ඕක චෙක් කරගන්න ඕක චෙක් කළා දැනගන්න පුළුවන්
1: චෙක්
0: කළා දැනගත්තොත් ඉස්සර නම් තිබුණේ දිගට හරහට බෙහෙත් දාන්න තිබුණා
1: හා
0: දන්නවද
1: ඕ
0: ජීවිත කාලෙම බෙහෙත් දාන්න තිබුණා ඉස්සර දැන් එහෙම ඕනේ නැහැ දැන් ඊට වඩා කොට ක්‍රම අඳුන්වලා දීලා තිනවා තාක්ෂණයේ ලෝකෙ අලුත් වෙලා තියෙන හැ සම්බන්ධව පරීක්ෂා කරන එකට සල්ලි ගන්න හිත හිත හිත හිත හිටියානම් නොමිලේ සෞඛ්‍ය සායනයකට ආරාධනා කරනවා මේක ලෑස්ති කරන්නේ විෂන් කෑ වෝඩ් ප්ලේස් එකේ
1: හරි
0: නවලෝක හොස්පිටල් එකත් මේකට සම්බන්ධ වෙලා තියෙනවා මේ සංවිධානයට සමාවෙන්න ඊයේ කියන්න බැරි වුණා අද තමයි වැඩේ තියෙන්නේ වෙලාවක් තියෙනවා නම් ලන්ච් අවර් එක පොඩ්ඩක් එහෙට මෙහෙට කරගෙන
1: හරි
0: අද හවස 2 ඉඳලා අද රෑ 7 වෙනකන් කොළඹ 7 වෝඩ් ප්ලේස් එකේ විෂන් කියා ශාකාවේදී මේ වැඩේ සිද්ධ වෙනවා
1: හරි
0: මෙතෙන්දී ඇස් චෙක් කර මම ඊගල චෙක් කරගත්තා චෙක් කරගත්තා මගේ මේ වංගහෙන් ළඟ පෙනීමේ ප්‍රශ්නයක් තියෙනවා ඇස් දෙකෙන්ම දුර පෙනීමේ ප්‍රශ්නයක් තියෙනවා ළඟ නම් පිවුන්න නැතත් කමන්නේ
1: දුර පේන්න ඕනේ නේ
0: ළඟ බැලුවාම මේවනේ පේන්නේ මේ පේනට වඩා හොඳයි දුර පේන එක හදාගන්න
1: හදාගන්න තමන්ගේ ඇස් දෙක තමන් බලාගන්න ඒවා
0: ඇස් දෙක නොමිලේ පරීක්ෂා කරලා දෙනවා බ්ලඩ් සුගර් නොමිලි පරීක්ෂා කරලා දෙනවා
1: හරි
0: බ්ලඩ් ප්‍රෙෂර් මම මේ පොඩි ඔරලොසු කෑල්ලක් බැඳගෙන ඉන්නවා මේකේ එකත් බලාගන්න මේ ඔරලොසු කෑල්ල නිතර පෙන්නන චුට්ටක් වැඩි කියලා
1: ප්‍රෙෂර් එකද
0: ඔව් විශේෂයෙන්ම මේ මෝර්නින් ෂෝ එක වත්තක් කරලා ගියාම
1: සීරියස්ලි
0: ඇහි පීඩනය පරීක්ෂා කරනවා ඒක කරගන්න ගොඩාක් මිනිස්සුන්ගේ ඇහ පේන්නේ නැතුව යන්න ප්‍රධාන හේතුවක් තමයි මේ ඇහි පීඩනය දන්නේ නෑනේ
1: ඔව් නේ
0: ස්ලෝ ඩෙත් එකක් දන්නෙම නැතුව ඇහැ මැරිලා යනවා ඇහැ නර්ව් එක. ඇහැ නර්ව් එක මරන්න පස්සේ ගොඩ දාන්න හිතන්න එපා ඒක කරන්න අමාරුයි.
1: රිවර්ස් කරන්න බැරි දේවල් තමයි ඒ නේ.
0: අයි ප්‍රෙෂර් නිසා ඔප්ටිකල් නර්ව් එක ඩැමේජ් වෙලා පේන්නේ නැතුව ගියොත් සර් වැඩේ අතහැරලා දාන්න ඒක ගොඩ දාන්න බෑ හොඳේ.
1: හරි ඕකේ.
0: පුළුවන් කෙනෙක් ඉන්නව නම් හොයා ගන්න බලන්න.
1: අද එතකොට හවස දෙකට නේ.
0: BMI දර්ශකනේ. මොකද BMI දර්ශකය කියන්නේ? බොඩි මාස් ඉන්ඩෙක්ස් එක. බොඩි මාස් ඉන්ඩෙක්ස් එක. උස බැලුවා බර බැලුවා. දැන් නම් ඊටත් වඩා එහාගේ ක්‍රම තියෙනවා.
1: හරි.
0: ඔබ උසට සරලන මහතට ඉන්නවද කියලා බලනවා. ඒක ක්‍රූෂල් ඇත්තටම. ඒකෙන් තමයි ගොඩාක් සෙල්ලම් ටික පටන් ගන්න.
1: හරි ඔකේ.
0: උසට සරලන මහතට වඩා අඩුයි හෝ වැඩි නම් එක්කෝ පෝෂණය වැඩි, එක්කෝ පෝෂණය අඩුයි, එක්කෝ තෙල් වැඩි, එක්කෝ තෙල් අඩුයි. මොකක් හරි වෙලා තියෙනවා. BMI එක හරියට මේන්ටේන් කරගන්න. මේන්ටේන් කරන්න ඕනේ මොකද්ද කියලාවත් දන්නේ නැති මිනිස්සුනේ මේ රටේ වැඩි හරියක් ඉන්නේ. ඒ නිසා මේ නොමිලේ දීපු chance එකෙන් වැඩක් ගන්න සල්ලි ප්‍රශ්නයක් වෙලා තිබුණා නම් ඒව චෙක් කරගන්න එක. අද දවසේ හවස දෙකේ ඉඳලා රෑ 7 වෙනකන් වෝඩ් ප්ලේස් එකේ විෂන් කෑ පරිශ්‍රයේදී මේක තියෙනවා. දා රවුන්ඩ් බවුට් එක පහ කරලා මෙහෙම.
1: දා.
0: දන්නවනේ කෙලින් යනකොටම දකුණු පැත්තේ පාරට ඇතුල් වෙනකොටම මා ස්පිරිතාල පිටිපස්සෙන් වගේ මේ ඒක මිස් වෙන්නේ
1: නැහැ. ඒක කවුරුත් දන්නවනේ.
0: අනිත් එක එතනට යන මිනිස්සුන්ට රුපියල් 2000ක වවුචර් එකක් දෙනවා. හදිස්සිය කන්නඩි හැම දා ගන්න ඕන නෝ. ඒ 2000 වවුචරෙන් කන්නඩි කුට්ටමට ආපු ගාන අඩු කර ගන්න පුළුවන්.
1: හරි දැන් මේ සෙනසුරාදා ඉරිද තමයි වෙසක් නේද? ඉතින් ඒකම විශේෂ දෙයක් ගැන තවත් මතක් කරන්න ඕනේ. ඊයේ දවසේ තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ අරවින්ද. දැන් අපි NLB ලොතරැයි ගන්නවා. අපි කියනවා මේකෙන් ප්‍රජා සත්කාර සිද්ධ වෙනවා. මේ වැඩ වෙනවා කියලා. ඊයේ දවසෙත් ලොකු වැඩක් වෙලා තියෙනවා රත්මලාන අන්දගොළු බිහිරි විද්‍යාලයට. ඒ අවශ්‍ය කරන උපකරණ ලබා දීමේ වැඩසටහනක් ඊයේ දවසේ වෙලා තියෙනවා. NLB එක තමයි වැඩේ කරලා තියෙන්නේ. ඉතින් අර මට හිතුණා මේ වගේ හොඳ දෙයක් අපිට සාමාන්‍යයෙන් පුද්ගලිකව ගිහිලා කරන්න අමාරුයිනේ. හැබැයි අපි ලොතරැයියක් අරගෙන ඒක නියම් පුරුද්දක් විදිහට කරන කෙනෙක් නෑ
0: නෑ අමාරු නෑ කරනවා නම් කරන්න පුළුවන් ඉතින් කරන්නේ නෑනේ එහෙම ඉතින්
1: කරන්න වෙලාව නෑ
0: කිසිම බඩ කරන්නේ
1: නෑ ඕ
0: හිතේ නම් තියනවා ලොකුවට ආරයට දානයක් දෙන්න ඕනේ මෙහෙට දානයක් දෙන්න ඕනේ කියලා
1: කරන්න ගියාම තමයි
0: මේ ඔක්කොම වෙනවා නම් මොනවා කරන්න බැරිද නේ
1: හැබැයි
0: ආණ්ඩුවටත් මේ කීපුව කරගන්න බැරුව ඉන්නවා අපි කොහෙද කරන්නේ
1: ඒක නම් මේ පොඩ්ඩක් තියාගෙන අපි මොනවා කරන්නද නේ. හැබැයි ඉතින් NLB එකේ වැඩේ කරලා තියෙනවා. ලොතරැයියක් ඔබ ගන්නවා නම් සාමාන්‍යයෙන් පුරුද්දක් විදියට ඔබත් ඒකට නිකන් දායක වෙලා තිනවා, කොටස්කාරයක් වෙලා තියෙනවා කියන සතුට ඔබට විඳින්න පුළුවන්. මේ ආරංචි අන්න ඒ නිසා තමයි ඔබත් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් ලොතරැයි වැඩි වැඩියෙන් ගන්න ජයග්‍රහණ තියෙනවා. ඒ වගේම හදිසියට ජයග්‍රහණයක් තිබ්බේ නැත්නම් මේ වගේ රටේ වැඩකට, රටේ දියුණුව සම්බර්ධනය මෙන්න මේ කැලලකට අපිත් දායක වෙනවා රුපියල් 40ක් වියදම් කළා.
0: රටේ දියුණුව කොයි කාලේ
1: දියුණුව
0: කොයි කාලේ ඉඳලා ඉතන ගත්ත නේද?
1: එහෙම තමයි තින්නේ.
0: තාමත් ඉතින් එහෙම හිතන මිනිස්සු කීප දෙනෙක් කර ඉතුරු වෙලා ඇත්ති නේද? දියුණුව ගැන හිතනවද තාම?
1: හිතනවා ඉතින්.
0: දියුණුව ගැන ටිකක් හිතනවා නේ. හොඳයි හොඳයි ඒක නැති කරගන්න එපා.
1: පොසිටිව් තින්කින් හරි තියෙනවනේ.
0: ඔව්. දියුණුව ගැන හිතන්න නැති වෙන්න එපා. නේද? අපි නැතත් කවුරු හරි දියුණුව වෙන්නේ.
1: මම මගේ දියුණුවට මම වැඩක් කරගත්තා. මොකද? මම ගෙදර බැලුවා, රාජ්‍ය වල බැලුවා, මේව කරනකොට 105ක් හොයාගන්න පුළුවන් වුණා. මම ඒ 105ත් අරගෙන ගියා කමර්ෂල් බැංක් එකට.
0: රාජ්‍ය වල තියෙනවා.
1: ඒ කියන්නේ හදිසියට දාලා දාලා එහෙම මේව කරද්දි ඉතුරු වෙච්ච සල්ලි දාලා එහෙම කැටයක් බැලුවා ඒකෙත් තිබ්බා. ඉතින් ඒ
0: සල්ලි මොනේ මොනේ දැන් ඕගොල්ලන්ගේ මෙහෙම රාජ්‍ය වල නිකන් එහෙම දාලා දාලා නිකන් හෙව්වොත් ලක්ෂ ගණන් හම්බෙනවා.
1: දැන් ඉවරයි. හම්බුණා.
0: මොන්නේ දේසිය ආච්චිගේ මැනික් බිස්නස් එක හොඳයි නේ පුතා. අපේ දින 10 පරවන සද්දායව මට ඊපර දැමන ලාත්තුද පරණ සද්දාය මං කල්පනා මේ ආත්‍යවත්ත ඉල්ල දාලා කියලා දුනි.
1: අර මල වගේ සද්දාය
0: නේද? මන්නේ. මලින් අපේ දන්නේ ඒක.
1: හා ඕකේ.
0: 725 දෙකක් විතර ජීවිතේ දකින්නම් වෙන්න බැහැ මං ඒ වරන් තියාගත්තා. පරණ 750 කාසියක්.
1: 75 වදකද කොටු එකක් තියෙන්නේ. කොටු එක.
0: මගේ තියෙන කලෙක්ෂන් එක. එකක් දෙකක් එහෙම ඒවා තියෙනවා.
1: හරි ඕකේ.
0: ඕන් අපේ ලාත්තුල. තේරම එකතු කරාම රුපියලක් විතර හැදුනා. මතකාගෙන යනකොට 105 ඒවා 10 ඒවා තව මොනව මොනව වුණොත් දැන ගේ පරීක්ෂා කරොත්
1: යවා එහෙම ගොම් මට බය හිතෙනවනේ
0: මට බය හිතෙන්නේ
1: මට
0: බය හිතෙන්නේ මොකද අපේ මුළු ගෙදරම ලාත්තු වෙස්සොත් 7000ක් 15000ක් රුපියල් දෙයක් තුන නැන්නේ
1: රයිට් බලන්න ඔබ ඔය තැන තියලා තියෙන කොයි කොරේ හරි account වල දාලා තියෙන පොඩි පොඩි ගානවල tirak තියෙනවනะ
0: සමහර අය සමහර අයගේ සල්ලි මන් දන්නවා තැන් තැන් වල
1: තියෙනවා දන්නෙත් නෑ එකතු කරාම කියන්නේ.
0: ඇත්තම කියනවා නම් ඒ වගේ තැන් තැන් වල දාලා තියෙන පොඩි පොඩි ගණන් ඇත්තම කියන්න. එලවටත් නෑ මෙලවට.
1: Yes ඒක හරි.
0: දැන් රටේ ආර්ථික යාන්ත්‍රණයේ ක්‍රියාත්මක වෙන්නේ එළිය තියෙන සල්ලි බැංකුව ඇතුළට ගන්න. අපි දැන් මෙහෙම ඉගෙන ගන්න ඕනේ. අපි පොඩි ළමයි නෙමෙයි. අපි බත් කනවා. තුන් වේලම බත් කන මිනිස්සුත් ඉන්නවා. කොත්තර බත් කෑව වැඩක් නැති මිනිස්සුත් ඉන්නවා. අමුතෙන් වේල් තුනක් ඔයා පියාගෙන හම්බ කරගෙන කන්න පුළුවන් මිනිස්සු හැටියට අපි දැනගන්න ඕනේ මේ ඇයි පොලි අනුපාත වැඩි වෙන්නේ.
1: හරි.
0: මාකට් එකේ තියෙන සල්ලි ටික සිස්ටම් එක ඇතුළට ඇබ්සෝබ් කරන්න ඕන වුණාම පොලි අනුපාත වැඩි කරනවා.
1: හා.
0: ඔයි මේ මේම කරන්නේ මේ නේ. එහෙම කරන්නේ මේ කී කී හොහින්නට ලේසි. ඒ වගේ ඒවායි ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න.
1: යා ඕකේ.
0: සමහර ලට ඔබ අර පරණ ගණන් වලට දාපු ෆික්ස් ඩිපොසිට් ඇති. මම ඔබට කියන්නම්. පරණ ගණන් වලට දාපුවා.
1: ඕ ඕ.
0: ඒවත් ෆික්ස් නේමයා.
1: Yes.
0: හැබැයි ගාන අඩුයි. පරණ ගණන් වලට. කඩන්. කඩන්න කඩන්න කඩන්න. කඩලා දාන කමර්ෂල් බැංකුවේ 9.5 දක්වා දවස් 100 200 300 කැමති එකක් තෝරගන්න. අපි නම්බර් එකක් දෙන්නම්. පරිම සීමාවට යන කීයක් දාන්න ඕනද කොච්චර කාලයක් තියෙන්න ඕනද කියලා මේ නම්බරින් ඔබට අහගන්න
1: පුළුවන්.
0: ඉතින් මේ කතා කරන්න දෙන්නේ
1: නැහැ. අනේ සමා වෙන මම ඒක එයාට මම ඒ කියන්නේ.
0: ඔබ ගෑල්ලා හොයාගත්තා.
1: නෑ ඒ කියන්නේ.
0: දෙනවා දෙනවා. මුළු ෂෝ එකම දීලා මගේ බෑග් එකක් දීලා ෆෝන් එකක් දීලා යන්න.
1: මේක දවස් ගන්න කියලා තියෙනවා. දවස් 100 200
0: දැන් කිව්වේ ඒක තමයි.
1: ඔයගොල්ලෝ කතා කරලා අහගන්න කියලා. ඒකයි මම මේ කිව්වේ.
0: ඒක කිව්වා.
1: කිව්වද?
0: මොන ලෝකෙද ඉන්නේ? මේ වගේ මේ ලෝකේ නැති ඩයලොග් තියෙනවා
1: නේ මද උදව් කරා
0: 100ද 200ද 300ද 9.5ක පොලියක් ගන්න ඒක තමයි උපරිම සීමාව කීයක් දාන්න ඕනේද 105න් එක කරගන්න විදිහක් තියෙනවද
1: හරි
0: ඔන්න ඔය ටික අහගන්න නම්බරයක් විතරක් අපි ඔබට දෙන්නම් අනිත් ටික අපි ඇත්තටම ඔබට කියලා තියෙන්නේ පරණ ගණන් වලට තිබිච්ච පොඩි ගණන් වලට දාලා තිබිච්ච ෆික්ස් ඩිපොසිට් ගලෝගෙන ඇවිල්ලා කමර්ෂල් බැංකුවට දාලා මේ වෙලාවේ ප්‍රයෝජනය ගන්න. මේ වෙලා විති. මේ වෙලාවේ එහෙමනම් වෙන්නේ ඒ පාර යන්න.
1: ඕ ඇත්තත්ත.
0: ඕ මොකද දන්නේ මේ මොකක් වුණත් සියට නමයදසම් පහක් ගෙවනවනේ මෙයා.
1: ඒකනේ කතා කරන්න මම නම්බ එක දෙන්නම් 13යි 16 කියන නම්බ එකට කෝල් එකක් දෙන්න 13යි 16. රයිට්. ඊළඟට අපි
0: ඉන්න දේවල් අහගෙන නෙමෙයි ඉන්නේ නේ. ෂෝ එකේ ඔය නිකන් ඔය හිටියට පඹය හිටවල වගේ යංකෝ
1: එළියට. තව ඒවා මතක් වෙනවනේ මට. මිනිස්සුනේ.
0: යංකෝ එළියට දැන් මේ මිනිස්සුද කවුද කියලා බලාගත්ත එක
1: එළියට. කොට දැන් බලන්න සාමාන්‍යයෙන් මාසිකට ගෙදරට ඕන කරන දේවල් ගන්න කොච්චර වියදමක් යනවාද
0: ඒක
1: පොඩ්ඩක් ලියලා ඔයගොල්ලෝ හදාගෙනද තියෙනක නරවින්ද ඔයා සාමාන්‍යයෙන් මාසිකට කොච්චර වියදම් කරනවද ගෙදරට ඕන කරන දේවල් ගන්න. ආහාර පාන සහ අනිකුත් දේ.
0: එහෙම වියදම් කළා කාපිප් කාලයක් ඇත්තම තිබ්බා.
1: නැමගේ දැන් අඩුවෙන් වියදම් කළා කියන්නේ.
0: දැන් ඉතුරු වෙලා තියෙන දේවල්.
1: අන්න ඒකනේ දැන් බජට් එක අඩු කරන්න වෙලා තියෙනවා. දැන් අර හැම තැනින්ම හැමදේම ගන්නවා කියන සිස්ටම් එකෙන් චුට්ටක් ඈත් වෙලා පුරුද්දක් කරගන්න කාගීල්ස් ෆුඩ් සිටි අනේක.
0: දැන් පොඩි දැනකට ගියොත් මොකද කරන්නේ? තියෙන දේ ගන්නනේ.
1: තියෙන දේ ගන්න. යස්.
0: සේරම දේවල් ටික බලලා අමතර සෙට් වෙන දේවල් ටික ගන්න හිතාගෙන ඉන්න ඕන. බාග වේලාවට ඔබ සමහර ඒලෝලුවකට කැමති, සමහර රාබෝල්ට කැමති නැහැ, නෝකෝල්ලෝට කැමති, ගස් ලබු ගන්න කැමති නැහැ. කෝලි කුට්ටු කැමති.
1: හරි.
0: සමහර මිනිස්සු කෝලි කුට්ටු ගන්න නැහැ, සීනි කෙහෙල් ගන්න කැමති. ඔහොම ඔහොම නානාත් කාය, නානාත් සංඥා. එක එක මිනිස්සු වෙනස්, මිනිස්සුන්ගේ අදහස් වෙනස්.
1: හරි.
0: ආන් එතෙන්දි තමයි මේ මිලියන ගාණක් මිනිස්සු ඉන්න රටකට ලොකු choice එකක් තියෙන තැනක් ඕන කියලා තෝරගන්න. මම කැමතිකට ඔයා කැමති කියලා කියන්න බෑ. ගෙදර මිනිස්සු අතරපත් වෙන අතරපත් ජාතියකට තමයි කැමති. ඉතින් ඒ ටික බලලා තෝරගන්න පුළුවන්, බජට් එක මැච් කරගන්න පුළුවන්.
1: හරි.
0: මට තියෙන ලොකුම දේ තමයි බජට් එක මැච් කරගන්න පුළුවන්.
1: ඒක හරි.
0: මොකද මට ඕන එළවලු ප්‍රමාණය මම්මයි ගන්න. මට ඕන ගත්ලබු ගෙඩියේ size එක බලලා මම්මයි ගන්න. සොසේජස් ගන්නවද නැද්ද කියලා මම තීරණය කරනවා.
1: yes ඒක හරි.
0: ඒක මට ඕන තරම් වෙලාවක් ෆ්‍රිජ් එක ඉස්සරහා ඉඳන් කල්පනා කරලා කැල්කියුලේටරේ ගාන හදලා උනත් මට ගන්න පුළුවන්. කවදාවත් කාගල්ස් එකේ කවුරු හරි ඇවිල්ලා නැහැ මොකද මේ ගොඩක් වෙලා ඉඳලා දැන් මේ ෆ්‍රිජ් එක ගාව ඉන්නේ මොකද? ෆ්‍රිජ් එකම ගෙනියන්න හදන්නේ කියලා කවුරුත් අහන්නේ
1: නැහැ. ඒ නිදහස තියෙනවා කාගල්ස් එක ඇතුලේ සහ අඩුම මිල තියෙනවා. ඉතින් ඒ නිසා කාගල්ස් යන්න අද 27 වෙනිද නේද?
0: වෙනදා කාපු විදිහටම කෑවේ හැකෙතරම් කාගල්ස් එකට යනවා නම් ඈ.
1: දැන් 29 වෙනිදන් ඉවර වෙන පොඩි ඩීල් එකක් තියෙනවා නේද? 29 වෙනිදන්
0: ඩීල් ඩීල් කතා කරනවා. ඩීල් නැදන්නේ.
1: වෝග් ජුවලර්ස් වෝග් ජුවලර්ස් ගිහිල්ලා ඔබ මේ දවස්වල ඒ කියන්නේ 29 වෙනිදා වෙනකල් රත්තරන් ගනුදෙනු කරනකොට ඔගලන්ට රත්තරන් වටින වාසි තියෙනවා.
0: දවස් දෙකයි තව තියෙන්නේ.
1: තව 2 days. පළවෙනි එක.
0: ආ නෑ තුනක් නේ. අදයි හෙටයි අනිද්දාත් තියෙනවනේ.
1: ආ දවස් ගන්න පුළුවන්
0: නේ. දවස් තුනක් තියෙනවා දවස් තුනක්.
1: දවස් තුනක්. රයිට් 110ක දියමන්ති හරි මැණික් දාපු හරි රත්තරන් මොන හරි ආභරණයක් ඔබ ගන්නවා නම් ඔබට කෙලින්ම රුපියල් 40,000ක වවුච් එකක් හම්බ වෙනවා, gift voucher එකක්. ඊට පස්සේ දැන් මම 110ක ගන්න, ඔයා එයා 110ක ගන්න ඉන්නකො මම දෙන්න කියලා 115ක ගන්නවා කියලා හිතන්නු කරවින්ද කියලා.
0: ආ ඒ කියන්නේ එහෙම මිනිස්සුත් ඉන්නවද ඔයගලංගෙ
1: පැත්තේ? අපි දෙන්න නිකන්.
0: කවුරු හරි මිනිහ 10ක එකක් ගත්තොත් අර මිනිහා යනවා ඒ මිනිහට පාඩමක් උගන්වන්න 15ක ගන්න.
1: ඇයි ඔය වැඩියෙන් කරන්නේ? පේමෙන්ට් කරන්නේ? ෂෝෆ් එකට? තිය හැම කරා කීමකෝ කමන්නේ මේ වෙලාවේ කරගන්න.
0: තමුන් කරනේවනේ දිනේ.
1: 115ක ගත්තොත් ඒ විදිහේ දියමන්ති හරි රන් ආභරණයක් මොකක් හරි මැණික් ගල් අල්ලපු හරි මොන හරි රන් ආභරණයක් රුපියල් 70,000ක gift voucher එකක් ඔබට හම්බ වෙනවා. ඊට පස්සේ ඊළඟට ගන්න එකට ඒක පාවිච්චි කරන්න පුළුවන්.
0: ඒ voucher එකට මොනවද කරන්න කියන decision එක ඔබට ගන්න පුළුවන්.
1: Okay.
0: මේකේ වෙලාවේ වෝග් එකට ගියාම කතා කරගන්න. මොකක්ද දැන් මේකට කරන්න ඊළඟට? ඕක කීයද තාමිනේකට තෑග්ගකට නම් දෙන්නේ නැහැ කියලා මම දැන් කියන්නේ.
1: 40,000 කියන්නේ තෑගි දෙන ගණන්.
0: 40,000 70,000 කියන්නේ තාම මිනිත්තු ලංකාවේ තෑගි දෙන ගණන්.
1: මගේ මේ මේ කොන්දෙන් ඇටයක්ද?
0: ඈ
1: මේ කොන්දෙන් ඇටයක්ද? මේක නම්
0: කොන්දෙන් වතුර ගන්න දෙනවා. කොන්දෙන් වතුර ගන්න දෙනවා. gift voucher එක දෙන්න.
1: ඇයි ගෙට්ටි හොඳ ලොකු gift voucher එකක් නේ.
0: වකුගඩුවක් කිල්ලන්. එකක් කිල්ලෝ දෙකම දෙනවා gift voucher එක දෙන්න.
1: ඊට පස්සේ තව වාසි තියෙනවා පරණ රත්තරන් තියෙනවා නම් කෙලින්ම අරගෙන යන වෝග් ජුවලර්ස් වෙත ඒක චෙක් කරලා බලනවා රත්තරන් කොයි වගේද ක්වොලිටි එක කියලා. ඊට පස්සේ මේ දැන් මාකට් එකේ තියෙන ප්‍රයිස් එකට පරණ රත්තරන් දැන් මාකට් එකේ තියෙන ප්‍රයිස් එකට ඔබට හුවමාරු කරගන්න අවස්ථාව දීලා තියෙනවා.
0: ඒ සමහර මම අහනවා ඒ ගියාම මේගොල්ලෝ නිකන් පොඩි අඩු ගාණක් කිව්වොත් මම කිව්වා අඩු ගාණක් කොහෙද දෙන්නේ කියලා කියන්නේ.
1: අහා ඕකේ.
0: මේ වෝග් ජුවලර්ස් එකට ආපුවම මේ රත්තරන් ටික දෙන්න. රත්තරන් ටික දෙන්න ආවට රත්තරන් ටික දෙන්න. බෙල්ල තියෙනවා කියලා
1: කරපු
0: වල. කරාපති කලා කරම කලා
1: ඕන තරන් ඔගලන්ට ඒවා කතා බහ කරගන්න පුළන් නියම කාරය මණඩලයක් නවා වෝග් ජුවලසල හොඳට කතා බහ කරගෙන වැඩේ කරගන්න ඒක එක ඩීල් එකක් ඊට
0: පස්සේ එහෙම කළදින් දවස පුරාම කතා කරගෙන ඉන්නපා කියලා වැඩේ කරන්නත් අග්ගාලා ඉන්නෝනේ
1: යස් යස් ටිකක් වෙලා ඉන්නවනේ රහත ඒකක් දෙනවා මට ඒක හැමතිස්සෙම මතක් වෙන එක මාර ටේස්ට්
0: හත්ත පහක දෙයක් ගන්න නැතුව ඒ තේ දෙක තුනක් බීලා පුඩයිල් කවුරු හරි ඉන්නවනම් මෙයාව සභාපති කරගත්තට කවන්නේ ඒ සංගම ඕක ජෝලස්සකට ගිහිල්ලා හුඟක් වෙලා ඉඳලා නිකන් තේ බීලා එන සංගමයක් තියෙනවනะ මේ ඉන්නේ සභාපති
1: යා ඊටත් පස්සේ තව වාසියක් තියෙනවා සමහරක් ජුවලරි එතන තියෙනවා බැංගල්ස් චේන්ස් තියෙනවා ඕගොල්ලෝ වැඩ කුලිය නැතුව තමයි
0: ගිහින් අමාරු වෙන්නේ ඒක වෙන මේ සිලෙක්ෂන් එක පෙන්නලා
1: තියෙනවා රයිට් ඕකේ ලොකු කලෙක්ෂන්
0: මේ සිලෙක්ෂන් එක වලලු තියෙනවා නෙක්ලස් එයා මේවා තියෙනවා නේ
1: චේන් බැංගල්ස්
0: බැංගල්ස් චේන් බැංගල්ස් තියෙනවා නෙක්කලසුයි බැංගලසුයි නෙක්කලසුයි
1: බැංගලසුයි හා
0: නෙක්කලසුයි බැංගලසුයි තියෙනවා තෝරගත් සමහර ජුවලරි වල තියෙන ලොකුම කෑල්ල තමයි හැදුම් කුලිය සැරයි
1: හරි
0: මේ ජුවලරි ඒ තෝරගත්ත සෙක්ෂන් එකේම හැදුම් කුලිය සම්පූර්ණයෙන් ගයින් කළා රන්බරට විතරක් ගෙවලා වෝග් ජුවලර්ස් එකේ ප්‍රෙස්ටීජ් එක නොමිල අරන්
1: හරි
0: පපෝ ඉස්සරහට දාලා මෙහෙම යන්න පුළුවන්
1: සිංහෙක් වගේ යන්න
2: ශේෂමුවේ මතකේ මල්ලා
0: ගැම්මට යනවා වෝග් ජුවලර්සෙන් දුවලෙනවා සර් මේක දාලා යන්නේ මේ ගත්ත එක
1: අම්මෝ කවදාවත් එහෙම නම් වෙන්නේ
0: නැහැ මට උනා ඒ ගැම්ම අරන් මං ගියා
1: හරි
0: මට මේ ගත් මේ මාලේ ගන්න අමතක මං සූර්යයක් කියලා
1: නුතුකුණා හරි පුදුම
0: ඔයාගෙන් ආරක්ෂා වෙන්න මං හදුවා මාතාංගේශ්වරි යන්ත්‍ර රාජයා
1: හරි
0: හිනරාජ තෛලයේ දාලා
1: හැදි. හරි. මගෙන් ආරක්ෂා වෙන්න. බලමුකෝ පුළුවන්.
0: හිනරාජගේ ආරක්ෂා. මම අද ආවේක දාගෙන. සූර්යය පැලුණා.
1: 29 වෙනිදා වෙනකල් තියෙන්නේ.

0: ලයිෆ්ස්ටයිල්ලකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙර ඩුවාක්සියා ලීටරකට කිලෝමීටර් 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
1: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
2: බිස්නස් වැඩවලට හොඳම ආයෝජනය බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙති 011147550.
3: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ෆුඩ්සිටි වෙතින් මෙගාවට්ටම් ෆෝචුන් RBD කුකින් ඔයිල් ඉතිරි රුපියල් 400යි. වෛරහා චිකන් සොසේජස් ඉතිරි රුපියල් 285යි. නෙස්ටමෝල්ට් පවුච් ඉතිරි රුපියල් 210යි. මැජික් වැනිලා ඇන් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 250යි. කාගිල් ෆුඩ්සිටි.
4: දිමෝ වෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97. කොන්දේසි සහිතයි.
5: අයියා මට ඇපල් මලක් දෙන්න.
6: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
5: අයියා මට මල් ගොඩක් දීලා.
6: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
5: හච් 15 පිස්සුවක්ම තමයි.
7: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 011147 700 550.
8: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 011 122 200. ෆිච් රේටින්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
9: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaken සම්පූර්ණ කරන්න අදම අමතන්න 011 732 1000. NIBM The City University, The Place to Be.
10: අති විශ්වසනීය ගමනකට Jetac Electric Scooter. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 011 144 700 550 අමතන්න.

0: වෙසක් කලාපය 2026
1: කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 මැයි මස 30වනදා සිට ජුනි මස 2වනදා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න. ඔබේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයිනපුර අපේට යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
2: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමගමකි.
3: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි.
4: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
5: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනේ.
6: මොකක් හරි නෙවෙයි, ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
7: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
8: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන්නති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
9: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්.
10: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
11: මිලියන 2,000,000 දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-7787 WhatsApp කරන්න.
12: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්.
13: සියත දිවයිනපුරා.

0: මම පොඩක් කතා කළ බලපම දැන් මේ දැන් ඇවිල්ලා තියෙන මේ අලුත් තත්ත්වය යටතේ
1: හරි
0: තීරු බදුවල වෙච්ච වෙනස වාහන ආනයනය කරද්දි බලපාන.
1: yes
0: ඒක ඒක වාහන ඉම්පෝට් කරන මිනිහට හිට් එකක් වෙන්නේ නැහැ. කවුරු හරි මේ කස්ටමර් කෙනෙක් පාරිභෝගිකෙක් හිතන් ඉන්නවා නම් අනේ පවු නේද වාහන ගෙන්න ණය. දැන් ඉතින් බලන්නකො දැන් වැඩිපුරත් තව 150ක් ගෙවන්න වෙලානේ. තිබිච්ච ටැක්ස් එක 130 නම් ඒක 45 වුණා. 150 වුණේ එහෙම හොඳයි.
1: රයිට්. අදිබාරයක්.
0: ඒ කියන්නේ
1: ටැක්ස් එක මත ටැක්ස් එකක්
0: කඩනවා. ටැක්ස් ඕවර් ටැක්ස් කියන ක්‍රමයකට තමයි මේ ගියේ.
1: හරි.
0: 130 තිබිච්ච එක 145 වෙලා මේ වාහන ඉම්පෝට් කරන අය ගැන දුක් වෙන්න එපා. කවදාවත් ඒ වැඩි වෙච්ච ගාන ඒගොල්ලෝ අතින් දාලා වාහන ගෙනැල්ලා ඒක මං අතින් දැම්ම ඔයා වාහනේ අරන් යන්න මල්ලි කියලා කියන්නේ. ඒක අනිවාර්යයෙන්ම ඔබ ගන්න වාහනයට දාලා ඔබෙන් ගන්න.
1: yes
0: පුළුවන් නම් ඒකනුත් තව රුපියල් 10ක් કરી වැඩියෙන් තමයි ගන්න.
1: ඕ ඕ ඕ
0: ඒකනේ විදිය. ඒකට අපි කියනවා බිස්නස් කියලා. අපි දෙයක් හදන්න දෙයක් කරන්න වියදම් කරනවා. ඒ වියදම් කරේ රුපියල් 100 නම් භාණ්ඩ 100 තිබුණා නෑනේ. භාණ්ඩ 120ට 30ට 40ට සාමාන්‍ය මාකට් එකේ පොඩි අදාසක් තියෙනවා. අඩුම තරමේ බිස්නස් එකක් කරනවා නම් 120ක් 25ක්වත් තියෙන්න ඕනේ කියලා.
1: ආ නේ.
0: ආන් ඒක තමයි අපි ඕගොල්ලන්ටත් කියන්නේ පුළු පුළුවන් විදිහට බිස්නස් එකක් කරන්න බලන්න. අහන්නේ නෑනේ. දියා උදියව කියලා පාරම යනවා මිසක් ආණ්ඩුවට උලුක් කර කර ඔය දිතින්
1: මේවා
0: පොඩි කාලි ගන්නෙත් නෑ විත්තුත් කරන්නේ නේද?
1: හරි ඒකනේ.
0: ඔය අපි ගියේ ස්කෝල් වලටම තමයි ඔය බිස්නස් කරන මිනිස්සුත් ගිහිලා දෙන්නේ. ඒ මිනිස්සු තනියෙන් බේම ගහගෙන බිස්නස් එකක් කරන් මොන්න ආණ්ඩුවවත් බිස්නස් කරන මිනිහා මිනිහා දන්නා බිස්නස් එක කරන්නේ කොහොමද කියලා.
1: අපිට තමයි නේ පඩි එනකම් බලන් ඉඳලා ඒකටම පුරුදු වෙලා
0: තියෙන්නේ. පඩි නඩි තමයි අපි.
1: රයිට්.
0: හරි. ඉතින් දැන් මේ පෙරඩු ආයකත් අපි බැලුවා පෙරඩු ආයක මොකද කරන්න යන්නේ.
1: හරි.
0: එලකන දැනට ඒගොල්ලෝ කලින් ගෙන්නපු මාදිලි කීපයක් පරණ මිලට තියෙනවා. ඒගොල්ලෝ ප්‍රතිපත්තිමේ තීරණයක් අරන් තියෙනවා. අපි මේ පරණ ගෙනාපු ටිකට නිකන් මේ දැන් ගෙනාවා වගේ. මේ දැන් ටිකට ඉස්සලා ගෙනා මේ අලුත් ටැක්ස් එක ගෙනාලා මේ ඔක්කොම ගෙනහැලා තියෙනවා වගේ නිකන් බයිලා ගහන්න නැතුව පරණ ස්ටොක් එක පරණ ගානට දීලා ඉවර කරමු කියන ප්‍රතිපත්තිමේ තීරණේ ඒක වාසි පාරිභෝගිකෙක් කැටියට මට ඔබට වාහනයක් ගන්න තාමත් ඉතින් මේ වාහනවලටත් කියන්නේ පොඩි ගණන් නෙමෙයිනේ.
1: ඔව් ඒකනේ
0: නේද? මේ පොඩි පාම් බාග වගේ වටත් නිකන් 110 20 30 ඒවා කියන්නේ මන් දන්නේ අලුත් ගණන් එහෙම කොහොමද කියලා මම බලන්ඩක් ගියනේ වැඩකුත් නැන්නේ බල්ලා ඉතින් කලින් තිබිද්දිත් ගත්ත නැති මිනිහා ඉතින් මම බස් එක ගන්න නැනේ ඕක කියලා. ඉතින් තාමත් පෙරඩුවා ඇක්සියා එක පෙරඩුවා ඇටිවා එක මයිවි මොඩල් දෙකක් තියෙනවා. අරුස් මොඩල් එකක් තියෙනවා. බෙසා මොඩල්ස් දෙකක් තියෙනවා. ඇල්සා මොඩල් එකක් තියෙනවා. මිලියන 8.25 වගේ ගානක ඉඳලා 16 මිලියන 16.5 වගේ ලෙවල් එක දක්වා.
1: හරි.
0: මේ වාහන රේන්ජ් එකේ ගණන් ටික තියෙනවා. මේවා පරණ ගණන්. මේවා මේ අලුතෙන් ටැක්ස් එක උඩ ටැක්ස් එක වැදුනාම ආපු ගණන් නෙමෙයි.
1: රයිට්.
0: හරි. ඉතින් පරණ ටික ඒ ගානට දෙන්න කියලා ඒකට තීරණය කරා. මුලින්ම මේ වාහන ගන්න නොගන්න එක මිනිස්සු ගතව කොහොම වුණත් ඕනම දෙයක් හුලඟක් වැඩිපුර වැදුනත් වැඩි කරන්න බලාගෙන ඉන්න ලෝකෙක රටක නෙමෙයි මුළු ලෝකෙම එහෙමයි.
1: ඕ ඒක හරි. ඒක
0: එහෙම තීරණයක් ගන්න පෙරඩු ආයක තීරණය කර එකඟ වෙච්ච එක ගැන
1: ඕනේ.
0: මට පොඩි සතුටක් තියෙනවා. පෙරඩුවා ඔය එහෙම කරපු එක හොඳයි. තාමත් අපේ රටේ කවුරු මොනවා කියාගෙන ආවත් තාමත් අපේ රටේ මේ ටැක්ස් ගහිල්ල තියෙනකන් මිනිහෙකුට ලේසි නෑ වාහනයක් ගන්න. ඉතින් තවත් කීයක් හරි රුපියලක් වැඩි වුණත් වාහනයක් ගන්න හීනයක් තිබිච්ච මිනිහෙක් ඒ මිනිහාගේ හීනෙත් වැඩිපුර ගහන රුපියලකින් කුඩු වෙලා යන්න
1: පුළුවන්.
0: ඒ වගේ තත්ත්වයක් අඩදී පෙරඩුවා පරණ ගණන් වලට මේ වාහන හොඳම වාහන සෙට් එක මේගොල්ලන්ගේ තියෙනවා නේද? හොඳම වාහන සෙට් එකම මෙතන තියෙනවා කියන එකත් කියන්න ඕනේ ගිහිල්ලා බලලා ආවා. ටෙක්නොලොජි එක ජපනිස් හදන්නේ මැලේෂියාවේ. මැලේෂියාවේ නම්බර් 1 වාහනේ. පහුගිය අවුරුදු වල හොඳම සෙඩෑන් එක වෙච්ච එක, හොඳම SUV එක වෙච්ච එක, හොඳම හැච්බැක් වෙච්ච එක, ඔහොම ඔහොම කැටගරිස් ගොඩක.
1: හරි.

0: ටොප්පෙන්ඩගේ තියෙන සුපිරි වාහන සෙට් එකක් මේ ඇතුළේ තියෙනවා. පෙරඩුව අපි අඳුනගන්නේ කෙලිසාගෙන් අවුරුදු 30ක් මේගොල්ලන්ගේ ලංකාවත් එක්ක මේ පෙරඩුව ආශ්‍රය.
1: හා රයිට්.
0: ගෙන්නන්නේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස්. ඔබ දන්නවනේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස් එක අයිති යුනයිටඩ් මෝටර්ස් වල. ඒ නිසා මේ වාහනේ ආෆ්ටර් සේල් සර්විස් එක ගැන කවුරුරි ඇහුවොත් ටොක්ක්ක් කනලා කියලා දෙන්න. යුනිමෝ අයිති යුනයිටඩ් මෝටර්ස්. යුනයිටඩ් මෝටර්ස් හරහා මේ ලංකාව පුරාම මේ වාහනේ සර්විස් කරගන්න ඕන කරන පහසුකම් දීලා තියෙනවා. ඒජන්ට්ස්ලා ඉන්නවා. මේ තියෙන්නේ හයිඩ් පාක් කෝන, කැන්ඩි, කුරුණෑගල, රත්නපුර මාතර මේ ප්‍රධානම නගර ටික අල්ලලා
1: තියෙනවා.
0: පොඩි දුරනේ අපේ මේ පොඩි මේ අල්ලක් විතර රටනේ නේද? තව මොකක්ද නමකුත් කියනවා මට මතක නෑ.
1: අල්ලක් විතර හොඳයි.
0: ඉතින් බය වෙන්න එපා. ගිහිල්ලා බලන්න. මම ඔබට එක පොඩි හෙඩ් ස්ටාර්ට් එකක් දෙලා තියන්නම්. මේ ගණන් ඔළුවේ තියාගෙන යනකොට මම දන්නවා ඉච්චර අඩුවට කොහොමද අනේ පෙරඩුව 100ක් දෙන්නේ. මොකද්ද මේ වාහනේ? අන්න එහෙම හිතාගෙන බලන්න ගිහිල්ලා. හොඳ වාහනයක් දෙන්න පුළුවන්ද බං? මේ ගණන් වලට අනේ මං කැමති ඔබ එහෙම හිතන් යනකොට. මොකද ඔබ ඉඳ ගන්නවනේ මේ වාහනේ. වාහනේ ක්වලිටි එක පෙනුම ඔප්ෂන් දැක්කම ඔබට ඉඳ වෙනා එතන ගිහිල්ලා. ඒතර ඔබ එතකොට තේරුම් ගන්න මේ ගානට කොහොමද අනේ හොඳ වාහනයක් දෙන්නේ නෙමෙයි. මෙච්චර හොඳ වාහනයක් මේ ගණන් වලට තියෙද්දි මොකද අනේ මේකෙන් අරික්කාලක් වැඩකිට නැති වාහන මේ අස්ප ගණන් කියන්නේ. අන්න ඔබේ පර්ස්පෙක්ටිව් එක
1: රයිට්
0: වෙනස් වෙන තැන. ඒක හරි ස්වීට් මොහොතක්.
1: යස් යස්.
0: ලියන්න මේ මගේ හයිඩ් පාක් කොන තමයි ළඟම ළඟම තියෙන ශාකාව හොයාගන්න අමතක වෙනවා ඇතිනේ. දැන් ඔය කිව්වට මතක නැහැනේ. මෙන්න මේ නම්බර් එක ඔහම ෆෝන් එකේ දාගන්න. 0117 565 170 කෝල් එකක් දීලා යන්න. 0117 565 170 ඔය ඊ ලීෆ්ලට් එකක් ගෙන්න ගන්න පුළුවන් කතා කරලා. WhatsApp කරව ගන්න පුළුවන්.
1: හරි ඔකේ.
0: මේ මොකොල්ලෝ ටිකක් එනවා සේල්ස් ටීම් එක.
1: නියමයි.
0: තඩ බඩගාල සර්විස් එක දෙනවා. මට මේ ඔන්නේ වාහන ටිකේ පින්තූර ටිකුයි පොඩ්ඩක් ඒ ඔප්ෂන් ටිකක් බලා ගන්න එන ගමන් මොනාර ටිකක් එවන්නකො කිව්වහම ටක් ගාලා ඔක්කොම තියෙන එහෙම පොඩි ලස්සන ඩොකියුමන්ට් සෙට් එකක්.
1: හරි ඔකේ.
0: ඒක ඔක්කොම ටක් ටක් ටක් ගාලා එවනවා.
1: නියමයි නියමයි.
0: ඒවත් බලන්න මම නම් ආසාර සර්ප්‍රයිස් එකට
1: ගිහිලා බලනකොට එන එක
0: 3.25ට වාහනයක් දෙන්න පුළුවන්ද කියලා යන්න ඕනේ. තනන ගිහිලා බලන්න තේරෙන්නේ ඇත්තම කියනවා නම් මේ බොරු පැඩක් නැත්තම් දෙන්න පුළුවන්. ඒක දිනුවින්ලිම පෙරඩුවක් කරනවා. ඒකයි මට කියාගන්න ඕන.
1: රයිට්. දැන් අපේ ගෙදර තියෙන්නේ එක දොරක් තියෙන ෆ්‍රිජ් එකක්. මට දැන් මේක ඕනි 2 door refrigerator එකක් බවට පත් කරගන්න.
0: නෝ දොර දෙකක් තිබ්බනේ මං ගිහපාර යනකොට. ගැලවුණාද ඒක?
1: නෑ එක දොරයි. එක දොරයි. තව දොරල් දෙකක් දැක්කත් ඒ කාමරේ දොරක් වෙන්නේ නැති. එක දොරයි අපේ ෆ්‍රිජ් එකේ තියෙන්නේ.
0: තනි දොරයක් තියෙනවා.
1: තනි දොර එකක් තියෙනවා. මේක දොරවල් දෙකක් කරගන්න තමයි මගේ දැන් අයිඩියා එක. රයිට් කොහොම වුණත් මේ ෆ්‍රිජ් එක ගැන නිකන් දැනගෙන තමයි සිංගයකට ගියේ. හැබැයි ගිහිලා බැලුවම තමයි තේරුනේ මේක ඇත්තටම මේකට අපි කියනවානේ මේක ඩිජිටල් පොඩකින් digital inverter refrigerator kiyala harida itin attatama mege tiena performance baluwama puduma hitena api fridge ekak nikan ganne tiena kema tika daagena oka nikan tiya ganna habai mega mara quality fridge ekak ehema kiyana hetuwa tamai meke capacity ekak gamuku mulimma liter 276 capacity ekak tiena fridge ekak ekena hondata badu dala hondata purawanna pulam fridge ekak tamai meka
0: kohomada itin oba hita ganne liter 276 kiyanne koi wage de kiyala
1: me tank ekak hada ganna ne
0: කොහමද බලတာගන්නේ
1: ප්‍රමාණයට
0: නිකන් හිතන්නකෝ ලීටරේ වතුර බෝතල් 230ක් ලෝඩ් කරන්න පුළුවන් කියලා
1: රයිට්
0: පොඩි අදහසක් තියෙනවනේ
1: කොච්චර ලොකුද කියලා දැනෙනව නේද එතකොට
0: මේක මේ අලුතෙන් ආපු එකවත් මේක ඩිජිටල් ඉන්වර්ටර් කරවෙච්ච ඒව අපිට වැඩක් නැහැ මේක මම වැඩගත්ම කැලලා කියන්නද
1: හරි
0: සාමාන්‍ය ෆ්‍රිජ් එකක් වගේ නෙමෙයි මේ ඉන්වර්ටර් ඩිජිටල් ඉන්වර්ටර් ෆ්‍රිජ් එක සිංහ අඳුන්වලා දෙන එක සාමාන්‍යයෙන් ෆ්‍රිජ් එකක් පාවිච්චි කරන විදුලියෙන් 50% මෙයා පාවිච්චි කරන්නේ ලයිට් බිල වැඩි වෙනව නෙමෙයි ලයිට් බිල ඉතුරු වෙනව. දැන් මේ ලඩි ෆ්‍රිජ් තියෙන අපි වැඩි හිතන්නේ නැහැ කොහොම හරි අර අපිට ඇහෙනවා කොම්ප්‍රෙසර් එක ගාන කන්දුවන.
1: යා
0: සමහර වෙලාවට ඔබට ඒ ෆ්‍රිජ් එක විසික් කරලා දාලා මේ අලුත් සිංගල් ඉන්වර්ටර් ෆ්‍රිජ් එකට යන එක මං ඔබට කියන්නම් 1000න් සම්පතයි. සමහර මොලේ තියෙන විස්තර දන්න මිනිස්සු ගෙවල් වලට ඒව චෙක් කරනා ඉන්නවා.
1: හරි.
0: ඒගොල්ලන්ට පුළුවන් චෙක් කරලා කියන්න. දැන් ඔබේ ගෙදර වැඩියෙන්ම ඉලෙක්ට්‍රිසිටි යන්නේ මොන උපකරණයටද කියලා. එහෙම මනින්න පුළුවන්.
1: හරි.
0: දැනන් හිටියේ නෑනේ.
1: දැනන් හිටියා. අපි බැලුවා. අපි මැන්නා.
0: මොකෙන්ද මයින්නේ?
1: ඒ ඇවිල්ලා කට්ටියක් තමයි චෙක්
0: කරන්නේ. මොකෙන්ද මයින්නේ? අද රූලෙන්ද?
1: මොකද්ද උණ කටුවක් වගේ එකක් තිබ්බා. ඒක මේව කළා
0: මේ. ඒක දෙවියන්ට තියාගත්තා. මේ ළමයට උණනේ ෆ්‍රිජ් එක උණන්න ගියා.
1: නෑ අනේ ඒක චෙක් කරන්න කට්ටියක් ගෙන්නුවා අපි. ඒගොල්ලෝ බැලුවා ඉතින් මම ඒක අහුවේ නෑ කොහමද උගල මනින්නේ කියලා. මම ඉතින් පැත්තකටලා හිටියා. ඒගොල්ලෝ මැනලා කිව්වා
0: අපි එහෙම බලන්න බෑ මම
1: බොරු නෑ නෑ පුළුවන් පුළුවන්. ඒක නීත්‍රි පුළුවන්. අපේ මනාද AC එකට තමයි කිව්වා වැඩිපුර යන්නේ කරන්ට්.
0: ඉතින් AC නෑ නේ ගෙදර.
1: AC තියෙන්නේ.
0: AC එකට දෝගලන් කරන්ට.
1: ඔයා අපේ ගෙදර ඇවිල්ලා නෑ නේ.
0: පොඩේ නෝ. කාගේ AC එකට කියන්නේ? දැන් ඕගලන් ගෙදර AC නැතුව කාගේ AC එකටද ඕගලන් කවුරුර ඇදලාද වයර්? ගෙදර වයර් ඇදලාද?
1: මට ඒක අහන්න බැරුණානේ. යාකෝ ගත් කටටම AC
0: එකට. මේ ඕගලන් AC එකට යනවා. දැන් AC නෑ කියලා කියන්න බෑ ලැජ්ජයි. AC එකට ආ AC. නෑ නංගියේ.
1: තියා ඇත්ත කොහමද මේව කරන්නේ?
0: මම දෙම ඉතින් නේද නංගිත් නොදන්න දෙයක් කියලා දෙයක් හොයාගන්න බෑ.
1: හරි. එතකොට දැන් පරණ ෆ්‍රිජ් තියනකොට
0: මම කියන ඕන දෙයක් දන්නවා. මං කියන්නේ ඕන දෙයක් දන්නවා නේ. එහෙම නේ නංගිය වැඩ කරන්නේ. නංගිය දක්ෂතාවයත් එක්ක නංගිය මං හැප්පෙන්න ඉගෙන ගත්තා මදි. තව විශ්වවිද්‍යාල තුන කොටවත් යනවා නංගි ඔය ගන්නට.
1: කාලය අපිව පරදා යනවා.
0: අර කාලයට නටා ගන්න කියන්නේ කොහොමද අපි 10 අමාරු 11 වෙනකම් කරන්නේ ෂෝ.
1: ඉතින් අරවින්ද ඇත්ත කතාව ඔයා කිව්වා. එතකොට ඔය පරණ ෆ්‍රිජ් තියාගෙන ඉන්නවා කියලා කියන්නේ නිකන් කරන්ට් එක අපරාධ යනවා යනවා යනවා බස බස ගාලා යනවා. ඉතින් එතකොට අලුත් ෆ්‍රිජ් එකක් අරගෙන කරන්ට් බිලත් 150කින් අඩු කරගන්න පුළුවන් කමක් තියෙනවා නම් තවත් මොනවද හිතන්නේ? යන්න සිංහෙකට ගිහිලා බලන්න මේ අලුත්ම ෆ්‍රිජ් එක ගැන විස්තර හොයන්න. මම පොඩි ඉඟියක් දෙන්නම් කොච්චරක් විතර මාසෙකට යනවද මේක ගන්න කියලා. රුපියල් 5950 ඉඳලා ඔගලන්ට ෆ්‍රිජ් එකක් ගෙදර අරගෙන යන්න පුළුවන්. මාසෙකට ගෙවන්න ඕනේ එච්චරයි.
0: 5950 ඉඳලා කියන්නේ එහෙමද?
1: ඔව් ඒ කියන්නේ ඉඳලා තව ෆ්‍රිජ් තියනවානේ. එතනින් උඩට එහෙම මාසිකව ගෙවලා ගන්න පුළුවන්.
0: 5950 සිට.
1: රයිට්.
0: ආ ඔය ෆ්‍රිජ් එක විතර නෙමෙයි නේ සිංගරේ
1: තියෙනවා.
0: අපි ඔය කිව්වේ සිංගරේගේ අලුත්ම ඩිජිටල් ඉන්වර්ටර් ෆ්‍රිජ් එක ගැන කිව්වේ.
1: යා.
0: ඒක ගන්න ඕනේ. ඒක ගන්නද වෙන එකක් ගන්න ඕනේ වෙන එකක් ගන්න. බජට් එක හිටින්න වැඩේ යන්නේ. මොන වුණත් එක ශිල්පයක් දැනගන්න ඕනේ.
1: හරි.
0: මාසිකව ගෙවන්න තියෙන එක තියනවා නේද?
1: හරි.
0: ඒක ඔබට නිකන් හිතට කරදර සීමාව වෙනකන් උස්ස ගන්න එපා.
1: හා හා ඕකේ.
0: ඔබට කම්ෆර්ටබල් සීමාවට සාමාන්‍ය වාරිකයක් මට මේ වාරිකය ගෙවන්න පුළුවන්. ඊට වඩා රුපියල් 250 300ක් අඩුවෙන් වාරිකය තියාගන්න. සැන සීමෙන් ගෙවෙනවා. බැංකුවට ඕඩර් එකක් දුන්නත් කමක් නැහැ මේ ස්ටෑන්ඩින් ඕඩර් එකක්.
1: හරි.
0: මෙන්න මෙච්චර කාලයක් මෙන්න මේ ගාන ගෙවාගෙන යන්න
1: කියලා. හරි.
0: ඔබ දන්නේ එහෙම කරොත් එහෙම ඔබ දන්නේවත් නැහැ. මොකද ඔබ අතින් ඔබලා ඔබලා මේම කරලා සල්ලි අරන් ගිහලා දානව නෙමෙයි ඔටෝමැටිකලි හරිම දවසර මල්ටික වගේ පේමන්ට් එක කැපෙනවා. ඔබ දන්නේ නැහැ වැඩේ ගාන්ට ගෙවිලා කරලා ෆ්‍රිජ් එකත් ගෙදර තියෙනවා. මම නම් මම මේ මං කරලා තියෙන විදිය මම මේ කියන්නේ.
1: හරි ඕකේ.
0: ඒ වගේ පොඩි පොඩි වාරික ස්ටෑන්ඩින් ඕඩර්ස් වලින් ගෙවෙන්න දාන එක තමයි හොඳම වැඩේ.
1: හරි. දැන් ඊමම ගියා පෝට් සිටි එකට. ගිහිල්ලා මම දැක්කා ප්‍රයිම් ගෲප් එක වැඩේ කරන්න යන තැන ගැන මට පොඩි මට ඒගොල්ලන්ට කතා කරලා යන්න උනේ නැහැ. එතනට යන්න උනේ නැහැ. හැබැයි මම ඈත තියා දැක්කා මෙතන තමයි ප්‍රයිම් ගෲප් එක
0: ඒගොල්ලන්ගේ.
1: ඒ කියන්නේ පෝට් සිටි එක ඇතුළට ගියාම මම නිකන් ඈතින් දැක්කා ඒගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් එක ඉදි වෙන තැන. යස් හරිම
0: ආස. එකක් දැන් කියලා ඉවරුණා විතරයි.
1: තවුරක් කියන්නේ කොහමද? මේ මගේ ෆෝන් සිටිගේ ෆොටෝ
0: පෙන්නන්න. දැන් එකක් කියලා ඉවර වුණා.
1: මොකට?
0: අදපතරේ මේ ඒකේ රස්නේ යනකම් හිටියානම් AC එකක් ගැන ඇදලා ඇරියා.
1: ඔයා ඔහොම කියනකොට මම බොරුම
0: කියනවා. ෆ්‍රිජ් එක මේ ෆ්‍රිජ් එකේ කරන්ට් එක බලන්න ආවලු.
1: හරි. මේ බලන්න මම
0: මේ පාරේ ඉඳන් ෆොටෝ ගන්න. පිටකොටුවේ ඉඳලා ෆොටෝ එකක් ගහලා පිටකොටුවේ ඉඳලා ෆොටෝ එකක් ගහලා පෝස්ට් සිටියව.
1: අනේ මේ බලන්න
0: පාට පේන්නේ නැ මං ඕක මොනවද මේ කියලා බොරු. දැප්පෙලියන ද.
1: අනේ මං ගියා. මං
0: පිටකොටුවේ ඉඳලා ෆොටෝ ගහලා
1: පෝස්ට් සිටිය ෆොටෝ එකක් ගහලා
0: බෑග්ග්‍රවුන්ඩ් එක තූරි ඩොට් එකක් වගේ පුදීතර අර අත්‍තර සද්දන්ත පාලම රවුම් ආච් එක වගේ පාලම පේන ගිනි කූරු ඔලුවක් විතරයි. අනේ
1: වත්
0: එක නෑ. අනේ බං නංගියේ. අපි යන පෝස්ට් සිටි මෙන්න මේ මෙත් මෙත් මෙත්
1: රයිට් හැබැයි
0: පෝස්ට් සිටි
1: ඩ්‍රීම් එක තියාගන්න අපිට බැරි වුණාට ඔබට පුළුවන් ඒ ප්‍රොපර්ටි එකට යන්න. මට බැරි වුණාට සමහර රාට පුළුවන් වේ අරින්ද මට බැරි වුණාට ඔබට පුළුවන්.
0: ඔහින නිහතමානී වෙන්න
1: හරි. ඉතින් ඒ නිසා
0: දැන් ටිකට ඉස්සලා පෝස්ට් සිටිම සල්ලි වලට ගන්න කතා කරමු ඉතින්.
1: මගේ කිසිම මේ විරුද්ධත්වයක් අකමැති.
0: අපි කියන්නේ මේ අපි මේ පොත් සිටීම ගන්නවා කියලා කියනවා අම්මේ. ඔව් ගානහන් ගානහන් ඔක්කොම නැව් ටිකයි ඒ ටික ඔක්කොම ගන්නවා කියලා කියනවා අම්මේ. ඔය ඔක්කොම කාටවත් දෙන්න
1: බෑ. ළමයි ඔක්කොම.
0: ඒක මට ඉලාදෙන ගල් ටිකක් ගන්නවා කියන්නේ.
1: එහෙම හිටියේ.
0: පොත් සිටේ තව ගෙවල් හැදේ.
1: ඔකේ.
0: තව අපාර්ට්මන්ට් එකයි. අනිවාර්යෙන් එනවා. විලා හදයි අරව හදයි මේව හදයි රෙස්ටොරන්ට් හදයි ඔක්කොම ඒව ටික හැදෙනවා. පොඩි රටවල් ටිකක් නෙමෙයි මේකට ඉන්වෙස්ට් කරලා තියෙන්නේ. ගොඩක් රටවල් උන්දලගේ රටවල් වල තියෙන ඉන්වෙස්ට්මන්ට් වලට වඩා විශ්වාස කරලා තිනවා පෝට් සිටි ඉන්වෙස්ට්මන්ට් එක.
1: හරි.
0: අපේ සමහරුන්ට නම් ඒක තේරුමක් තිබ්බේ නෑ.
1: හ්ම්.
0: දැන් ওই ඤබ්බැක් ගාපු ඔක්කොම කියන ඔව් ඒක තමයි හොඳම ලෝකේ තියෙන හොඳම ඉන්වෙස්ට්මන්ට් එක ඒක තමයි කියලා දැන් හැමෝම කියනවා. කමන්නෑ. සමහරව සමහර මිනිස්සු පහ වෙලා දැනගන්නේ අපිට කරන්න දෙයක් නෑනේ.
1: නෑකනේ නේද?
0: නේද? ඈ මොකේ කලු කල කඩලා මොකට දාලා හැදුවත් අද පෝට් සිටිය ගැන මුළු ලෝකෙම කතා වෙනවා. මන් දන්නේ අපේ හොඳ වෙලාවටද මොකටද මන් දන්නේ කියලා. ඒ ඇස්ති ඩුබායි වල තත්ත්වෙත් වෙනස් වුණානේ.
1: ඕ
0: ප්‍රොපර්ටි බිස්නස් එක හන්දියේ තිබුණ ඩුබායි
1: වල. යස්.
0: දැන් අපි මේ හිතාගෙන ඉන්න විදිහට සැරෙන් සැරේ බෝම්බ සටපට ගාලා මේ අඟලෙන් අඟල බෝම්බ වැටෙන්නේ ඩුබායි වල. යන මිනිහ අතර ඩුබායි යනවා.
1: හරි.
0: නමුත් අපේ මෙන්ටැලිටි එක වෙනස්. සංචාරකයෝ යනවා අඩුයි. ආයෝජන එනවා අඩුයි.
1: යස්.
0: දැන් ඒ ඔක්කොගේම අවධානය යොමු වෙලා තියෙන්නේ කිසිම ඩීසල් පෙට්‍රල් ටික පොඩ්ඩක් ගණන් වැඩි තමයි. ඒ වුණාට
1: හරි
0: මොන වුණත් මේ රටේ තිබිච්ච යුද්ධ බුද්ධ ඉවර කළා දැන් මේ
1: නිදහසක් තියෙනවනේ රට ඇතුලේ.
0: ඕ සුද්ධ බුද්ධ කළා ලස්සනට මේක තියෙනවා නේ.
1: ඒ කියන්නේ ආරක්ෂාව නිබලන්නේ කවුරුනත් නේ.
0: මිනිහ බලන්න සැනසීමෙන් ඉන්නේ.
1: සේෆ්ටි.
0: බලමුනේක සැනසීම. සැනසීම අම්බවන්. සැනසීමෙන් ඉන්න බල. මං අර කිව්වේ ගොඩක් ඒවා හැදේ.
1: හරි.
0: ගොඩක් ඒවා හැදෙනවා අපිට ඉතින් තව ටිකක් බලන්න පුළුවන් නේ. මං ඔබට මේ කතාව කියන්න නැත්තම් මං කොහොක මිනිහෙක් වෙනව? හ්ම් හ්ම්. මං ගෙදර තැනට ඇවිදන් ගිහිල්ලා ප්‍රයිම් ගෲප් එකේ කට්ටියත් එක්ක හතර මායිමේම ඇවිදලා බැලුවා. ඒ ලොකේෂන් එක පුතා වෙන කාටවත් හම්බෙන්නේ නැහැ. ඒ જાතිය ලොකේෂන් දින්නේ එකයි.
1: රයිට්.
0: ඒ જાතිය ලොකේෂන් කවුරු මොනවා කිව්වත් එයින් තියෙන එකයි. මරීනෝ එක වම් පැත්තේ. බෝටු ටික ගහන්නේ ඒ පැත්තේ.
1: රයිට්.
0: ඉස්සරහා කෙලීම තියෙන අර ආරුක්කු පාලම. ලස්සන පාලම ගෝගන ඩගල නෝටිසෙන්. හ්ම්. ඒකේ කැනැල්ලක මෙහෙම ඇතුළට එන මේක වටේ යනවා. යන්නේ ඊඩම වටෙන් යන්න. තව මීටර 300ක් ඉස්සරහ බලොත් පේන්නේ සත්ත මහා සාගරේ. ඔයා හිතනවාද මේ ලොකේෂන් එක වෙන කාටරි කොයි ලෝකෙන් ගත්තත් හම්බෙන්නේ නැහැ.
1: ඒකනේ නේද?
0: කිසිම කෙනෙකුට ඒ ලොකේෂන් එක ගන්න බෑ. ඒගොල්ලන්ගේ ප්ලෑන් එක හැමෝටම ඒ view එක ප්‍රධානය කරන්න.
1: හා
0: නයිස්. I think elevation එක වෙනස් වෙනවා. උඩට යන්න යන්න යන්න යන්න ලස්සනයි. මේ ආරම්භයේදී මේ ගැන හිවිලි බැලිලි ආයෝජන කිරිලි ස්ලෝ වගේ ඔබට හිතුණත් ඔය හැම ප්‍රොජෙක්ට් එකකම අපි දැකලා තියෙනවා එක පොයින්ට් එකක් තියෙනවා ගාල කඩාගෙන විකිනලා
1: යන්නේ.
0: එතෙන්දී අත ගහලා වැඩක් නැහැ.
1: දැන් තමයි හොඳම වෙලාව. අන්න ඒකයි අපි මෙච්චර කියන්නේ.
0: එතෙන්දී අත තියලා වැඩක් නැහැ. මොකද ඒ කියන ගණන් හිතන හිතන ගණන් කිව්ව හැකි. සාමාන්‍යයෙන් ප්‍රයිම් එහෙම කියන්නේ නැහැ. නමුත් ලෝකයේ තියෙන සාරලම කාරණාව ඉල්ලුමට සරිලන සැපයම. Right, supply over demand, demand over supply. ඒ ක්‍රමයටයි යන්නේ. Early bird gets the worm කියලා ඉතල ටග් ගාලා ගිහලා පොඩි ආයෝජනයක් කරලා ඔබේ ප්ලේස් එක සිකියු කරගන්න. තාම තියෙන්නේ භූමිය විතරයි. පළවෙනි අත්විවාරමට පස්පිඩැල්ල කපපු ගමන් මේ තියෙන ගණන් ඔබ හිතන්නේ නැති වටිනාකමකට වෙනස් වෙනවා. ඒ තමයි හැටි. Property business එකේ ඒක තමයි විදිය. කියන්නේ ඔබ දැන් අරගත්තා නම් X කියන මුදලට X++ තමයි පළවෙනි පස්පිඩල කපලා පළවෙනි සිමෙන්ති වඩිය දාපු ගමන් ගාන කියන්නේ.
1: හරි හරි.
0: ඔන්න ඔය තීරිය මතක තියාගන්න.
1: හා.
0: ප්‍රොජෙක්ට්ස් වලට අත ගහනකොට ඉස්සෙල්ලාම යන මිනිහා තමයි මිනිහා.
1: එහෙනම් ඉස්සෙල්ලාම තමයි දැන් මේ ඔබට අපි කියන්නේ. එහෙනම් ඉස්සෙල්ලාම කතා කරන්නේ 0.715යි 241යි 241.715යි 242යි 242 කියන නම්බරයකට ප්‍රයිම් ගෲප් එකට දැන් මම පොඩි සින්දු කෑල්ලක් ඔබට අහන්න දෙනවා. හරි. මම හරි ආසයි අරවින්ද හෙඩ්සෙට් එක දාගෙන චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එකේ නැගලා මේ සින්දු අහන ගමන් පොඩි රයිඩ් එකක් යන්න. මට මාර.
0: තෝ අපේ දෙන්න මන් දාගෙන යන්නම් ඔහරවම.
1: සීරියස්ලි? අනේ thank you so much. මං අද ඉඳන්
0: සුදුයි මගේ බයික් එකත් සුදුයි.
1: ඔයා කළුයි.
0: මගේ කොණ්ඩෙත් සුදුයි.
1: කොණ්ඩෙ සුදු නෑ.
0: මට පීනසෙ.
1: අනේ මං අද හිතන් හිටියේ බත්තර මුල්ල ෂෝරූම් එකට ගිහිල්ලා චෙතක් එකයි පොඩි රයිඩ් එකක් යනවා කියලා එතන ඉන්න කවුරු හරි මල්ලි කෙනෙක් එක්ක මං එහෙම thank you so much වාගා.
0: මල්ලි කෙනෙක් කැමද? අයියත් එක්ක යනවා.
1: අනිවාර්යෙන් අනිවාර්යෙන්.
0: ආවදාගෙන රෝමක් ගිහිල්ලා මට ගමේ යන්න බැරි වෙන්නේ වෙනම කතාවක් ආයි.
1: හරි අපි වෙන කොහෙද යරි හම්බ වෙමු. කීමනි මේව කරන්නේ.
0: ඕ ප්ලෑන්. අපි ඕගොල්ලන් ගෙවල් පැත්තට.
1: නෑ නෑ ඒතුළ මටත් තින්න වෙන්නේ නෑනේ. එහෙම බෑ. අපි ඔයා අරගෙන ඉන්න බම්බල පිටිය හරියට. හරිද?
0: අපි යන් මෙරින් ඩ්‍රයිව් එකේ.
1: Cut it.
0: මට සින්දුව දාන්න පොඩ්ඩක්.
1: ආයි.
0: ඔව් ආයිද?
1: සින්දුව අයින් කරන්න.
0: සින්නන්නේ සින්දුව නෑ. ඔන්නන්නේ සින්දුව නෑ. ඔන්න. බංගි, ඔය අල්ලන්නේ නේද ඉන්නේ අයියව?
1: මට ඉතින් කිසි දෙයක් ඇහෙන්නේ
0: නෑ.
1: ඔව් ඔව් ඔව්. අයියෝ ඔව් ඔව් ඔව්.
0: දැන් ගොළුසන්නේ නෑනේ. ඇහෙන්නේ නෑ. ඔය ඇහෙන්නේ නැත්. බයික් එක කිලෝමීටර කමාරක් දෙකක් දිග එකක් නෙමෙයි මේ ලස්සන හුරු බූටි බයික් එක.
1: අනේ වගේ නගින්ම ඉඳගෙන යන්න වෙනවා මට.
0: ආ ආ මේ මොන වාදමත්ද මේ? ආ
1: හරි කමන්නේ.
0: මම බය වෙන්න ඕනේ වට. ඔයා බය වෙලා තියෙන්නේ.
1: අයියා මේ කිසි සද්දයක් නැහැනේ මේ බයික් එකේ. අනේ මට බයයි මේ මේ බයික් එකේ කිසි සද්දයක් නැහැ අයියා.
0: අවුලක් නැ නංගේ වාගේ සද්ද තියෙනවනේ බයිසිකලේට මොකටද අලුතෙන් සද්දයක්
1: මොකද මේක චෙතක්
0: ඉලෙක්ට්‍රික්
1: ස්කූටර්
0: ලංකාවේ හොඳ ස්කූටර් තිබුණද ඉස්සරම තිබුණා
1: හරි
0: ඒ ඉස්සරම තිබිච්ච හොඳම ස්කූටර්ස් ගෙනාවෙත්
1: ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම
0: ඊට පස්සේ ලෝකෙන තියාවා ඉලෙක්ට්‍රික් ස්කූටර්ස් ගැන නම් කතා කරන්න එපා මම එකපාරක් ඉලෙක්ට්‍රික් ස්කූටරයක් අරන් අදටත් පුදුම දුකක් විඳිනවා පුදුම තරහයි අදත් එක මතක් වෙනවා
1: ඒක නම් දුන්න කාටද ඒ මිනිහල දුක් වෙනව ඇති ඊටත් වඩා
0: එහෙම නේද දුන්නේ සල්ලි අරන්නේ මේ මිස්. එහෙම නේද දුන්නේ නිකන්. ඒ නිසා මම
1: දන්නේ තියවලා. මට දෙන්න තිබ්බනේ.
0: මිනිහෙකුට එපා දෙන්න. මිනිහෙකුට ඒක දෙයක් දෙනකොට ගුණයක් තියෙන මිනිහෙකුට දෙන්න. ගුණයක්, ගුණයක්. අපිට වැඩි වුණා වගේ යන පොඩ
1: දෙයක්.
0: අපිට අඩු කරන්න බෑ මට මේ.
1: ඒක නිකන් දුන්න. ඔයා මට දෙන්න.
0: ආ දෙයක් දෙනකොට මත මිනිස්සුෙකුට දෙන්න.
1: අපරාධ
0: මට වාර දෙන්න තුන.
1: ගුණේ මම ගුණේ නෙමෙයි මම මුණේනේ.
0: මොණයක් තියෙන මිනිහකට වඩා ගුණයක් තියෙන මිනිහෙක් වාගන්නේ කොහොමද බයිසිකලෙන්?
1: රයිට්. ඔයා කියන කතාවට මම එකඟයි. කොච්චර තිබ්බද ඉලෙක්ට්‍රික් බයික්ස් මාකට් එකේ? හැබැයි නමක්
0: ගන්න. මං අත්හැරීම පුරුදු කරේ ඒකෙන් තමයි.
1: හා
0: හා. ඒක කෑල්ලක් කරනකොට ඔයා ගන්න බලන මම බයිසිකලයක් ඇතේ. ඒ මිනිහකව එක හදා ගන්නම්.
1: හරි ඔකේ නයිස්.
0: ඉතින් එහෙම දුන්නා මේ මොකද ඒ හේතුව? පොඩි කෑල්ලක් හරිද?
1: හ්ම්.
0: ඒ කෑල්ල ලෝකේ කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න බැරි වුණා. අලි බබා හරි අලි එක්ස්ප්‍රෙස් හරි මොකක් හරි එකට දාලා ගෙන්න ගන්න කෑල්ල කොහෙද තියෙන්නේ කියලා හොයා ගන්න පුළුවන් වෙන්නේ නැහැ.
1: ඒකනේ හනිතක නම ටයිප් කරන්න නමක් ගමක්වත්
0: තියෙන්නේ නැහැ. නමක් ගමක් නැහැ නේ.
1: ඒකනේ. ඒවැ
0: තියෙන කෑලි ගොඩාක් කෙවෙ නංගන් නැහැ. ඔය මෑත කාලින්ම ඔය ඔය මතකදර ඔය වගේම අර්බුද තියෙන කාලේ.
1: කාලි ගත්තනි කටියේ දඩබඩ ගාලා.
0: ඒ ආපු සයිකල් වල මෙහෙම කෑල්ලක් මේ කෑල්ල කැඩලා කියලා ගරාජ් එකෙන් කිව්වා.
1: හරි.
0: ඉතින් දැන් ඒක හොයනවා.
1: හා.
0: ඒක වගේම තියෙනවා ඒකනේ. ගෙන්නන්න බයයි ඒක වගේ එකක් ගෙනහැල්ලා දාලා හරි ගියේ නැත්තම් ආයි මුලටනේ
1: yes
0: ද වෙච්ච වේදම එකයි කියලා හිතාගෙන දැන් ඉන්නවා එහෙම වෙච්ච මිනිස්සු මට එහෙම වෙච්ච නිසා මම දන්නවා
1: හරි
0: වගකීමක් ගැන කතා කරන්න පුළුවන් වොරන්ටියක් දෙන්න පුළුවන් කතා කරලා හොඳ වෙන දෙකක් කියන්න හරි මිනිහෙක් ඉන්න මොකක් හරි කම්පැනික් වුණාම ලේසියිනේ
1: yes
0: අල්ලලා ලෙල්ල යන්න බනින්න හරි කවුරු හරි මිනිහෙක් ඉන්නක මාර වටනෝනේ
1: ඒ කියන්නේ හිතට මාර සහනයක් තියනෝනේ
0: ඒක අපි කියන කනේස ඔව්ස මට තේරෙනවා සර් කී කී අහන් ඉන්නකොට පොදු සැනසීමක් එනවනේ නේද එහෙම හිතන්න දෙයක් ගන්නකොට අද කාලා ලෙල්ල විසිකරන එකක් නම් එහෙම අවුලක් නැහැ නමුත් වාහනයක් බයිසිකලයක් කාලයක් පාවිච්චි කරන ජීවිතයට බද්ධ වෙන දෙයක් ඔබේ සුවපහසුව පිලිස ගන්න දෙයක් වුණාම විශේෂයෙන්ම ඒකට වගකීමක් අරගත්ත මිනිහෙක්ගෙන් ගන්න මම මේ ජීවිත කාලේ හුඟක් ඒ වගේ ප්‍රශ්න වලට මූණ දීලා හොඳ ටෙම්පරාද වෙච්ච ඩයල් ඇත්තම
1: හරි ඔකේ
0: එසම මම දැන් දන්නවා සමහර වෙලාවට ගාන නෙමෙයි මම හැමදාම කියන වචනේ වැදගත්ම දේ සැනසීම බයික් එක ලස්සනයි සැනසීමක් ඒකත්
1: හරි
0: මං කියද මාස දෙකකට කිට්ට වෙන්නේ නෝ එක පාරයි චාර්ජ් කරේ. ඒක නිකන් තිබ්බා කියලා බයින සමාල් දවසේ හැමදාම ගිහලා මම ඕක පදින්නේ.
1: හරි.
0: මේ දැන් මං ඉන්නේ දැන් මොකද අවුලක් ආවොත් ඒකේ වැඩට එනවා කියලා එහෙම ඒකනේ මේ ගත්තේ. නමුත් ඉතින් කොණ්ඩේ කපන්නේ යන්නේ ඕකේ පොඩි එකව ක්ලාස් එකට දාන්න ෆුට්බෝල් ගහලා ඉවරනවාම ගිහිල්ලා ගේන්නේ ඕකේ.
1: හරි ඕකේ. ජිම් එකට යන්නේ වයි.
0: ජිම් එකට යන බයිසිකලේ යන්නේ. ඉතින් ඔය වගේ පොඩි පොඩි කැලේ දෙක තුනක් තියෙනවා.
1: ඕකේ.
0: ඒ ටික යනවා. එක පාරයි චාර්ජ් කරේ. තාම බාන්නේ. මං ඊයේ බැලුවා. ඔය එක පාරක් චාර්ජ් කරලා දැන් ටිකක් කල්. තාම 139ක්ද කොහෙද තියෙනව නිතර වෙලා
1: මේකනේ එක චාර්ජ් එකෙන් කිලෝමීටර් 121ක් දුවන්න පුළුවන් හරිද
0: කියන්න බෑ සමහරවිට ඔබේ කේස් එකට ඊට වඩා හොඳට මේ බයික් එක සෙට් වෙනවා වෙන්න පුළුවන් බයිකගේ ලස්සන දාරක මේක යම බන්න
1: බත්තරමුලි
0: ෂෝරුම්ගේ එක ලස්සනටම ඩිස්පලේ කල තිය ඩෙවිඩ් පිරිස්න ගන්න එකගලගේ බයික් ෂෝරුම් කොයිකට ගියත් කොමත් චෙතැක් රේන්ජ එකත් එතන තියෙනවා. ලස්සන කලස් ටික ඔබට එතන ප්‍රශ්නයක් උනොත් වෙනවා එක දෙයක් මොන පාටද ගන්න කියලා. ඒකට වෙලාව යනවා. සුදු ගන්න හිතේ තියාගෙන අර මැට් ෆිනිෂ් එක තියෙන ග්‍රේ කලර් බයික් එක තියා බලාගෙන සෑහෙන වෙලාවක් ඉඳලා තමයි මං හිතේ සුදුම ගන්නවා කියලා.
1: අයි නිල් පාට එක හරි ලස්සනයි.
0: ඌ සාමාන්‍යයෙන් මං නිල් පාටට කැමති වෙනාට මං මේකෙදි සුදු පාටට ආසුයි. නෑ
1: සුදු එකත් ලස්සනයි. කළු එකත් ලස්සනයි. අනේ වන්දයි ඉතින්. කමල් නැහැ ඔබේ choice එක. මම මේ බලන් හිටියේ මේ අපේ මේ ගහලා තියෙනෝනේ මෙතන ලීසි විලිමක්. ඒක නිකන් දියබරියා වගේ වෙලා නේද අර හරි කොන. තෙමිලා තෙත්ත වෙලා නේද අරවින්ද.
0: ඔයා කියන්නේ ඉතින් මොන මෙන්ෂන් එකත් වහින කාලට ලීක්නේ.
1: ඒක නෙනේ.
0: සිවිලිමට බබා ලැබෙන්නේ වහින කාලට තමයි.
1: වහින කාලට තමයි.
0: විශේෂයෙන්ම ෆිනිෂින් සිවිලිම.
1: රයිට්.
0: ෆිනිෂින් සිවිලිම තමයි මිනිස්සු වැඩි හරියක් ආස සිවිලිම.
1: හරි.
0: හැබැයි හරි මටීරියල් පාවිච්චි කරලා කරේ නැත්තම්. මොකද ලංකාවේ මේ තියෙන රස්නේ අරවා මේව ඔක්කොමත් එක්ක වහලේ මොන ෆිනිෂ් එකද වහලේ වහලේ.
1: වහලේ.
0: වහලේ මොන ෆිනිෂ් එකකට ගැහුවත් පොඩ්ඩි තැනක් හරි ඉතුරුලා තියෙන්න පුළුවන් බෝට ලීක් එකක් තියෙන. තද වැහි වලට මොනවා හරි වෙලා ලීක් වෙනවා.
1: ඔය ගොරොත්තු දෙන්න නැති වෙන්නේ.
0: වහලේ නරකකම නෙමේ වැස්සේ හොඳකම.
1: යස්.
0: මේ.
1: එතකොට කොහෙන්
0: හරි ලීක් වෙනවනේ. ඒක වහලට ලොකු අවුලක් වෙන්නේ නැහැ.
1: හරි.
0: වහලේ කොහොමත් තෙමෙන්න බලාගෙන හදලා තියෙන්නේ. කිසිම සිවිලිමත් තෙමෙන්න බලලා හදලා නැහැ
1: නේ. ඔව් ඒකනේ.
0: දැන් මේ තියෙන මේ ප්‍රායෝගික ප්‍රශ්න මිනිස්සුන්ගේ pain points දිහා බලලා සිවිලිම පවා තෙමුණත් මුකුත් වෙන්නේ නැති විදියට හදන්න පුළුවන් කියලා කලරප් අපිව පොඩ්ඩක් චූන් කරලා තියෙනවා.
1: ඉන්ස්පයර් කරලා තියෙනවා. හරි.
0: එතකොට kalarup.lk.com සයිට් එකට ගියොත් ඒගොල්ලන්ගේ ෆිනිෂින් සිවිලිම සම්බන්ධව තියෙන සොලූෂන් එක බලන්න පුළුවන්. ලී පෙනුමට තියෙන දිග පටි.
1: හරි.
0: කොස්ලිය වගේ ඒවා. බුරුතය වගේ. එතකොට
1: තේක. ඊට පස්සේ බුරුම තේක.
0: ආ බුරුතනේ.
1: නෑ මන්
0: තේක තේක.
1: මහෝගනි.
0: මහෝගනි කොස් තේක බුරුම තේක.
1: අන්න
0: ওই ටික තමයි තියෙන්නේ. තව ඉස්සරහට වට තව ඒවා ඇඩ් වෙන්න ඉඩ තියෙනවා. ලීයේ පෙනුම, ලීයේ වෛරම. වෛරම් වුණා ಜಾති කීපයක් නැත්තම් නිකන් ෆොටෝකෝපි ගහලා වගේ වෙනව නේද?
1: ඔව් නිකන් ඒක තේරෙනවනේ.
0: ඔව් ලී ආ ලීයේ ෆොටෝ ආ ලීයේ ෆොටෝකෝපි ගහලා නේද වහලට
1: දාන්නේ. කොපි පේස්ට් කරනවා.
0: ඒ වහිතලා තියෙනවා.
1: හරි ඔකේ.
0: සහ මේක ෆැක්ටරි එකක හදන ප්‍රොඩක්ට් එකක් නිසා මේකේ ප්‍රිසිෂන් නියමයි. නිවරද්‍යතාවය ඊටාම ඉහළයි.
1: හරි ඔකේ.
0: ලස්සනට එකකට එකක් කනෙක් වෙන ටංග් ඇන් ග්‍රූ. ගන්න දිවක් තියෙනවා පොඩි ග්‍රූ එකක් තියෙන. ඒක ඇතුලෙන් සෙට් වෙනවා. මැද පොඩිවත් ගැප් එකක් හොයන්න බෑ. තනි ලෑල්ලෙන් ගැහුවා වගේ පේනවා. අර වෛරමේ වෙනස්කම නිසා තමයි වෙන වෙනම අය කියලා පේන්නේ. වතුරට එහෙම පිටින්ම ඔරොත්තු දෙනවා කිසිම සතෙකුට දතක් ගහගන්න බෑ. මේක දැව ආදේශකයක්. මේක දැව නෙවෙයි. මේක ෆයිබර් සිමෙන්ට්. නමුත් මේක දැව ආදේශකයක් හෝ ෆයිබර් සිමෙන්ට් කියලා අපිම දවසක කට ඉස්සර කරගෙන අගෙදරෙන මිනිස්සුන්ට කියලා දැම්මොත් ඇරෙන්න. ඒක දැව ආදේශක කියලා මේ පහල ඉඳලා බලලා මොන රජෙකුටවත් දන්නවද?
1: ෂර්ලොක් හෝම්ස්ටවත් කියන්න බෑ. ලී නේද? ලී නේද වොට්සන්?
0: වොට්සන්. මේක වොට්සන් ලී නෙවෙයි නේද?
1: මං හිතන්නේ මේක
0: වොට්සන් ලී නේද? අන්න අන්න.
1: මේ මහෝගනි ලී වොට්සන්.
0: මහෝගනි ලී.
1: නෑ ඇත්තට කියන්න බෑ පල්ලෙන්න කියන්න බෑ.
0: ඉතින් පොඩ්ඩක් ඒක චුට්ටක් හොයලා බලන්න හොඳේ.
1: රයිට් මේ දැන් ඔගොල්ලෝ එක එක ජාතිය කෑම හදනවනේ ගෙදර. චේන්ජ් එකකට අද හදමුද අපි නිකන් ඉන්ඩියන් ටයිප් එකේ ආහාර වේලක්. ඔගොල්ලන්ට බිරියානි හදන්න පුළුවන් නැත්නම් නාන් මොනා හරි පරාතා මොනා හරි. එහෙමත් නැත්නම් ලඩ්ඩු, දෝසේ ඔය වගේ දේවල් හදන්න පුළුවන්. ඔව් හදනකොට දැන් අපි
0: දෝසේ කියන්නේ?
1: දෝසේ කියලා කියන්නේ.
0: මෑම්ස් අපි තෝසේ කියන්නේ.
1: අපි තෝසේ කියන්නේ දෝසයි. එහෙම කියලා කියනවා.
0: අපි තවන්න දෝසේ කියන්නේ නෑ මිනිස්. අපි තෝසේ තමයි කියන්නේ.
1: අපි අර ඉන්ඩියන් ටයිප් එකකට කතා කරන දෝසේ.
0: ඔයාට එහෙම જાතියක් ජම්මන්නේ නැද්ද? එහෙනම් තමන්ගේ භාෂාව.
1: අනේ මට නම් තියෙනවා જાතියක්.
0: දෝසේ හදනවලු ගෙදර. දෝස අලුතෙන් හදනවනේ මේ තියෙන දෝසේ ඇති. තේරෙනවද? ඔය ගෙදර මේ තියෙන දෝසේ ඇති. අලුතෙන් දෝසයක් ඕනේ.
1: ඉතින් ඕව හදනකොට අපි නිකම්ම නිකම් පොල් තෙල්, තල තෙල් දාලා හරියන්නේ නැහැ. මේකට අපි දාන්න ඕනේ ගී. ගී එක දැම්මම තමයි, ගී ඔයිල් එක දැම්මම තමයි මේකේ ටේස්ට් එක එන්නේ. අර ඉන්ඩියන් ටේස්ට් එක. බිරියානි අපිට ගී දාන්න නැතුව හදලා බලන්න. අර ඒ ගතිය එන්නේ නැහැ. ඉතින් ඒ නිසා
0: කියන්නේ බුරියානි.
1: බුරියානේ
0: මේ පෙන්න ලගයන් බුරියානි බුරියානි
1: ඒක කැතයි එහෙම කියනකට
0: අපිට ලස්සනයි අපි කියනවා ලස්සන
1: බිරියානි නාන් පරෝටා
0: ලස්සන කියනවා ලස්සන තියෙනවා බුරියානි කියනවා
1: පරෝටා ලස්සන කියන්නේ
0: පරාටා බුරියානි පරාටා තෝසේ අලබොණ්ඩා
1: හරි ඕකේ ආගේ චොයිස් එක ඒක මම වෙනස්
0: හිලවඩේ අපි එන්නේ යන්න
1: හරි ඒක නම් මං කියනවා
0: හරි කොහොමද කියලා ඒක විතරක් එකකට මම කර වෙන එකක් කියන්නද
1: ඒක මොකද ඔලඩු කියලා
0: නේද ඔලඩු ඔලඩු
1: ඔලඩු වඩේ
0: ඔලිකෝ සැකරයි
1: රයිට් ඉතින් මේ ගී
0: නෑ තේ මහන් තත්තකම් බැද්දප් දැප් අලුත් එක දැප්
1: එන්න මං ඉවර කරන්න මේ කතාව
0: ඉවර කරලා තියෙන හොඳට බලන්න
1: ඉතින් මේ ගී හොයාගන්න ඉච්චර මහන්සි වෙන්න එපා පැල්වත්ත ගී එක තියෙනවා පැල්වත්ත ගී අරගෙන try කරලා බලන්න අද පොඩි නෑ ඉන්ඩියන් ලයින් එකට කෑම වේලක් හදන්න බලන්න නියම ගානට රස එනවා කියන්නකෝ බිරියානි එකක් හදනකොට මේ පැල්වත්ත
0: බිරියානි එකට කොහෙලක් දාන්නේ මේ මේ ගී
1: ගී දාන්නේ අපි සාමාන්‍යයෙන් මම රයිස් කුකර් එකේ
0: හදන්නේ මගේ මගිනා
1: ඇයි මම දාන්නව මං හදන්න දන්නවා
0: බිරියානි එකට කොහෙලක් මිස් දාන්නේ ගී
1: ඒක මම හැදුවර පස්සෙත් දානවා ඊට පස්සේ චිකන් ටික ඔක්කොම ටික ලස්සන ටෙම්පරා
0: දාන්න හදන්න හිතන කොටක් දාන්න ඕනද
1: මුලදෙත් දානවා මුලදෙත් දානවා එන්නකේ දෙත් දානවා ඉතින් මම යූස් කරන්නේ පැල්වත්ත ගී
0: දඩබඩ ගානක්
1: හැමදාම අපි කතා කරේ ඒගොල්ලන්ගේ කිරිපිටි එක ගැනනේ ඒකත් තියෙනවා නොන් ෆැට් එකක් තියෙනවා ජාති ගොඩක් තියෙනවා
0: මේමයි සේරම ගන්න ඕනේ යෝගට් ගන්නයි යෝගට් ගන්නවා කොහොමත් හැමෝම පැල්වත්ත මිල්ක් පවුඩර් එක ගන්නවා දැන් අපි දන්නවා ඒ පැත්තට තමයි හැමෝම හැරිගෙන යන්නේ අපේ රටේ බඩු අපිට ආඩම්බරයි
1: ප්‍රවුඩ්
0: හරි සාධාරණම ගාන මාකට් එකේ තියෙන මම හිතන්නේ අඩුම ගාන මම දන්න විදියට අඩුම ගාන උනාට හොඳම කිරිපිටි එක ගාන අඩු හොඳම කිරිපිටි එක සෝටඩ් ආරයිට් නේ ගහරිනේ ඉතින් නිකන් ඔබට දැනුවත් වෙන්න තමයි කියන්නේ අපි කියන්නේ යෝගට් තියෙනවා ගී තියෙනවා බටර් තියෙනවා මුදු උපකිරි තියෙනවා තව මොකක්ද
1: ඒක අයිස්ක්‍රීම් තියෙනවා
0: ඔන්නෝම කියන්නේ නිකන් දැනුවත් වෙන්න අදිශ කාල බලන්න පැලවත් යෝගට් එක මොන වගේද කියලා අන්න අන්න එන්න එන්න පාරිභෝගිකය
1: එන්න එන්න ඒක ටයිම් එක ආරාධනා ඒක ඒක ඒක ඔබ ටයිම් එක ආරාධනා
0: අය කියන්නේ ඒක කියලා ඒක කියන්න බුණා නේ ඒක
1: කව
0: බලව ඒක කව බලව
1: යව
0: කියන්නේ කරන්නේ නැහැ මොකද කරන්නේ
1: ආවොත් යෑමක් තියෙනවනේ අරවින්ද
0: ආවොත් යෑමක් තියෙනවා මම දැන් යවන්න තමයි හදන්නේ පොඩ්ඩක් ඉන්න
1: ඊළඟට මම ඔයගලන්ට කියනවා ඔයගලන්ට ඇලුමිනියම් සම්බන්ධයෙන් ඔයගලන්ට ඩීටේල්ස් ඕනේද තොරතුරු ඕනේද
0: මම නියම ගාලා තියෙනවා
1: ආ මොකද
0: සාවධානව මේක අහන්න
1: හරි
0: මං හරි මාසෙ ඇලුමෙක් හරීම එතිකල්නේ වැඩ කරනවා
1: යා ඔකේ
0: මං දන්නේ ඔබ එතිකලි වැඩ කරන මිනිස්සුන්ට ඔබ එහෙම නිකන් විශේෂ ආසාවක් තියෙන කෙනෙක්ද නැද්ද මම ආසයි එතිකලි වැඩ කරන මිනිස්සුන්ට මම ආසයි ප්‍රොඩක්ට් එක පිළිබඳව විශ්වාස තියෙන මිනිස්සුන්ට
1: හරියට හරි
0: මම ආසයි ප්‍රොඩක්ට් එකේ ඩියුරබිලිටි ගැන කල් පැවැත්ම ගැන ක්වොලිටි එක ගැන කතා කරන මිනිස්සුන්ට ඩිස්කවුන්ට් වලට මං ආසයි නැතුව නෙමෙයි හැබැයි කවුරු හරි කෙනෙක් ඩිස්කවුන්ට් එක ගැන ඒ කියන්නේ ක්වොලිටි එක ගැන කතා කරන එක වෙනුවට
1: හරි
0: ඒකෙන් හම්බෙන ඩිස්කවුන්ට් එකක් ගැන ඒකෙන් මේක කරලා හම්බ කරගන්න පුළුවන් ගාණක් ගැන විතරක්ම කතා කරනකොට මට මගේ සෙන්සස් වැඩ කරනවා
1: යා ඕකේ
0: වදේන මම යනවා ඇලුමිනියම් ගන්න මගේ වැඩකට. ඒක හොඳ ඩිසිෂන් එකක්නේ. මොකද අද වෙනකොට ලීවලින් කරපු බොහෝ දේ ප්‍රතිෂ්ඨාපනය කරන්න, එහෙම නැත්නම් රිප්ලේස් කරන්න අද සුපිරිම ඇලුමිනියම් ප්‍රොඩක්ට්ස් රේන්ජ් එකම ඇලුමික්ස් ළඟ තියෙනවා.
1: හරි.
0: ඒගොල්ලෝ ඉස්සෙල්ලාම බැලුවේ ඩිස්කවුන්ට් එකක් පෙන්නලා, ගාණ පොඩ්ඩක් අඩුවෙන් දීලා, මොකක් හරි තව සල්ලි ටිකක් පස්සේ දෙන්නම් කියලා. තරඟයක් තියෙනවා රට එවන්න පුළුවන් ඒ ටික කවදාවත් ඉස්සෙල්ලාම ඇලුමික්ස් දැම්මේ නැහැ ඇලුමික්ස් කවදාවත් ඒ ටික දාන්නේ නැහැ ඉස්සර ඇලුමික්ස් කියන්නේ අපි හැම වෙලාවෙම බලන්නේ අපේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක පිළිබඳව සහතිකේ පාරිභෝගිකයට දෙන්න මොකද එහෙන් මෙහෙන් සල්ලි ටිකක් අතමිට මොලවනවා කියලා ඇලුමිනියම් ටිකක් විකුණ ගන්න එක ටික දවසක් කරන්න පුළුවන් හැබැයි ඒ පාරිභෝගිකයාම අර ඇලුමිනියම් එකේ මොකක් හරි අලයක් වෙච්ච ගමන් දෙමෝපියෝ සීකර කර තමයි විකුණුපහාදයා ගාවට
1: එන්නේ.
0: හා. ඇලුමෙක්ස් එකට සීරෝ කම්ප්ලේන්ස් අදටත්. මොකද ඒගොල්ලෝ තමන්ගේ මුළු රේන්ජ් එකම කොහොම අරගෙන ගිහිල්ලා අපක්ෂපාතීව මුළු ලෝකෙම ඇලුමිනියම් ප්‍රොඩක්ට්ස් වල ක්වොලිටිය සහතික කරලා දෙන එංගලන්තේ තියෙන ලොකුම ආයතනයට බාර දීලා මෙන්න අපේ ඇලුමිනියම් නිෂ්පාදන, මෙන්න ඒවට අපි පාවිච්චි කරන ප්‍රොෆයිල්, මෙන්න ඒවට අපි පාවිච්චි කරන ඇක්සසරිස්, මේවා මේ අපේ රටේ තියෙන කන්ඩිෂන්ස්. ඒවගොල්ල ලැබ්සල හදනවා. අපේ රටේ තියෙන කන්ඩිෂන් එක ලැබ්සල තුලේ හදනවා. ලෝකයේ තියෙන කන්ඩිෂන්ස් ලැබ්ස තුලේ හදනවා. ඒ සර්ටිෆිකට් බලලා තමයි ওই රටවල් 17කින් ඇලුමෙක්ස් ගන්නෙ. ලෝකේ ඇලුමිනියම් හදන රටවල් නැතුව නෙමෙයි. ඒ රටවල් 17 ඇලුමෙක්ස් ගන්න තීරණය කළා තියෙනවා ඒගොල්ලන්ගේ සද්දන්ත ප්‍රොජෙක්ට්ස් වලට. මම බලන්නේ ඒවා. මම බලන්නේ කවුද ක්වොලිටි එක ඇෂුව කරේ කියලා. ඒක ලෝකේ පිළිගත්ත තැනකින්ද නැත්නම් යාළුවෙකුට කියලාද කරගත්තේ? ඩිස්කවුන්ට් තිබුණොත් හොඳයි. හැබැයි මගේ පළවෙනි ප්‍රයොරිටි එක ඩිස්කවුන්ට් නන් නෙවෙයි. ක්වොලිටි. මොකද මට ඕනේ ඇලුමිනියම් මොකක් හරි එකක් හයි කරලා ඩිස්කවුන්ට් එක කරන් ඒ සල්ලි ටික කාබාසිනිය කරලා කොත්තුවක් කාලා ඉවර කරගන්න නෙවෙයි. මට ඕනේ ගෙදට දැම්බනම් ආයි තල්ලු කරන ජනේලි හෝ දොර සදහටම ලස්සනට තල්ලු කරන්න පුළුවන් වෙනවා. බිම ඇතිල්ලෙන් නැති වෙන්න දොර අරගන්න පුළුවන්.
1: යස් ඒකනේ.
0: ජාස් බාස් ගන්න දෝ ජනේලි අරගන්න පුළුවන්. ඔබ මම හිතන විදිහට හිතනවද මම දන්නේ නැහැ. හැබැයි මම එකක් කියන්න.
1: හරි.
0: මෙහෙම කළා මට වැරදිලා නැහැ. එහෙම කරගත්තේ වෙයි විනෝදේ මට අදටත් තියෙනවා. සල්ලි මේ තිබ්බා මේ නැහැ. ක්වොලිටි එක මේ තිබ්බා තාම තියෙන.
1: සේම් බීච් නොරිටන්. මමත් එහෙම
0: තමයි. ක්වොලිටි එක ගැන. ඒවා වොත් මිනිහා නොමිනිහා මොකද? මගේ තමයි මම කරේ කරදරයක්
1: නෑ. මගේ අත ඔඩ කොනිත්තල මම කිව්වේ මමත් එහෙම තමයි. මාවත් අල්ලන්න බෑ ඔය ඩිස්කවුන්ට් පෙන්නලා. මමත් ක්වොලිටි එක බලන.
0: ඩිස්කවුන්ට් අපි ආසයි.
1: ආසයි යා.
0: හැබැයි ඩිස්කවුන්ට් එක ක්වොලිටියට කොම්ප්‍රොමයිස් කරන නෑ. ඒවත් නම් එන්න එපා පුතා. එහෙම නම් මම ෂෝ එක දැන් කරන්නේ. කොහොම ෂෝ එක කරන වෙලාව නැහැ ෂෝ එක
1: කරන්නේ. මේක නතර කරමු. මේක නතර කරමු.
0: මේ ෂෝ එක නතර කළා.
1: නතර කරමු. මගේ අර.
0: ඔයගෙද පෑන්. සෝරි. බලන්න ක්වොලිටි නැති පෑන්. මේ ඩිස්කවුන්ට් වලට හම්බෙච්ච. ඩිස්කවුන්ට් පෑන්.
1: එනා සුබ දවසක්.
0: ඔතන ලියවෙන්න.
1: අයියෝ කැඩුවා
0: නෑ. මං අරවින්ද.
1: ආශාරය සුබ දවසක්.
0: සුබ දවසක්.

0: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් රට පුරා වේදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
1: සියවසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
3: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ ඇලුමිනියමුත් ඒ වගේ තමයි
1: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
4: ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටරයකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න
5: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්න සිංගල්කින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්

0: විසියත දෙවයින පුරා
1: උදේ 10:24 දැන්
0: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: था टॉप स्टोरी।
1: රියතුරන් සහ කොන්දොස් ත්‍රවරුන් 25 දෙනෙකු අත්අඩංගුවට. මත්ද්‍රව්‍ය භාවිත කරමින් බස් රථ දහවනය සිදු කිරීම සම්බන්ධයෙන් රියතුරන් සහ කොන්දොස් ත්‍රවරුන් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව දිසාව බහර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධිකර පැවසුවේ නුගේගොඩ සහ කළුතර දිස්ත්‍රික්කවල සිදු කළ බස් රථ පරීක්ෂා කිරීමේදී එම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි.
2: ගිගුරු කොට්ටාසේ බස් අත ජාතික පහන වෛද්‍ය ආයතනය සමග එතන බස් අත පහක රියදුරන් ශමද්‍රයි වලට පොසිටිව් වෙනවා. මේ මතුගම පරීක්ෂා කරන බස් අත රියදුරන් සංකම්පදුසුන් 10 දෙනෙක් කළු කර එතන 10ක් ඉන්නවා. ඒ අදිවශයෙන් දත්තාම මේ ගොඩක් මද්‍රව්‍ය සහ මත්පැන් කියන කාරණාවත් මේ අනතුරට ජනසෙන් බලපාන කාර්ය. මේ අවුරුදු වෙනකොට දැන් 6000කට ආසන්න සංඛ්‍යාව විෂමද්‍රව්‍ය නඩු අරන් තියෙනවා. ගිය අවුරුදු වල සාපේක්ෂව පසු ඉතා විශාල සංඛ්‍යාව. ඉතින් මේකත් ප්‍රධාන වශයෙන් බලපාන සාධකයක්.
1: මෙම වසරේ ගත වූ කාලය තුළ මාර්කරි අනතුරු 1040ක් සිදුව තිබෙනවා. එම අනතුරු වලින් මියගිය සංඛ්‍යාව 1091ක්. මියගිය පිරිස අතරින් වැඩි දෙනෙකු පදිකයින් බවයි පොලිසිය පැවසුවේ. එම සංඛ්‍යාව 362ක්.
3: මේ පැයි සිත නිවන බොදු පෙති කීතය ඔබ වෙත කෙනෙන්නේ.
4: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
5: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතා.

0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026
1: කොළඹ හොනුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 මැයි මස 30වනදා සිට ජුනි මස 2වනදා දක්වා කොළඹ හොනුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත්

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. සල්ලි වැඩි අතේ නැත්නම් පොඩිම ටීවි එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවි එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
1: අලංකාරය සහ නිර්මාණශීලීත්වය සමඟ ස්වර්ණමහල් ජුවලර්ස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසිදු රණින් නිමවූ සරණාභරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 011 753-047-07.
2: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් මිල්කා සම්පූර්ණ යොදේ සහිත කිරිපිටි ඉතිරි රුපියල් 200යි. ඩෙල්මා ප්‍රීමියම් තේ ඉතිරි රුපියල් 190යි. ඕෂන් ස්ටාර් ජැක් මැකරල් ඉතිරි රුපියල් 151යි. ඇස්ට්‍රා ඉතිරි රුපියල් 220යි. කාගිල්ස් ෆුඩ් සිටි
3: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
4: මාත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
5: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕනතරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
6: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 011 2200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
7: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නේ.
8: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
9: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
10: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
11: සියත පොකට් මනි අනුග්‍රහය.
12: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
13: ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: බැඳගනි. කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: අයියා මට ඇපල් මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
1: අයියා මට මල් ගොඩක් දීලා.
2: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා. පිස්සුනේ.
1: හච් 15 පිස්සුවක්ම තමයි.
3: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011 732 1000. NIBM The City University, The Place to Be.
4: උපන්

ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා. ඔබේ ව්‍යාපාරය ඊළඟ පියවරට ඔසවා තබමු. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ගෙන එන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සේවාව යටතේ ඔබගේ සිහින හඹා යන්න අපි අත්වලක් වෙන්නම්. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. අමතන්න 13:19.

ඔන්න උදේම හොඳ ආරංචියක් තියෙනවා. දැන් මේ ගෙදර ජීවිතේ ලේසි කරගන්න පොඩ්ඩක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දේවල් ටිකක් තියෙනවානේ. වොෂින් මැෂින් එකක් තියෙන්න ඕන, ෆ්‍රිජ් එකක් තියෙන්න ඕන, ඊට පස්සේ ඔබට එයා කන්ඩිෂන් එකක් තිබ්බනම් පොඩ්ඩක් හොඳ එන්නේ රස්නේ කාලෙට වෙන්න පුළුවන්. ඕනම කාලෙක ගෙදර එයා කන්ඩිෂන් එකක් තියෙනක සෑහෙන්න හොඳයි. සමහරු කාලයක් කිය කී හිටියා මේ ওই දේවල් අපිට ටිකක් බර වැඩි අපේ ජීවිතවලට වුණා. එච්චර දරන්න අමාරුයි. හැබැයි ඉතින් මේ ඒකතාවත් ඇත්ත. ටිකක් ගාන වැඩි වුණාම කොච්චර හොඳ දෙයක් වුණත් ගන්න අමාරුයි. තිලකවර්ධන ලයිෆ් ස්ටෝ එක හැමදාම ওই ප්‍රශ්නේ ඔබට විසඳලා දීලා තියෙනවා. මොකද මේ ප්‍රොඩක්ට් එක කොච්චර හොඳ වුණත් වැඩක් නැහැ නේ මිනිසුන්ට ගන්න බැරි නම්. ඉතින් මේ යාලා කියනවා මේ දවස්වල යාලගේ අලුත්ම ප්‍රොමෝෂන් එකක් යනවා. buy now pay later. ඒ කියන්නේ ඔබ එතනින් මිලදී ගන්න ඕනම ලයිෆ් ස්ටයිල් ප්‍රොඩක්ට් එකකට එවෙල සල්ලි ගෙවන්න ඕන නැහැ. අපිට පස්සේ සල්ලි ගෙවන්න ඕන. හරිද? වැඩේ කරන්නේ කොකෝ වලින්. දන්නවනේ කොකෝ පේමන්ට් ඔබට ඉන්ස්ටෝල්මන්ට් විදියට දැන් ගෙවාගෙන යන්න පුළුවන්කම හදලා දීලා තියෙනවා. ඔබ ගන්න ඕනම ලයිෆ් ස්ටයිල් ප්‍රොඩක්ට් එකකට මාස 3ක් ඇතුළත ටික ටික ගෙවන්න වැඩේ කරගන්න පුළුවන්. අර මං කලින් කිව්වාගේ ෆ්‍රිජ් එකක් වෙන්න පුළුවන්, TV එකක් වෙන්න පුළුවන්, වොෂින් මැෂින් එකක් වෙන්න පුළුවන්, මේසයක් වෙන්න පුළුවන්, පුඩු සෙට් එකක් වෙන්න පුළුවන්. මේ ඕනම දෙයක් ඔබට එතනින් ගිහිල්ලා කතා කරලා තෝරලා ගන්න පුළුවන්. මේ වැඩේ ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් 0112-905-599 කියන නම්බරයකට කතා කරලා ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒත් එක්කම දැන් අද මැයි මාසේ 27 වෙනිදානේ. ඊට පස්සේ අන්න අද ඉඳන් රාජ්‍ය සක්සතිය පටන් ගන්නවා ජූනි මාසේ 2 වෙනකන්. එතකොට මේ කාලේ තමයි ඉතින් කරන සැරසිලි ටික ඔක්කොම ටික රෙඩි කරගන්නේ. ඔබට ඒකත් එක්ක මොන හරි මෙසක් සැරසිලි මොන හරි කරන ඩිසයින්ස් වලට මොන හරි මොන නම් ඔබට යන්න පුළුවන් මේ තිලකවර්ධන ලයිෆ් ස්ටෝ එකට. එයාලගේ අටපිරිකර පූජා භාණ්ඩ තියෙනවා. ඊට පස්සේ මම අර කලින් කිව්වාගේ ඔබට සැරසිලි වලට ඕන කරන දේවල් සමහර විට මේ ලස්සන වෙසක් කූඩු ටිකකුත් ඇති එතන. ටිකක් කියන්නේ ඉතින් ලයිෆ් ස්ටෝ එක කිව්වම දන්නවනේ. ඒගොල්ල පොඩියට වැඩ කරන්නේ නැහනේ. ඔක්කොම ඉතින් ලොකුවට තමයි. යන්න පුළුවන් ඔබට කිරිබත්ගොඩ මහනුවර නිට්ටබෝ චායල කුරුණෑගල ප්‍රදේශවල තියෙන තිලකවර්ධන ලයිෆ් ස්ටෝ එකකට. මේ දේවල් වලට අමතරව ගෙදර ජීවිතේ ලේසි කරගන්න ඔබට ඕන කරන හැමදේම ලයිෆ් ස්ටෝ එකෙන් ගන්න පුළුවන්කම තියෙනවා.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීලිවිරන්න ඇදෙන ස්තරම් තැනක් රන්පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ-ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා
4: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි
5: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්න? සිංගල්කින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
6: වෝක් ජුවලර්ස් වෙබේ ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 414 414 කොන්දේසි සහිතයි. වෝක් ජුවලර්ස් සැමදා ඔබ සමගයි.
7: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
8: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: ඇන්ටාක්ටිකාව කියලා කියන හුඟක් දේවල් ඉගෙන ගන්න තියෙන තැනක්.
10: ඉගෙන ගන්න කියන්නේ මොකද? ඉස්කෝලේ තියෙනවද?
9: ඒ මොකරි ඉගෙන ගන්න නම් ඉස්කෝලයක්ම තියෙන්න ඕනේ.
10: ඒ පන්තියක් තිබ්බත් උනේ ක්ලාස් එකක්.
9: ඉස්කෝලයක් හරි ටියුෂන් පන්තියක් හරි නැත්තම්ගේ බැලෝදයක් ඉගෙන ගනිල්ලක් නෑ. ඒ උඩ බලාගෙන ඔය ඇඩි ඒවත්
11: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
0: අනුග්‍රහය
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්

0: උදේ 11:00 වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: क्या था टॉप स्टोरी।
1: ඉබෝලා බවට සැක සහිත රෝගියෙකු ඉන්දියාවෙන් හමුවෙයි. ඉබෝලා ආසාදනයක් ඇති බවට සැක කරන උගණ්ඩාවේ කාන්තාවක් ඉන්දියාවේ බැංගලෝර තාක්ෂණික මධ්‍යස්ථානයේ නිරෝධායනය කර තිබෙනවා. මෙම කාන්තාවට ඉබෝලා ආසාදන වී ඇති බවට තහවුරු වුවහොත් ඇය 2024න් පසු දකුණු ආසියාතික රටකින් වාර්තා වන පළමු ඉබෝලා ආසාදිතය විය හැකි. 28 හැවිරිදි මෙම උගණ්ඩා ජාතික කාන්තාවට සිරුරේ සුළු වේදනාවක් හටගෙන තිබුණා. ඇගෙන් ලබාගත් සාම්පලවල පරීක්ෂණ වාර්තා මෙවනතෙක් ලැබී නොමැති බව ඉන්දියා මාධ්‍ය වාර්තා කළේ. ඉබෝලා ව්‍යාප්ත වී ඇති කොංගෝව, උගණ්ඩාව සහ දකුණු සුඩානයේ වෙත අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් වැළකී සිටින ලෙස ඉන්දියාව මේ වන විටත් සිය පුරවැසියන්ට දැනුම් දී සිටිනවා. ඉබෝලා වෛරසය කොංගෝ රාජ්‍ය තුළ ව්‍යාප්ත වීම තවදුරටත් ඉහළනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව අනුතුරු ඇඟවීමක් නිකුත් කළේ පසුගිය 24 වනදායි. ඉබෝලා වෛරසයේ ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක් කළ යුතු රෝගී තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර තිබෙනවා. කොංගෝ රාජ්‍ය තුළ පැතිරෙන ඉබෝලා වෛරසය හේතුවෙන් මේ වන විට මරණ 220ක් වාර්තා වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ. වාර්තා වී ඇති රෝගීන් ගණන 900කට අධිකයි. සියත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
2: මේ පැයේ සිත නිවන බොදු පෙති කීතය ඔබ වෙත කෙනෙන්නේ.
3: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
4: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතා.

0: ප්‍රවෘතිවලට එහාගිය ප්‍රවෘති.
1: වාහනවල සහ රත්රංවලට මිල අධික වශයෙන් වැඩි වුණා. වැඩි වෙච්ච මිලට ඉඳලා නලවා ගත්තොත් මිල අඩු වුණොත් නැගීම හැකියාව අඩු වෙනවා. ඒ නිසා තමයි මේක ප්‍රුඩෙන්ෂල් මෙෂයක් විදිහට ණය ගන්න පුද්ගලයා සහ බැංකුපති දෙකේම යම් කිසි ආකාරයක අවදානම අවම කිරීම සඳහා ඒ තියෙන රේෂියෝ එක 50-40 කරලා තියෙනවා. රත්රංවලට 70 දක්වා ගන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩෙක් නෙති.
3: මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
4: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. ග්ලෝබල් යුනිවර්සිටි පාර්ට්නර්ස් 0712 492 0192 0711 3777.
5: අලංකාරය සහ නිර්මාණ ශෛලිය සමඟ ස්වර්ණ මහල් ජුවලර්ස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසිදු රණින් නිම වූ ස්වර්ණාභරණ ගුණාත්මක භාවය සහ අස්මසම නිමාව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟම ඇති ස්වර්ණ මහල් ශාඛා වෙත පැමිණෙන්න. අමතන්න 011 753 44 07.
6: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගල් එකෙන් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
5: කැඩපු

0: කඩපතේ මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
1: සෙන්ඩි, ආස්ටෝරිය, මාෂි, විෂ්මි.
0: මට පාවයව.
1: මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලායි සතු කොච්චියෝ.
0: අන්නා කලින් කියන්නේ පැයි.
2: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක.
3: Feel the hot and spicy with සුදු කොච්චි.
0: අහන්න හවස දෙකට සතිය දවස් වල.
4: එන්න එන්න මේ පැත්තේ ලංසු තියන්න.
5: රුපියල් 150,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්නේසියෙන්.
4: ගන්න ගන්න මේ බ්‍රේස්ලට් හොඳට බලන්න.
6: සත්මහල් ජුවලර්ස් එකේ ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
5: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසීට රෙජිස්ටර් වෙන්න.
6: RG හෙස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
2: සියත ක්‍රේසි වෙන්දේසි. සිකුරාදා හවස පහට.
7: Powered by Bid to Win.
8: අමේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
9: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
10: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
11: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
12: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
13: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
2: සියත පොකට් මනි අනුග්‍රහය.
14: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5, සපල පොලිසියට 4.9, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
2: අනුවටයි දශම හතර.
15: සියත දිවයින පුරා.

0: 98.4 මෙගාවාට්ෂයට සියතා FM.
1: උදේ 11 විනාඩි 27යි දැන් වෙලාව. මේ ඔබ අහලා තියෙනද හොට් වීල්ස් ගැන? හොට් වීල්ස් කියන්නේ මේ ලෝක ජනප්‍රියම මේ ටෝයිකා බ්‍රෑන්ඩ් එකක්. මේක මේ හද කීක පටන් ගත් එකක් නෙවෙයි. 1960 ගණන්වල වගේ තමයි මේ හොට් වීල්ස් ලෝකෙට එන්නේ. සාමාන්‍යයෙන් මේ ඔය කාස් එකතු කරන කට්ටිය දන්නවා, ඔය සමහර ඒ වගේ තියෙන ටොයිස් කා එකක් ගන්න ගියොත් ඇත්ත කා එකක් ගන්න ගානට වඩා පොඩි ගානක් වැඩියෙන් යනවා. දැන් ඔබ කල්පනා කරද්දී එච්චර ගානකට, ඔව් ඒ වගේ මේ පිස්සුවක් තියෙනවා මේ හොට් වීල්ස් එකතු කරන කට්ටියට. මෙයා මේ සෙල්ලම් කරන්න ගන්නේවනේ ගොඩක් වෙලාවට ඔය ගෙදරක ලස්සනට තියලා තියෙන තමයි ගන්නේ. ඉතින් එච්චර ගානක් වියදම් කරලා ගන්න ඕන නම් එහෙමත් කාස් තියෙනවා, නැත්නම් සාමාන්‍ය මාකට් එකේ අපිට ගන්න පුළුවන් ගානකටත් මේ හොට් වීල්ස් තියෙනවා. ඔන්න ඒ වගේ ලොකු කලෙක්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් එකට. ලොකු කලෙක්ෂන් එකක් කිව්වට ලිමිට් එක මේ ලිමිට් එකකට තමයි මේ ස්ටොක් එක තියෙන්නේ. ඔබට ගිහින් ගන්න ගියොත් අර මම ලබන සති යනවා, ලබන මාසය යනවා වගේ එහෙම පොඩ්ඩක් අමාරුයි අය රීස්ටොක් කරා. හැබැයි දැනට තියෙන ලිමිටඩ් ස්ටොක් එකක් ඔබට ගිහිල්ලා මේ තෝරලා බලලා ගන්න පුළුවන්. මේක මේ මෙටල් බොඩි එකකින් එන්නේ. ඒකින් දාර ඉක්මනට කැඩෙන්නේ නැහැ. දැන් මේ එකතු කරන කට්ටිය නම් දන්නු. මම කියන්නේ මේ අපේ වයිෆ්ලට හස්බන්ඩ් කාසොල්ට කැමති නම් ගෙදර යනකොට පොඩි මේ හොට් වීල්ස් දෙක තුනක් අරගෙන යන්නකෝ. සාමාන්‍යයෙන් ඔබට අවබෝධයක් ඇත්තෙම නැත්නම් මම කියන්නම් ඔබ අහලා තියෙන බ්‍රෑන්ඩ්ස් කීපයක් ඇතිනේ. ලැම්බෝගිනි, ඊට පස්සේ නිසාන්, ෆෙරාරි, ඔය වගේ ලොකු කාස් වල, ඒ කියන්නේ ඇක්චුවල් කාස් වල මිනි වර්ෂන් එකක් තමයි මේ ටොයිස් විදිහට හදලා තියෙන. ඔබට තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් එකට ගියොත් ගන්න පුළුවන්කම තියෙනවා. එළගේ මේ Facebook page එකේ වීඩියෝ එකක් දාලා තිනවා මේ කස්ටමර්ස්ලා කොච්චර උනන්දුවෙන් මේ හොට් වීල්ස් ගන්නවද කියලා. හරිද? ඒ වැඩි එහෙම කරගන්න. ඒත් එක්කම දැන් විසක් සතිය පටන් ගත්ත කියලා මම කලින් මතක් කරා. එතකොට මේ කාලේ තමයි ඔය සුදු ඇඳුම් වලට වැඩි අවධානයක් ඔබ දෙන්නේ නේද? අන්න එහෙම මේ සුදු ඇඳුම් මොන හරි ගන්න, ඒ කියන්නේ මේ සීසන් එක වෙනුවෙන් මොන හරි ගන්න ඉන්නව නම් තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකට ඔබට යන්න පුළුවන්. එයාලා මේ ප්‍රීමියම් වයිට් කලෙක්ෂන් එකක් දාලා තිනවා. එතනින් ඔබට ඔන්නේ වැඩි කරගන්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍යයෙන් අපි වැඩි දැකලා නැති සහ මේවා දැක්කට පස්සේ ෂා මේ වගේ ඩිසයින්ස් උත් තියෙනවද කියලා ඔබට හිතා ගන්න පුළුවන් විදිහ මේ ඇඳුම් ටිකක් ඇවිල්ලා තියෙනවා. ඔබට ඕනනම් ෂොප් එකකින් ගන්න පුළුවන්. ඒ කියන්නේ කිරිබත්ගොඩ, මහනුවර, නිට්ටඹුල්, ඡායල, කුරුණෑගල කියන ප්‍රදේශවල තියෙන තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකකට ඔබට යන්න පුළුවන්. එහෙම නැත්නම් එයාලගේ වෙබ් ස්ටෝර් එකට ගිහිල්ලත් ඔබට ෂොප් කරන්න පුළුවන්කමත් හදලා දීලා තියෙනවා.
2: Collaboration.

0: රශ්මි ජාතික වෙසක් කලාපය 2026
1: කොළඹ හුණු පිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 මැයි මස 30වනදා සිට ජුනි මස 2වනදා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් පුරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
2: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: හිනාවෙන්න මෙන්න වෙලාව.
4: පොල්කට හැන්දක් හදාගන්න දන්නවද ඉක්ුණ ගන්න?
5: ඔව් පොල්කට හැන්දක් හදන්න.
4: ගහන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවද?
5: පොල්ගෙඩියක්.
4: පොල්ගෙඩියක් මොකද සම්බෝල හදන්නද? පොල්කටක් ඕන.
5: පොල්කටක් කරගෙන ඒකේ හිල් තුනක් විදලා තුනක් මොකද හිල් දෙකක් විදලා
4: මට පුළුවන් ද පොල්කටක් පැත්තක තියලා ඔයාලට හිල් තුනක් විදලා මේ පිටියෙන්න තියනවා. හැඳිවාරි.
6: මුලතම දන්න සුපිරි රේඩියෝ ඩබල් අත් එක. සියත FM Breakfast Drive.
7: අනුග්‍රහය. පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
11: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් owner within owner X5B Plus. සීග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් within දැන් ලබාගත හැකි.
12: සුබ දවසක්.
13: අලුත් වෙලා.
12: පහසු වෙලා. තැඟි වැඩි වෙලා.
14: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
15: රයිම් කලෝරා. අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Primelands.
16: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
17: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
18: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
19: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
1: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: හෝම් ජුවලස් වෙතින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගි අවස්ථාවක් තියෙනවා. හෝම් ජුවලස් සැමදා ඔබ සමග. කාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්. ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්.
1: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක්
0: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න දැන්ම ලන්ස තියන්න KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47 SMS කරන්න
2: සියතර් ක්‍රේසි වෙන් දේසි සිකුරාදා හවස 5ට
3: Powered by Bid to Win.

ඇත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.

0: දැන් පෝචුවලස් වෙති වැඩකුලියක් නැතුවම තෝරාගත් බැංගල් සහ චේන් සඳහා ඔබට තෝරාගන්න ලොකු කලෙක්ෂන් එකතුවක් තියෙනවා. ඉක්මන් කරන්න, මේ මස 29 දක්වා පමණයි. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 414 414 කොන්දේසි සහිතයි. පෝචුවලස් සමදා ඔබ සමගයි.
1: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011 732 1000. NIBM The City University, The Place to Be.
2: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
1: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43,000ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ වහභාගේ කසුන් රොඩ්‍රිගෝ.
4: මම කාලයක් ගුඩ් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තට වයිෆ්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තට මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රිෂි වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
0: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආරීජි හිස්තනක් KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.

0: Sigurada hawa sa pahata, siya tahan na.
1: Powered by Bid to Win.
2: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
3: දැන්ම තරවගේ 9යි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට 100FM අහන්න.
2: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
4: Yapa Pocket Money.

0: සේතහගින්න දැන් වෙලාව දවල් 12යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ඩොලරේ ඉහළට සංචාරක සංගමයකින් ඉල්ලීමක්. මද්‍රව්‍ය පානය කළ රියදුරන් සහ කොන්තුස්සරවරු නත්තඩංගුවට. දන්සැල් සංවිධායකින්ට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් උපදෙස්. ඉබෝලා රෝගියෙක් ඉන්දියාවෙන් හමුවෙයි.
0: දේශීය සියත. Local news on සියත.
1: රුපියලට සාපේක්ෂව අමරිකානු ඩොලරයාගේ යළිහෙළ ගොස් තිබෙනවා. මේ වන විට ඩොලර එක විකුණුමගේ දැක්වෙන්නේ රුපිය 330.81 ලෙසයි. ඒ ගැනුමකේ රුපිය 320.40 ලෙස වාර්තා වුණා. ඩොලරයට සාපේක්ෂව රුපියලයාගේ කෘතිමව පාලනය කර ඇති බවයි පේරාතෙනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පැවසුවේ.
2: අර 340 අතර පරාසයකට ගිය රුපියල මේ වන විට 329.331 වගේ අගයක ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතනදී මූලික වශයෙන් සිදුනේ මහබැංකුව අපි ඒකට කියනවා ගිය බ්‍රහස්පතින්දා කරනු ලැබූ සාකච්ඡාවකදී විශේෂයෙන්ම අපනයනකරුවන් වෙත දැඩි බලපෑමක් එල්ල කළා. ඔවුන්ගේ ඩොලර් විනිමය වෙළඳපොළට ඉදිරිපත් කර යුතුයි කියන එක. එතකොට ඒක හින්දා අර අපනයනකරුවෝ ඉදිරියේදී ඩොලර් විකුණනවා කියන එක පිළිබඳ, ඒ කියන්නේ අර ඒකට අපි කියන්නේ සරෙන්ඩර් රූල් එකක්. ඒකට මහබැංකුවට අවනත වෙමින් ඔවුන් මුදල්, කියන්නේ ඩොලර් මුදල් මේ විනිමය වෙළඳපොළට විකුණන්න පටන් ගත්තා. ඒ කියන්නේ මාරු කරන්න පටන් ගත්තා එකක්. එතකොට ඒක මහබැංකුව විසින් සිදු කරනු ලැබූ මැදිහත් වීමක්. ඒකෙදී යම් බලපෑම් කිරීමට මහබැංකුව සමත් වුණා කියලා මා හිතනවා.
1: IMF වෙතින් ලබා ගන්නා අරමුදල් නිසි පරිදි ආයෝජනය කිරීමට රජය පියවර ගත යුතු බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නවරත්න බණ්ඩා ප්‍රකාශ කළේ ලබා දෙන මුදල් නිසි පරිදි කලමනාකරණය කරන්නේද යන්න ජාත්‍යන්තර මූල අරමුදල විසින් ඉදිරියේදී සමාලෝචනය කරන බවයි.
3: ආර්ථික සංවර්ධනය, ඒ කියන්නේ දැන් මේ මුදල් භාවිතා කරලා මොනවද අපි කරේ කිය ව්‍යාපෘති ආරම්භ කරාද, ඒ වගේම අපිට ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් දේවල්ද, එහෙම නැත්නම් අස්සැසුමට ඒ සල්ටි එක දුන්නද, අන්නේව තමයි හොයල බලන්නේ. අස්සැසුමට දුන්නා නම් ඒ කියන්නේ වැඩක් නැහැනේ. අපි බලන්න වෙන්නේ ව්‍යාපෘති ආරම්භ කරන. අපි හිතමු ගාමන්ට් ෆැක්ටරි ටිකක් දැම්මා. එනත අපනයන කර්මාන්තේ දිනු කරන්න මුදල් ලැබුවා. එහෙම නැත්නම් ආනයන ආදේශන කර්මාන්ත. දැන් අපි හිතමු දැන් අපි පිටි ආනයන කරනවා වෙනුවට රටේ කියන්නේ මඤ්ඤොක්කා බතල ඉතු නැත්නම් මුං ඇට උපයෝගා කරන්න ගොවියන්ට ආධාර දුන්නා. අන්නේ වගේ තයිවල් තමයි බලන්නේ. ඒ තුළින් අපිට දැන් සීනි ආනයන කරන වෙනුවට ලංකාවේ සීනි සෑදීමට අවශ්‍ය පහසුකම් අපේලා තියෙනවා. අන්නේ වගේ සංවර්ධන ව්‍යාපෘති වලට මුදල් වෙන් කරලා තියෙනවා නේද? ඒ කියන්නේ ඒගොල්ලෝ දැන් ඇත්තට නැවත හොයලා බලනකොට ඒගොල්ලෝ කියයි හරි අපේ මුදල් වලින් ඵලදායි දෙයකට මුදල් ආයෝජනය කරනවා කියලා තියෙනවා. ඒ නිසා තවදුරටත් අපි රජයට සහයෝගය දෙන්න කැමති කියලා කියන්න පුළුවන්.
1: විස්තීරණ ණය පහසුකම් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පස්වන සහායවන සමාලෝචනය අද සලකා බැලීමට නියමිතයි. ඒ යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් මෙරටට ලැබෙනු ඇත. වැඩිපුර මුදලක් වියදම් කළ හැකි සංචාරකයන් දිවෙනට ගෙන්වා ගැනීමට රජය කටයුතු කළ යුතු බව සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා. ඒ සභාපති ප්‍රබුද්ධ ජයසිංහ පැවසුවේ ප්‍රධාන පෙළේ හෝටල්වල මිල ගණන් අඩු තත්ත්වයක පැවතියද හෝටල් සඳහා විදේශීය සංචාරකයන් ගෙන්වා ගැනීමට නිසි වැඩපිළිවෙලක් නොමැති බවයි.
4: වැඩිපුර වියදම් කරන සංචාරකයන් ලංකාවට ගෙන්න ගන්නේ කොහොමද කියන එක බලන්න ඕනේ. කියන්නේ අපිට අනිත් සංචාරකයන් අවශ්‍යයි, බැක්පැකර්ස්ලා වගේ අවශ්‍යයි. මේ මාස දෙක ගත්තොත් ලෝ සීසන් එකේ සුත් ගොඩාම හොටෙල්ස් වලින් රේට්ස් ගොඩාම අඩු කරන තියෙන්නේ. එහෙම අඩු කරලා තියෙන තත්ත්වයක තාම හොටෙල්ස් වැඩිපුර එන්න සංචාරකයෝ බැක්පැකර්ස්ලා තමයි වැඩිපුර මේ දවස්වල එන්නේ. අපි ඒක පොඩ්ඩක් වැඩිපුර වේදම් කරන සංචාරකයන් ගෙන්න ගන්න එක බලන්න ඕන.
1: මේ අතර වසරේ ගත වූ කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන් ගණන මිලියන 1ක් වා තිබෙනවා. මහබැංකුවේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම පිළිබඳව හෙලිකර මාසික කාලයක් ගත වුද මෙතෙක් ජනාධිපතිවරයා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ කරුණු දැක්වීමක් සිදු කර නොමැති බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ පවසනවා. එම සංවිධානයේ කැඳවුම්කරු කීර්ති තෙන්නකෝන් පැස්වේ මහා භාණ්ඩාගාරයේ මුදල් මුද්‍රණය කිරීමෙන් රට තුළ දැඩි අර්බුදයක් හටගෙන ඇති බවයි.
5: ලංකාවේ ණය ප්‍රමාණය අතිවිශාල විදිහට ඉහළ යනවා. මේවා සංඛ්‍යාලේඛන එක්ක අපි කිව්වා. මේවා එකකටවත් මහ බැංකුව උත්තර දෙන්නේ නැහැ. ඉතින් මේ ප්‍රශ්නවලට නිශ්චිතව උත්තර දීමකුයි අවශ්‍ය වෙන්නේ. මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය අද කරමින් ඉන්නේ ගොළුබෙල්ලෙක් වගේ කටුවස්සට රිංගා ගන්න. ජනාධිපතිතුමා සත්‍යයකට දෙසරයක් පාර්ලිමේන්තු ආපු ජනාධිපතිතුමා මුදල් ඇමතිතුමා අද මේ ෆ්‍රී ලෝයර් සංවිධානය හිලිතරව්ව සිදු කරලා මාසෙ දවස් 6ක් වෙනවාදට මේ කාලය තුල එක දවසක්වත් පාර්ලිමේන්තුව ආවේ නැහැ.
1: කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර පැසුවේ ගල්ලඟුරු වංචාව සම්බන්ධයෙන් වන කෝප් කමිටු විමර්ශන වාර්තාව කඩිනමින් සකස් කොට කථානායකවරයාට බහර දීමට නියමිත බවයි.
6: මේ වෙනකොට සම්පූර්ණ කරමින් ඉන්නවා. ඒ වාර්තාව අපි සභාගත කරන්න ඕන. ඒ සභාගත කරන ගමන් අපි එහි විශේෂ කරුණු සම්බන්ධව විමර්ශනය නිල්ලන්න තව අපිට තියෙනවා. මේ වෙනකොට රජයේ මැදිහත් වීමෙන් ගොඩනගලා තියෙනවා විශේෂම ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කොමිසම තියෙනවා. ඒ කොමිසම පූර්ණ බල ඇති ජනාධිපති කොමිසමක්. ඒක යටතේ සියලු කරුණු විමර්ශනය කරන්න අනාවරණය කරන්න සහ ඊට අදාළ දන්වන් දීමේ ක්‍රියාවලිය දක්වා දේවල් සියල්ල කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි සියලුම කණ්ඩායම් වලට ආරාධනා කරනවා තව තවත් සතු වෙන සියලු තොරතුරු මේ වෙනකොට ඒ කොමිසම හමුවට ඉදිරිපත් කරන්න කියලා.
1: ආණ්ඩුව ජනතාවගේ සුබ සාධනය ගැන සිතා ආර්ථික ප්‍රතිපත්තිය මෙහෙවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා මත ජනතා මත බදුබර පැනවීම සාධාරණ නොවන බවයි විපක්ෂ නායකවරයා සේක්ස් ගිනුමේ සටහනක් තබමින් සඳහන් කළේ. මේ අතර පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා. ඔහු මේ බව පැසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්කමින්.
7: පළාත් සභාවලට අතිශයින් වැදගත් කාර්යභාරයක් පැවරිලා තිබෙනවා. ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළා තිබෙනවා කුටිල්ලේ සිට සොහන දක්වා ජනතාවට එදිනෙදා ජීවිතයට බෙහෙවින් වැදගත් වන කාර්යභාරයන් රාශියක් පළාත් සභාවලට පැවරිලා තිබෙනවායි කියලා. හැබැයි අද එකම පළාත් සභාවකවත් මහජන ඡන්දයෙන් පත් වූ මන්ත්‍රීවරයෙක් නැහැ. කිසිම පළාත් සභාවක
1: ඡන්ද ක්‍රමයක් නොමැතිවීම මැතිවරණයේ කල් දැමීමට විසඳුමක් නොවන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගේවන්න පැවසුවේ.
8: රජයේ නියෝජනය කරමින් ජාතික ජන බලවේගයේ ලේකම්තුමයම රැස්වීමට සහභාගී වුණා. ඉතින් ඊයේ ඒ රැස්වුණු දේශපාලන පක්ෂ 43ම ලිඛිතව ප්‍රකාශයට පත් කළා පැරණි ක්‍රමයට මේ මැතිවරණය පවත්වන්න ස්වේච්ඡාවෙන් එම දේශපාලන පක්ෂ විසින් නාම යෝජනා ලේඛනයේ සඳහා 25% තරුණ සහ කාන්තා ඇතුළත් කිරීමට යොමු කරනවා කියන පොරොන්දුවත් ලබා දීලා දැනට තේරීම්කාරක සභාවේ කටයුතු දිගටම ගෙනහිල්ලා ඒකෙන් එන ප්‍රතිඵලය අනුව ඊළඟ මැතිවරණය සුදුසු විදිහට පවත්වන්නයි කියන යෝජනාව තමයි ඊයේ දේශපාලන පක්ෂ 43 අත්සන් කරලා ලබා දීලා.
1: විෂමත්‍රව්‍ය භාවිත කරමින් බස් රථ දහවනේ සිදු කිරීම සම්බන්ධයෙන් රියතුරන් සහ කොන්දොස්තරවරුන් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසා භාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර පැවසුවේ නුගේගොඩ සහ කළුතර දිස්ත්‍රික්කයේ සිදු කළ බස් රථ පරීක්ෂා කිරීමේදී එම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි.
9: ගේගොඩ කොට්ටාසේ පස්සක ජාතික වාහන වෛද්‍ය ආයතනය සමග කරන බස් රථ පහක රියදුරන් විෂමද්‍රව්‍ය වලට පොසිටිව් වෙනවා. මේ මතුකම පරීක්ෂා කරන බස් රථ රියදුරන් සංඛ්‍යාව 210 දෙනෙක් කළුතර එතන 10ක් ඉන්නවා. ඒ ආදි වශයෙන් දැක්කම මේ ගොඩක් මද්‍රව්‍ය සහ කියන කාරණාවත් මේ අනතුරට ජනසෙන් බලපාන කාර්ය මේ අවුරුද්ද වෙනකොට දැන් 6000කට ආසන්න සංඛ්‍යාව විෂමද්‍රව්‍ය නඩුවරන් තියෙනවා. දැන් ගිය අවුරුදු වල සාපේක්ෂව පසු ඉතා විශාල සංඛ්‍යාවක්. ඉතින් මේකත් ප්‍රධාන වශයෙන් බලපාන සාධකයක් වෙලා තියෙනවා.
1: රියතුරන් සහ කොන්දොස්තරවරුන් සම්බන්ධයෙන් රජයේ නිසි නියාමනයක් සිදු කළ යුතු බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ.
10: මේ පිළිබඳ අපෙන් විමසල නැහැ. මේකට මොනවාද කරන්න ඕන කියලා බලධාරීන් ඉදලා සීතල කාමරවල ඉඳලා මේකට විසඳුමක් කවදාකවත් හොයන්න බෑ. ඉතින් ඕක තමයි ඇත්ත. ඔද අනාරක්ෂිත තත්ත්වයක් කියනවා විශේෂයෙන්ම මගේ ප්‍රවාහන සේවාවල මේ අය පාවිච්චි කරලා මේක කරන එක. ඉතින් නමුත් අපේ ලංකාවේ හැමදාම කුඩුවල්නවා කියනවා. නමුත් තාමත් ඒක නමත ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මම දකින්නේ ඒ එතනක් තියෙනවා බරපතල අඩුවක්.
1: මෙම වසරේ ගත වූ කාලය තුළ මාරක රියානතුරු 1040ක් සිදුව තිබෙනවා. එම අනතුරුවලින් මියගිය සංඛ්‍යාව 1091ක්. මියගිය පිරිස අතරින් වැඩි දෙනෙක් පදිකෙන් බවයි පොලිසිය පැවසුවේ. බැලිකඩ පොලිසිය ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ චීන ජාතිකයන් පිරිසකට අයත් විදේශ ගමන් බලපත්‍ර නීති විරෝධීව ළඟ තබා ගැනීම හේතුවෙන් පොලිස් මාධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ විසෙන් බේංගොඩ ප්‍රදේශයේදී සැකකාර ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබුණා. රාජකීය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් 19 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර ස්ථානාධිපතිවරයා විසින් ළඟ තබාගෙන තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. ඒවා මුදා හැරීමට නම් එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 3ක මුදලක් ඉල්ලා තිබුණා. අත්අඩංගුවට ගත් පොලිස් ස්ථානාධිපතිවරයා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. රුසියාවේ නිල සංචාරක නිරතව සිටින මෙරට ආරක්ෂක ලේකම් විශ්‍රාමික යා වයිස් මාර්ෂල් සම්පත් උයකොන්තා සහ රුසියානු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය වසීලිය ආස්මකෝෆ් අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ මොස්කව් නුවරදී. මෙම සාකච්ඡාවේදී දෙරට අතර කලාපිය සහ ගෝලීය වශයෙන් වැදගත් ආරක්ෂක අභියෝග පිළිබඳව අදහස් හුවමාරු කරගත් බවයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ. ශ්‍රී ලංකාව සහ රුසියාව අතර අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන යුද තාක්ෂණික සහයෝගීතාවය ධාරිතා සංවර්ධන වැඩසටහන් මෙන්ම දෙරට අතර පුහුණු වීමලට අදාළ අවස්ථා ඉහළ නැන්වීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරුණා. නිරිතතික මෝසම දිවිනහරා ස්ථාපිත වී තිබෙනවා. මේ හේතුවෙන් දිවයිනේ නිරිතතික ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. බස්නාහිර සබරකමූ සහ බයඹ පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරලිය දිස්ත්‍රික්කවලත් වැසි වූ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේ.
11: විශේෂයෙන් දිවයිනේ මධ්‍යම සබරගමුව බස්නාහිර සහ වයඹ පළාත්වලත් ඒ වගේම ගාල්ල මාතර දිස්ත්‍රික්කවල දවසේ ඕනම අවස්ථාවක කඩින් කඩ වැසි ඇතිවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 වැඩි තරමක තද වැසි අපේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම දිවයිනහරහා මේ මෝසම් සුළං ප්‍රවාහයෙන්ද විඳ තරමක තද සුළං අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් දිවයිනේ උතුරු මැද වයඹ පළාත්වල සහ ඒ වගේම දකුණු පළාතෙත් මධ්‍යම කඳු කරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් පිටින් තමන 60 කිලෝමීටර 30-40 පමණ තද සුළං අපේක්ෂා කිරීමේ හැකියාව පවතුන විශේෂයෙන් වැසි සහිත තත්ත්වයක් එක්ක මේ සුළං වේගයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන්න පුළුවන්. මේ සම්බන්ධව ජනතාව අවධානයෙන් කටයුතු කරන්න කියන මතක් කරන්න කැමැති.
1: රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් ලබන 30-31 සහ ජූනි පළමුවනදා දිවයිනපුරා මස් මාංශාල විසැල් බ්‍රේස් මුකී කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තබන ලෙස දැනුම් දී තිබෙනවා. වෙසක් සතිය අද සිට ලබන ජුනි මස දෙවනදා දක්වා ක්‍රියාත්මකයි. මේ අතර දන්සැල් සංවිධානය කිරීමේදී සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නයි සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලීමක් කර සිටිනවා. ප්‍රජා විශේෂඥ වෛද්‍ය නිලංගරුවන් පතිරණ මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්කමින්.
12: මෙනින්ජයිටිස් රෝග තත්ත්වයක් ලංකාවේ තියෙනවා. එතකොට ඒක තියෙන්නේ විශේෂයෙන් ආහාර හා ජලය මගින් මේ රෝගය බෝ වෙනවා. ඒ හින්දා විශේෂයෙන්ම අපි ඉල්ලීමක් කරනවා මෙවර දන්සැල් වලදී සිසිල් බීම ලබා දීම පුළුවන් තරම අවම කරන්න කියලා. අපි ඒක පැහැදිලිවම කියන්න ඕන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කිසිම තහනමක් පනවලා නැහැ. නමුත් අපි කාරුණික ඉල්ලීමක් කරනවා සියලුම දන්සැල් සංවිධායක මහත්ම මහත්මීන්ගෙන් කරුණාකරලා සිසිල් බීම ලබා දෙන එකෙන් වළකින්න. ඒ වෙනුවට ඔබට තේ, කෝපි, රණවරා, බෙලිමල් සහ තවත් ඒ වගේ ඖෂධීය පාන වර්ග ගොඩක් තියෙනවා අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මෙතෙන්දී අපි බලාපොරොත්තු වෙන්නේ හැම වෙලේම වතුර උණු කරලා ඒකෙන් සාදන පාන වර්ග ලබලා දෙන්න. එහෙම නැතුව වතුර උණු කිරීමකින් තොරව ලබා දෙන සිසිල් බීම වගේ දේවල් භාවිත නොකරයි කියන අවශ්‍යතාවය තමයි අපිට තියෙන්නේ.
1: ඉබූලා අසාධනයක් ඇති බවට සැක කරන උගණ්ඩාවේ කාන්තාවක් ඉන්දියාවේ බැංගලෝර් තාක්ෂණික මධ්‍යස්ථානයේ නිරෝධායනය කර තිබෙනවා. මෙම කාන්තාවට ඉබූලා අසාධනය වී ඇති බවට තහවුරු වුවහොත් ඇය 2014න් පසු දකුණු ආසියාතික රටකින් වාර්තා වන පළමු ඉබූලා අසාධිතයා විය හැකි. විසියට හැවිරිදි මෙම උගන්ඩා ජාතික කාන්තාවට සිරුරේ සුළු වේදනාවක් හටගෙන තිබුණා. ඇයගෙන් ලබාගත් සාම්පලවල පරීක්ෂණ වාර්තා මේ වන තෙක් ලැබී නොමැති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. ඉබෝලා ව්‍යාප්ත වී ඇති කොංගෝව, උගන්ඩාව සහ දකුණු සුඩානය වෙත අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් වැළකී සිටින ලෙස ඉන්දියාව මේ වන විටත් සිපුරවැසියන්ට දැනුම් දී සිටිනවා. ඉබෝලා වෛරසය කොංගෝ රාජ්‍ය තුළ ව්‍යාප්ත වීම තවතුරටත් ඉහළ යනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව අනතුරු ඇඟවීමක් නිකුත් කළේ පසුගිය 24 වනදායි. ඉබෝලා වෛරසය ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක් කළ යුතු රෝගී තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර තිබෙනවා. කොංගෝ රාජ්‍ය තුළ පැතිර යන ඉබෝලා වෛරසය හේතුවෙන් මේ වන විට මරණ 220ක් වාර්තා වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ. වාර්තා වී ඇති රෝගීන් ගණන 900කට අධිකයි. ගත වූ මාස දෙකක කාලය තුළ සරප්ප රෝගය වැළඳීමෙන් බංගලාදේශයේ පුද්ගලයන් 500කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. මාර්තු මාසයේ සිට මේ දක්වා එරටින් වාර්තා වී ඇති සරප්ප රෝගීන් ගණන 60,000කට අධිකයි. වැඩි වශයෙන් රෝගයට ගොදුරු වී ඇත්තේ එරට වයස අවුරුදු 5ට අඩු දරුවන්. බංගලාදේශ රජයේ මකින් මේ වන විට රට පුරා විශේෂයෙන්වත් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. වෛද්‍යවරුන් සහ හෙදියන්ගේ විශේෂ නිවාඩුද අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. යලි සිරස්තල බැලිකඩ පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට ඩොලරේ ඉහළට සංචාරක සංගමයකින් ඉල්ලීමක් දන්සල් සංවිධායකින්ට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස් ඉබෝලා රෝගියෙකු බවට සැක කාන්තාවක් ඉන්දියාවෙන් හමුවෙයි සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි මම කුෂාරි උඩුවනගි සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට රැඳී සිටින පෑන් පෑ පුවත් සමගින්
0: පුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ

0: Town. ප්‍රේමයේ උසයි කියපු ෂාන් හසීම් කාලෙකට පස්සේ දැන් කියනවා ඔයා තමයි මගේ කෙනා කියලා.
1: ළඟ ළඟ හිඳ හින හෙන කොට ගැස්සෙයි මා ගැස්සෙයි.
2: එයා වැඩේ කරලා තිබ්බේ දිමිත්‍රි එක්ක.
3: පිපෙන මල්ලට පින්න වගේ පිදෙන අලෙට බැල්ම ඇගේ.
0: ඉතින් අපි ඒ ගැන ෂාන් ගෙන් ඇහුවා.
4: මගේ අලුත් සින්දුවේ නම තමයි ඔයා තමයි මගේ කෙනා. ඒකේ මියුසික් කරේ චමත් සංගීත්, ලිව්වේ උදේෂ් ආරියන්, ලස්සන dance step එක හැදුවේ රමුද් මාලක cool step dance studio එකෙන්, video production කරේ අන්දේෂ් බණ්ඩාර.
2: සෑහෙන කාලෙකින් නේද වැඩක් කළේ?
4: මගේ ප්‍රේමය උසයි ආදරය තරම් සොන් එකෙන් පස්සේ ටික කාලයක් ගියා මට සිංදුවක් කරගන්න.
0: මොකද්ද මේ ෂාන්ගේ අලුත් වෙනස?
4: ෂාන් නසීම් කියන්නේ සාමාන්‍යයෙන් ෆුල් ලව් පොඩි ඉමෝෂනල් ටයිප් එකේ සිං කරන කෙනෙක් විදිහට ඉතින් මම බැලුවා මේ පාර පොඩ්ඩක් වෙනස්ම විදිහේ සොන් එකක් කරමු කියලා. ඒ ඇටෙම්ප්ට් එක තමයි ඒක. පොඩි චිල් වයිබ් එකක් තියෙන්නේ.
2: දැන් ඉතින් දිගටම වැඩ ටිකක් කරමු.
4: අර වර්ක් ලයිෆ් එකයි මගේ ස්ටඩිස් එක පොඩ්ඩක් මග හැනුණා. නමුත් අනිවාර්යයෙන්ම මේ අවුරුද්ද ඇතුළත තව සින්දු දෙකක් මම ඔල්රෙඩි ප්ලෑන් කරලා තියෙනවා.
0: Thank you ෂාන්.
4: Thank you very much.
0: Talk of the town.
2: 1970 බ්‍රසීල් ෆුට්බෝල් ටීම් එක ආයෙම මතක් කරගමුද?
0: ලෙජෙන්ඩරි ප්ලේයර් පෙලේ ගැන වගේම ඒ කාලේ ග්‍රවුන්ඩ් එකේ තිබ්බ ප්‍රෙෂර් එක, ග්‍රවුන්ඩ් එකෙන් පිට තිබ්බ පොලිටික්ස් ෆයිට්, මේ හැම දෙයක් ගැනම දැනගන්න පුළුවන් මිනි සීරීස් එකක් ළඟදිම Netflix වල රිලීස් වෙනවා.
2: ඒ තමයි බ්‍රසීල් 70 The Third Star.
0: සීරිස් එකේ පෙලේගේ කැරක්ටර් එක කරන්නේ ලූකස් ඇග්‍රිකෝලා. ඒ වගේම ටීම් එකේ කෝච්ගේ කැරක්ටර් එකට රොඩ්‍රිගෝ සන්තෝරෝ එනවා කියලා තමයි කන්ෆර්ම් වෙලා තියෙන්නේ.
2: එපිසෝඩ් 6ක් තියෙන මේ සීරිස් එක ස්පෝර්ට්ස් සීරිස් එකක් විතරක් නෙවෙයි.
0: රටක් වර්ල්ඩ් කප් එකක් වෙනුවෙන් එකට හුස්ම ගත්ත කාලයක් ගැන කියවෙන ඉමෝෂනල් ජර්නි එකක්. Talk of the Town.

0: මේ පැයි සිත නිවන බොදු පැති කීතය ඔබ වෙත කෙනෙන්නේ.
1: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: දෙදෙනෙකුගේ එකතුවෙන් අලුතින් පටන් ගන්න ජීවිතයක ලොකුම හිණය තමන්ගේ වහලක්යට සතුටින් ඉන්න එකයි. ඒ බලාපොරොත්තුව සැබෑ කරගන්න ඔබට සහයක් වෙන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් අපි සූදානම්. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම. අමතන්න 13:19.
3: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: වෝක් ජුවලර්ස් වෙත ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 414 414 කොන්දේසි සහිතයි. වෝක් ජුවලර්ස් සැමදා ඔබ සමගයි.
2: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම, ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින්. වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
3: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology, Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0111 732 1000. NIBM, The City University, The Place to Be.
4: CDB රන්න ඇදෙන ඉස්තරම් තැනක්. රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
5: කාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්. ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්,
6: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය, ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක්,
5: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න. දැන්ම ලන්සු තියන්න. KW හිස් තැනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.44 SMS කරන්න.
7: Theater Crazy Vendesi Sikurada Hawasa Pahata
8: Powered by Bid to Win

0: සියත පත්තරේ විතසා
1: ඕනෑම වෙලාවක පළාත් ඡන්දයට ලෑස්ති මැතිවරණ කොමසාරිස් එහෙම කිව්වයි කියලා කියනවා. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ මත පාර්ලිමේන්තුව විසින් සම්මත කර දෙනු ලබන නීති ප්‍රතිපාදන යටතේ ඕනෑම අවස්ථාවක පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට තමන් සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. අනේ මන්දෙද මැතිවරණ කොමිෂන් සභාව සූදානම් වුණාට ජේවීපීකේ ලේකම් මං හිතන්නේ සූදානමක් නෑ ඒ මහත්තයා කියලා තිබුණා ඡන්දෙ තියන්නේ නෑ කියලා. අපි හිතුවා මැතිවරණ කොමසාරිස්ට බැරි කමක් තියනවා කියලා. දැන් මැතිවරණ කොමසාරිස් ඕනෑම වෙලාවක පළාත් ඡන්දයට ඒගොල්ලෝ ලෑස්ති කියලා.
0: සියත පත්තරේ විතසා උදේ 7:50ට අනුග්‍රහ

0: මක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය. ඔබත් A-level සම්පූර්ණ කළ සිසුෙක්ද? NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011732000. NIBM, the city university, the place to be.
1: ඔනර් සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
2: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
0: ගියසතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගයේ කසුන් රොඩ්‍රිගෝ.
3: මම කාලයක් බුක් කරන්න නැති ඉඳලා එක පාට සතියේ ඉඳලා පටන් ගත්තා මේ බුක් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිස්ට ආරම් දෙන්න කියලා හිතන් ඉතියේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම බුක් කරන්න ගත්තේ. මම අනිත් අයත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියේ බුක් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
4: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. RVG හිස්තන KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
5: Fiat Crazy Vendezi.
4: සිගුරාද හවස පහට සියත අහන්න.
6: Powered by Bid to Win.
7: ඇන්ටාර්ක්ටිකාව කියලා කියන්නේ හුඟක් දේවල් ඉගෙන ගන්න තියෙන තැනක්.
8: ඉගෙන ගන්න කියන්නේ මොකද? හේ ඉස්කෝලේ තියෙනවනේ.
7: ඒ මොකරි ඉගෙන ගන්න නම් ඉස්කෝලයක්ම තියෙන්න ඕනේ.
8: ඒ පන්තියක් තිබ්බත් උනේ ක්ලාස් එකක්.
7: ඉස්කෝලයක් හරි ටියුෂන් පන්තියක් හරි නැත්නම් ගිහින් බැලුවොත්

0: Kita kasih lag dah. Udah balik lagi. Oh, adik hebat.
1: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
2: අනුග්‍රහය
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
4: සෙනසුරාදා උදේ 8ට
5: අක්කට තාම කොල්ලෙක් නෑ නේබා.
6: කොල්ලෝ කී දෙනෙක් නම් අපේ අක්කගේ පස්සෙන් ආවද බා. වැඩක්ුනේ නෑ. එකේ කුටුවක් බැරිුණා අපේ අක්කා වල්ලකට.
5: එහෙමකෝ ඒ.
6: උන් සේරම පයින් යාවේ. එකේ කුටුවක් වාහනයක් නෑ.
5: ඈ?

සියත දෙවයිනපුරා අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයි

0: දැන් වෙලාව තවල් එකයි විනාඩි එකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.

0: क्या था टॉप स्टोरी
1: मेनिंजाइटिस रोगीन वार्तावन प्रदेश बलट विमर्शन कंडायम Meningitis Rogin Vartavana Pradesh Valata Sauke Vimarshana Kandayam Yomukara Avashya Piyawara Ganna Bawa Saukhya Amathyanshaya Pavasanawa Praja Vaidya Visheshaknya Tushani Dabarera Pawasuwe Deniyai Pradeshe Meningitis Roga Vyaptiya Mevana Vita Bawa Kos Athi Bawayi
2: Thaya Nikamarga Pradesha Me Wenakota Diveni Siyaluma Pradesha Avarane Wena Paridi Api Beda Harala Tiyenawa Siyaluma Rohal Distrikka Saha Palat Mattamin Me Jathika Margo Pradesha Beda Harala Tiyenawa Pavatina Vesi Tattwayat Ekka Saha Janayage Ekarashwim Mut Ekka Me Rogi Tattwaye Wedwimak Unoth මේ සඳහා සිය අවශ්‍ය සියල්ල කටයුතු මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා. ඒකම දිනපතා රෝගීන්ගේ විශේෂ ආවේක්ෂණයක් පැවැත්වෙනවා. මෙනින්ජයිටිස් එවත් මොලේ වුණ කියන රෝගය අනිවාර්යයෙන්ම බෝ වෙන රෝග ගණයේ දැනුම් දිය යුතු රෝගයක්. ඉතින් මේ දැනුම් දීම හරි විදියට සිදු වෙනවද කියලා බලන්න දිනපතා රෝගීන් ආවේක්ෂණයක් ජාතික මට්ටමින් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මට්ටමින් සිදු වෙනවා.
1: දැන් විදෙස් පුවත ගාසා තීරයට ඊශ්‍රායල් එල්ල කළ ප්‍රහාරයකින් හමස් සංවිධානයේ අනතන නිලධාරී මොහමඩ් ඔඩේ මිය ගොස් තිබෙනවා. ඊශ්‍රායලයේ නිවේදනය කළේ ගාසා නගරයේ කාර්ය බහුලම වෙළඳපොළ ප්‍රදේශයකට එල්ල කළ ප්‍රහාරයකින් මෙලෙස හමස් සංවිධානයේ අනතන නිලධාරියා මිය ගොස් ඇති බවයි. ප්‍රහාරයෙන් තවත් හමස් සංවිධාන සාමාජිකයන් තිදෙනෙකු මිය ගොස් 100කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. මෙම ප්‍රහාර එල්ල කර ඇත්තේ ඊශ්‍රායලයේ හමස් සංවිධානය සමග සටන් විරාමයක් තිබිය ඇතේ.
0: Top story. Anuwadai Dashma Deken. Anuwadai Dashma Hataren.

0: සියත
1: මේ පැයි සිත නිවන බොදු පැති කීතය ඔබ වෙත කෙනෙන්නේ.
2: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපාරටවල් 10කටත් යවන නිසයි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: පැත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
2: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
3: මේ දියසැලිය නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
0: ඊට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
1: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
4: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
5: තලලේ ගහන්න ඕනේ හැම එකකින් පතමදියට හොරු කියලා.
2: උඩු රවුල තිබ්බට බෙඩන්නේ නැහැ නම කියන්න ගියා. මොකටද ගෑකන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්නේ එක දිදෙන්න බෑ.
6: sorry.com ඒ වටිනක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 10 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
8: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
9: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
7: ඉතින් මේ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0721132777.
10: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩක් නැති.
11: සල්ලි වැඩි යතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට. ලොකු සයිස්, පොඩි ප්‍රයිස්.
12: හිතගත්තායගේ අතගිලි බැඳෙන මේ ස්වර්ණමය කාලේ ඔබට වෝග් ජුවලර්ස් සපකින් අනගිත ඉමනාව රුපියල් 110 හා 115කට වඩා වැඩි කැරට් 18 දියමන්ති සහ වටිනා ගල්ලැල්ලු ආභරණ සඳහා රුපියල් 40,000ක් සහ රුපියල් 70,000ක gift vouchers අපෙන් ඔබට ඔබට ඔබගේ කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාවෙන් වගේම දිවයිනපුර ඕනෑම වෝග් ජුවලර්ස් ශාඛාවකින් මේ 29 වෙනිදා දක්වා මේ අනගේ අවස්ථාව ඔබටත් විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0114 Vogtunes සමදා ඔබ සමගයි.
13: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
14: කැඩපත කැඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
15: සෙන්ඩි, ආශ්චර්ය, මාෂි, විෂ්මි. මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
14: අන්නා කලින් කියන්නේ පැයි
16: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
17: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
14: අන්න හවස දෙකට සතිය දවස්වල
18: එන්න එන්න මේ පැත්තේ ලංසු තියන්න
19: රුපියල් 150,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්
18: ගන්න ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න
20: සොත්මහල් ජුවලර්ස් එකෙන් ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
19: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසීට රෙජිස්ටර් වෙන්න.
20: ආරීචි හෙස්තනත් KW කියලා ටයිප් කරලා 39:47 SMS කරන්න.
16: සියත ක්‍රේසි වෙන්දේසි. සිකුරාදා හවස 5ට.
21: Powered by Bid to Win.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා

0: රශ්මි ජාතික වෙසක් කලාපය 2026
1: කොළඹ හුණු පිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 මැයි මස 30වනදා සිට ජුනි මස 2වනදා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩෝ, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
2: ශීල සමාධි ප්‍රඥාවෙන් නිවන් මඟ පසක් කරගනිමු. කසාකල සමූහ ව්‍යාපාර ජාලයෙන්
3: මගේ මතේ රන්ගහට රන්ගහට මගේ මතේ අදමෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකවට කැපවී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමෙන් මමකමෙන්
4: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: හිනාවෙන්න මෙන්න වෙලාව.
6: පොල් කටු හැන්දක් හදාගන්න දන්නවද ඉක්ුණ ගන්න?
7: ඔව් පොල් කටු හැන්දක් හදන්න.
6: හදන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවාද?
7: පොල් ගෙඩියක්.
6: පොල් ගෙඩියක් මොකද සම්බෝල හදන්නද? පොල් කට්ටක් ඕනි.
7: පොල් කට්ටක් අරගෙන ඒකේ හිල් තුනක් විදලා, අහ් තුනක් මොකද හිල් දෙකක් විදලා.
6: මට පුළුවන් ද පොල් කට්ටක් පැත්තක තියලා ඔයාලට හිල් තුනක් විදලා මේ පිටියෙල්ලලා තියනවා. හැඳිවාරි.
8: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive.
9: අනුග්‍රහය. පොළොවේ රන්ගස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
10: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
11: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
12: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
13: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබා ගත හැකි.
14: සුබ දවසක්.
15: අලුත් වෙලා
14: පහසු වෙලා තෑගි වැඩි වෙලා
16: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
17: රයිම් කලෝරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Primelands
18: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
19: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
1: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
11: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
6: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලර්

0: වෝක් ජුවලර්ස් වෙබේ ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගි අවස්ථාවක් තියෙනවා. වෝක් ජුවලර්ස් සෑමදා ඔබ සමගයි.
1: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
0: කාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන් ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්.
2: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහැනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 1,50,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක්.
0: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න. දැන්ම ලන්සු තියන්න. KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47 SMS කරන්න.
1: Theater Crazy Vendesi Sikurada Hawasa Pahata
3: Powered by Bid to Win
4: Love it na Beva lovika hetna

0: සියත පත්තරේ විතසා
1: ඕනෑම වෙලාවක පළාත් ඡන්දයට ලෑස්ති මැතිවරණ කොමසාරිස් එහෙම කිව්වයි කියලා කියනවා. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ මත පාර්ලිමේන්තුව විසින් සම්මත කර දෙනු ලබන නීති ප්‍රතිපාදන යටතේ ඕනෑම අවස්ථාවක පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට තමන් සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. අනේ වන්දිත මැතිවරණ කොමිෂන් සභාව සූදානම් වුණාට ජේවීපීකේ ලේකම් මං හිතන්නේ සූදානමක් නෑ ඒ මහත්තයා කියලා තිබුණා ඡන්දෙ තියන්නේ නෑ කියලා. අපි හිතුවා මැතිවරණ කොමසාරිස්ට බැරි කමක් තියනවා කියලා. දැන් මැතිවරණ කොමසාරිස් ඕනෑම වෙලාවක පළාත් ඡන්දයට ඒගොල්ලෝ ලෑස්ති කියලා.
0: සියත පත්තරේ විතසා උදේ 7:50ට අනුග්‍රහය.

0: තුවියද මක්නැති ජාත්‍යන්තර කොලිකෝට් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ-ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්න? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
2: ඔබත් A level අවසන් කළ සිසුවෙක්ද? NIBM the city.

0: සිට සමකින් ඔබේ ගලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011 732 1000 NIPM, The City University, The Place to Be.
1: මට ඇපල් මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
1: අයියා මට මල් ගොඩක් දීලා.
2: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
1: හච් 15 පිස්සුවක්ම තමයි.
3: මේ දෙකක් දාගෙන ඉන්නද?
4: ඇයි කන් දෙක පුරවල කන්නද?
3: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
4: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
5: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පෙවිලා.
3: නෑනේ අරේ වා
6: සින්දු සියත.
5: ගියක් සැපයි දවලේ.
3: එකම ආටිස්ට්ගේ සින්දු.

0: திலகவர்தன டெக்ஸ்டைல்ஸ் கீசத்தியே கிரேசி வெந்தேசியன் ரூபியல் 61000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහබාගේ කසුන් රොඩ්‍රිගෝ.
1: මම කාලයක් ගුඩ් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා ඉන්න පටන් ගත්තා මේ ගුඩ් කරන්න. ඒ සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිස්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයත් කියන්නේ ක්‍රිෂි වෙන්දේසියට ගුඩ් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
2: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
3: Fiat Crazy Vendezi.
2: සිකුරාදා හවස 5ට සියතහන්න.
4: Powered by Bid to Win.

0: දැංවලාව හවස දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: क्या था टॉप स्टोरी।
1: පෝචිත් හා හෙමසිරි අධිකරණයට හිටපු ආරක්ෂක ලේකම් හෙමසිරි ප්‍රනන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරටෙහි නඩුව ජූනි මාස 12 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුත්කල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල නියෝග කර තිබෙනවා. නඩුව අද කැඳවනු ලැබුවේ ප්‍රියන්ත ලියනකේ විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල ඉදිරියේ. විත්තිකාර හිටපු ආරක්ෂක ලේකම් හෙමසිරි ප්‍රනන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු අධිකරණයේ හමුවේ පෙනී සිටියා. මේ අතර ස්වාභාවික අපදා සහ ව්‍යසන කළමනාකරණ කටයුතු පාලනය කිරීමට පවතින නීති ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකල රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනා අධිකරණයේ අද නියම කළා. පරිසර යුක්ති කේන්ද්‍රයේ ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව නියෝගය නිකුත් කළේ මහාධිකරණ විනිසුරු ෆ්‍රැන්ක් ගුණවර්ධන විසින්. පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා එහි වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස විනිසුරුවරයා නියෝග කළා. කෘෂිකර්ම අමාත්‍යවරයා, පරිසර අමාත්‍යවරයා, මධ්‍යම පරිසරාධිකාරිය, පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම්වරයා, වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් අතරට අයත්. පෙත්සම්කාර සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ සඳහන් කළේ ස්වාභාවික අපදා සහ ව්‍යසන කළමනාකරණ කටයුතු පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ අනපනත 20කට ආසන සංඛ්‍යාවක් පවතින බවයි. එහෙත් ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ව්‍යසන තත්ත්වයන් උද්ගතව තිබෙන අතර ඒවා පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් මතුවී තිබෙන බවත් නීතිඥවරයා සඳහන් කළා. ඉදිරිපත් වූ කඩු සලකා බැලූ විනිසුරුවරයා අදාළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙමින් පෙත්සම යළි ජූලි මාස 7 වෙනිදා කැඳවන ලෙසයි නියෝග කළේ.
0: සියත ටොප් ස්ටෝරී.

0: සියත තිබයින පුරා
1: මේ පැයි සිත නිවන බොදු පැති කීතය ඔබ වෙත කෙනෙන්නේ
2: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා

Hey, good afternoon. හවස දෙකයි විනාඩි 11යි. ආවා. කොහමහරි ආවා. සතිය මැද්දට ඇවිල්ලා තියෙන්නේ. අද බදාදා. ඉතින් දැන් ඉතින් වෙසක් බලන්න ලෑස්තිද? මොනවද ඒ වෙනුවෙන් ඔබ කරන්නේ? පුළුවන් විදිහට කරන්න පුළුවන් විදිහට අඩුතරමේ දන්සලක් හරි ආලු ටිකක් එක්ක එකතු වෙලා දෙන්න බලන්න. ඊයේ ඉඳන්ම මේ අපිට නම් දන්සල් හම්බ වුණා. මේ ඔෆිස් එක කිට්ටු සීනි සම්බල් පාන් දන්සලක් තිබ්බා. අද මං ඔෆිස් එනකොට දැක්කා. අයිස්ක්‍රීම් දන්සලක් තියෙනවා මේ අපේ ඔෆිස් එක ළඟ. මං ආපු ගමන් කට්ටියව දැනුවත් කළා. වෙන්න ඕන දේවල් නේද? සාමාන්‍යයෙන් නේද හැමදාම බැරි වුණත් කට්ටිය එකතු වෙලා වෙසක් මාසේ හරි නේ. එහෙම ඉතින් තව කෙනෙක් වෙනුවෙන් තව කෙනෙක් මේ පිනවන්න මොනවාම හරි කෑමක් බීමක් දෙන්න පුළුවන් කියන්නේ ඒක හොඳයි. කොහොමත් ඉතින් අපේ රටේ කට්ටිය නේද ඒ වගේ දේවල් වලට හරි දක්ෂයිනේ. ඒ නිසා මම මේ සතියේ මේ වැඩිපුර පොඩක් දන්සල් එහෙම තිරුණා කියනවා කියලා පොරොන්දු වුණා. එහෙම වුණා හරි ඔබත් සංවිධානය කරනවා නා කියලා එවන්න. අනිත් කට්ටියවත් අපි දැනුම්මත් කරමු. ඉතින් ඒ අතරේ හවස පහට කලින් සින්දුවක් කියලා ගන්න. සින්දු කොච්චි ඇවිල්ලා ඉන්නේ. සින්දු දන්සල් ඉතින් හැමදාම වෙනසක් නැතුව තියනවා. කැමති මොනා හරි සින්දුවක් තියෙනවා නම් හිතේ තියාගෙන මුමුණ මුමුණනේ. ඉන්න එපා එහෙම. මට කියන්න. අපි එක අහමු. හවස පහට කලින් WhatsApp message එකක් දාන්නකො. 0711 982 2984ට. ඒ වගේම කියන්න ඕනේ දැන් දන්සල් දෙනකොට විශේෂයෙන්ම පිරිසිදුවට දෙන දෙයක් දෙන්න හොඳේ. එතකොට තමයි ඒක වටින්නේ. නිකන් පේන්න තියෙන ඒ ටික විතරක් නෙවෙයි හොඳේ. ඔක්කොම ඔය චෙක් කරන්නත් කට්ටියනවා තමයි. ඒ වුණාට ඒක බොක්කෙම්ම කරන්න, අවංකවම කරන්න. මොකද ඉතාම වැදගත් කාරණාවක් ඒක. ඔළුවේ තියාගන්නකෝ ඒ දේවලුත් හොඳේ.

0: සහ ප්‍රවෘතිවලට එහාගිය ප්‍රවෘති.
1: වාහනවල සහ රත්රන් වලට මිල අධික වශයෙන් වැඩි වුණා. වැඩිවෙච්ච මිලට මිල නලවා ගත්තොත් මිල අඩු වුණොත් නැගීම හැකියාව අඩු වෙනවා. ඒ නිසා තමයි මේක ප්‍රුඩෙන්ෂල් මෙෂයක් විදිහට ණය ගන්න පුද්ගලයා සහ බැංකුපති දෙකේම යම් කිසි ආකාරයක අවදානම අවම කිරීම සඳහා ඒ තියෙන රේෂියෝ එක 50-40 කරලා තියෙනවා. රත්රන් වලට 70 දක්වා ගන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනේ සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-402 Global University Partners, No. 221, Dharmapala Mavata, Colombo 7.

0: සංගිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිංගල් එකකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.

0: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
1: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
1: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
6: ආදී මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
7: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
8: අති විශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් e-mobility වෙත වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
9: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
10: නොකරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග්ග දෙන එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
11: එන්න එන්න මේ පැත්තේ ලංසුතියන්න.
12: රුපියල් 1,50,000ක් වටින කැරට් 22 සුපිරි සිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්.
11: ගන්න ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න.
1: සොත්මහල් ජුවලර්ස් එකෙන් ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
12: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
1: RJ හෙස්තනක් KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
13: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස 5ට
14: powered by bid to win.
15: ලොවෙත් නෑ මෙවලෝ විකහෙත් නෑ
16: අනුවදයි දශම 2.

අද මාතර යන ගමන් මා වහගෙන යනවා යාළුවෙක් එක්ක. මෙන්න මෙයා අංජුල. කොහේ යාළුවගේ නම? ඔන්නත් එක්ක. ඔයාගේ නම විතරක් කියුණාම ඇති නේද අනේ? යාළුවගේ නමක් කියවෙන්න ඕනේ නම් ටග් ගාලා මෙසේජ් එකක් දාන්න. හයි සුදු බෝලේ කියලා මෙසේජ් එකක් දාලා තිනෝ ඩීකේ දිනේෂ්. දිනේෂ් මං ඔයගෙන ඊයේ කිව්වා. මං හිතන්නේ ඊයේ ඇහුවේ නෑනේ. බිසී වෙලා හිටියානේ. ඊයේ කවුරු හරි ඩීකේ කියලා යාළුවෙක් මෙසේජ් එකක් දාලා තිබ්බා. එයානම් හොරෙන් හොරෙන් තමයි වැඩ කරන ගමන් මාව අහනවා කියලා තිබ්බේ. එතකොට මට ආව මතක් වුණා මං ඔයගෙනත් කිව්වා. Oh yes. Ilangata. Kawda me? Anjule wala yaluwage nama Isuru. Okay. Mata song ekak denawada? Shanuga lahala thiyenne.

ලස්සන පියක්ගේ සාං එකක් දෙන්න කියලා තියෙනවා. ලස්සන පියත් පියත් ලස්සන නෑනේ අනේ.

සේනාරත්න ගරුප් එකේ කට්ටිය ඔක්කොම මාව අහගෙනලු වැඩ කරන්නේ. කොහෙද කහහේනේ නේද? කහහේනේ කොහෙද? කහහේනේද? ඕකේ ඕකේ, සේනාරත්න ගරුප් එකේ කොල්ලෝ ටික ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. සින්දු ටික සුපිරි කියලා තියෙනවා. අනිවාර්යෙන් ඉතින් මම ඉන්නකොට. මම ඉන්නකොට සින්දු ටික සුපිරි නොවෙතේද? හා? පැතුම් සංජීව තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්නවා. කොල්ලෝ ටික ඔක්කොම

0: ජාතික වෙසක් කලාපය 2026 කොළඹ හොනුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 මැයි මස 30 වනදා සිට ජුනි මස 2 වනදා දක්වා කොළඹ හොනුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩෝ, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත් බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න. බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
1: ශීල සමාධි ප්‍රඥාවෙන් නිවන් මඟ පසක් කරගනිමු. කසාකල සමූහ ව්‍යාපාර ජාලයෙන්
2: මගේ මතේ රන්ගහට රන්ගහට මගේ මතේ අදමෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකවට කැප වී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමෙන් මමකම ඕන සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
3: ඔබත් ඒලවල් අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM ද සිටි යුනිවර්සිටි The place to be.
4: දැන් වෝක්චුවලස් වෙති වැඩකුලියක් නැතුවම තෝරාගත් බැංගල් සහ චේන් සඳහා ඔබට තෝරා ගන්න ලොකු කලෙක්ෂන් එකතුවක් තියෙනවා. ඉක්මන් කරන්න මේ මස 29 දක්වා පමණයි. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 011-412-414 කොන්දේසි සහිතයි. වෝක්චුවලස් සමදා ඔබ සමගයි.
0: මතකද ඒස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
5: ආතත් හොරෙන්

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: ගැනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශීවෙන්න ෆිනිසිං වහලක් නම් කලරත්
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB තනටිතහනය ලොතරයිෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතියේ මහත්තන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපති
2: ආදිමාන්සින් ඔබ උපයගන් මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මුල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
3: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
4: කාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන් ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්.
5: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක්
4: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න දැන්ම ලන්සු තියන්න KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47 SMS කරන්න
6: Theater Crazy Vendesi Sikurada Hawasa Pahata
7: Powered by Bid to Win
8: Theater FM MMMMM Real Sindhu Nidara Ahena
9: Anuwatai Dashamatekan Anuwatai Dashamahataren Divayna Pura

0: ரகசியத பாத்துரே வித்ஹாசா
1: ஓனேம விழாவுக்கு பலாத் சந்தேட்ட லேஸ்தி மெத்திவர்ண கொமசாரி சேமக்கு வைக்கல கேனோ பார்லிமெண்ட் விசேஷ காரக சபாவை நிர்தேசம் மத பார்லிமெண்ட் விசின் சம்மத கருதெனு லபன நீதி பிரதிபாதன ஜட்டத்தை ஓனேம அவஸ்தாவுக்கு பலாத் சபா சந்த விமசீம பயத்வீமட தமன் சூதானம் பவ மெத்திவர்ண கொமிஷன் சபாவ பவசாய் அனே வந்தது மெத்திவர்ண கொமிஷன் சபாவ சூதானம் முனாட்ட அட ஜேவிபி கே லேகம் மங்க தன்னே சூதானமக் நே மகத்தே கேல திபுன சந்தி தியன்னே நே கேல அபிதோ மெத்திவர்ண கொமசாரிஸ்ட் பெரிகமக் தீரோகல மெத்திவர்ண கொமசாரி ඕනෑම වෙලාවක පළාත් ඡන්දයට ඒගොල්ලෝ ලෑස්ති කියලා.
0: සියද පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය.
2: සීනි විරන් නැදෙන ඉස්තරම් තැනක් රන් බෝමල ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය. ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහබාගේ කසුන් රොඩ්‍රිගෝ.
4: මම කාලයක් ගුඩ් කරන්න නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තට වයිෆ්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තට මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයත් කියන්නේ ක්‍රිෂි වෙන්දේසියට ගුඩ් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
5: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රිෂි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
6: ජිහස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.

0: Лето! Crazy Wednesday!
1: Сыграда хавса пахата, сиета хана!
2: Powered by Bid to Win.
3: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
4: හිතගත් අයගේ අතගිලි බැඳෙන මේ ස්වර්ණමය කාලේ ඔබට වෝග් ජුවලර්ස් සපකින් අනෙකිත ඉමනාව රුපියල් ලක්ෂ 10 හා ලක්ෂ 15කට වඩා වැඩි කැරට් 18 දියමන්ති සහ වටිනා ගල්ලැල්ලු ආභරණ සඳහා රුපියල් 40,000ක් සහ රුපියල් 70,000ක gift vouchers අපෙන් ඔබට ඔබට ඔබගේ කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාවෙන් වගේම දිවයිනපුර ඕනෑම වෝග් ජුවලර්ස් ශාඛාවකින් මේ 29 වෙනිදා දක්වා මේ අනුගේ අවස්ථාව ඔබටත් විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 414 වෝග් ජුවලර්ස් සමදා ඔබ සමගයි
5: සෙනසුරාද උදේ 8ට
6: අක්කට තාම කොල්ලෙක් නෑ නේවා
7: කොල්ලෝ කී දෙනෙක් නම් අපි අක්කගේ පස්සෙන් ආවද බා වැඩක් උනේ නෑ එකේ කුටුවක් බැරිුණා අපි අක්කවල්ලකට
6: එහෙමකෝ ඒ
7: උන් සේරම පයින්නේ ආවේ එකේ කුටුවක් වාහනයක් නෑ
6: ඈ
8: ජින්තු පිටියේ මොවෙනෝ ජින්තු පිටියේ මොවෙනෝ
9: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
10: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ ඇලුමිනියමුත් ඒ වගේ තමයි
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ස්ථාජන හිස පැලඳූ කිරුලයි අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත

0: අත්තිකාව කියලක හුඟක් දේවල් ඉගෙන ගන්න තියෙන
1: ඉගෙන ගන්න කියන්නේ මොකද ඉස්කෝලේ තියෙනවද
0: ඒ මොකරි ඉගෙන ගන්න ඉස්කෝලයක්ම තියෙන්න ඕනේ
1: නෑ පන්තියක් තිබ්බත් ඕනේ ක්ලාස් එකක්
0: ඉස්කෝලයක් හරි ටියුෂන් පන්තියක් හරි නැත්තම් කිසි බැලෝදයක් ඉගෙන ගනිල්ලක් නෑ ඔය උඩ බලාගෙන ඔය අඩි ඒවත්
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
3: අනුග්‍රහය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
3: 98.4 කලුතරට

දවස තුනට ළඟයි. තව තියෙන්නේ විනාඩි 4ක් 3ක් වගේ. මට මේ මැසේජ් එකක් දාලා තියෙනවා. මංජුල, ඔයා නේද? සෞදන්සලක් දෙනවලු බොර්ලස්කමුව නීලම් මහර පාරේ ඉසුරු උයනේ. වෙසක් දවසේ රෑ 7ට හැමෝටම එන්න කියලා ඔන්න ආරාධනා කරනවා කියලා මැසේජ් එකේ තියෙනවා. හරිනේ, වෙසක් දවසේ රෑ 7ට බොර්ලස්කමුව නීලම් මහර පාරේ ඉසුරු උයනේ. පණිවිඩය වල තියෙන්නේ මංජුල. අන්න එහෙම කියන්න. එතකොට කට්ටිය නේ, කට්ටිය දැනගන්නවා, කට්ටිය එනවා වැඩිපුර නේද? දැන්සල් හොය හොය යන අයත් ඉන්නවානේ නේ. හරි, කොමාරි දුම්බර ලලිත් ප්‍රියංකර කෝ අයෂා ඉන්නවද? මම මතක් කළා කියන්න. ආදරෙන් තාති දුවයි එකතු කරගන්නෝ. ඊළඟට රංග, අද කොහෙද යන්නේ? අද අවිස්සා වේල පැත්තට යන්නේ ඔයානේ. ඔයා දවසම ඉතින් ගමනේ තමයි නේද අනේ? මාව අහගෙන පාහනේට වෙලා නේ රවුංග ගහ ඉන්නවා. ජී 29.80 මොනර කිරිල්ලිත් එක්ක අවිස්සා වේල බලා යන ගමන් කියලා රංග කියලා තියෙනවා. සියත සීනි බෝලෙත් එක්කලු හවස 5 වෙනකන් ඉන්නේ. අනේ මං සීනි බෝලයක්ද? නෑනේ, මං සැරම සැර සුදු කොච්චියක්. මට සීනි බෝලයක් වගේ හිතනවා නම් එක්කොන්නේ කමන්නේ. ස්වීට් කියලානේ කියන්නේ ඔය නේද? දන්නේ නැහැ, දන්නේ නැහැ මගේ හැටි.

0: අවස 3යි වෙනාඩියයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.

0: यह था टॉप स्टोरी।
1: पुलिस पतिवर्या के नम अवभावित किरिमा के नदनुम दिमाग पुलिस पतिवर्या के नम व्याचुले से भावित क्रमीन क्रियात्मक वन साइबर तारजन सह कप्पम के नेम विद्युत तपल जालयक पिलिबंद विमर्शनक आरंभ करते बनवा පොලිස් සයිබ අපරාධ සම්බන්ධී කරන මධ්‍යස්ථානයේ සහ පොලිස්පතිවරයාගේ නම හා ව්‍යාජ අත්සනක් භාවිත කර යවන ලද කප්පම් ගැනීමේ විද්‍යුත් තැපැල් ජාලයක් පිළිබඳ අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. එවැනි පණිවිඩ සඳහා පිළිතුරු සැපීමෙන් වළකින ලෙස පොලිසිය දැනුම් දී සිටිනවා. එම විද්‍යුත් තැපැල් පණිවිඩවල සඳහන් සබැඳී වෙත පිවිසීමෙන් වැළකිය යුතුයි. එවැනි සිද්ධි සම්බන්ධයෙන් කඩිනමින් පොලිසිය දැනුම්වත් කරන ලෙසද ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා. මෙතර අග්‍රාමාත්‍යවරයාගේ නම ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදාගෙන නිර්මාණය කළ ව්‍යාජ පුවත්වලට නොරවටන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය දැනුම් දී සිටිනවා. අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ අදහස් දක්වන පරිදි සකස් කළ ව්‍යාජ වීඩියෝ දර්ශන හා ඡායාරූප ඇතුළත් කර සකස් කරන ලද ව්‍යාජ පෝස්ට් පළ කර ඇත්තේ සමාජ මාධ්‍ය තුලයි. විවිධ ව්‍යවසායික අවස්ථා රැකී අවස්ථා මෙන්ම රටේ ආර්ථිකය සහ බදු ප්‍රතිපත්ති සම්බන්ධ ව්‍යාජ පුවත් නිර්මාණය කර ඇති බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ. රජයට සහ අග්‍රාමාත්‍යවරියගේ පෞද්ගලිකත්වයට හානිවන පරිදි මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කිරීම සහ සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැරීම නීතිමය වශයෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බව අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළා.
0: Theater Top Story.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා
1: මේ පැයි සිත දිවන බොදු පැතිකීතය ඔබ වෙත කෙනෙන්නේ.
2: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතාව.

පොඩි වෙලාවයි කටපියාගෙන හිටියේ මෙන්න මෙසේජස් තොගයක් ඇවිල්ලා. ඒ අතර කවිත් තියෙනවා. ඉතින් කවි කියන්න බෑනේ. සින්දුවටත් බාධයි නේ. නිසා මම චුට්ටක් වෙලාව අරගෙන කවියක් දෙකක් කියවනවා කියලා හිතුවා. නුඹට ආදරේ කරනවා ලොවේ සැම, රටක් වටිනවා නුඹගේ අපේ කම, තවමත් තනිකඩව ඉන්නට හේතු කිම, වයසත් හරිය දැන් ගානට තිබේ. අනේ අනේ දමිත්, දැන් නිකන් සැරලීන සන්දේශය වගේ එන්නේ කවිවල නේද? පමණට වැඩිය ශෘංගාරය. ඔටු නෑ, මට ලැච්චයි. මං ඒ හින්දා සංස්කරණය කළා කවිය. බලධාරියා විසින් කපා දමන ලදි. වයසත් හරිය දැන් ගානට පිස්සු කොල්ලා දෙන්න හිතෙන්නේ. දෙන්න හිතෙන්නේ උම්ම එකක්. දිනෝජ කර්ටන්ස් වල නෙළුවේ දමිත් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. දමිත් ඔයා ආස නැද්ද? ආය පොඩ්ඩක් සතියක් දෙකක් නිවාඩු ගන්න. මගෙන් ගුටියක් කාලා ඈ. ආ ඔකට තමයි ඔය නගරන්නේ මට තේරෙන විදියට. පිස්සු කොල්ලා අමුතු අමුතු කවි එවන්නේ. අනේ අනේ අමෝ මැනික, ඔයාගේ හිනාව ලස්සන මූණ. තව කතාවක් කියලා තියෙනවා, ඒකත් ඕනවට වැඩි. ඒ නිසා මම ඒකත් කපලා දානවා. හරිද? අත ගොඩාක් තියෙනවා. මෙතන මේ එඩිට් කර කර කියන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. සශික තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. අහගන්න බැරි වුණානේ ස්වීට් ඇන් හොට් වොයිස් එක. ස්වීට් ඇන් හොට් ගලපනවද අනේක? ගලපනවා? ගලපනව නම් කමන්නේ. අපි හැබැයි කියන්නේ නම් මේක මේ හොට් ඇන් ස්පයිසි කියලා. හරිද? මට තියෙන ප්‍රශ්නය හොට් ඇන් ස්වීට් උනේ කොහොමද කියලා. හරි හරි කමන්නේ කමන්නේ. නුවන් කොල්ලා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. කොට දවසක ඉන්නේද ඔයා මේ පැත්තේ ආවේ? කොහොමද ඉතින් මොනාද විස්තර? ජීවිතේ හොඳින් ගෙවෙනවද? සතුටින් ඉන්නවද? හිනා වෙලා ඉන්නවද කොල්ලෝ? බදුල්ලේ ඉරෝෂනිත් මෙසේජ් එකක් දාලා තියෙනවා. පෝල කට්ටිය ඔක්කොම අහගෙන ඉන්නවලු සියත. ඉතින් ලස්සන්ට ප්‍රෝග්‍රෑම් එක කරලා තියෙනවා. කරලා නෝ කරලා තියෙනවා නෙවෙයි. ඔය කොලේ උදට ලස්සන්ට ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තියෙන්නේ. ගුඩ් ලක් කියලා තියෙනවා. අනේ thank you so much. අන්තිමට මේ හොඳටම කළානේ. නෑවා. ලැජ්ජ වුණා. හැයියා. ඊජේ අනුර සුබ සන්තාවක් වේවා සුදු කොච්චි නෝනා කියලා තියෙනවා. සුබ සන්තාවක් වේවා අනුර සුදු මාත්‍යා ආදරෙන් එකතු කරගන්නවා. අද පහට කලින් කියනවද? ඇයි වෙනදට ඔගොල්ලෝ ගැන මං කියලා නැද්ද? හරි නරකයි අනේ. කවදාවත් නිකන් මෙසේජ් එකක් කියවල නෑ වගේ මට නිකන් දෝෂාරෝපණය දාන්නේ. වෙසක් දවසේ සියත ගේට්ටු අසලට එන්න. මොකද මහයිස්ක්‍රීම් දන්සල නෑ. අපි වෙසක් දවස නෙමෙයි ඊට කලින් තියන්න හිතන් ඉන්න. හෙට තියයින මන්ද මොකක් හරි එහෙම එකක් මට කණින් කණින් ගියා වගේ. මම හරියටම කියන්නම් කොහොමද? මේ තියෙනකොට මේ කියන්නම්. හරිද? එතකොට දුවගෙන එන්න තියෙන්නේ. හරිද? කොහොම හරි සුදු කොච්චි අපිවත් එකතු කරගන්න. හඳානේ තිරු අපරල් එකේ කට්ටිය තමයි මේ මෙසේජ් එක දාලා තියෙන්නේ. නදී මිස් ඇතුළු කට්ටිය ඉන්නවා. සඳරු, නිලන්ති, හන්සි, මෙරිටා, ඒ වගේම මනෝරි, විචිතා ඔකමල ආදරෙන් එකතු කරගන්නවා ඊළඟට. කවුද මේ? චානක. චානා හලෝ.
ඔයා ඇස්තක පරීක්ෂා කරගන්න ගිහිල්ල වගේ. හොඳයි හොඳයි, මොකද ඔයා මටත් ලස්සනයි ලස්සනයි කියලා කිව්වනි පහුගිය දවස් ටික. හොඳයි හොඳයි ඇස් චෙක් කරගන්න එක. සින්දුක තහලම යන්නකෝ ඉතින්.

0: සහ ප්‍රවෘතිවලට එහා කිය ප්‍රවෘති.
1: වාහනවල සහ රත්රංවලට මිල අධික වශයෙන් වැඩි වුණා. වැඩිවෙච්ච මිලට මිල නලවා ගත්තොත් මිල අඩු වුණොත් නැගීම හැකියාව අඩු වෙනවා. ඒ නිසා තමයි මේක ප්‍රුඩෙන්ෂල් මෙෂයක් විදිහට ණය ගන්න පුද්ගලයා සහ බැංකුපති දෙකේම යම් කිසි ආකාරයක අවදානම අවම කිරීම සඳහා ඒ තියෙන රේෂුව එක 50% 40% කරලා තියෙනවා. රත්රංවලට 70% දක්වා ගන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා කිය ප්‍රවෘත්ති. උදෑසන 6:30 දහවල් 12:00 සවස 6:30 සිය

0: 45 අරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
1: අතේ මිටේ තියන ගාලට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් ඔට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
2: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
3: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 1 2 1 1 2 1 7 7
4: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
5: මෙනින්ජයිටිස් රෝගය සීග්‍රීන් ව්‍යාප්ත වී හැකි කාණ්ඩය වන්නේ 1. පාසල් ළමුන් 2. ගර්භණී මව්වරුන්.
6: CFF පොකට් මනි අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ මාතර නතිෂා ප්‍රේමරත්න.
7: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
8: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරේ 0711 982 984 දැන්ම WhatsApp කරන්න.
9: සියත පොකට් මනි.
10: හෙට උදේ 5යි කාලට සියතහන්න.
11: අනුග්‍රහය.
12: නාඩි මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
13: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
14: නොකරයේ පෙරලි කරන NLB mega power දැවන්ත mega super tag එකට අමතරව රුපියල් කෝටියක power super tag සහ grand super tag එකට super remote රතයක් දිනන ලොකුම super tag දෙන එකම ලොතරැය NLB mega power ඔබ අදම මිලදී ගන්න.
15: එන්න මේ පැත්තේ ලංසුතියන්න.
16: රුපියල් 150,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරන්ින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්.
15: ගන්න ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න.
17: සත්මහල් ජුවලර්ස් එකේ ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
16: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
17: RG හෙස්තනත් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
9: සියත ක්‍රේසි වෙන්දේසි. සිකුරාදා හවස 5ට.
18: Powered by Bid to Win.

මගම අන්ටි දයානී ඔයත් තහගෙන නේද? කොහොමද චූටි බබා ඉන්නවද හොඳින්? දැන් ඉතින් ලොකුයිනේ. එන්න එන්න නේද? චූටි කෙල්ල. සෙල්ලම් දානවනේ. අච්චම්මා අච්චම්මා දානවද? හරි වැඩ ඇති ඉතින් ගෙදර නේද? ඒක තමයි මාවත් දැන් වැඩිය ඉස්සර වගේ මතක් වෙන්නේ නැත්තේ. හැබැයි කොහොම හරි විනාඩි 10ක් 15ක් හරි වෙලාව හම්බ වෙච්ච ගම ආන්ටිට අග්ගාලමට මෙසේජ් එකක් දානවා. අන්න ඒකනේ වටින්නේ. දැන් නම් හොඳටම දොයිලු බබා. එයා දොයිය ගත්ත ගම මේ බබා බලන්න එනවා නේ. අලුත් සින්දුවකට මලින්ද අයියාවයි මලින්ද අයියාගේ බබාල තුන් දෙනායි එකතු කරගන්න කියලා මෙසේජ් එකක් තියෙනවා. මීට මලින්ද අයියාගේ එක්ස් කියලා තියෙන්නේ. අම්බෝ අම්බෝ. හොඳ වෙලාවට මලින්ද අයියා කොහෙද කියලා නෑ. කොහෙ මලින්ද අයියාද කියලා. මලින්ද අයියායි මලින්ද අයියාගේ බබාල තුන් දෙනායි මලින්ද අයියාගේ නෝනායි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න සුදු කොච්චි. මීට මලින්ද අයියාගේ එක්ස් මට බෑ. හෙට වෙසක් බලන්න යනවාද? හෙට නෙවෙයිනේ සෙනසුරාදානේ. මං එහෙම මේ අර ගොඩාක් සෙනග ගොඩේ එහෙම ගැවසෙන්න එහෙම ආස නැහැ. ඉස්සර තමයිනේ පොඩි කාලේ නම් ඉතින් යවෙනවා. තොරණක් එහෙම බලන්න ඕනේ ඉතින් නේ. ඒව හදන්න ඉතින් අපිට බලන්නනේ නේද? පොළපොළාම විදිහට යන්න ඉතින්. හැබැයි ඔය පාරවල් වල යද්දි බයික් තියෙන අයට එහෙම විශේෂයෙන් මතක් කරන්න. ගෑන් ළමයින්ගේ ඇඟට කපන්න, ළඟින් යන ගමන් කෑ ගහගෙන යන්න, ෆෝන් කරගෙන නිකන් නේද? ඒ වගේව කරන්න එපානේ. හිරිහෙරයින අනිත් අයට ආදරෙන් මේ මතක් කරන්න. නේ අනිතක බොරුවට නේද වාහන පාරට දාගෙන පාර යන්න අත්‍යවශ්‍ය කාරණාවකටවත් ඉඩ නැති වෙන විදිහට පාරවල් අවහිර කරගෙන. එහෙම බෑ. එහෙම නැතුව හොඳ ළමයි වගේ වෙසක් බලන්න ගියාට කමක් නෑ. අනිතක දන්සල් දෙන අයටත් ආදරෙන් මතක් කරනවා. පොඩක් නිකන් නේ පාරවල් බ්ලොක් වෙන විදිහට නැතුව පොඩ්ඩක් ඒක නිකන් අයිනකට වෙන්න පිළිවෙලකට නේද? එහෙම ඉඩක් කඩක් හොයාගන්න. එතකොට තමයිනේ කාටවත් කරදරයක් නැතුව ඒ වැඩේ හොඳට කරන්න පුළුවන් වුණාම නේ. දන්සල් දෙන අයත් සතුටින්, දන්සල් වඳින අයත් සතුටින්, පාර යන අනිත් අයත් සතුටින්, අපි ඔක්කොම සතුටින් නේ. ඊළඟට මට මෙසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ? හයි කොහොමද? මං හොඳින්. ගානේවත්තේ රුස්සිරු. ඔයා අසයිනේ මේ සින්දුවද? එහෙනම් අවතාරයෙන් එකතු කරගන්නවා.

0: රශ්මි ජාතික වෙසක් කලාපය 2026 කොළඹ හොනුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 මැයි මස 30වනදා සිට ජුනි මස 2වනදා දක්වා කොළඹ හොනුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩෝ, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත් බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න. බැතිබර දායකත්වයා උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
1: ශීල සමාධි ප්‍රඥාවෙන් නිවන් මඟ පසක් කරගනිමු. කසා කළ සමූහ ව්‍යාපාර ජාලයෙන්
2: මගේ මතේ රන්ගහට රන්ගහට මගේ මතේ අදමෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකවට කැපවී සිටිමෝ ශ්‍රී ලංකා ඉන්ෂරන්ස් ලයි බියකුමෙන් මමකමෙන්
3: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්නල්වී තනරිතහනය දුතරයිය රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතන සම්පත තන නිධානය විලදීගෙන ඔබත් කෝටිපතියකුවන්
4: හිනාවෙන්න මෙන්න වෙලාව.
5: පොල් කටු හැන්දක් හදාගන්න දන්නවද ඉකුණ ගන්න?
6: ඔව් පොල් කටු හැන්දක් හදන්න.
5: ගහන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවාද?
6: පොල් ගෙඩියක්.
5: පොල් ගෙඩියක් මොකද සම්බෝල හදන්නද? පොල් කට්ටක් ඕනි.
6: පොල් කට්ටක් අරගෙන ඒකේ හිල් තුනක් විදලා, අහ් තුනක් මොකද හිල් දෙකක් විදලා.
5: මට පුළුවන් ද පොල් කට්ටක් පැත්තක තියලා ඔයාලට හිල් තුනක් විදලා මේ පිටියෙලල තියනවා. හැඳිවාඩි.
7: රටව දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive.
8: අනුග්‍රහය. පොළොවේ රන්ගස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
9: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
10: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
11: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා ත්‍රිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
12: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
13: සුබ දවසක්.
14: අලුත් වෙලා.
13: පහසු වෙලා.
14: තෑගි වැඩි වෙලා.
15: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
16: රයිම් කලෝරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Primelands
17: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
18: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
19: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
1: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
2: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: වෝක් ජුවලර්ස් වෙබේ ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගි අවස්ථාවක් තියෙනවා. වෝක් ජුවලර්ස් සැමදා ඔබ සමගයි.
1: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
2: මේ දෙකක් දාගෙන එන්නද?
3: ඇයි කන් දෙක පුරවල කන්නද?
2: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
4: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
2: නෑනේ අරේ වා
1: සින්දු සියත.
4: ගියත් සපයි දවලේ
2: එකම ආටිස්ට්ගේ සින්දු.

0: styles.
1: කාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්. ගානට අඩුවට රත්තරන් bracelet.
2: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය. ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000 යුනිසෙක්ස් bracelet එකක්.
1: කැරට් 22 රත්තරන් bracelet එක අතේ තියෙන ගානට ගන්න. දැන්ම ලන්සු තියන්න. KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47 SMS කරන්න.
3: Theater Crazy Vendesi Sikurada House Pahata
4: Powered by Bid to Win.

සිප ගනී කියලා කියපු ගම සිපගත්තා. ඔවුල නෑන මේ පැයතුනේ මට කොහොමත් අවසර තියෙනවන නේද? ඕනේ ඕනේ වෙලාවට උම්ම එකක්ද එකක් දෙන්න නේද? ඕකේ, ජීවස් ෆරීඩා, දීප්ති සිල්වා, ඊළඟට ශිරින් ඩයස්, ගායනි සිල්වා, රොසෙට් ගමගේ නිරෝ චන්ද්‍රානි කටි ඔක්කොම අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඊළඟට නිර්මාල් සෑහෙන කාලෙකින් මට මෙසේජ් එකක් දාලා සෑහෙන බිසීලු එනට අද කොහොමහරි කටහඬ අහන්න හිතුණා කියලා තියෙනවා. අන්නා අන්නා පැටියෝ දුක හිතුණා ඒකට. මේ පිස්සිට එච්චර ආදරයක්? කඩුවල දර්ශන, ජනිත් මිලපොල, මලින්ද මේ ඔක්කොම අල්ලත් අහගෙන ඉන්නේ.

0: புதியத பாத்துரே விதாசா.
1: ஓனேம விழாவுக்கு பலாத் சந்தேட்ட லேஸ்தி மெத்திவர்ண கொமசாரி சேமக்கு வைக்கல கேனோ பார்லிமெண்ட் விசேஷ காரக சபாவை நிர்தேசம் மத பார்லிமெண்ட் விசின் சம்மத கருதெனு லபன நீதி பிரதிபாதன ஜட்டத்தை ஓனேம அவஸ்தாவுக்கு பலாத் சபா சந்த விமசீம பயத்வீமட தமன் சூதானம் பவ மெத்திவர்ண கொமிஷன் சபாவ பவசாய் அனே வந்தது மெத்திவர்ண கொமிஷன் சபாவ சூதானம் முனாட்ட ஜேவிபி கே லேகம் மங்க தன்னே சூதானமாக் நேய மகத்தே கேல திபுன சந்தி தியன்னே நேய கேல அப்பிதோ மெத்திவர்ண கொமசாரிஸ்ட் பெரிகமாக் தீரோகல மெத்திவர்ண கொமசாரிஸ்ட் ஓனேம விழாவுக்கு பலாத் சந்தேட்ட ஏகொல்லு லேஸ்தி கேலா
0: சியத பாத்தரே விதாசா உதே ஹதை பனஹட அனுக்ராய
2: சீலி வீரன் நாயதன இஸ்தரம் தனக் ரன் பொம்மட கேவனவ தன் உப்பரி மமுதரக்
3: நடத்து வியதமாக நேதி ஜாத்தியாந்தர கொலிகோட் சீசைட் சாத்திகலாத் வசர தியாக் தக்வா வகக்கீமாத் சைத்த இக்கோ ஃப்ரெண்ட்லி ஸ்விஸ் டெக் அலுமினியம் உபத் கோட்டேஷன் எக்க கரகின பலான் ஸ்விஸ் டெக் அலுமினியம் கண்ணோனி ஹொந்த மதீரனைய
4: கேசத்திய கிரேசி வெந்தேசியன் ரூபியால் 61,000 படின பண்டிலேக ரூபியால் 43,000 வகே அடு லான்சோகிட்ட தினாகத்தி மகபாகே கசுன் ரோத்ரிகோ
5: මම කාලයක් ගුඩ් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. ඒ සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිස්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉතියේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයත් කියන්නේ ක්‍රිෂි වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
6: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්ස්වෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රිෂි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
0: Fiat Crazy Vendezi.
6: Sigurada hawasa pahata siyata hanna.
7: Powered by Bid to Win.
8: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
9: මෝක් ජුවලස් වෙත ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 414 414 කොන්දේසි සහිතයි. මෝක් ජුවලස් සැමදා ඔබ සමගයි.
10: ඔබත් ඒලවල අවසන් කළ සිසුවෙක් NIBM the City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business, computing, design, data science, engineering, languages, psychology හෝ logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 0111 732 1000 NIBM the City University the place to be.
11: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුමහත අමතන්න 0112 200 200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
12: ඇන්ටාර්කිකාව කියලා කියන හුඟක් දේවල් ඉගෙන ගන්න තියෙන තරම්.
13: ඉගෙන ගන්න කියන්නේ මොකද? ඉස්කෝලේ තියෙනවද?
12: ඒ මොකරි ඉගෙන ගන්න නම් ඉස්කෝලයක්ම තියෙන්න ඕනේ.
13: නෑ පන්තියක් තිබ්බත් නෑ ක්ලාස් එකක්.
12: ඉස්කෝලයක් හරි ටියුෂන් පන්තියක් හරි නැත්තම් ඉතින් බැලෝදයක් ඉගෙන ගනිල්ලක් නෑ. ඔය උඩ බලාගෙන ඔය ඇඩි ඒවත්.
14: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදාසිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
0: අනුග්‍රහය
15: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
16: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න.
15: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට 100 FM අහන්න.
14: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
0: සියත පොකට් මනී. අනුවටයි 0.14 මේ කොමුවටයි.

0: අවස 4යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: यह था टॉप स्टोरी।
1: ජයන්ත සමරවීරට වරණිතු. ජයන්ත සමරවීර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අතනංකොටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබෙනවා. ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසිංහ විසින් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබා දුන් වාහන අවභාවිතා කළ බව පැවසෙන සිද්ධියට අදාළ නඩුව අද කැඳවා තිබුණේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමු වේ. නඩුව කැඳු අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් සැකකරුට වරින්තු නිකුත් කළා. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ සැකකරු රෝගී තත්වයකින් පසුවන බවයි. වෛද්‍ය වාර්තාවක්ද ඔහු අධිකරණයට ඉදිරිපත් කළා. නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන ඔක්තෝබර් මාස 14 යළි කැඳවන ලෙසයි කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේ. සිද්ධියට අදාළව අපමත මුදාහැර ඇති මොහමඩ් මුසම්මල් ඇතුළු පිරිසක් අධිකරණයේ හමුවේ පෙනී සිටියා.
0: Theater Top Story.

0: සියත දෙවයින පුරා
1: මේ පැයි සිත දිවන බොදු පැති කීතය ඔබ වෙත කෙනෙන්නේ.
2: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
2: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
3: මේ දියසැලිය නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
5: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
6: නළලේ ගහන්න ඕන හැම එකකින් පතමදියට කරු කියලා.
2: උඩු රවුල තිබ්බට වැඩ නැහැ නම කියන්නේ කියලා. මොකටද ගෑකවන්නේ? හෙන්චායියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න එක දිදෙන්න බෑ.
7: sorry.com ඒ වටිනාකමක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
9: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
10: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නව නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
8: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0711 492 492 0711 132 77
11: Siri Board සමාජිකයන් සඳහා Cargill's Food City වෙතින් මෙගාවට්ටම් Fortune RBD Cooking Oil ඉතිරි රුපියල් 400යි Byraha Chicken Sausages ඉතිරි රුපියල් 285යි Nestle Malt Pouch ඉතිරි රුපියල් 210යි Magic Vanilla and Chocolate Ice Cream ඉතිරි රුපියල් 250යි Cargill's
8: Food City Lifestyle එකට ගැලපෙන Smart Drive එක පෙරදුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරාපේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
12: අලංකාරය සහ නිර්මාණ ශෛලිය සමඟ ස්වර්ණ මහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසයෙන් සමගින් සුපිරිසිදු රණින් නිමවූ ස්වර්ණ ආභරණ ගුණාත්මක භාවය සහ අසම සමනිමාව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරස ගන්න ළඟම ඇති ස්වර්ණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 0111 753 44 07.
13: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
14: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
15: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
16: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000 කට අම්මනා.
17: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
18: දැන්ම දරුවගේ 9යි 9 වසරයි 0714 151 151 එකට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
19: සියත පොකට් මනි අනුග්‍රහය.
8: ඩාඩි මාන්සින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19.

0: Sahodaya Development Finance.
1: දෙදෙනා සේකුලා අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
1: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම්
2: ඉස්තරාති විශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම, ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙති. වැඩි විස්තර සඳහා 01147750 අමතන්න.
0: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 01122200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: එන්න එන්න මේ පැත්තේ ලංසුතියන්න.
4: රුපියල් 150,000 වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්නේසිය.
3: ගන්න ගන්න මේ බ්‍රේස්ලට් හොඳට බලන්න.
5: සොත්මහල් ජුවලර්ස් එකේ ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
4: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසීට රෙජිස්ටර් වෙන්න.
5: RG හෙස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
6: සියතා ක්‍රේසි වෙන්දේසි. සිකුරාදා හවස 5ට.
7: Powered by Bid to Win.

හරියනවනේ. ඊළඟට හක්මන සුපුන්. ඇත්ත එහෙම තමයි. මොකද මොකද දෙකපුල් කඳුලින් තමා කවදාවත් ඔයාලා නැට සින්දුවක් අද ඉල්ලලා තියෙන්නේ. මොකද දුකෙන් ඉන්නේ දෙකපුල් කඳුලින් තෙමිලද? එන්න මං පිහදාන්න. මං ආසනේ ඔය ඇස්සලින් කඳුළු වැටෙනවට, දෙකපුල් තෙමෙනවට. හරිද සුපුන්? මේ සින්දු අහමු අපි. ඊළඟට කවුද? දැරණියගල චමින්ද? ආදරෙන් ආවත් එකතු කරගන්නවා.

ලේ මදු මංවා ගැන ඉස්සලත් කියන්න ගෙහිල්ලා ආයමට මිස්සුනා. ආදරෙන් එකතු කරගන්නවා. ඉල්ලඟට චමත්ක මෙසේජ් එකක් දාලා තින අලුත් යාළුවෙක්. හයි, ආදරෙන් එකතු කරගන්නවා. ඉල්ලඟට කවුද මට මේ මිස් කෝල් එකක් දීලා තියෙන්නේ? කෝල් කරන්න කිව්වේ නෑනේ. සේචකක් දාන්න කියලා කිව්වේ. චතුර

0: රශ්මි ජාතික වෙසක් කලාපය 2026
1: කොළඹ හුණු පිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 මැයි මස 30වනදා සිට ජුනි මස 2වනදා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් පුරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැති බර දායකත්වයා උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින් බර වෙසක් මංගල්‍යයක් වේවා. බැති බර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
2: ශීල සමාධි ප්‍රඥාවෙන් නිවන් මඟ පසක් කරගනිමු. කසා කළ සමූහ ව්‍යාපාර ජාලයෙන්
3: මගේ මතේ රන්ඝාට රන්ඝාට මගේ මතේ
4: අතමෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකමට කැපවී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයි බීකුමෙන් මමකමෙන්
5: ඔබේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීඩර් එකට කිලෝමීටර් 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
6: ඒලෙවල් අවසන් ක්ලාසස් වෙත NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology, Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011 732 1000. NIBM, The City University, The Place to Be.

0: ජුලියට්ට වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: චාර්ජකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් 011 14 700 550.
3: ෆිනිෂින් වහලක් ලෙස කලරම්ලෝ වැජබෙනා
4: සිත් පැදගනි කල්පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න.

0: ඔන සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
1: බිස්නස් වැඩවලට හොඳම ආයෝජනය බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙති 0114 700 550.
2: කාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන් ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්
3: රත්තරන් විශ්වාසය එක්ක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහැණුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක්
2: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න දැන්ම ලන්ස තියන්න KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47 SMS කරන්න
0: සියත ක්‍රේසි වෙන් දේසි සිකුරාදා හවස පහට
4: Powered by Bid to Win.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා

හොරණ ගයාන් මෙසේජ් එකක් දාලා තියෙනවා. සුදු කොච්චියා මමයි නුඹේ ගයියා කියලා. වැඩ කරන සෙට් එක මහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඕකේ, ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට තමල තාදු ආදරෙන් ආවත් එකතු කරගන්නවා. ඊට පස්සේ ඉන්නවා වැලිවේරිය ප්‍රසාද්. ඔයා සින්දුවක් කියලා තියෙනවා, මාරම දුක සින්දුවක් නේ, රණහන්සියේ. ඒකේ හොඳ වර්ෂන් එකක් නෑනේ සුදු, තිබ්බනම් දෙන්න තිබ්බා. ප්‍රසාද්, ඒක නැතුණාට අපි මේක හමු. හාද, මේකත් ඉතින් දුක හිතෙන සින්දුවක් තමයි. ඊළඟට නිලු, ඔයාවත් එකතු කරගන්නවා. බලස් මුල්ලේ සෙට් එකම අහන් ඉන්නවනේ.

0: සියත පත්තරේ විතසා
1: ඕනෑම වෙලාවක පළාත් ඡන්දයට ලෑස්ති මැතිවරණ කොමසාරිස් එහෙම කිව්වයි කියලා කියනවා. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ මත පාර්ලිමේන්තුව විසින් සම්මත කර දෙනු ලබන නීති ප්‍රතිපාදන යටතේ ඕනෑම අවස්ථාවක පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට තමන් සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. අනේ වන්දිත, මැතිවරණ කොමිෂන් සභාව සූදානම් වුණාට ජේවීපීකේ ලේකම් මං හිතන්නේ සූදානමක් නෑ. ඒ මහත්තයා කියලා තිබුණා ඡන්ද තියන්නේ නෑ කියලා. අපි හිතුවා මැතිවරණ කොමසාරිස්ට බැරි කමක් තියනවා කියලා. දැන් මැතිවරණ කොමසාරිස් ඕනෑම වෙලාවක පළාත් ඡන්දයට ඒගොල්ලෝ ලෑස්ති කියලා.
0: සියත පත්තරේ විතසා උදේ 7:50ට අනුග්‍රහය.
2: සීනි විරන් නැදෙන ඉස්තරම් තැනක් රන් බොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
4: ලයිෆ්ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට. දිවයින පුරාපේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
5: පරම්පරා ගාන අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටි මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
6: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43,000ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගේ කසුන් රොද්‍රිගෝ.
8: මම කාලයක් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා ඉඳන් පටන් ගත්තා මේ දුක් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තට වයිෆ්ට ආරම් දෙන්න කියලා හිතන් ඉතියේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තට මම දුක් කරන්න ගත්තේ. මම අනිත් අයත් කියන්නේ ක්‍රිස් වෙන්දේසියට දුක් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
9: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රිස් වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
0: Fiat Crazy Wednesday.
9: Sigurada hawasa pahata siyadahanna.
10: Powered by Bid to Win.
11: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
12: ලොතරැයියේ පෙරලි කරන NLB Mega Power. දෙවන්ත Mega Super Tag එකට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tag එකට සුපිරි මෝටර රටයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයියේ NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.
13: ඉමොවිතින් අලුත් Tata Passenger Vehicle එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි.
14: නැන් තාක්තිකාව කියලා කියන්නේ හුඟක් දේවල් ඉගෙන ගන්න තියෙන තැනක්.
15: ඉගෙන ගන්න කියන්නේ මොකද? ඉස්කෝලේ තියෙනවද?
14: ඒ මොකරි ඉගෙන ගන්න නම් ඉස්කෝලයක්ම තියෙන්න ඕනේ.
15: ඒ පන්තියක් තිබ්බත් ඕනේ ක්ලාස් එකක්.
14: ඉස්කෝලයක් හරි ටියුෂන් පන්තියක් හරි නැත්තම් ඉතින් බැලෝ දෙයක් ඉගෙන ගනිල්ලක් නෑ. ඔය උඩ බලාගෙන ඔය අඩි ඒවත්
16: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
0: අනුග්‍රහය.
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
17: සෙනසුරාදා උදේ 8ට.
18: අක්කට තාම කොල්ලෙක් නෑ නේ බා.
19: කොල්ලෝ කී දෙනෙක් නම් අපේ අක්කගේ පස්සෙන් ආවද බා? වැඩක් උනේ නෑ. එකේ කුටුවක් බැරිුණා අපේ අක්කවල්ලකට.
18: එහෙම කොයි?
19: උන් සේරම පයින් යාවේ. එකේ කුටුවක් වාහනයක් නෑ.
18: ඈ?

ආදරේ ටිකක් නෙවෙයි ගොඩක් ආදරේ. ගෙලනම් බයි මං ආගේ සුදු කොච්චියා. තව කිස්සකක් දීලා මයන්නද?

0: සන්ධ්‍යාවක් හවස පහය දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: Padang.
1: Howdy Sandy.
2: Howdy Makalo. Howdy Charlie. Charlie වමතක කරන්න බෑනේ.
1: අලිගේ දුක සප තමයි ඉතින් මෙතන හොය.
2: ඇයි? ඔයාගෙත් මං හොයලා බැලුවේ. මම තමයි වතුර ගේන්නේ. දරදී අදින්නේ මම.
1: වතුර ටික හරි දෙන්න ඉන්නේ ඔච්චරයි.
2: මම විතරයි කයින පාරට. ඔයාට අමාරුද මකලෝ කියලා වතුර බින්දක් දෙන්න ඉන්නේ මම විතරයි.
1: මම කොහොමද තර කරුබයක් බඩ තියනවාද කියලා දිගුමර කල්පනා කරනවා. මෙච්චරයි. සැන්ඩි අද මේ මං හිතුවා කතා කරන්න.
2: ඔව්.
1: ඔයාගේ රස්සාව ගැන.
2: මගේ රස්සාව.
1: නැති කරන්න දාද දෙන්නේ.
2: මගේ රස්සාවට ගේම දෙන්න හදන්නේ.
1: අනේ ඔයාගේ රස්සාව මොකද්ද?
2: නාන්සේ.
1: ඒ කියන්නේ
2: නිවේදනය.
1: නිවේදනය.
2: මේ කරන්නේ.
1: මොනවද නිවේදනය කරනවා කියලා කරන්නේ? ඔයේ හිතේ මොකක් කරේ එකක් තියෙනවා ඉතින් ඒකනේ කරන්නේ.
2: අනේ මම ඔයා නැති දවස්වල බලන්න ඕන මගේ නිවේදන දක්ෂතාවය. ඒ දවස් ටික තමයි හරියටම ඉලිප්පිලා ආවේ.
1: ආ ඉලිප්පිලා ආවා ඒ දවස් ටිකේ නේද බලාගෙන.
2: උලුප්පල පෙන්නවා.
1: මම ඇත්තටම දැන් මොකද්ද මේ අපි කරන රස්සාව මොකද්ද?
2: මෙහෙම ඉතින් මයික් එකක් ඉස්සරහට ඇවිල්ලා කතා කරන එක. සහයිට අමතර බෑක් ස්ටේජ් ලොකු ගේමක් අපි දෙනවා මකලෝ.
1: මොකද්ද බෑක් ස්ටේජ් එකේ මොකද්ද දෙන ලොකු ගේම මොකද අතු ගන්නවද බෑක් ස්ටේජ් එකේ?
2: සපෝට් එකක් දෙන්න.
1: මොකද්ද? අපි ගොඩදා ගන්නද? අපි මේ කරන රස්සාව කියලා කිව්වොත් මේක ඇති වැඩක් නෑ ඉතින්. ලොකු දෙයක් කරනවා වගේ කියමු.
2: මේ ඉතින් අපි මේ මයික් එක ගාවට ඇවිල්ලා පැය දෙකක් විතර කතා කරලා යනවා කියලා නෑ එහෙම නෑ. මේ ස්ක්‍රිප්ට් හදන එකේ ඉඳන් මේ වචනයක් ගන්න හිතලා කියන එකේ ඉඳන්.
1: හා මේ අපි හිතලාද කියන්නේ?
2: දැන් ওই මෝඩ කතා කියනවනේ මම. ඒව හිතලා කියන්නේ.
1: හිතලා කියන්නේ නේද? හරි.
2: නැතුව මම මෝඩයි නෙමෙයි.
1: මෝඩ නෑ නේද? මෝඩ නෑ. ඒකට සල්ලි දෙනවා නේද?
2: ඒකට සල්ලි දෙනවා.
1: ඒ කියන්නේ බෝඩේක් වගේ හැදිරුනාට ගෙවනවා කියලා නේද කියන්නේ?
2: එහෙම කියන්න හොඳ නැහැ. කෙලින්ම වක්‍රාකාරයෙන් කියමු. කෙලින්ම කියවම ටිකක්
1: අවුල්. පොඩ කෙලි වැඩිද වගේ.
2: කෙලි ඇටි. ආ මෝඩ කතා කියනවට hina වෙනවට කියන කියන හැම එක ගල hina වෙනවට.
1: ඒක ගණන් කරලා තමයි ගෙවන්නේ නේද? hina කීයක් උඩද? බොම් කතා කීයක් කිව්වද? ඒ වර තමයි ගෙවන්නේ. ආ. මම අපූර්ව රසවල් ඇතර මේ දෙක දැන් මං කියන්නේ ගුවන් විදුලිය හොයාගන්න කලින් නේද? එහෙම එහෙම ඊට කලින් කවුරුත් හිතන්න නැතුව ඇදෙන මේ මයික් එකක් ගාව කියෝ කියෝ ඉන්නකොට සල්ලි හම්බෙයි කියලා කවදාද
2: හිතන්නේ? ඈ
1: එහෙම හරි අපූර්ව රස්සාවල් ලෝකෙ තිබිලා තියෙනවා. ඔයා දන්නවද ලෝකෙ මේ මෑතක් වෙනකම්ම තිබුණ රස්සාවක් නොක අප කියලා.
2: නොක අප?
1: ඔව් නොක අප. එයාට දින උදේ පාන්දර ඇවිල්ලා ජනෙල් වලට ගහලා මිනිසුක කූද්දන්.
2: අන්නේ කුකුලගේ රස්සාව.
1: අන්න හරි. ඔව් කුකුලෙක් හැටියට තමයි රස්සාව. ඔය ඉන්ඩස්ට්‍රියල් රෙවලූෂන් එකෙන් පස්සේ මිනිසුන්ට උදේ නැගිටලා කර්මාන්ත ශාලාවේ වැඩට

0: දිනොන්.
1: ඔව්.
0: එතකොට එලාම් ක්ලොක් එකේම හැදිලා තිබුණාලු. හ්ම් හ්ම්. එහෙනම් ඒගොල්ලෝ හයර් එකට ගන්නවා මේ නොක අප කෙනෙක්.
1: කුකුල් ඉඳලා නැද්ද දන්නේ නැනේ. හැමෝටම කුකුළු නෑනේ නේ.
0: ඔයද කුකුලා කුකුලා කෑ ගහනකොට අපි හැරෙන එක වෙනයි. හැබැයි අපිට හැරෙන්න ඕන වෙලාවට කුකුලාව කෑ ගස්සන්න
1: බෑ.
0: කුකුලට කලින් දවස් කියලා තියන්න බෑ. හෙට හතරා මාට. එහෙම බෑ. හරි කුකුලා ඇවිල්ලා කෑ ගහව තා විනාඩි 10කින් කතා කරහක් ගිල දිදා ගන්න
1: පුළුවන්.
0: එහෙම බෑ. මේක ඇවිල්ලා මේ ගොඩක් එංගලන්තයේ සහ මේ ඔය කර්මාන්ත කාර්මික විප්ලවය යන්න හරි කාර්මික විප්ලවයේ පැතරගිය රටවල් වල මේක දැන් සෑහෙන දෙනෙක් කරපු රස්සාවක්.
1: ඔව්.
0: ඒගොල්ලෝ අතේ තියෙනවා දිග බම්බුවක්. හා. එහෙම නැත්නම් සමහරු ගේනවා මේ බිලි පිත්තක්. හා. බිලි පිත්තයකට ගලක් ගැට ගහලා බිලි පිත්තේ ටෑන් ගල ගහනවා ජනෙලට.
1: වීදුරු ඉවරයි.
0: ඔව් වීදුරු නෙවෙයි ලී ලී කියන ඒවනේ ජනෙලට ගහලා ගහලා ඇහැරෙනකන් කතා කරනවා. සමහරු ගාව තිබුණා මේ කඩලෑට දාලා ඈතට විදින පොඩි තුවක්කුවක් වගේ එකක් බට තුවක්කුවක් වගේ එකක් ඒකෙන් ජනේලට
1: විදින
0: වෙඩි තියනවා ඇහැරෙනකම්.
1: ගෙවල් පහයි නම් කඩලට පහයි.
0: ඔව්
1: දාගෙන යනවා ඇති.
0: සමහරලාට එක නොකාප කෙනෙක් මුළු වීදියකම ඉන්න මිනිස්සුන්ව
1: ඇහැරවගෙන යනවා.
0: එතන රස්සාව බාර අරන් තිබුණලු. ඉතින් මේ ඒකත් රස්සාවක්.
1: අනේ
0: පස්සේ ඉතින් එලාම් ක්ලොක් එක හැදුනට පස්සේ නොකාපස්ලට
1: රස්සාව නැති වුණා.
0: රස්සාව නැති වුණා. දැන් අපි කියනවනේ AI හින්දා
1: රස්සාව නැති වෙයි.
0: රස්සාවල් නැති වෙනවා AI දෙවේ ලාම්බර්ලෝසු හින්දා මිනිස්සුන්ට රස්සාවල් නැති වෙලා
1: තියෙනවා. ඔය කාර්මික විප්ලවයෙන් පස්සේ ගොඩාක් අයට රස්සාවල් නැති වුණා මැෂින් ගෙනාවා ඒවත් එක එහෙම ලොකු කතා තියෙනවා ඉතින්නේ.
0: ඔව් කාර්මික විප්ලවයෙන් හින්දා වැඩි දෙනෙකුට රස්සාවල් හම්බුණාද රස්සාවල් නැති වුණාද කියලා කල්පනා කරන්න වෙනවා.
1: වෙනවා වෙනවා. අද කතා කරන්නේ ඒ වගේ අමුතු.
0: අද කතා කරන්නේ අමුතු ජොබ් ගැන.
1: අමුතු ජොබ්
0: අපි කරනවා වගේ.
1: ඊට පස්සේ අපි කතා කරනවා ඒත් එක්කම මේ අද FC එක ගැන විස්තර තියෙනවා කියන්න. ක්‍රේසි වෙන්දේස ගැන කියන්න ඕනේ. මාළවේ පුංචි කාලිමස ගැනත් අපි විස්තර කතා කරනවා. හය හමාර වෙනකන් අහගෙන ඉන්න ඕනේ.
0: හොඳ හොඳ ලාඩම්.
1: හන්ද ජාමේ.

0: 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරාපේටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
1: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0711327477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
2: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් ඔට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන්නති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
3: ඉමොවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමඟ වාහන තවමත් පරණ මිලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි.
4: අලංකාරය සහ නිර්මාණ ශෛලිය සමඟ ස්වර්ණ මහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසිදු රණින් නිමවූ සරණාභරණ ගුණාත්මක භාවය සහ අස්මසම නිමව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟම ඇති ස්වර්ණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 0111 753 44 07.
5: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්න? සිංගල්කින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
6: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
7: නතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
8: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
9: ෂනාලි ලී වගේද ස්විස්ටෙක් ඇලුමිනියම් ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටත් හයිලි රෙකමන්ඩ් කරා. ලව්ලි ඊට පස්සේ සහිලි ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා. කෑෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියත් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ.
10: මිලියන 2,5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76 780 7 වට්ස්ඇප් කරන්න.
11: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0.112 200 200. Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
12: පුංචි කාර් නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචි කාර් නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචි කාර් නිවස.
13: එන්න එන්න මේ පැත්තේ ලංසුතියන්න.
14: රුපියල් 150,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්.
13: ගන්න ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න.
12: සොන්න මහල් ජුවලස් එකෙන් ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
14: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
12: RHA හෙස්තනක් KW කියලා ටයිප් කරලා 39:47 SMS කරන්න.
15: Theater Crazy Vendesi Sikurada Hawasa Pahata
16: Powered by Bid to Win
17: Theater FM Real Sindhu Nidara Ahena
18: Anuwatai Dashama Deken Anuwatai Dashama Hataren Divaina Pura

0: Psycho.
1: Bisu netang api telah ukraina.
2: Ladang.
3: ඉංගලත් කියන්නේ හරි පුදුමාකාර රටක් අප්පා.
4: ඔව් අනේ.
3: ඉහි තිබිලා තියෙන හරි හරි නඩලක්.
4: බලන්න කියන්නේ.
3: ඔව් යනික විමදිවට ඉංගලන්තයේ අධිරාජ්‍යයක් හැටියට මුළු ලෝකෙ පුරාම පැතිරුණාත් එක්කනේ කාලෙක. ඒගොල්ලන්ගේ නඩලක් හැමතැනම ඉතිගේ.
4: පැතිරිලා
3: ගියා. මේකත් එහෙම එකක්. මේක මේ ඉංගලන්තේ පටන් අරන් යුරෝපේ රටවල් වල මේක තිබිලා තියෙන ජොබ් එකක් මේක. සින් ඊට.
4: සින් ඊට.
3: ඔව් ඒ කියන්නේ පව් කන්නා. පවුල් නෙවේ පව් කව්
4: පවුල් කන්නා
3: පවු ගිලින්නා කියලා කියන්න පුළුවන්. අමුතුම ජොබ් එකක් මේක. සින් ඊටගේ වැඩේ තමයි කවුරු හරි මිනිස්සෙක් මැරුණම
4: හරි
3: දැන් ඒ මැරිච්ච කෙනාගේ ඉන්නවනේ හිතවතුන් පවුලේ උදවි ඒගොල්ලෝනේ මේ ෆිගුරල් එකේ වැඩ කටයුතු
4: කරන්නේ.
3: ඒගොල්ලෝ තීරණය කළොත් එහෙම මේ මැරිච්ච කෙනාගේ පවු ටික ගිල්ලන්න ඕනේ එකෙක් හොයලා කියලා. එතකොට සල්ලි දීලා ගෙන්න ගන්නවා සින් ඊට කෙනෙක්.
4: ඊට පස්සේ
3: අර මැරිච්ච මිනිස්සයාගේ මිනි පෙට්ටිය තියෙන.
4: හා
3: මිනි පෙට්ටිය උඩ හරිනේ මිනි පෙට්ටිය කෑම මේසයක් වගේ කරලා ඒ මිනි පෙට්ටිය උඩ කෑම බෙදලා දෙනවා සින් ඊටට. එතකොට ආයේ මිනි පෙට්ටිය උඩ තියෙන කෑම වලින් කෑම අරගෙන කනවා. ඒක සංකේතවත් කරන්නේ අර මැරිච්ච මිනිස්සයාගේ පවු ටික ඔක්කොම සින් ඊට තමන්ගේ ආත්මයට ඇද ගන්නවා, තමන්ගේ ආත්මයට ඇබ්සෝබ් කර ගන්නවා හැටියට තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් සල්ලි වලට අනුන්ගේ පව් ගිලින අය ඒ කාලෙ
4: ඉඳලා තියෙනවා.
3: දැනුත් ඉන්නවා එහෙම සල්ලි වලට සහ තව
4: දේවල්
3: වලට අනුන්ගේ පව් ගිලින සමහරු අනුන්ගේ පව් කරට අරගෙන මේ තමන්ගේ ජීවිත නැති කර ගන්න අයත්
4: තමන්ගේ පවක් වගේ
3: නේද තමන්ගේ ජීවිතේ නැති කරගෙන අනුන්ගේ පව් අරගෙන නේ අනුන් පව් සිද්ධ කරපු කතාවල කොන් වහලා නේ සමහරු ජීවිතෙන් සමු අරගෙනම යන අයත් ඉන්නවා.
4: දැන් මගේ පව් වලට කරගහන කවුද?
3: අර ඉන්න එක කෝයාගෙන ඌට කරගහන්නේ.
4: එයි ඔය
3: අපෙන් ගහන්නේ කොහොමද තාග පව් වලට නැද්ද චා මල සමය අර එක කෝයාගෙන ඉඳි කරගහන්නේ. රස්සාවක්
4: තිබුණා
3: තමයි ඒකත් පටන් ගන්න තිබුණේ මී වල්ලන එක තමයි රස්සාව.
4: ඒක නම් පොඩි නිකන් රස්සාවක ගතියක් තියෙනවා.
3: ඒක දැන් ඉන්න සර්පේවල්ලට එහෙම පොඩි ඊට කිට්ටුවේ යන
4: රස්සාවක්
3: තියෙනවා. ඒ වගේ මී වල්ලද්ද මීවල්ලට රස්සාවක් කියලා කිව්වම නේද ලැජ්ජාවක්ද. හැබැයි එක කාලයක් තිබිලා තියෙනවා එංගලන්තේ නගරවල වීදිවල නිකන් අපි කියන්නේ ලෝකල් හීරෝස්ලා හැටියට තමයි රැඩ් කැචර්ස්ලට සලකලා
4: තියෙන්නේ.
3: මේ ඉන්නවා කිව්ව ගමන් රැඩ් කැචර් බැහැලා ගෙදර කට්ටියට මුත් කරදරයක් වෙන්න දෙන්නේ නැතුව මීයව අල්ලගෙන හැමනේ ජනප්‍රිය පොඩි නිකන් ලෝකල් සෙලිබ්‍රිටි ලෙවල් එකක් රැඩ් කැචර්ස්ලට තිබුණයි කියලා කියනවා. දෙලාර දැන් ඒ කාලේ TikTok එහෙම තිබුණ නැත්තේ
4: නේද?
3: නැත්තම් මීවල්ලර වීඩියෝ බලන්න අතරට රෑලි වෙනවා.

0: රශ්මි ජාතික වෙසක් කලාපය 2026
1: කොළඹ හුණු පිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 මැයි මස 30වනදා සිට ජුනි මස 2වනදා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
2: ශීල සමාධි ප්‍රඥාවෙන් නිවන් මඟ පසක් කරගනිමු. කසා කළ සමූහ ව්‍යාපාර ජාලයෙන්
3: මගේ මතේ රන්ඝාට රන්ඝාට මගේ මතේ අදමෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකවට කැපවී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමෙන් මමකමෙන්
4: ඔබේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීඩර් එකට කිලෝමීටර් 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
5: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි.
6: ඔන සමග 5G රෙවලූෂන් එකට එකතුවන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
7: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
4: නාඩිමාංශෙන් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
8: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
9: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනරිත හනේ ලුතරයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනිත හනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
10: කාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන් ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්.
11: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000ක යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක්.
10: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න. දැන්ම ලන්සෝ යන්න. KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47ට SMS කරන්න.
12: සියත ක්‍රේසි වෙන් දේසි සිකුරාදා හවස පහට.
13: Powered by Bid to Win.
14: මේ දෙකක් දාගෙන ඉන්නද?
15: ඇයි කන් දෙක පුරවලා කන්නද?
14: සින්දු දෙක දෙක ඇහෙන්නේ එතකොට.
15: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට.
16: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
14: නෑනේ අරේ වා
17: සින්දු සියත
16: ගියත් සැපයි දවලේ
14: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල්.

0: ඔයෝ දැන් ඔයා හිතන්න ත්‍රීවිල් එකක් කරගෙන නිකන් ගෙදර ගමන් යන්න පාවිච්චි කරනවද නැත්නම් රස්සාවක් කරන්න පාවිච්චි කරනවද?
1: ගොඩක් වෙලාවට ඉතින් ත්‍රීවිල් එකක් ගන්න මනුස්සෙක් ඒක හයර් දුවන්න හරි වක්රි පොඩි බිස්නස් එකක ට්‍රාන්ස්පෝර්ට් වැඩවලට හරි වගේ තමයි ඉතින් අපි පාවිච්චි කරනවා. දකින්න ඒ අරුණාම ඉඳලා හිටලා කෙනෙක් ත්‍රීවිල් එක නිකන් පවුලේ වාහනේ හැටියට
0: ගන්නවනේ.
1: ඔව් ඒ ළමයින් ඉස්කෝලේ දාන්න, එහාට මෙහාට යන්න, පොලේ ගිහිල්ලා බඩු ගේන්න, අම්මව තාත්තව බෙහෙත් ගන්න එක්කයි යන්න වගේ සාමාන්‍යයෙන් පවුලේ වාහනයකින් ගන්න ඔක්කොම වැඩ ටික
0: ගන්නවා.
1: ත්‍රීවිල් එකකින් ගන්න අයත් ඉන්නවා.
0: දැන් ඇත්තටම අපේ ගම හෙට්ටි පොලින් බහැලා අපිට යන්න තියෙනවා කිලෝමීටර් 6ක් විතර. ඒ පාරට මගලෝ බස් නැහැ.
1: හෙට්ටි පොලින් බහැලා කිලෝමීටර් 6ක් විතර යන්න ඕනේ කොහෙටද?
0: දැන් කිව්වට ඉතින් ආ දන්නේ නැහැනේ.
1: ඉතින්
0: ඒ පැත්තට බස් නෑනේ. මම දැක්ක දෙයක් තමයි ඒ පැත්තේ හැම මිනිස්සෙගෙම ගෙදරක
1: ගහේ වැලක් තියනවා එල්ලලා
0: බයික් එකක්
1: තියනවා වැලේ එල්ලලා
0: අනිවාර්යෙන්. මොකද ඒගොල්ලෝ ගමන් බිම යන ගොඩක් පාවිච්චි කරන්නේ මේ ත්‍රීවිල් එක සහ බයික් එක.
1: අන්න ඒ පැත්තට ලයින් කළාට නේද?
0: මේක හොඳයි.
1: හොඳයි.
0: ඒ කියන්නේ බස් නැහනේ අනිවාර්යෙන් ඕනේ. යන්න එන්න මොකක් හරි.
1: AFC ඔන්න හෙට්ටිපොළ පැත්තේ වැලේ එල්ලිලා ගමන් බිම යන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට පුළුවන් දැන් පැය තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්න. බලන්න මෙච්චර කල් සැන්ඩිලා ගමේ කට්ටිය වැලේ එල්ලිලා කෑ ගහා ගිය ගමන දැන් පැය වෙනස් කරන්න පුළුවන්.
0: පැයෙන් ලීසින් අනුමත කළා දෙනවා. ගත බයික් එක වැල කැපුවා.
1: අදිස්සිය පෙට්‍රල් අර්බුදයක් ආවොත්වත් යන්න ඔය වැල තියෙන්න අරින්න. වැල කපන්න එපා. ඒ වුණාට ත්‍රීවිල් එකක් මොටර් සයිකලයක් ගන්න හිතාගෙන ඉන්නවන කවුරු හරි. දැන් වැඩේ හරි ලේසි. ඒ කියන්නේ වැඩේ කියලා කියන්නේ මේ අමාරුම කෑල්ල සල්ලිනේ ඇත්තටම වාහනයක් ගන්න මිනිස්සෙකුට.
0: අනිවාර්යෙන්.
1: ඒ කෑල්ලට ලීස් එක පැයෙන්. ඒ වගේම ඉතාම සරල ඩොකියුමන්ට්ස් කිහිපයක් විතරක් පාවිච්චි කරලා වැඩේ කරලා දෙන්න AFC සූදානම් ඉන්නවා. ඉතාම සුහදශීලී කාර්යක්ෂම සේවාවක් තමයි AFC එකෙන් හම්බෙන්නේ. බයික් ගන්න ලීසින් ඉල්ලන කට්ටියට හෙල්මට් එකයි ජැකට් එකයි නොමිල දෙන්නත් AFC ලෑස්ති.
0: කෝල් කරන්න නම් එකක් තියෙනනේ මකලා.
1: ඔව් 13:21. බලන්න ඒකත් ලේසි කරන්න තියෙන. නැත්නම් ඉලක්කම් 10ක් මතක තියාගන්න එපා.
0: 13:21.
1: ඉලක්කම් 4යි මතක තියාගන්න තියෙන්නේ. අදම කතා කරන්නේ AFC එකට වාගේ බයික් එක හෙල්මට් එක ලීස් කරගන්න පැයි.
0: ක්‍රේසි වෙන්දේසි ගැන ඉක්මනට මතක් කරන්නම්. දැන් මේ සතියේ, ඒ කියන්නේ සිකුරාදා හවස 6:00 වෙද්දි දෙන්නේ රත්තරම් බ්‍රේස්ලට් එකක්. මේ බ්‍රේස්ලට් එක ඔබට ලැබෙන්නේ සනමහල් ජුවලර්ස් එකෙන්. වගකීම විශ්වාසය තියෙන પરම්පරා ගණනාවක. ජනතාවගේ, ලංකාවේ මිනිසුන්ගේ රත්තරන් විශ්වාසය රැකපු රත්තරන් ආයතනයක් තමයි සන්නමහල් ජුවලර්ස් කියලා කියන්නේ. ඉතින් ඒ වගේ තැනකින් රත්තරන් භාණ්ඩයක් ඔබේ අතට ලැබෙනවා කියන්නේ ඒක නිකන් ගැම්මක් දැනෙනවා එකනේ. අතේ දාම සන්නමහල් ජුවලර්ස් එකේ බ්‍රේස්ලට් ටිකක් අතේ දාන් ඉන්නකම ඒ බ්‍රෑන්ඩ් එකත් වටින නිසා ඒකත් ලොකු ගැම්මක්. ඒ නිසා මේ වගේ බ්‍රේස්ලට් එකක් 150,000ක් අපිට එපා. ඔයාට කරන්න තියෙන්නේ අඩු ගානකට මේක අයිති කරගන්න. මොකද පුළුවන් තරම් ලන්සු තියන්න. දවසට ලන්සු කිහිපයක් තියන්න. අදත් තියන්න, හෙටත් තියන්න, අනිත් දවස් 6:00 වෙනකන් ලන්සු තියාගෙන තියාගෙන යන්න. එතකොට කොහොම හරි අඩු ලන්සු තියලා මේක වාගේ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම දැන් අපි වහගෙන ඉන්නවා නම් හිතෙනවා නම් ක්‍රේසි වෙන්දේසිට රෙජිස්ටර් වෙන්න ඕනේ කියලා. මෙන්න මේ විදිහට රෙජිස්ටර් වෙන්න එකපාරට රෙජිස්ටර් වෙන්න ඕනේ. හොඳද? RG කියලා ටයිප් කරන්න, හිස් තැනක් තියන්න, KW කියලා ටයිප් කරන්න, මෙසේජ් එක 39:44 SMS කරන්න. ඊට පස්සේ ඔන්න ආඩ් පුලන්සි කරා දවස් 6:00 වෙනකන් ලන්සු තියන්න. මෙන්න මේ විදිහට KW කියලා ටයිප් කරා, හිස් තැනක් තිබ්බ ආඩ් මලන්සු ටයිප් කරා, මෙසේජ් එක 39:44 SMS කළා.

0: Padang.
1: ඔයා අහලා තියෙනවද සැන්ඩි සට්ටඹිරාල කියලා වචනයක්?
2: රාල් අහලා තියෙනවා.
1: රාල් අහලා තියෙනවා.

0: ශරීරකෘත්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන එක තමයි එයාගේ රස්සාව. හරි, දැන් අටවෙනි හෙන්රිට හිටපු ගෲම් ඔෆ් ස්ටුල් රජතුමා ශරීරකෘත්‍ය කරලා ඉවර වුණාට පස්සේ තීර වැඩ කටයුතු ටික තියෙනවා. පිහි දණ්ඩ,
1: පොහෝ දණ්ඩ, වතුර දාන්න,
0: අන්න ඒ වැඩ ටික කරලා තියෙන්නේ මේ ඒ වෙන මහාදේකේ
1: රජු. මොකද්ද නම?
0: ගෲම් ඔෆ් ස්ටුල්. සිංහලෙන් සට්ටඹිරාල කියලා කියනවා. මෙහි රජවරුන්ටත් හිටියයි කියලා. ඒක නියම වැඩේ ඒක නෙවෙයි. දැන් මේ සට්ටඹිරාල දැන් අපිට කියද්දි හිතනනේ මොකද්ද මගේ රස්සාවද්ද මගේ මිනිහෙක්
1: කියලා වැඩන්නේ.
0: හැබැයි ඒ කාලේ ඉතාම ප්‍රභූ මට්ටමේ ජොබ් එකක් හැටියට තමයි මේ ජොබ් එක සලකලා
1: තියෙන්නේ.
0: ඔයාගෙන දැන් රටේ ඉන්න අනිත් සේරම මිනිස්සුන්ට හම්බෙන චාන්ස් එකක්ද මේ රජුරුවන්ගේ මේ මේ ශරීර කෘත්‍යයට පස්සේ වැඩ කටයුතු ටිකට උදව් කරන්නේ? ඔයි තරම් ඔයා නිකන් හිතන්න රජුරුවොත් එක්ක කොයි තරම් පර්සනල් සම්බන්ධයක් මේ හාදයට හැදෙනව ඇද්ද කියලා. ඒ ලේසියකට වෙන මහ ඇමති කෙනෙකුට, සේනාධිපති කෙනෙකුටවත් රජ්ජුරුවන්ව හම්බෙන්නේ නැති, රජ්ජුරුවන්ටම වෙන් වෙච්ච රජ්ජුරුවන්ගේ ඉතාම පෞද්ගලික කලාපයක් ඇතුලේ රජ්ජුරුව එක ගනුදෙනු කරන්න චාන්ස් එක හම්බෙනවා.
1: නෑ, හෙන්රිට නම් කිසිම දෙයක් තනින් කරගන්න බැරි මනුස්සයෙක්.
0: එහෙම අය තමයි ගොඩක් රජවරු. රජවරු උගදෙනකොට තනියෙන් මෙලෝදයක් කරගන්න බෑ. තනියෙන් කරපුවම හානවා. ඒක තමයි ඉතින් හැටි. ඉතින් ඒවත් රස්සාවල්. එකත් රස්සාවක්. ඔය වගේ තව එකක් තියෙනවා මේ එංගලන්තෙත් සහ යුරෝපය ආශ්‍රිතව රජවරු හිටිය රටවල් වලත්. මොකද ඇනු කරින්නේ මේ 70 හතරාපාට බොරු
1: කියන්න
0: මං කියන්නේ රජවරු ඉන්න රටවල් වල තිබිච්ච තව ජොබ් එකක්. ටවුන් ක්‍රය.
1: Town
0: crier. Town crier. නංගා සිංහලෙන් කිව්වට කවුරු වෙන්න ඇතිද ඔය? Town crier කියද්දි.
1: ඔයාම කියන්නේ ඉතින්.
0: ඒක මිනිහගේ ජොබ් එක තමයි. ඒ කාලේ රේඩියෝ නෑනේ. ඈ? නිවුස් යන්නේ නෑනේ කොහෙවත්. එතකොට රටේ මිනිස්සු, නගරේ මිනිස්සු දැනගන්න ඕන දෙයක් තිබුණාම ඒක කිය කිය නගරේ පාරවල් දිගේ ඇවිදින එක තමයි ටවුන් ක්‍රයගේ ජොබ්.
1: ලංකාවේ අඬ බෙර.
0: අන්න හරි. දැන් ලංකාවේ අඬ බෙර කා. ඒක යාට තිබුණානේ බෙරයක්. අසව් අසව් අසව් කියලා එහෙමනේ. අසව්
1: විකුණන්නේ. සව්.
0: අතන සව් විකුණන මෙතන අසව් විකුණන. අසව් අසව් අසව් ලාබෙට අසව් ලාබෙට. ඒ එංගලන්තේ හිටියේ ටවුන් ක්‍රය. එයාගේ බෙල් එකක් තිබුණේ.
1: හා හා.
0: එයා බෙල් එක ගගා පාරවල් දිගේ යනවා. ඉතින් අර නිවුස් එක කිය කිය අපි හිතුවම දැන් බෙරේ ගායනවා, බෙල් එක හොල් හොල් එනවා. නගරවාසීන් වෙත දැනුම් දෙන වගනම් ඉදිරි සති දෙක තවත් අමාරුයි.
1: එයාගේ
0: ජොබ් එක දැන් ඒක අපිනේ ඉදිරි සති දෙක තවත් අමාරු බව දැනුම් දී
1: තිබෙනවා.
0: අරකම තමයි.
1: මාළුවේ පුංචි කාලේ ගැන මතක් කරන්න ඕනේ මකලෝ. දැන් වාහනයක් ගන්න යනකොට අපිට මතක් වෙන්න ඕනේ පළවෙනිම තැන තමයි මාළුවේ පුංචි කාලේ නිවස කියලා කියන්නේ. මොකද එතන හොඳ වාහන තියෙන්නේ. ඒගොල්ලෝ කියනවානේ අපි ඔබට හොඳ වාහන පමණක් තෝරා බේරා දෙන්නමු කියලා. ඒ නිසාම තමයි ඒගොල්ලෝ ඔබට ආරාධනා කරන්න එන්න කියලා කියන්නේ. වාහනයක් ගන්න කලින් පොඩ්ඩක් බලලා මාළුවේ පුංචි කාලේ නිවස වාහන 400ක් විතර තියෙනවා. ඒතර රෙජිස්ටර් කරපු වාහන තියෙනවා, නොකරපු වාහන තියෙනවා. බලල කරලා ඔයාට වාහනය ගන්න පුළුවන්. දැන් ඔයා හිතන්න, ඔයාට හිතගේ වාහනයක් එතන තියෙනවා. ගියා. මට මේ වාහනේට හිත ගියා. මට මේ වාහනේ පොඩ්ඩක් චෙක් කරන්න ඕනේ. ඒගොල්ලෝ බෑ නෑ බෑ මුකුත් කියන්නේ නැතුව ඒගොල්ලන්ගේ තියෙන ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකයක්, ඒකෙන් හයිස්ටර්ස් වලින් වාහන උස්සලා ඔයාට වාහනේ සම්පූර්ණ චෙක් කරන්න අවසරය දෙනවා සහ බලන්න පුළුවන්කම තියෙනවා. අනිත් එක තමයි ඔයාලා බලන්න කලින් ඒ හැම වාහනයක්ම ඒගොල්ලෝ චෙක් කරලා ඒ මාළුවේ පුංචි කාණිවසේ දාලා තියෙන. ඉතින් ඒ වගකීමත් විශ්වාසයත් එක්ක තමයි අපි ඔබට කියන්නේ වාහනයක් ගන්නවා නම් යන්න තියෙන හොඳම තැන මාළුවේ පුංචි කාණිවස. ඉතින් මෙන්න ඇඩ්‍රස් එක, පුංචි කාණිවස වාහන උද්‍යානය පුංචි

0: රසියද පත්තරේ විතසා.
1: ඕනෑම වෙලාවක පළාත් ඡන්දයට ලෑස්ති මැතිවරණ කොමසාරිස් එහෙම කිව්වයි කියලා කියනවා. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ මත පාර්ලිමේන්තුව විසින් සම්මත කර දෙනු ලබන නීති ප්‍රතිපාදන යටතේ ඕනෑම අවස්ථාවක පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට තමන් සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. අනේ මන්දේ මැතිවරණ කොමිෂන් සභාව සූදානම් වුණාට ජේවීපීකේ ලේකම් මං හිතන්නේ සූදානමක් නෑ ඒ මහත්තයා කියලා තිබුණා ඡන්ද තියන්නේ නෑ කියලා. අපි හිතුවා මැතිවරණ කොමසාරිස්ට බැරි කමක් තියනවා කියලා. දැන් මැතිවරණ කොමසාරිස් ඕනෑම වෙලාවක පළාත් ඡන්දයට ඒගොල්ලෝ ලෑස්ති කියලා.
0: සියද පත්තරේ විතසා උදේ 7:50ට අනුග්‍රහය.
2: සීනි විරන් නැදෙන ඉස්තරම් තැනක් රන් පොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය. ඔබේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක. පෙරඩුවා එක්සියා ලීටරයකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට. දිවයින පුරාපේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
4: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
5: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.
6: දැන් වෝන්චුවලස් වෙති වැඩකුලියක් නැතුවම තෝරාගත් බැංගල් සහ චේන් සඳහා ඔබට තෝරා ගන්න ලොකු කලෙක්ෂන් එකතුවක් තියෙනවා. ඉක්මන් කරන්න, මේ මාස 29 දක්වා පමණයි. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 011214414 කොන්දේසි සහිතයි. වෝන්චුවලස් සමදා ඔබ සමගයි.
7: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි.
8: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology Hall, Logistics and Unshaken Sampoorna Karanna. Adama Amatanna, 011-732-1000. NIBM, The City University, The Place to Be.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්න ඕනි.
2: මොකක් හරි නෙවෙයි, ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
3: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
4: වෙතින්. මට ඇපල් මලක් දෙන්න.
5: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
4: අයියා මට මල් ගොඩක් දීලා.
5: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
4: හච් 15 පිස්සුවක්ම තමයි.
6: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට, ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
7: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
8: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
10: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43,000ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ වහභාගේ කසුන් රොද්‍රිගෝ.
11: මම කාලයක් ගුඩ් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා එනම් පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිස්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉතියේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රිෂි වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
9: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
12: Fiat Crazy Wednesday.
9: සිකුරාද හවස 5ට සියතහන්න.
13: Powered by Bid to Win.
14: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
9: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM අහන්න.
14: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
15: Yapa pocket money.

0: සියත දෙවයිනපුර
1: සහයයි විනාඩි දෙකයි
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසු Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු. ඩොලරය යලි ඉහළට, රාජයේ තීරණයෙන් වීමිල කඩාවැටීමේ අවධානමක්.
1: ඔය ලාල් කාන්ත ඇමතිවරයා සහ වසන්ත සමරසිංහ ඇමතිවරයා දෙන්න එකතුලා දාන කැබිනට් පේපර් ගැන පොඩ්ඩක් වැඩියෙන් සැලකිලිමත් වෙන්න.
0: භික්ෂු විනය පිළිබඳ නව නීති කඩිනමින් මෙනින්ජයිටිස් වාර්තාවන ප්‍රදේශවලට විමර්ශන කණ්ඩායම්. ඉන්දියාවේ රෝගියාට ඉබෝලා නොමැති බව තහවුරු වේ.
2: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. අනුවටයි දශම හතර.
3: සියත දිවයින පුරා.

0: 라난.
1: ඔයාලට කියන්න පෞගිය සතියේ මේ වීකෙන්ඩ් එකේ ඕගාඩ් මම ඔයාගර කියන්න
2: මොකද
1: වීකෙන්ඩ් එකේ මම යනකොට මේ සැන්ඩි ඉන්නවා මේ එකේ කොළඹ මේ නුගේ ගොඩ හද්දි පාරේ යන මිනිස්සුන්ට කියනවා මේ බයික් ඇතිව ගන්නවද බයික් ඇතිව ගන්නවද අයි අයි ඔයාට බයික් එකක් ඕනේද මේ නැන්දේ නැන්ද බයික් එකක් හොයනවද තමන්ගේ තියෙන වැඩ පිළිවෙලකට කරගන්න දන්නේ
2: නෑනේ
1: මේ වගේ වෙන්න එපා සැන්ඩි වගේ වෙන්න නැතුව තමන්ගේ වාහනයක් විකුණන්න තියෙනවා නම් මෝටර් සයිකල් නම් ඒගොල්ලෝ කරන්නේ නෑ මං
2: හිතන්නේ
1: වාහනයක් විකුණන්න තියෙනවා නම් නිකන් තැන් තැන් වල ඇවිද ඇවිද ලාබයි ලාබයි කීකේ ඉන්නේ නැතුව එක එක්කෙනා ළඟට ගිහිල්ලා වාහනයක් ඕනේද කියලා අහන්න නැතුව වාහනේ අරගෙන යන්න පුංචි කාර් නිවසට වාහනේ අරන් ගියාම ඒගොල්ලෝ ඉතින් වාහනේ මූලික තත්ත්ව පරීක්ෂාවක් එහෙම කරලා වැලිවේෂන් එකක් කරලා ડોකියුමන්ට්ස් ටික චෙක් කරලා සියලුම සිස්ටම්ස් ටික චෙක් කරලා ඉවර වෙලා එයාලා සැටිස් නම් එයාලා කියනවා එහෙනම් වාහනේ පුංචි කාර් නිවසෙන් තියලා යන්න
2: කමන්නේ
1: කස්ටමර් කෙනෙක් ආවම අපි කන්ටැක්ට් කරලා
2: දෙන්න
1: කියලා එහෙම අයිතිකාරයෝ තියලා ගිය වාහන 400ක් විතර එතන හැම වෙලාවෙම තියෙනවා
2: ඔව්
1: හැමදාම මේ වාහන වලින් සැලකිය යුතු ප්‍රමාණයක් විකිනෙනවා වාහන විකුණන්න කියලා බලාපොරොත්තුෙන් හිටපු හුඟ දෙනෙකුගේ බලාපොරොත්තු පුංචි කාර් නිවසෙහිඳ දිනපතා ඉෂ්ට වෙනවා
2: අනේ කොච්චර දෙයක්ද
1: ඉතින් යාපනයේ වවුනියාව මන්නාර්ම පැත්තෙන් කුරුණෑගල බදුල්ල බණ්ඩාර වලින් ගාල්ල මාතර හම්බන්තොට පැත්තෙන් නුවරින් නුවරඑළියෙන් මාතලෙන් කොළඹ ගම්පහ කළුතර ප්‍රදේශවලින් අනුරාධපුරෙන් පොළොන්නරුවෙන් ඔන්න ඔය විවිධ ප්‍රදේශවලින් වාහනයක් ගන්න හිතන හුඟ දෙනෙක් පුංචි කාර් නිවසට එනවා. ඉතින් ඔයාගේ වාහනේ ගෙනියලා පුංචි කාර් නිවසේ ප්‍රදර්ශනයට තියන්න. ඔයාට හරිම වේගෙන් වාහනේට හරියන කස්ටමර් කෙනෙක් බය කෙනෙක් හොයාගන්න පුළුවන්. තැන කොහෙද?
2: පුංචි කාර් නිවස වාහන උද්‍යානයේ පුංචි කාර් හන්දය පුංචි කාර් පාර මාළවේ. ඉස්සර මගේ යාළුවෙක් හිටියාම කළා. එයාට ඕන ඕනා ෆුඩ් ඩිලිවරි. ෆුඩ්
1: මද ලැබුවා එයාට කරන්න ඕනුනේ.
2: ෆුඩ් ඩිලිවරි.
1: ආ
2: ෆුඩ් ඩිලිවරි ජොබ් එකක් කරන්න ඕන වුණා. ඊට පස්සේ එයා ඇත්තටම පාර්ට් ටයිම් එකක් විදිහට තමයි ඒක පටන් ගන්න හැදුවේ. දැන් එයා ලයිසන් ගත්ත ඊට පස්සේ බයික් එකක් ගන්න ගිහිල්ලා ලීසින් එකක් ගන්න යනවා යනවා ඒක අනුමත කරලා දෙන්නේ නැහැ. ඒ තැනින් සෑහෙන්න එයා රස්තිය ආදුනා. පස්සේ එයා වෙන පාර්ට් ටයිම් එකක් කරන්න තෝරගත්ත. මොකද බයික් එක ගන්න එයාට ලීසින් එක අනුමත වෙන සෑහෙන කාලයක් ගියා. මිනිස්සු සමහර වෙලාවල් වලට තමන්ට ජොබ් එකක් ඕනකමට බයික් එකක් ත්‍රිවිල් එකක් ගන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඒ අවශ්‍යතාවය අපිට ඉක්මනින්ම කරගන්න බැරි වුණොත් අපි ආර්ථිකවය වශයෙන් අසරණ වෙනවා. සල්ලි හොයන්නනේ කරන්නේ. ඉතින් ඒ වගේම තමයි ගමන් බිමන් යන එකේදීත් අපිට ඉක්මනටම අපි ගන්න වාහනය තියෙනවා නම් බයික් එකක් හෝ වේවා ත්‍රිවිල් එකක් හෝ වේවා අපිට ඒ ඉක්මනම තියෙනවා නම් අපි වැඩ ටික පහසු කරගන්න පුළුවන්. ඉතින් AFC එක මේ අලුතෙන් හඳුන්වලා දීලා තියෙන පැයෙන් ලීසින් අනුමත කරලා දෙන වැඩේ මං කියන්නේ මේ රටේ ඉන්න මිනිස්සුන්ට මාර්ම වැදගත් වෙනවා. ඒ නිසා ඔබ බයික් එකක් ගන්නවා නම් ත්‍රිවිල් එකක් ගන්නවා නම් ලීසින් ගන්න අනිවාර්යයෙන්ම AFC එකට යන්න. මොකද ඒගොල්ලෝ පැයෙන් අනුමත කරලා දෙනවා. අනිත් එක තමයි ડોකියුමන්ට්ස්. ඔයාගෙන් ඔයාට හොයන්න බැරි ડોකියුමන්ට්ස් இல்லන්නේ නැහැ. ඊටමත් අඩු සාධාරණ අපිට හොයාගන්න පුළුවන් ලියකියවිලි ප්‍රමාණයක් තමයි අරන් යන්න ඕනේ. ඉතින් ඉක්මනටම ඔබේ වැඩේ කරලා දෙනවා. 13:21 කෝල් එකක් අරගෙන තව විස්තර දැනගන්න. අනිත් එක තමයි බයික් එකක් ගන්නවා නම් ඒගොල්ලෝ ජැකට් එකයි හෙල්මට් එකයි නොමිල දෙනවා.
1: ත්‍රිවිල් වල දෙන්නේ නැහැ.

0: නොවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි.
1: හයි, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0718 492 492 0718 427 777.
3: අලංකාරය සහ නිර්මාණ ශෛලිය සමඟ ස්වර්ණ මහල් ජුවලර්ස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසිදු රණින් නිමවූ සන්නාභරණ ගුණාත්මක භාවය සහ අස්ම සම නිමව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟම ඇති ස්වර්ණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 0111 753 44 07.
2: ඔබේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පිට යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
4: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් මිල්කා සම්පූර්ණ යොදේ සහිත කිරිපිටි ඉතිරි රුපියල් 200යි. ඩෙල්මා ප්‍රීමියම් තේ ඉතිරි රුපියල් 190යි. ඕෂන් ස්ටාර් ජැක් මැකරල් ඉතිරි රුපියල් 151යි. ඇස්ට්‍රා ඉතිරි රුපියල් 220යි. කාගිල් ෆුඩ් සිටි
5: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
2: ඔබේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීඩර් එකට කිලෝ මීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පිට යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
6: එන්න එන්න මේ පැත්තේ ලංසුතියන්න.
7: රුපියල් 1,50,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්දේසිය.
6: ගන්න ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න.
3: සත්මහල් ජුවලස්සිකෙන් ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
7: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
3: ආරීචි හෙස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
8: සියත ක්‍රේසි වෙන්දේසි. සිකුරාදා හවස 5ට.
9: Powered by Bid to Win.

0: Tang.
1: අද අපි කතා කළේ මේ ලෝකේ
2: අමුතු රැකියා
1: දැන් ඒවා නැහැ. ඉවර වෙලා. දැනුත් ඉතින් අපි මේ සමහරලාට අපි මේ කරමින් ඉන්න රස්සාවල්
2: අමුතු වෙන්න පුළුවන්.
1: ඔව්, තව ටික කාලෙකින් අවුරුදු තව 50කින් 60කින් වල එහෙමත් රස්සාවල් තිබුණද බං කියලා හිතෙන්න සමහර විට
2: පුළුවන්. දැන් අපි කරන රස්සාව වුණ
1: ඔව් සමහරට නිවුස් කියන මිනිස්සු හිටියා
2: මොකක්ද
1: කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මොකද දැන් කොහොමද තාක්ෂණය දියුණු වෙනකොට අපි අතින් පයින් කරන වැඩ හුඟක් ඒවා මැෂින් වලට
2: හැවරේ.
1: දැන් කන්වේයර් බෙල්ට් එක හැදෙන්න කලින් අපි වට්ටි පෙට්ටි උස්සගෙන ෆැක්ටරියේ මේ කොනේ ඉඳන් අනිත් කොනට
2: ගියා.
1: තමයි ඒවා උස්සගෙන ගියේ. දැන් ඒවා කන්වේයර් බෙල්ට් එකක් දී බුස් ගාලා මෙතන දැන් අතෙන්ට
2: යනවා.
1: ඉස්සර හිටියා මේ ලෑම්ප් ලයිටර් කියලා ජොබ් එකක් කරන හාදේ.
2: ආ
1: මිනිහගේ ජොබ් එක තමයි හැන්දවට කලුවර වැටිගෙන එනකොට
2: ලයිට් එක දාන.
1: පාර දිගේ යනවා ගිහිල්ලා ලැඩර් එකක් අරගෙන ගිහිල්ලා ලයිට් කණු උඩ නගිනවා ලයිට් එක. එතකොට ලයිට් නෑ, ස්විච් එකකින් ලයිට් දාන්න බෑ. කරන්ට් එක නෑ. ගෑස් ලාම්ප්, ගෑස් වලින් පත්තු කරන ලාම්පුවක්. එයා ගිහිල්ලා කණු උඩ තියෙන ලාම්පු පත්තු කර කර යනවා. උදේ පාන්දරට නැගිටලා පත්තු කරපු ලාම්පු ටික නිවාගෙන
2: එනවා. ඒක තමයි ජොබ් එක.
1: එතකොට දැන් ඒ ජොබ් එක නෑ. ඉස්සර තිබුණා අයිස් කටර් කියලා ජොබ් එක. ලෝකේ ශීතකරණ හදන්න කලින් ටිකක් සල්ලි බාගේ තියෙන කට්ටිය අයිස් කුට්ටි ගත්ත සල්ලි දීලා. එතකොට දිනපතා ඒ අයට ගිහිලා අයිස් මිදිලා තියෙන වැව් වලින් අරෙමේ අයිස් කුට්ටි කපාගෙන ඇවිල්ලා ඒ වර ගෙවල් වලට බෙදන එක රස්සාවක්. ඉතින් අනාගතයේ දවසක කෘතිම බුද්ධිය තව දියුණු වෙනකොට, තාක්ෂණය තව දියුණු වෙනකොට සමහර විට අපි අද ආඩම්බරෙන් කර කර ඉන්න රස්සාවල් මිනිස්සු කරන්න ඕන වැඩ
2: නෙවෙයි.
1: ඒව කරන්න මැෂින් එකක් හරි කෘතිම බුද්ධියක් හරි රොබෝ කෙනෙක් හරි හිටියාම ඇති වෙන්න පුළුවන්. එතකොට යම් පිරිසකට ඇත්තටම කෘතිම බුද්ධියේ හිඳ තමන්ගේ රැකියාව තර්ජනයට ලක් වෙන්නත්
2: පුළුවන්. එතකොට ඉතින් ඒ වෙනුවට තව
1: වෙනස් රැකියා අවස්ථා නිර්මාණය වෙයි. දැන් ලෑම්ප් ලයිටර්ස්ලා ඩෑ කියලා මොකෝ මලාද මිනිස්
2: නෑනේ.
1: මැසිමක් ඇවිල්ලා නිවුස් එහෙම කියන්න පටන් ගන්නකම්, මැසිමක් ඇවිල්ලා ලාඩම් ගන්න පටන් ගන්නකම්, මෝඩ කතා කියන මැසිමක් හදනකම් රස්සාව තියෙනවා.
2: මෝඩ කතා කියන්න මැෂින් කැමති වෙන එකක් නෑ.
1: හැබැයි ඒ ඇති ඔයා ඔයා ඔයාට ගොඩ යාවක් තියෙන්නේ. මොන මැසිමක්වත් හැදිර ගන්න මෙච්චර මොට්ට අල්ලයි අතේ.
2: ඕකේ,
1: එහෙනම් හෙට හම්බෙමු.
2: හෙට හම්බෙමු.
1: මං මක්කලෝ,
2: මම සැන්ඩේ.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: භික්ෂු විනය පිළිබඳ නවනීති කඩිනමින් ඩොලරය යළි ඉහළට. මෙනින්චයිටිස් රෝගීන් 200ක් මෙරටින්. පොලිස්පතිගේ නම අවභාවිත කිරීමක් පිළිබඳ දැනුම් දී. ඉබෝලා වෛරසයට රුසියාවෙන් එන්නතා.
0: දේශීය සියත. Local news on සියත.
1: විහාර දේවාලගම් පනතේ සංශෝධන කඩිනමින් අවසන් කර අවශ්‍ය නීති සම්පාදනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාතර තිහගොඩ මිදෙල්ලවල විහාරස්ථානයේදී පැවති රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.
2: මගෙන් ඉල්ලු මොකද්ද? 1931 විහාර දේවාලගම් පනත එහි 41 සහ 42 වගන්තිය සංශෝධනය කරන්න කියලා. නැවත ධර්ම අධිකරණයේ සඳහා තමගේ හාමුදුරන් වහන්සේලාගේ විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා තිබෙන බලය ලබා දෙන්න කියලා. විශේෂයෙන්ම මේක අපේ ත්‍රිනිකායක මහානායක හාමුදුරන් වහන්සේලා විසිරුත් මා වෙත ලිඛිතව ඉල්ලීමක් කරලා තිබුණා. නැවත මෙම 41 හා 42 වගන්ති සංශෝධනය කළ දෙන්න කියලා. ඒ අනුව සංශෝධනය සකස් කරා. එනිසා නීතිපති දෙපාර්තමේන්තුව විසින් යම් යම් සංශෝධන කීපයක් ඉදිරිපත් කළා තිබුණා. ලේකාධිකාරී හාමුදුරන් වහන්සේලා සහ බෞද්ධ කටයුතු කොමසාරිස්තුමත් සමග නීතිපතිතුමා සමග සාකච්ඡා පවත්වනවා යොදලා දුන්නා. මට අනතුරුව අපේ හාමුදුරන් වහන්සේලා කිව්වා ඉතාම සුහදව පැවතුණු බවත්, අපි අවසන් එකඟතාවයකට ලැබීමට හැකියාව ලැබුණු බවත්, අපි දැන් ඒක අවසන් අධීර තිබෙන්නේ අපි තා ඉක්මනින්ම ඔබ වහන්සේලාට සංඝ සංස්ථාව විශේෂයෙන්ම විනීදරය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කළ දෙන්නා.
1: බුදුදහම විකෘති කිරීම සියලු පාර්ශ්වවලට වේදනාවක් ගෙන දෙන්නක් බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
2: ධර්මයේ වේශයෙන්ම ධර්මයේ විකෘති කරමින් පැනගෙන අවස්ථාව අපි දැකලා තිබෙනවා. පාලකයන්ට කුමක්ද ඒකට කළ හැකි වන්නේ? උන්වහන්සේ මට ආරාධනා කරා මීට පෙර රජ දවස හිටපු රජවරු වගේ මෙවට ක්‍රියාමාර්ග ගන්න කියලා. අපි ලෑස්ති. හැබැයි ක්‍රියාමාර්ග සඳහා අපේ ධර්මදර විනීදර ගෞරවනීය හාමුදුරන් වහන්සේලගේ සහාය මට අවශ්‍යයි. මේක ආණ්ඩුවේ තීන්දුව ලෙස අර්ථකථනය වෙනවාට මා කැමති නෑ. එහෙනම් මේ විශිෂ්ටතම දහම විකෘති කිරීම අපි හැම දෙනාටම වේදනාවක් ගෙන දෙනවා. විනීදර භික්ෂුන් වහන්සේගේ බිඳ වැටීම අපිට වේදනාවක් ගෙන දෙන මතක තබා ගන්න අපේ හාමුදුරුවෝ. වේදනාවක් ගෙන දෙන්නේ මත්කුඩු පිළිබඳව අපේ හාමුදුරුවන් වහන්සේලා 21 නමක් අත්අඩංගුවට ගත්තට පස්සේ අපේ ත්‍රිනිකායක හාමුදුරුවන් වහන්සේලාගේ නියුක්ත අපේ හාමුදුරුවන් වහන්සේලාත් එක්ක මා සාකච්ඡාවක් පැවැත්තුවා. උන්වහන්සේලා ඉදිරිපත් කර අපි පුළුවන් නම් අධිකරණයට ගෙන යමු උපපැවදි කරලා කියලා. නමුත් නීතිඥ උපදෙස් තියෙන්නේ දහම මත නෙවෙයි. ඒක සිද්ධු වෙන්නේ නැහැ. අපි මේ පන්සලත් එක්ක ගොඩනැගුණු මිනිස්සු. එනිසා ඒ ආසිතව අධ්‍යාත්මයක් සහිත අපට අපේ හාමුදුරුවනේ තුවාලයක් ගෙනත් දෙනවා. මේ සිදුවන සිදුවීම් වේදනාවක් ගෙන දෙන මේ සිදුවන සිදුවීම්. එනිසා අපි ඔබ වහන්සේලාට ඔබ වහන්සේලාගේ සංස්ථාවන්ගේ විනය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වෙන බලතල දෙන්න ඕන. යලි මා කියන්නේ ධර්ම සංගායනාවක් කියලා. හැබැයි යලි අපි අපිම ගැන සිතා බැලිය යුතු යුගයේ උදා වෙලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. අපි හැම දිනම
1: ඇමරිකා ඩොලරයක විකිණුම් වටිනාකම රුපියල් 330.81ක් බවට පත්ව තිබෙනවා. එහි ගැනුම් අනුපාතය රුපියල් 320.40ක්. ඔස්ට්‍රේලියා ඩොලරයක විකිණුම් වටිනාකම රුපියල් 239.27ක් ලෙස දැක්වුණා. එහි ගැනුම් අනුපාතය දැක්වුණේ රුපියල් 228.19ක් ලෙසයි. ස්ටර්ලින් පවුමක විකිණුම් අනුපාතය රුපියල් 446.40ක් ලෙස දැක්වුණා. එහි ගැනුම් අනුපාතය රුපියල් 430.79ක්. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය කෘතීමව පාලනය කර ඇති බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පැවසුවේ.
3: අපි ඒකට කියනවා ගිය බ්‍රහස්පතින්දා කරනු ලැබූ සාකච්ඡාවකදී විශේෂයෙන්ම අපනයනකරුවන් වෙත දැඩි බලපෑමක් එල්ල කළා. ඔවුන්ගේ ඩොලර් විනිමය වෙළඳපොළට ඉදිරිපත් කර යුතුයි කියන එක. එතකොට ඒකින්ද අර අපනයනකරුවෝ ඉදිරියේදී ඩොලර් විකුණනවා ය කියන එක පිළිබඳ, ඒ කියන්නේ අර ඒකට අපි කියන්නේ සරෙන්ඩර් රූල් එකක්. ඒකට මහබැංකුවට අවනත වෙමින් ඔවුන් මුදල් විනිමය වෙළඳපොළට විකුණන්න පටන් ගත්තා. يعني මාරු කරන්න පටන් ගත්තා එකක්. එතකොට ඒක මහ බැංකුව විසින් සිදු කරනු ලැබූ මැදිහත් වීමක්. ඒකෙදි යම් බලපෑමක් කිරීමට මහ බැංකුව සමත් වුණා කියලා මා හිතනවා.
1: අපනයනකරුවන් විසින් නිසි පරිදි සිය ආදායම් රට තුළට යොමු කරන්නේ දැයි මහබැංකුව සොයා බැලිය යුතු බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ සඳහන් කළේ.
4: දැන් මෙතනදී අර අපනයනකරුවන් රටට මුදල් ගෙන එනවාද සමහරට සීමා තිබ්බට ඇත්තටම ප්‍රායෝගිකව ගෙන එනවාද මේවා පිළිබඳ තොරතුරු බොහෝ වෙලාවට යාවත් කාලීන වීමක් දක්නට ලැබෙන්නේ නැහැ. අපි අපනයන කරන එකට සමගාමීව ඒ මුදල් රට තුළට ගලා එනවාද ඇත්තටම. ඒ වගේම දැන් මේ ආර්ථිකය තුළ ඩොලර් වලට කළු ආර්ථිකයක් පවතිනවා ඇත්තටම. ඒ ආර්ථිකය තුළට ඩොලර් කොච්චර ප්‍රමාණයක් ගලා යනවද දැන් මේවා පිළිබඳවත් මධ්‍යම බැංකුවේ විශේෂ අවධානය යොමු වෙන්නට ඕනේ කියලා මම විශ්වාස කරනවා.
1: මේ අතර වසරේ ගත වූ කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා තිබෙනවා. ඉහළ මුදලක් වැය කළ හැකි සංචාරකයන් දිවයිනට ආකර්ෂණය කරගත යුතු බවයි සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යාපාරිකයන්ගේ සංගමේ සභාපති ප්‍රබුද්ධ ජයසිංහ පැවසුවේ.
5: වැඩිපුර වියදම් කරන සංචාරකයන් ලංකාවට ගෙන්න ගන්නේ කොහොමද කියන එක බලන්න ඕනේ. කියන්නේ අපිට අනිත් සංචාරකයන් අවශ්‍යයි, බැක්පැකර්ස්ලා වගේ අවශ්‍යයි. ඒකම වැඩිපුර වියදම් කරන සංචාරකයන් ගෙන්න ගන්න. මේ දවස්වල දැන් මේ මාස දෙක ගත්තොත් ලෝ සීසන් එක. ලෝ සීසන් එකේ සුත් ගොඩාම හොටෙල්ස්ලින් රේට්ස් ගොඩාම අඩු කරලා තියෙන්නේ. එහෙම අඩු කරලා තියෙන තත්ත්වයක තාම හොටෙල් සිල්ල නැහැ. මොකද අර වැඩිපුර එන්න සංචාරකයෝ බැක්පැකර්ස්ලා තමයි වැඩිපුර මේ දවස්වල එන්නේ.
1: වියලවි මණ්ඩලයේ සතු වීතොග අලවි කිරීමට ගත් තීරණය වහා ඉවත් කරගන්නා ලෙස එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය ඉල්ලීමක් කර සිටිනවා. එහි සභාපති මුදිත පෙරේරා මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
6: තවත් මාසයක් එකමාරක් තියෙන්නේ 2026 යලකන්නේ අස්සන් නෙලන්න. එහෙම තියෙද්දී දැන් ටෙන්ඩර් කැඳවලා මේ විවෘත වෙළඳපොලේ අලවි කළොත් සිද්ධ වෙන කාරණා දෙකයි. එක, ආණ්ඩුවට රුපියල් බිලියන 3කට ආසන්න ලාභයක් සිද්ධ වෙනවා. වී කිලෝ එක වේවැද්දි ආණ්ඩුවට වී කිලෝ එකක් 125ක් විතර පිරිවැය වෙලා තිනවා. ඕක විකුණන්න වෙන්නේ රුපියල් 100ට නැත්තම් 95ට. කවුරුත් 125ට වී ගන්න නැහැ මේ වෙලාවේ. මොකද අද රුපියල් 100ටවත් වී ගන්න ව්‍යාපාරිකව සහල් නිෂ්පාදක උනන්දුවක් නැහැ. මොකද සහල් ඉල්ලුම නැති හින්දා. එතකොට ආණ්ඩුවට 120 25ක් වෙච්ච වී කිලෝක විකුණන්න වෙන්නේ රුපියල් 100ට, එහෙම නැත්නම් 95ට. එතකොට ආණ්ඩුවට ඔය වී මෙට්‍රික්ටෝන් 115,000 වික්කයන් පස්සේ බාණ්ඩාගාරයේ ශුද්ධ ලාභයක් සිද්ධ වෙනවා රුපියල් බිලියන 2.3ක. වී අලෙවි මණ්ඩලයේ හාන්සි
1: රජයේ තොග අලවි කළහොත් වී මිල කඩාවැටෙන බවද සභාපතිවරයා සඳහන් කළා.
6: අතිරික්තයක් තියෙන වෙලාවක රජය තමන්ගේ ආරක්ෂිත තොගය වෙළඳපොළට මුදා හැරියොත් මොකද වෙන්නේ? වෙළඳපොළේ වී මිල තවත් කඩා වැටෙනවා. කඩා වැටිලා එළඹෙල යල කන්නේ ගොවියා කබලෙල් ලිපට නෙමෙයි, ලිප් බොක්කෙනුත් අලු අලු අස්සටම වැටෙන තත්ත්වයක් තමයි වෙන්නේ. අපි පිට දවස් 5කට ඉස්සෙල්ලා කොයිලඟ යල කන්නේ රුපියල් 100කට වඩා අඩු වී මිලක් තමයි මේ යන විදියට ලැබෙන්නේ කියලා. ආණ්ඩුව මේ දැන්ට තමන්ගේ ආරක්ෂිත වී තොගයත් එළියට දැම්මොත් යල කන්නේ වී අස්සන් නෙලන්න කලින් අපි සහතික වශයෙන්ම කියනවා මෙන යලකන්නේ රතු නාඩු වී කිලෝ එක මිල රුපියල් 75 දක්වා පහළ බහින්න පුළුවන්. සුදු නාඩු වී කිලෝ එක මිල රුපියල් 90 දක්වා පහළ බහින්න බලයි.
1: මේ අතර වී අලවි මණ්ඩලයේ සතු වී තොග අලවි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව ඊයේ නිවේදනය කළා. එම අනුමැතිය හිමි වැත්තේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍ය KD ලාල්කාන්ත ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි. වියලවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් මිලදී ගන්නා ලද වීතොග මෙට්‍රික් ටොන් 115,000කට ආසන්න ප්‍රමාණයක් මණ්ඩලයේ ගබඩාවල ගබඩා කර තිබෙනවා. ඉදිරි යලකන්නේ ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය ගබඩා ඉඩකඩ සහ අරමුදල් සලසා ගැනීම වෙනුවෙන් එම වීතොග ප්‍රමාණයෙන් ප්‍රමාණවත් ආරක්ෂිත තොගයක් රඳවාගෙන ඉදිරිය අලවි කිරීමට සැලසුම් කෙරුණා. ඒ අනුව විධිමත් ටෙන්ඩර් ක්‍රමවේදය අනුගමනය කරමින් එම වීතොග අලවි කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. පළාත් සභා ඡන්දය නොපවත්වන බවට දේශපාලන පක්ෂ ලේකම්වරයෙකුට ප්‍රකාශ නිකුත් කළ නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය GL පීරිස් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
7: ඊයේ රැස්වුණු දේශපාලන පක්ෂවල නියෝජිතයන් කිව්වා ස්වේච්ඡාවෙන් එයා එකඟ වෙනවා කියලා 125ක් අපේක්ෂකයන් තරුණ හෝ කාන්තා ඒ වර්ගවලට අයත් වන විදිහට ඒ වැඩ කටයුතු සලසා දෙනවා කියලා. එතකොට ඉතාමත් සරල සංශෝධනයක් මේ සඳහා අවශ්‍ය වන්නේ. මේ පළාත් සභා මැතිවරණ පැවැත්වීම සඳහා අවශ්‍ය වන මූල්‍ය සම්පත් සම්පූර්ණ වශයෙන් ලබා දීලා තිබෙනවා. කිසිම පක්ෂයක ලේකම්වරයෙකුට අයිතියක් නැහැ ප්‍රකාශ කරන්න පළාත් සභා මැතිවරණ පවත්වන්නේ නැහැ කියලා.
1: නිසි ක්‍රියාමාර්ග අනුගමනය නොකළහොත් විනිමය අනුපාත සම්බන්ධ ගැටලු උග්‍රවිය හැකි බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කළේ.
8: ශ්‍රී ලංකා මහබැංකුව දැන් බලහත්කාරයෙන් විදේශ විනිමය අනුපාතය පහත මට්ටමක පවත්වා ගැනීමට කටයුතු කළොත් එයින් සිදුවන්නේ දැවැන්ත කළු වෙළඳ පොළක් නිර්මාණය වෙමින් විනිමය අනුපාතිකයේ අර්බුදය තව තවත් උග්‍රවීම පමණක්ම කියන එක තමයි 2022 අපි ඉගෙන ගත්ත තිත්ත පාඩම කියන එක අපි ශ්‍රී ලංකා මහබැංකුවට සීපත් කරනවා. අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමා මැතිවරණ සමයේ කිව්ව ආකාරයට ජනාධිපති අගමැති ඇමතිවරු පාවිච්චි කරන සැප වාහන විදේශීය රටකට විකුණා ඩොලර් හොයන්න, එහෙම කළොත් ඩොලර් මිලියන 10ක්වත් සොයාගන්න පුළුවන්.
1: ඩොලරය සම්බන්ධයෙන් නිවැරදි තීරණ පමණක් ගත යුතු බවයි සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් පැවසුවේ.
9: විශේෂයෙන්ම ඩොලරය ඉහළ ගියෙත්ම වෙළඳපොළ තුල ඩොලර් හිඟවීම තමයි ප්‍රධාන හේතුවට තිබුණේ. ඒතර ඩොලර් හිඟ වුණාම අනිවාර්යයෙන්ම අපි දන්නවා ඕනෑම බාණ්ඩයක මිල වැඩි වෙනවා. ඒ බාණ්ඩේ හිඟ වුණාම ඩොලර් එකට ඉල්ලුම වැඩි වුණා. ඒ ඉල්ලුම වැඩි වෙනකොට මාකට් එකේ ඩොලර් තිබුණේ නැහැ. ඒ ඩොලර් ගාන ඉහළටම ගියා. නමුත් මේක කලින් කරන්න තිබුණා.
1: ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව විපක්ෂ නායකවරයා සමග සාකච්ඡා පවත්වා ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා පැවසුවේ.
10: පක්ෂාභ්‍යන්තරයේ තියෙන දේවල් අපි එලි කරන්න සූදානම් නැහැ. විපක්ෂ නායකවරයා එක්ක මම දන්නා තරමින් ජනතා විමුක්ති පෙරමුණේ එහෙම නැත්නම් මාලිමා ආණ්ඩුවේ ඉන්න අය විතරක් නෙමෙයි වෙනත් පක්ෂවල අයත් එතුමත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඉදිරි කාලයේදී යම්කිසි අර්බුදකාරී තත්ත්වයක් ආවොත් එහෙම ඔබතුමා මේ කටයුතු සඳහා අවශ්‍ය කරන නායකත්වයේ ලබා දීම සම්බන්ධව ඉතින් එතනදී මම ඉතනට ඒකටත් කොටසක් එතුමත් එක්ක ඉන්න සූදානම්
1: අපරාධ රැසක් සම්බන්ධයෙන් විමර්ශන සිදුවන බවයි නියෝජ්‍ය මාත්‍ය මහින්ද ජයසිංහ සඳහන් කළේ.
11: මම කැමති අහන්නේ ඒගොල්ලෝ දැන් මම දැක්ක ওই වේදිකාවලත් කියනවා මේ දුගණ්ඩා ගැන තව තව දේවල් ගැන කියපුවා කෝ කරාද කියලා අහනවා. හැබැයි ක්‍රිෂ් ගනුදෙනුවට මොකද කරේ කියලා අහන්නේ නැහැ. පාස්කු ප්‍රහාරයේ වෙච්ච අපරාධයට කෝ ආණ්ඩුව මොනවද කරන්නේ කරේ කියලා අහන්නේ නැහැ. ඔවුන්ගේ දෙමෝපියන්ගේ සොහොන්කොත් ඉදිකිරීම ගැන ඒව ගැන අහන්නේ නැහැ. තාජුදීන් ඝාතනය ගැන, ලසන්ත ඝාතනය ගැන ඒව ගැන අපෙන් විමසන්නේ නැහැ. ඒ සියලු විමර්ශන පරීක්ෂණ සිදුවෙමින් තිබෙනවා.
1: ජයන්ත සමරවීර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබෙනවා. ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබා දුන් වාහන අවභාවිත කළ බව පැවසෙන සිද්ධියට අදාළ නඩුව අද කැදවා තිබුණේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේදී. නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් සැකකරුට වරින්තුනිකුත් කළා. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිච්චවරයා සඳහන් කළේ සැකකරු රෝගී තත්වයකින් පසුවන බවයි. නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන ඔක්තෝබර් මස 14 වනදා කැදවෙන ලෙසයි කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේ. සිද්ධියට අදාළව අපමත මුදාහැර ඇති මොහමඩ් මුසම්මිල් ඇතුළු පිරිසක් අධිකරණයේ හමුවේ පෙනී සිටියා. පොලිස්පතිවරයාගේ නම ව්‍යාජ ලෙස භාවිත කරමින් ක්‍රියාත්මක වන සයිබර් තර්ජන සහ කප්පම් ගැනීමේ විද්‍යුත් තැපැල් ජාලයක් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පොලිස් සයිබර් අපරාධ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සහ පොලිස්පතිවරයාගේ නම හා ව්‍යාජ අත්සනක් භාවිත කර යවන ලද කප්පම් ගැනීමේ විද්‍යුත් තැපැල් ජාලයක් පිළිබඳ අනාවරණ වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. එවැනි පණිවිඩ සඳහා පිළිතුරු සැපීමෙන් වළකින ලෙස පොලිසිය දැනුම් දී සිටිනවා. එම විද්‍යුත් තැපැල් පණිවිඩවල සඳහන් සැබැදි වෙත පිවිසීමෙන් වැළකිය යුතුයි. එවැනි සිද්ධි සම්බන්ධයෙන් කඩිනමින් පොලිසිය දැනුවත් කරන ලෙසද ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා. මේ අතර අග්‍රමාත්‍යවරියගේ නම ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදාගෙන නිර්මාණය කළ ව්‍යාජ පුවත්වලට නොරවටෙන ලෙස අග්‍රමාත්‍ය කාර්යාලය දැනුම් දී සිටිනවා. අග්‍රමාත්‍යවරිය විසින් අදහස් දක්වන පරිදි සකස් කළ ව්‍යාජ වීඩියෝ දර්ශන හා ඡායාරූප ඇතුළත් කර සකස් කරන ලද ව්‍යාජ පෝස්ට් පළ කර ඇත්තේ සමාජ මාධ්‍ය තුලයි. විවිධ ව්‍යවසායක අවස්ථා රැකියා අවස්ථා මෙන්ම රටේ ආර්ථිකය සහ බදු ප්‍රතිපත්ති සම්බන්ධ ව්‍යාජ පුවත් නිර්මාණය කර ඇති බවයි අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන් කළේ. රජයට සහ අග්‍රමාත්‍යවරියගේ පෞද්ගලිකත්වයට හානිවන පරිදි මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කිරීම සහ සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැරීම නීතිමය වශයෙන් දඩුවම් ලැබිය හැකි වරදක් බව අග්‍රමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළා. කංකසන්තුරේ සිට මන්නාරම හරහා හලාවත දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60ක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයද පැයට කිලෝමීටර් 60ක් දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළවල උස මීටර් 2-3ක් දක්වා ඉහළ යා හැකි. එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන්නේ නම් මේ පිළිබඳ අවධානය යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා. මෙනින්ජයිටිස් රෝගීන් 200 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ තුෂානි දබරේරා පවසනවා. ඇය සඳහන් කළේ රෝගීන් වාර්තාවන ප්‍රදේශවලට සෞඛ්‍ය විමර්ශන කණ්ඩායම් යොමු කර අවශ්‍ය පියවර ගන්නා බවයි.
12: සායනික මාර්ග ප්‍රදේශමේ වෙනකොට දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වෙන පරිදි අපි බෙදා හැරලා තියෙනවා. සියලුම රෝහල් දිස්ත්‍රික්ක සහ පළාත් මට්ටමින් මේ ජාතික මාර්ග උපදේශ බෙදා හැරලා තියෙනවා. පවතින වැසි තත්ත්වයත් එක්ක සහ ජනයාගේ ඒකරාශීමුත් එක්ක මේ රෝගී තත්ත්වයේ වැඩිවීමක් වුණොත් මේ සඳහා අවශ්‍ය සියල්ල කටයුතු මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා. ඒ එක්කම දිනපතා රෝගීන්ගේ විශේෂ ආවේක්ෂණයක් පැවැත්වෙනවා. මෙනින්ජයිටිස් හෙවත් මොලේ වුණ කියන රෝගය අනිවාර්යයෙන්ම බෝ වෙන රෝග ගණයේ දැනුම් දිය යුතු රෝගයක්. ඉතින් මේ දැනුම් දීම හරි විදියට සිදු වෙනවද කියලා බලන්න දිනපතා රෝගීන් ආවේක්ෂණයක් ජාතික මට්ටමින් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මට්ටමින් සිදු වෙනවා.
1: මෙම උඩරෝගය පාලනය සහ වැළැක්වීම සඳහා වසංගත රෝග විද්‍යායතනය මගින් විශේෂ උපදෙස් මාලාවක්ද නිකුත් කරනු ලැබුවා. උණ, හිසරදය සහ වමනය මෙනින්ජයිටිස් රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණයි. අපවිත්‍ර වූ ජලය, ආහාර සහ දෑත් නිසි ලෙස පිරිසිදු නොකිරීම මගින් මෙන්ම රෝගියෙකුගේ කැස්ස හෝ කිවිසීමේදී පිටවන බිඳිති මගින්ද රෝගිය බෝවිය හැකි බවයි වසංගත රෝග විද්‍යායකය සඳහන් කළේ. පළමු රෝගියා පසුගිය අප්‍රියල් 15 වනදා දෙනියාය ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඉබෝලා වෛරසය වැළඳී ඇති බවට ඇති වූ සැකයක් මත ඉන්දියාවේදී නිරෝධායනයට ලක් කළ 28 හැවිරිදි කාන්තාවට වෛරසය වැළඳී නොමැති බව අනාවරණ වී තිබෙනවා. ඒ සිදු කළ මූලික පරීක්ෂණයේ ප්‍රතිඵල මතයි. මේ දක්වා ඉන්දියාවෙන් ඉබෝලා වෛරස ආසාදිතයන් වාර්තා වී නොමැති බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. ඉබෝලා ව්‍යාප්ත වී ඇති කොංගෝව, උගණ්ඩාව සහ දකුණු සුඩානය වෙත අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් වැළකී සිටින ලෙස ඉන්දියාව මේ වන විට සිය පුරවැසියන්ට දැනුම් දී සිටිනවා. ඉබෝලා වෛරසය කොංගෝ රාජ්‍ය තුළ ව්‍යාප්ත වීම තවදුරටත් ඉහළ යනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නව අනතුරු ඇඟවීමක් නිකුත් කළේ පසුගිය 24 වනදායි. ඉබෝලා වෛරසය ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක් කළ යුතු රෝගී තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කළා. කොංගෝ රාජ්‍ය තුළ පැතිර යන ඉබෝලා වෛරසය හේතුවෙන් මේ වන විට මරණ 220ක් වාර්තා වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ. වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 900කට අධිකයි. මේ අතර ඉබෝලා වෛරසයට එරෙහි එන්නතක් නිෂ්පාදනය කර ඇති බව දකුණු අප්‍රිකාවේ රුසියා තානාපති කාර්යාලය සඳහන් කළා. එරට විද්‍යාක්ෂයන් විසින් නව එන්නත නිපදවා ඇති බවයි රුසියාව පැවසුවේ. යලි සිරස්තල. භික්ෂු විනය පිළිබඳ නව නීති කඩිනමින් ඩොලරය යලි ඉහළට. මෙනින්ජයිටිස් රෝගීන් 200ක් මෙරටින්. පොලිස්පතිගේ නම අවභාවිත කිරීමක් පිළිබඳ දැනුම් දී. ඉබෝලා වෛරසයට

0: Talk of the town. ප්‍රේමයේ උසයි කියපු ෂාන් හසීම් කාලෙකට පස්සේ දැන් කියනවා ඔයා තමයි මගේ කෙනා කියලා.
1: ඒ ළඟ ළඟ හිඳ හින හෙන කොට ගැස්සෙයි මා ගැස්සෙයි.
2: එයා වැඩේ කරලා තිබ්බේ දිමිත්‍රි එක්ක.
3: පිපෙන මල්ලට පින්න වගේ පිදෙන ආලෙට බැල්ම ඇගේ.
0: ඉතින් අපි ඒ ගැන ෂාන් ගෙන් ඇහුවා.
4: මගේ අලුත් හින්දේ නම තමයි ඔයා තමයි මගේ කෙනා. ඒකේ මියුසික් කරේ චමත්සන් ගීත් ලිව්වේ උදේශාරියන්. ලස්සන ඩාන්ස් ස්ටෙප් එක හැදුවේ රමුද් මාලක කූල් ස්ටෙප් ඩාන්ස් ස්ටුඩියෝ එකෙන්. වීඩියෝ
2: සෑහෙන කාලෙකින් නේද වැඩක් කළේ.
4: මගේ ප්‍රේමය උසයි ආදරේ තරම් සොන් එකෙන් පස්සේ ටික කාලයක් ගියා මට සිංදුවක් කරගන්න.
0: මොකද්ද මේ ෂාන්ගේ අලුත් වෙනස?
4: ෂාන් නසීම් කියන්නේ සාමාන්‍යයෙන් ෆුල් ලව් පොඩි ඎමෝෂනල් ටයිප් එකේ සිං කරන කෙනෙක් විදිහට. ඉතින් මම බැලුවා මේ පාර පොඩ්ඩක් වෙනස්ම විදිහේ සොන් එකක් කරමු කියලා. ඒ ඇටෙම්ප්ට් එක තමයි ඒක. පොඩි චිල් වයිබ් එකක් තියෙන්නේ.
2: දැන් ඉතින් දිගටම වැඩ ටිකක් කරමු.
4: අර වර්ක් ලයිෆ් එකයි මගේ ස්ටඩීස් එක පොඩ්ඩක් මග හැනුණා. නමුත් අනිවාර්යයෙන්ම මේ අවුරුද්ද ඇතුළේ තව සින්දු දෙකක් මම ඕල්රෙඩි ප්ලෑන් කරලා තියෙනවා.
0: Thank you ෂාන්.
4: Thank you very much.
0: Talk of the town.
2: 1970 බ්‍රසීල් ෆුට්බෝල් ටීම් එක ආයෙම මතක් කරගමුද?
0: ලෙජෙන්ඩරි ප්ලේයර් පෙලේ ගැන වගේම ඒ කාලේ ග්‍රවුන්ඩ් එකේ තිබ්බ ප්‍රෙෂර් එක, ග්‍රවුන්ඩ් එකෙන් පිට තිබ්බ පොලිටික්ස් ෆයිට්, මේ හැම දෙය ගැනම දැනගන්න පුළුවන් මිනි සීරීස් එකක් ළඟදිම Netflix වල රිලීස් වෙනවා.
2: ඒ තමයි බ්‍රසීල් 70 The Third Star.
0: සීරිස් එකේ පෙලේගේ කැරක්ටර් එක කරන්නේ ලූකස් ඇග්‍රිකෝලා. ඒ වගේම ටීම් එකේ කෝච්ගේ කැරක්ටර් එකට රොඩ්‍රිගෝ සන්තෝරෝ එනවා කියලා තමයි කන්ෆර්ම් වෙලා තියෙන්නේ.
2: එපිසෝඩ් 6ක් තියෙන මේ සීරිස් එක ස්පෝර්ට්ස් සීරිස් එකක් විතරක් නෙවෙයි.
0: රටක් වර්ල්ඩ් කප් එකක් වෙනුවෙන් එකට හුස්ම ගත්ත කාලයක් ගැන කියවෙන ඉමෝෂනල් ජර්නි එකක්. Talk of the town.

0: නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: දරුවන්ට ඇතිවෙන මොළේ වුණ රෝගය ගැන ඔබ දැනගත යුතුම කරුණු මොනවද?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවිද උණකමගේ සමග.
2: පසුගිය දවස්වල ඔබ අහන්න ඇති අපේ රටේ ප්‍රදේශයක දරුවන් අතර මොළේ වුණ රෝගයක් පැතිරලා ගිය කාරණාව. මොළේ වුණ කියන්නේ දරුවන්ට විසබීජයක් විශේෂයෙන් බැක්ටීරියා ආසාදනයක් ඇති වුනහම දරුවන්ගේ මොළය සහ මොළේ වටා ඇති පටලයන්හි ඇතිවන ප්‍රදායක තත්වයක් නිසා ඇතිවන රෝගයක්. මෙම රෝගය ඉතා ඉක්මනින් ප්‍රතිකාර ගත යුතු හදිසි තත්වයක් වගේම සමහර අවස්ථාවලදී දරුවන්ගේ ජීවිතයට උනත් තර්ජනයක් ඇති වෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම බැක්ටීරියා ආසාදනය වීම නිසා තමයි දරුවන් අතර මොළේ වුණ රෝගී පැතිරෙන්නේ. මීට අමතර වෛරස් ආසාදනයන් නිසා මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මෙහිදී ඇති වෙන ප්‍රධානතම රෝග ලක්ෂණ තමයි අධික උණ, දැඩි හිසේ වේදනාව, වමනේ යාම, දරුවන් නොසන්සුන් වීම. ඊට අමතර දරුවට ආලෝකයේ දෙස බැලීමේදී ඇති වෙන දැඩි හිසේ වේදනාවත් මේ රෝගයේදී ඇති වෙන ප්‍රධාන රෝග ලක්ෂණ කීපයක් වෙනවා. ඒ වගේම සමහර දරුවන්ට මීමස් පොර තත්ත්වයක් ඇතිවීමත් ඊට අමතරව අධික නිදිමත ස්වභාවයක් දැනෙන්න පුළුවන්. උණ සමග මේ රෝග ලක්ෂණ තියෙනවා නම් ඉතා ඉක්මනින් දරුවා රෝහල්ගත කළ යුතුයි. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
0: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026.
0: හොනුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
3: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 මැයි මස 30 වනදා සිට ජුනි මස 2 වනදා දක්වා කොළඹ හොනුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී.
0: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
3: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
0: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන.

0: බර වෙසක් මංගල්‍යයක් වේවා. බැති බර පැතුම ජාතික ඉතිරිකිරීමේ බැංකුව.
1: ශීල සමාධි ප්‍රඥාවෙන් නිවන් මඟ පසක් කරගනිමු. කසා කළ සමූහ ව්‍යාපාරචාලයෙන්.
2: මගේ මතේ රන්ගාට. රන්ගාට මගේ මතේ අතමෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකමට කැපවී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමෙන් මමකමෙන්
3: ඔබේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීඩර් එකට කිලෝමීටර් 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
4: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
2: ඇලුමිනියම් ඕන තරම් Alumix nam istamat
3: A-level avasan classes vekta NIBM the City University samkin obe global life ek godanaga ganna UK Australia Malaysia ho Russia nu vishwavidyalayekin lo piligat upadhyak business computing design data science engineering languages psychology ho logistics and anshikin sampurna karanna aduma amatanna 011732 NIBM the City University the place to be

0: ජුලියට්ට වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: හිතගත්තාගේ අතගිලි බැඳෙන මේ ස්වර්ණමය කාලේ ඔබට වෝග් ජුවලර්ස් සතකින් අනගිට ඉමනාවා රුපියල් ලක්ෂ 10 හා ලක්ෂ 15කට වඩා වැඩි කැරට් 18 දියමන්ති සහ වටිනා ගල්ලැල්ලූ ආභරණ සඳහා රුපියල් 40,000ක් සහ රුපියල් 70,000ක gift vouchers අපෙන් ඔබට ඔබට ඔබගේ කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාවෙන් වගේම දිවයිනපුර ඕනෑම වෝග් ජුවලර්ස් ශාඛාවකින් මැයි 29 වෙනිදා දක්වා මේ අනගේ අවස්ථාව ඔබටත් විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 011124 404 වෝග් ජුවලර්ස් සමදා ඔබ සමගයි.
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සමඟ ඔබ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීඩර් එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමඟ මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
4: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
5: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 වට්ස්ඇප් කරන්න.
6: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගයේ කසුන් රොද්‍රිගෝ.
7: මම කාලයක් ගුඩ් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිස්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රිෂි වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
2: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. RDG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
8: Fiat Crazy Vendezi.
2: සිගුරාද හවස පහට සියත අහන්න.
9: Powered by Bid to Win.
10: සියත FM MMMMM Real Sindhu නිතර ඇහෙන එන්න එන්න එන්න එන්න.
11: 98.4 දිවයිනපුරා
0: දැන් වෙලාව රාත්‍රී 7:00.

0: ජීවිතේ මොනදේ වුණත් හිනා වෙලා ඒ හැමදේටම මුහුණ දෙන්න පුළුවන් තරම් ඔයාගේ හිත හයියනම් බය වෙන්න එපා. කවුරු මොනවා කළත් ඔයාව කොච්චර රැවැට්ටුවත් ඔයාගේ හිත රිදෙන එක අඩු කරගන්න පුළුවන්. එහෙම නේද?
1: අනිවාර්යෙන්ම. රැවටෙන්න රැවටෙන්න වැටෙන්න වැටෙන්න ඔයාව පහත් කරන්න කරන්න ඔයා දැනගන්න ඕනේ ඊට හිටියට වඩා ශක්තිමත්ව තවත් ආදරණීයව නැගිටින්න.
0: අපි හිතමුකෝ හදිස්සියට කෙනෙක් අතමාරුවක් කිල්ල ගන්නවා. ඒත් කාලෙත් එක්ක එයා හෙමින් හෙමින් ඒක අමතක කරලා දානවා. ඔයාට එක දවසක ඒක ඕන වෙනවා. ඔයා මොකද කරන්නේ? අතහැරලා දානවද? එහෙම නැත්තම් ඒක එයාගෙන් ආපහු ඉල්ලනවද? ඔය වගේ තැන්වලදී අපි හුඟක් හිර වෙනවා. මිනිස්සු විශ්වාස කරන්නේ කොහොමද කියලා හිතෙනවා. ජීවිතේ එහෙම තමයි නේද කියලා හිතෙනවා. ඔයාගේ දෙයක් වෙන කෙනෙක් ළඟ තියෙද්දි ඒක ඔයාට ඕන වෙලාවක හම්බ නොවුනොත් නිකන් හිතන්න ඔයා ආසම ගවුම කවුරු හරි කෙනෙක් ඉල්ලගත්තා ඒක ආයේ හම්බ වෙන්නේ නැහැ. සමහර වෙලාවට ඒක ඩැමේජ් කරලා හම්බ වෙනවා. එතකොට ඔයාගේ තියෙන විශ්වාසේ ඒ හැඟීම් ඒ හැමදේම නැත්තරම නැති වෙලා යනවා නේද? කෙනෙක්ගෙන් දෙයක් ඉල්ලගත්තොත් හරි එයාකින් පුංචිම හරි උදව්වක් ඉල්ලගත්තොත් හරි ඒක අමතක කරන්න එපා. ආදරෙදිත් එහෙමයි. දීපු පොරොන්දු රකින්න බැරි නම් ආදරේ කරන්න එපා නේද?
1: අනිවාර්යෙන්ම. කිව්ව දේවල් කරන්න බැරි නම් ආදරේ කරන්නත් එපා, ආදරේ දෙන්නත් එපා. ඔයාගේ විශ්වාසයේ පහන නිවෙන්න දෙන්නත් එපා.
0: හැමදාම මේ ආදරේ පහන පත්තු කරලා තියන්න. මම නිශාන්.
1: මං විශ්මේ.

0: කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
2: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
3: මේ දියසැලිය නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් ගන්න තියෙන්නේ.
5: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
6: තලලේ ගහන්න ඕන හැම එකකින් පතමදියට කරු කියලා.
2: උඩු රවුල තිබ්බට වැඩ නැහැ නම කියන්නේ කියලා. මොකටද ගෑකවන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න එක දිදෙන්න බෑ.
7: sorry.com ඒ වටිනාකමක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
9: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
10: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නව නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
11: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0781132777.
12: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
13: දිමොවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797. කොන්දේසි සහිත.
14: අයියා මට ඇපල් මලක් දෙන්න.
15: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
14: අයියා මට මල්
15: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
14: හච් 15 පිස්සුවක්ම තමයි.
16: ඔබත් A-level අවසන් කළ සිසුෙක්ද? NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0111 732 1000. NIBM, The City University, The Place to Be.
17: Aluminium, Aluminium මනේ.
18: මාත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
19: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් Alumex. Aluminium ඕන තරම්, Alumex නම් ඉස්තරම්.
20: කඩපත කඩපත මට කියන්න, මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
21: සෙන්ඩි, ආස්ටෝරියෝ, මාෂි, විෂ්මි.
20: මට පාවයාව.
21: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
20: අන්නා කලින් කියන්නේ පැයි.
22: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක.
23: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
20: අහන්න හවස දෙකට සතිය දවස්වල.
24: එන්න එන්න මේ පැත්තේ ලංසු තියන්න.
25: රුපියල් 150,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්.
24: ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න.
26: සත්මහල් ජුවලර්ස් එකේ ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
25: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
26: ආරීචි හෙස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
22: සියත ක්‍රේසි වෙන්දේසි. සිකුරාදා හවස 5ට.
27: Powered by Bid to Win.
28: මෙනින්ජයිටිස් රෝගය සීග්‍රයෙන් ව්‍යාප්ත වී හැකි කාණ්ඩය වන්නේ 1. පාසල් ළමුන්, 2. ගර්භණී මව්වරුන්.
29: CFF පොකට් මනි අම්බලාගෙන් අහන ප්‍රශ්නවලට අද උත්තර දුන්නේ මාතර නතීෂා ප්‍රේමරත්න.
0: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
26: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0711 982 984ට දැන්ම WhatsApp කරන්න.
23: සියත පොකට් මනි.
26: හෙටත් උදේ 5යි කාලෙට සියතහන්න.
23: අනුග්‍රහය
1: නාඩේ මහන්සියෙන් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
2: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: වෙලාවකට අපි ආලතේන සමහරු කියනවා ආදරේ ගින්නක්. හැබැයි සමහර වෙලාවට නිකන් ඉදිකටු වලින් අනින්නක් වගේ සීතලක් ආදරේ කරන වෙලාවල් වලට දැනෙන්න පුළුවන්. හරියට මේ මට මේ වෙලාවේ සීතල දැනෙනවා වගේ.
1: මට චූටක් විතර දැනෙනවා වගේ.
0: ඒ මොකද ඔයා කොහොමද ගිනියම් වෙලා නින්නේ?
1: මං හොට් නේ.
0: හොට් නම් කොහොමද දන්නේ. හැබැයි තරහෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් පුපුර පුපුර ඉන්න ගිනි කන්දක් වගේ. ඇවිදින ගිනි කන්දක්.
1: පෙට්‍රල් දාන්න එපා.
0: නෑ නෑ අම්මෝ. ගින්දරට කවුද මේ පිදුරු දාන්නේ? ගිනි ඇවිදිනවා.
1: ඇත්ත
0: ඔන්න දැන් තරහා දැන් බුරබුරා නැගෙනවා.
1: මං මගේ හිනාව.
0: හිනාවනේ
1: මගේ ක්‍රෝධය. තරහව
0: පිට වෙන ගින්දර.
1: මකරෙක් වගේ ගිනි පිඹිනවා. ඒ ඔක්කොම කන්ට්‍රෝල් කරගන්න.
0: අපි දැකලා තියෙනවා. අපි දැකලා තියෙනවා. ඊළඟදී දවසක් තපි දැක්කයි. අපි වැඩේ තියෙන්නේ මේ මකරා සමහර වෙලාවට සමහර වංචනිකයන් ටහ වෙනවා.
1: මකරට තියෙන එක වෙලාවකට
0: මකර තියෙන ලාමක හිතක්.
1: මෝඩ හිතක්.
0: ඒක තමයි. පව්. අපේ ජීවිතේ විශ්මී හම්බ වෙන හැමෝම අපේ හිතේ ඉන්නේ නැහැ. එහෙම නැත්නම් මතක හිටින්නේ නැහැ. සමහරව එකපාරක් හම්බුනාම එච්චරයි. එයාම ආයෙම අපිට කිව්වොත් ඇරෙන්න මේ මං ඔව් දන්නවනේ අපි හම්බුනානේ හවල් දවස. මට මේ ළඟදී එහෙම එකක් වුණා. අපේ ලන්ච් රූම් එකේ මේ මම කෑම කාලා මත හොදන්නකොට එක්කෙනෙක් මගේ මුණ දිහා බලාගෙන ඉන්නවා. අයි කොහොමද? හොඳින් ඉන්නවා. ගුඩ් මෝනින්. අයියට මම මතක නැද්ද? මෙහෙමයි මට දැකලා හුරුයි. මතක නෑ කියන්නත් බෑනේ. මම කොහොමද දැකලා හුරුයි? ඒත් කවුද කියලා. ඇයි අර අපි අර කොන්සර්ට් එක දවසේ හම්බ වුනේ? එතකොට තමයි මට මතක් වුනේ එහෙම එකක් වෙන්නේ නැති. මං ඒත් කිව්වා මේ ඒ කොන්සර්ට් එක වෙලාවේ සිද්ධ වෙච්ච කිසිම දෙයක් මට මතක නෑ කියලා මම ඇත්තම
1: කිව්වා.
0: ඔව්. මොකද කොන්සර්ට් එකක් වෙලාවේ සිද්ධ වෙන දේවල් මතක තියෙන්නේ නැහැ නේ. අපි කොන්සර්ට් එකටනේ අවධානය යොමු කරගෙන ඉන්නේ.
1: අනිවාර්යෙන්ම.
0: ජීවිතේ ඔබට හමු වෙන හැමෝම මතක හිටින්නේ නැති වුණාට හිතට ගැළපෙනම කෙනා ඔයාගේ හිතේ මතක ඉන්න කෙනා ඔයාගේ ජීවිතෙන් ඈත් වුණොත් ඒක හැබැයි ජීවිත කාලේ පුරාම ඔබට දැනෙන දෙයක් වෙනවා.
1: අනිවාර්යයෙන්ම දැනෙනා වගේම ඔබට ඒ මතක වලින් රිදෙන්නත් ගොඩාක් ඉඩකඩ තියෙනවා.
0: මේ ගැන කියන්න කොටත් දේවල් ඇති. පෙලින් පෙළ හෙමින් හෙමින් කියාගෙන යමු. 0711 982 984ට WhatsApp message එකක් එවන්න. ඔයාගේ හිතේ තියෙන දේ ගැන ලියලා.
1: එහෙමත් නැත්නම් ආදර රැකවුන්ට් සියත FM අපේ Facebook page එකට ඇවිත් අද පෝස්ට් එක ඇතින් කමෙන්ට් එකක් තියන්න ඕනේ. දැනවෙට කලින්

0: රශ්මි ජාතික වෙසක් කලාපය 2026
1: කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 මැයි මස 30 වනදා සිට ජුනි මස 2 වනදා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් පුරණ, වෙසක් පහන් කූඩෝ, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
2: ශීල සමාධි ප්‍රඥාවෙන් නිවන් මඟ පසක් කරගනිමු. කසා කළ සමූහ ව්‍යාපාර ජාලයෙන්
3: මගේ මතේ රන්ගහට රන්ගහට මගේ මතේ අතමෙන් උදාවන හෙතත් ඔබ රකිමින් රට රැකවට කැපවී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයි බීකුමෙන් මමකම.
4: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
5: හිනා වෙන්න මෙන්න වෙලාව.
6: පොල්කට හැන්දක් හදාගන්න දන්නවද ඉක්ුණ ගන්න?
7: ඔව් පොල්කට හැන්දක් හදන්න.
6: හදන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවාද?
7: පොල්ගෙඩියක්.
6: පොල්ගෙඩියක් මොකද සම්බෝල හදන්නද? පොල්කටක් ඕන.
7: පොල්කටක් කරගෙන ඒකේ හිල් තුනක් විදලා තුනක් මොකද හිල් දෙකක් විදලා
6: මට පුළුවන් ද පොල්කටක් පැත්තක තියලා ඔයාලට හිල් තුනක් විදලා මේ පිටියෙන්ම තේනවා හැඳිවාරි
8: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක සියත FM breakfast drive
9: අනුග්‍රහය
10: ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා ලෝකට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් නැතිනම්
11: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවිනියෝජිතන් විතින් දැන් ලබා ගත හැකි.
12: සුබ දවසක්.
13: අලුත් වෙලා.
12: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
14: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
15: රයිම් කලෝරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Primelands
16: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
17: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
18: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
19: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
1: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලයෙන්

0: වෝක් ජුවලස් වෙබින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. වෝක් ජුවලස් සෑමදා ඔබ සමගයි.
1: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
2: මේ දෙකක් දාගෙන ඉන්නද?
3: ඇයි කන් දෙක පුරවලා කන්නද?
2: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලි වල්ලි වේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට.
4: නැසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පෙවිලා.
2: නෑනේ අරේ වා සින්දු සියත.
4: ගියත් සැපයි දවලේ.
2: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
1: අනුග්‍රහය.
4: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිලාරේ චාතරේ.
0: කාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක්ක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන් ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්.
5: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 1,50,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක්.
0: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න. දැන්ම ලන්සු තියන්න. KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47 SMS කරන්න.
1: සියතා ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස 5ට
6: powered by bid to win

0: මම ඩිලෝගෙන් අයින් වුණා. ආකාශ්ගේ ටෙක්ස්ට් එක දැක්ක ගමන් පවනි එක්සයිට් වුණා. ජීවිතේ Tamanta මගහැරුණු ආදරේ හොයාගෙන ආකාශ ආපහු පවනි ළඟට ආවා. විදිච්ච ආදරය ආයෙත් අලුත් වුණා.
1: ඔයටයි කවදාවත් මාව හම්බ වෙන්නේ නැති වෙයි කියලා හිතනද?
0: ඔව්. එකපාරක් ඔයා මිස් වුණාට මං ආයෙ මිස් කරගන්නේ. ටිකෙන් ටික ඩිලෝගේ මතක ආකාශ් අමතක වුණත් ඩිලෝ සෑහෙන උත්සාහ කළා ආයෙත් ආකාශ් ළඟට එන්න.

0: රසියත පත්තරේ විත් හසා.
1: ඕනෑම වෙලාවක පළාත් ඡන්දයට ලෑස්ති මැතිවරණ කොමසාරිස් එහෙම කිව්වයි කියලා කියනවා. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ මත පාර්ලිමේන්තුව විසින් සම්මත කර දෙනු ලබන නීති ප්‍රතිපාදන යටතේ ඕනෑම අවස්ථාවක පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට තමන් සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. අනේ මන්දේ මැතිවරණ කොමිෂන් සභාව සූදානම් වුණාට ජේවීපීකේ ලේකම් මං හිතන්නේ සූදානමක් නෑ ඒ මහත්තයා කියලා තිබුණා ඡන්ද තියන්නේ නෑ කියලා. අපි හිතුවා මැතිවරණ කොමසාරිස්ට බැරි කමක් තියනවා කියලා. දැන් මැතිවරණ කොමසාරිස් කියනවා ඕනෑම වෙලාවක පළාත් ඡන්දයට ඒගොල්ලෝ ලෑස්ති කියලා.
0: සියද පත්තරේ විත් හසා උදේ 7:50

0: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත eco-friendly Swiss Tech Aluminium. උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න. Swiss Tech Aluminium ගන්න ඕනි හොඳම තීරණය.
1: අපරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසයේ පරිස්සම් කරපු, quality maintain කරපු guarantee එක්කම warranty එකක් දෙන්නේ Alumex.
2: Aluminium ඕන තරම්. Alumex නම් ඉස්තරම්.
3: දිමොවෙතින් අලුත් Tata passenger vehicle එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක free service පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797. කොන්දේසි සහිතයි.
4: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගේ කසුන් රොද්‍රිගෝ.
5: මම කාලයක් ගුඩ් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා ඉන්න පටන් ගත්තා මේ ගුඩ් කරන්න. ඒ සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිෆ්ට අරන් දෙන්න කියලා හිතන් ඉතියේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රිස් වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
6: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රිස් වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
7: Fiat Crazy Wednesday.
6: සිකුරාදාවස පහට සියතහන්න.
8: Powered by Bid to Win.
9: CDB රන්න ඇදෙන ඉස්තරම් තැනක්. රන් කොමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
10: සමහර දේවල් තියෙනවා අපි ඒක නොකර හිටියොත් වැරදි. අනිවාර්ය කරන්න.
11: නාන්නතු හිටියොත් වැරදි. ඒ වගේ කන්ට.
10: නාන්නතු ඉන්න කරා ඇතුළු වැරදි. බම්බේ කරන්න දැන්නති කවුරු ඉන්නේ මේ. මේව නීතියක් නැහැනේ. මම නැත්තම් මේ හැමදාම මේක මේ වැඩතර නහය වහගෙන කරන්න අමාරු.
12: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
13: අනුග්‍රහය
14: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
15: සෙනසුරාද උදේ 8ට.
16: අක්කට තාම කොල්ලෙක් නෑ නේ බා.
17: කොල්ලෝ කී දෙනෙක් නම් අපේ අක්කගේ පස්සෙන් ආවද බා? වැඩක්ුනේ නෑ. එකේ කොටුවක් බැරිුණා අපේ අක්ක වල්ලකට.
16: එහෙම කොයි?
17: උන් සේරම පයින් යාවේ. එකේ කොටුවක් වාහනයක් නෑ.
16: ඈ?

0: දැන් වෙලාව රෑ 8 විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: විනාඩි 7යි දැන් වෙලාව.
1: ජීවිතේ අපි දවසින් දවස මං හිතන විදිහට අප්ග්‍රේඩ් කරගන්න ඕන අපේ ලයිෆ් එක. අපි හිතන විදිහ හොඳ පැත්තකින් වෙනස් කරගන්න ඕනේ.
0: අනිවාර්යයෙන්ම.
1: අපි ආදරය කරන විදිහෙත් පොඩි පොඩි වෙනස්කම් තියෙන්නත් ඕනේ හොඳ විදිහට.
0: ඒ හැමදේම හොඳ විදිහට හදාගෙන ජීවිතේ විඳින ගමන් නිදහසේ මේ ජීවන ගමන බලාපොරොත්තු වෙන තැනට එක් කරගෙන යන්න අරගෙන යන්න ආදරේ බෙදා ගන්න අපේ හිතට හොඳටම දැනෙන කෙනෙක් ඕනේ විශ්මේ.
1: අනිවාර්යයෙන්ම එහෙම ජීවිතයකට හිටපු ගමන් හමුවීම් ගොඩක් එකසරේ අතුල් වෙන්න පුළුවන්ද? හොඳම හමුවීම අපි ළඟ හැමදාටම තියාගන්න පුළුවන්ද? අපිත් එක්කම ජීවිතේ තවත් ඉස්සරහට යන්න පුළුවන්ද මේ හමුවීම් එක්ක?
0: ඒක සමහර වෙලාවට සමහර තැන්වලදී ප්‍රශ්නාර්ථයක් වෙන්න පුළුවන්. ඒත් අපි බලන ජීවිතේ ප්‍රශ්න අඩු කරගන්නනේ. කවුද කැමති තමන්ගේ ආදරේ ප්‍රශ්නයක් කරගන්න නේද?
1: අනිවාර්යයෙන්ම ජීවිතේ ගැළපෙන තැන් වගේම ඒ ගැළපෙන කෙනා අපේ ජීවිතේට ඇත්තටම ගැළපෙනවද?
0: ඒක දෙපාරක් තුන් පාරක් නෙමෙයි සියසරයක් වගේ හිතන්න වුණොත් ඒකම ප්‍රශ්නයක් නේද?
1: ජීවිතේ පුරාවටම අපි ළඟින් ඉන්න ඕනේ අපිට ගැළපෙන කට්ටිය. නැත්නම් ඔයා බලෙන් ගැළපෙන්න හදන්න එපා කියලා තමයි ඉතින් විශ්ම කියන්නේ.
0: හොඳයි විශ්මි.
1: හොඳයිනේ.
0: එහෙම කරමු.
1: දැක්කද දැන් මාත් අප්ග්‍රේඩ් වෙලා ඉන්නේ.
0: ගොයි හතයි කයි කයි 98යි 2යි 98යි 4ට WhatsApp message එකක් එවන්න. ඔබට ඒක ගැන කියන්න තියෙන ලියන්න තියෙන දේ ලියලා.
1: හැබැයි නිශාන් ඒ ගැළපෙන කෙනා අපෙන් ඈත් වුණොත්
0: ඒක ප්‍රශ්නයක් නේද?

0: සහ ප්‍රවෘතිවලට එහා කිය ප්‍රවෘති.
1: වාහනවල සහ රත්රංවලට මිල අධික වශයෙන් වැඩි වුණා. වැඩිවෙච්ච මිලට මිල නලබාගත්තොත් මිල අඩු වුණොත් නැගීමේ හැකියාව අඩු වෙනවා. ඒ නිසා තමයි මේක ප්‍රුඩෙන්ෂල් මෙෂයක් විදිහට ණය ගන්න පුද්ගලයා සහ බැංකුපති දෙකේම යම් කිසි ආකාරයක අවදානම අවම කිරීම සඳහා ඒ තියෙන රේෂුව එක 50% 40% කරලා තියෙනවා. රත්රංවලට 70% දක්වා ගන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා කිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-402 Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
3: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්න? සිංගල්කින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට, ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
4: එන්න එන්න මේ පැත්තේ ලංසු තියන්න.
5: රුපියල් 150,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්.
4: ගන්න ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න.
6: සොත්මහල් ජුවලර්ස් එකේ ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
5: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
6: ආරීචි හෙස්තන KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
7: Theatre Crazy Vendesi Sikurada Hawasa Pahata
8: Powered by Bid to Win
9: Ame man thamai me sare wediyenma lakunu ganne
10: Naha naha man thamai wediyenma ganne
11: Hari hari api balamu kohenam Theatre Pocket Money prashna walata kawuda hariyatama uttara denne kiyala
12: Hariyata uttara dunnot rupiyal 5000 kotthamana
13: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
14: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය.
15: ආදී මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසීමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
16: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook

0: රෑටයි විනාඩි විස්සේ හතයි දැන් වෙලාව. සියතාදර රේකා ආගෙනන්නේ ඔබ.
1: අද අපි කතා කළේ හමු වෙන හැමෝම හිතේ ජීවත් වෙන්නේ නෑ. හිත ගැලපෙන කෙනා ඈත් වුණොත් ජීවිතේ පුරාම අපිට ඒක දැනෙනවා කියලා.
0: අපිට ගැලපෙන අය හමු වෙන්නේ නෑ. හමු වෙන අය ගැලපෙන්නේ නෑ. ගොඩක් අය ඔහොම කියන මං අහලා තියෙනවා. අපි මේ ගැන ඔබට දැනෙන දේ හිතන දේ ලියලා එවන්න කියලා කිව්වහම මෙතුණි මෙන්න මෙහෙම ලියලා තියෙනවා. ජීවිතේ මට හම්බුණු හොඳම කෙනා එයා. ගොඩක් කලාවට අපි ගැලපුණාට වඩා අපි අපිව ගලපගත්තා. කාකිත් පොඩි පොඩි අඩුපාඩුකම් තියෙනවා. කාටත් නොගැලපීම් තියෙනවා. හැබැයි නොගැලපීම් 100ක් වෙනුවට එක ගැලපීමක් ඇති කෙනෙක්ගේ ජීවිතය ලස්සන කරන්න. කාලෙත් එක්ක තේරුම් ගැනීමත් එක්ක අපිට හොඟක් දේවල් ජීවිතේ ලස්සනට ප්ලෑන් කරගන්න පුළුවන් වුණා. එයා ගොඩක් තේරුම් ගත්ත කෙනෙක්. ඕනම දෙයක් එයාට කතා කරන්න පුළුවන්. ඒ හින්දා මට හරි පහසුවක් වුණා. අපේ ජීවිතය ලස්සනට ගලාගෙන ගියා. අදටත් අපි දෙන්න බොහොම ආදරෙන් ඉන්නවා. දැන් නම් අපි විවාහකයි. බලන්න ඉතින් ඒ ආදරේ කොච්චර ලස්සනද කියන්නේ.
1: අනිවාර්යෙන්ම. එතකොට අපිට ඉසුරු ලියනවා. හිත හැමදාම ගැලපුවේ අපි අතරමං වෙන තැන්වල. ආදරෙන් අඳ වුණාම හිතම අයාලේ ගිහින් රෑ වැටුන වලේ දවල් වැටෙන එක. ඕව කවදාවත් වෙනස් කරන්නවත් බැරි, වෙනස් වෙන්නෙත් නැති මහ පුදුම දේවල් කියලා.
0: රෑට විනාඩි 29යි ඔබට ඉඩක් තියෙනවා මේ පැත්තට එන්න. මේ 0711982948 කවුදර් මැසේජ් එකක් කියලා තියෙන්නේ.
1: ප්‍රොෆයිල් නේම් එක නම් පේන්නේ සඳලි. එයා අහන මෙහෙම දෙයක්. මං කෙනෙක්ට ආදරය කරා. තව කෙනෙක් මට ආදරය කරා. මම මං ආදරය කරපු කෙනා ළඟට ගියා. ඒත් මට ඒ දෙන්නව නැති වුණා. මොකක්ද කරන්න ඕනේ කියලා තමයි ආපෙන් අහන්නේ. මොකක්ද කරන්න ඕනේ?
0: මොකක්ද කරන්න ඕනේ? ජීවිතේ එහෙමයි. අපි හිතන්නේ නැති තැන්වලදී හිතන්නේ නැති දේවල් වෙනවා. හැබැයි ඒක අවසානයක් නෙවෙයි. සමහර වෙලාවට ලස්සන ආරම්භයක් වේවි සඳලි. ජීවිත ගැන විශ්වාසය බලාපොරොත්තු තියාගන්න. ඔයාට ගල්පෙන මාතරේ වැඩික් වන්ටම ලැබේ.

0: රශ්මි ජාතික වෙසක් කලාපය 2026
1: කොළඹ හුණු පිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 මැයි මස 30වනදා සිට ජුනි මස 2වනදා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් පුරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැති බර දායකත්වයා උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින් බර වෙසක් මංගල්‍යයක් වේවා. බැති බර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
2: ශීල සමාධි ප්‍රඥාවෙන් නිවන් මඟ පසක් කරගනිමු. කසා කළ සමූහ ව්‍යාපාර ජාලයෙන්
3: මගේ මතේ රන්ගහට රන්ගහට මගේ මතේ අතමෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකමට කැපවී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයි බීකුමෙන් මමකමත්
4: ඒලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology, Hall, Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIBM, The City University, The Place to Be.
5: කාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්. ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්.
6: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහැනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එක.
5: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න. දැන්ම ලන්ස තියන්න. KW හිස් තැනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47 SMS කරන්න.
7: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස 5ට
8: powered by bid to win

0: හතයි විනාඩි හතලිස් හතයි. හමුවෙන හැමෝම අපේ හිතේ ජීවත් වෙන්නේ නෑ. හිතට ගැලපෙනම කෙනා අපේ හිත ඇතුළේ ඉන්න කෙනා බැරි වෙලා කාරය අපෙන් ඈතට ගියොත් ඒක අපිට ජීවිත කාලෙ පුරාම දැනෙනවා. හැබැයි
1: ඇත්ත
0: අල්බෝමලි ජගත් බිඳුවයි හතයි එක එක යනෝටයි දෙක යනෝටයි හතරට මෙන්න මේ විදිහට ලියලා තියෙනවා. විශ්මි,
1: අපේ ආදරයට වසර පහක් පිරුණා. ඔයාව මට මුලින්ම හමුවුණු දවස අද වගේ මතකයි. ඔයා මගේ ඇස් දෙක දිහා බලාගෙන දියුරලා පොරොන්දු වුණා කවද හරි මැරි කරන්න මාව කියලා. ඔයා මගේ ජීවිතය, මට ඔයා ඕන. මං ආදරේ වාට විතරමයි. මගේ තීරණය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. මගේ රත්තරන් කොල්ලෝ. අන්න එහෙම තමයි ඔයා එදා කිව්වේ. ඒත් අද මගේ යාළුවන්ට මුහුණ දෙන්න බෑ. මගේ දෙමාපියන්ට මුහුණ දෙන්නත් බෑ. මැරි කරන්න දින දාගෙන ඉවරයි. ඒත් ඔයා වාගේ තීරණය වෙනස් කරගත්තා. ඒත් මං දුප්පත් නිසාද සල්ලිකාරයෙකුට එකපාරටම හිත ගියේ කොහොමද? මං තාමත් ඉන්නේ මගේ තීරණේ. ඒ ඔයා තව ටිකක් කල්පනා කරලා මට උත්තරයක් දෙන්න. ඔයා වෙනුවෙන් මට ඕන කාලයක් බලාගෙන ඉන්න පුළුවන්.
0: ජීවිතේ සමහර තැන් ගැන අපිට එකපාරටම උත්තරයක් දෙන්න බෑ. එහෙමනම් විශ්මි, අපි ආය ලබන සතිය හම්බෙමුද?
1: ඊට කලින් අපි හෙට හම්බෙමුද?
0: ඒකනේ, හෙට නිවාඩු නෑ. ඒකම බලාගන්න ඕන.
1: බලන්න බලන්න
0: බලන්න බලන්න.
1: දැන්ම වෙසක් වලට නිවාඩු දාන ලෑස්තිය.
0: නෑ, හිට වෙන නිවාඩුවක් තියෙනවා අපිට. නෑ,
1: speechless.
0: ඒක තමයි.
1: අපි එනවා.
0: ගිහින් එන්න. හෙට රෑ 7ට මුණ ගැහෙමු.
1: ඔබට සුබ රාත්‍රියක්. මං විශ්මී.

0: රසියද පත්තරේ විත් හසා.
1: ඕනෑම වෙලාවක පලාත් ඡන්දයට ලෑස්ති මැතිවරණ කොමසාරිස් එහෙම කිව්වයි කියලා කියනවා. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ මත පාර්ලිමේන්තුව විසින් සම්මත කර දෙනු ලබන නීති ප්‍රතිපාදන යටතේ ඕනෑම අවස්ථාවක පලාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට තමන් සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. අනේ මන්දෙද මැතිවරණ කොමිෂන් සභාව සූදානම් වුණාට ජේවීපීකේ ලේකම් මං හිතන්නේ සූදානමක් නෑ, ඒ මහත්තයා කියලා තිබුණා ඡන්ද තියන්නේ නෑ කියලා. අපි හිතුවා මැතිවරණ කොමසාරිස්ට බැරි කමක් තියනවා කියලා. දැන් මැතිවරණ කොමසාරිස් කියනවා ඕනෑම වෙලාවක පලාත් ඡන්දයට ඒගොල්ලෝ ලෑස්ති කියලා.
0: සියද පත්තරේ විත් හසා උදේ 7:50.

0: මක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට. ලොකු සයිස් පොඩි ප්‍රයිස්. ගියසතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ වහභාගේ කසුන් රොඩ්‍රිගෝ.
2: මම කාලයක් ගුඩ් කරන්න නැති ඉඳලා එක පාට සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිෆ්ට ආරම් දෙන්න කියලා හිතන් ඉතියේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියේ ගුඩ් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
3: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආවිජි හිස්තන KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
4: ෆියතර් ක්‍රේසි වෙන්දේසි.
3: සිගරාද හවස පහට සියතහන්න.
5: Powered by bid to win.
6: සමහර දේවල් තියෙනවා අපි ඒක නොකර හිටියොත් වැරදි. අනිවාර්ය කරන්න.
7: නාන්නතු හිටියොත් වැරදි. ඒ වගේ කතා.
6: නාන්නතු ඉන්න කරා ඇතර වැරදි. බම්බේ කරන්නේ නැද්ද කවුරු ඉන්නේ. මේ හැම නීතියක් නැහැනේ. මම නැත්තම් මේ හැමදාම මේක මේ වැඩතර නහය වහගෙන කරන්න අමාරුයි.
8: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
9: අනුග්‍රහය
10: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
9: සියතා

0: දැන් වෙලාව රෑ 9:00 විනාඩියකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO Mangrove. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.

0: ඇමතිවලට එහා කිය ප්‍රවෘත්ති.
1: වාහනවල සහ රත්රංවලට මිල අධික වශයෙන් වැඩි වුණා. වැඩිවෙච්ච මිලට මිල නලවාගත්තොත් මිල අඩු වුණොත් නැගීම හැකියාව අඩු වෙනවා. ඒ නිසා තමයි මේක ප්‍රුඩෙන්ෂල් මෙෂයක් විදිහට ණය ගන්න පුද්ගලයා සහ බැංකුපති දෙකේම යම් කිසි ආකාරයක අවදානම අවම කිරීම සඳහා ඒ තියෙන රේෂුව එක 50-40 කරලා තියෙනවා. රත්රංවලට 70 දක්වා ගන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා කිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: හයි, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
3: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.7192 0.7211 0.7177
4: කඩපත කඩපත මට කියන්න, මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑන ළමයා කවුද?
5: සෙන්ඩි, ආස්ටෝරියෝ, මාෂි, විෂ්මි.
4: මට පාවයාව
5: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
4: අන්නා, කලින් කියන්නේ පැයි
6: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
7: සියත Hot and Spicy with සුදු කොච්චි.
4: අහන්න හවස දෙකට සතිය දවස්වල.
8: එන්න එන්න මේ පැත්තේ ලංසුති යන්න.
9: රුපියල් 150,000 වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්නේසියෙන්.
8: ගන්න ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න.
10: සොත්මහල් ජුවලර්ස් එකෙන් ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
9: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසීට රෙජිස්ටර් වෙන්න.
10: RG හෙස්තනත් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
6: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස 5ට.
11: Powered by Bid to Win.
12: මෙනින්ජයිටිස් රෝගය සීග්‍රීන් ව්‍යාප්ත වී හැකි කාණ්ඩය වන්නේ 1. පාසල් ළමුන් 2. ගර්භණී මව්වරුන්.
13: CFF පොකට් මනි අම්බලාගෙන් අහන ප්‍රශ්නවලට අද උත්තර දුන්නේ මාතර නතිෂා ප්‍රේමරත්න.
14: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
13: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරේ 0711 982 984ට දැන්ම WhatsApp කරන්න.
6: සියත පොකට් මනි.
13: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
15: අනුග්‍රහය
16: නාඩිමාන්සින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
17: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook. 98.4
6: හම්බන්තොටට.
0: See ya.

නැත අන් සතු සිත් විඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා මා නැත අන් සතු සිත් විඳ

0: රශ්මි ජාතික වෙසක් කලාපය 2026 කොළඹ හොලුපිටිය ගංගාරාම විහාරස්ථානය ජනාධිපති ලේකම් කාර්යාලය අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 මැයි මස 30 වනදා සිට ජුනි මස 2 වනදා දක්වා කොළඹ හොනුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩෝ, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත් බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න. බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
1: ශීල සමාධි ප්‍රඥාවෙන් නිවන් මඟ පසක් කරගනිමු. කසාකල සමූහ ව්‍යාපාර ජාලයෙන්
2: මගේ මතේ රන්ගහට රන්ගහට මගේ මතේ අදමෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකවට කැපවී සිටිමෝ ශ්‍රී ලංකා ඉන්ෂරන්ස් ලයි බියකුමෙන් මමකමෙන්
3: හිනාවෙන්න මෙන්න වෙලාව.
4: පොල්කට හැන්දක් හදාගන්න දන්නවද ඉකුණ ගන්න?
5: පොල්කට හැන්දක් හදන්න
4: දන්නවද? හදන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවද?
5: පොල්ගෙඩියක්.
4: පොල්ගෙඩියක් මොකද සම්බෝල හදන්නද? පොල්කටක් ඕන.
5: පොල්කටක් අරගෙන ඒකේ හිල් තුනක් විදලා තුනක් මොකද හිල් දෙකක් විදලා
4: මට පුළුවන් ද පොල්කටක් පැත්තක තියලා ඔයාලට හිල් තුනක් විදලා මේ පිටි එල්ලලා තියනවා හැඳිවාඩි
6: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සිය

0: ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුමවි.
1: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
2: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
3: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
4: සුබ දවසක්
5: අලුත් වෙලා
4: පහසු වෙලා
5: තැගි වැඩි වෙලා
6: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
7: ප්‍රයිම් කලෝරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22
8: ඇමරිකා ජනපදය එක්සත් රාජධානය ඉතාලිය ඔස්ට්‍රේලියාව නවසීලාන්ති සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
9: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
10: ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
11: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
12: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ

0: හෝම් ජුවලස් වෙබින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. හෝම් ජුවලස් සැමදා ඔබ සමගයි.
1: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
0: කාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන් ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්.
2: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 1,50,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එක.
0: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න. දැන්ම ලන්ස තියන්න. KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47 SMS කරන්න.
3: Theatre Crazy Vendesi Sikurada Hawasa Pahata
4: Powered by Bid to Win.

0: ඇති. ඕනෑම අවස්ථාවක පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට තමන් සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. අනේ මන්දෙද මැතිවරණ කොමිෂන් සභාව සූදානම් වුණාට ජේවීපී එකේ ලේකම් මං හිතන්නේ සූදානමක් නෑ ඒ මහත්තයා කියලා තිබුණා ඡන්ද තියන්නේ නෑ කියලා. අපි හිතුවා මැතිවරණ කොමසාරිස්ට බැරි කමක් තියනවා කියලා. දැන් මැතිවරණ කොමසාරිස් කියනවා ඕනෑම වෙලාවක පළාත් ඡන්දයට ඒගොල්ලෝ ලෑස්ති කියලා.
1: සියද පාත්‍රේ විදහස උදේ 7:50ට අනුග්‍රහය
2: සීඩි විරන් නැදෙන ස්තරම් තැනක් රන් බොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
4: ගියසතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගයේ කසුන් රොඩ්‍රිගෝ.
5: මම කාලයක් ගුඩ් කරන්නේ නැති ඉඳලා එක පාට ගියසතියේ ඉඳලා නම් පටන් ගත්තා මේ ගුඩ් කරන්න. ඒ සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිස්ට ආරම්භ දෙන්න කියලා හිතන් හිටිය ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියේ ගුඩ් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
6: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආනීජි හිස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
1: සියත ක්‍රේසි වෙන්දේසි.
6: සිකුරාදාවස පහට සියත අහන්න.
7: Powered by Bid to Win.
0: සමහර දේවල් තියෙනවා අපි ඒක නොකර හිටියොත් වැරදි. අනිවාර්යයෙන් කරන්න.
8: නාන්නතු හිටියොත් වැරදි. ඒ වගේ කතා.
0: නාන්නතු ඉන්න කරා ඇතුළේ වැරදි. බම්බේ කරන්නේ දැන් නැති කවුරු ඉන්නේ. මේ නීතියක් නැහැනේ. මම නැත්තම් මේ හැමදාම මේක මේ වැඩතර නහය වහගෙන කරන්න අමාරුයි.
9: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
1: අනුග්‍රහය
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
10: සෙනසුරාද උදේ 8ට
11: අක්කට තාම කොල්ලෙක් නෑ නේවා
12: කොල්ලෝ කී දෙනෙක් නම් අපේ අක්කගේ පස්සෙන් ආවද බා වැඩක් උනේ නෑ එකේ කුටුවක් බැරිුණා අපේ අක්කවල්ලකට
11: එහෙමකෝ ඒ
12: උන් සේරම පයින්නේ ආවේ එකේ කුටුවක් වාහනයක් නෑ
11: ඈ
13: ජින්තු පිටියේ මවෙනෝ ජින්තු පිටියේ මවෙනෝ
14: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න
6: දැන්ම දරුවගේ 9යි 0යි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
1: සියත pocket money. 98.2 98.4 දිව

0: රාත්‍රී 10යි විනාඩි 1යි
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO Mangrove හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි

අයිබෝවන් සුභ සන්ධ්‍යාවක්. අද ඔබත් එක්ක රෑ 10යි ගී 10ට ගී තෝරන්නේ මම. ගීත රචකයෙක් සහ ලේඛකයෙක් විදිහට මාව මට හඳුන්වන්න පුළුවන්. අතීතයේදී මම ගුරුවරයෙක්, ඒ වගේම නීති ශිෂ්‍යයෙක්, ඒ වගේම සංචාරකයෙක්. මේ කාරණාත් එක්ක මගේ අතීතය පිළිබඳ මතකයන් හා බැඳුණු ගීත ටිකක් තමයි අද මම ඔබ වෙනුවෙන් තෝරාගෙන තියෙන්නේ. ගීත හැම එකක්ම පාහේ අතීතයේ කිසියම් තැනක මගේ ජීවිතයේ කොහේ හෝ නිශ්චිත නිමේෂයක් එක්ක බැඳෙනවා. ඉතින් මට අවසර දෙන්න ඔබ වෙනුවෙන් මේ ගීත 10 තෝරගන්න ගමන් ඔබත් එක්ක ගැන කතා කරන්න. මම නාරද විජේසූරිය. මේ මම තෝරගන්න 10 ගීතය. හැබැයි ඉතින් මම තෝරගත්තේ මගේම ගීත කීපයක් තමයි වැඩිපුරම. මේ ගීතයත් එක්ක මට බැඳුණු අතීතයේ එක පුංචි සිද්ධියක්. මම පුංචි කාලේ පාසල් ගියේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට. බණ්ඩාරනායක විද්‍යාලය තියෙන්නේ මගේ ගෙදර ඉඳලා කිලෝමීටර 4ක් වගේ දුරකින් මං හිතන්නේ ඒ කාලේ. මම පුංචි ළමේ. ඉස්කෝලේ කාලේ තියෙන මතකයන් අපට කවදාවත් හිතෙන් අමතක කරන්න බෑ. මගේ පහේ පන්තිය දක්වා මම ගිය පාසලට මම යන අතරමඟ හරියටම ඉස්පිරිතාලේ හන්දියට පොඩ්ඩක් මෙහෙන් තට්ටු දෙකේ ලොකු ගෙයක් තිබුණා. ඒ ගෙට විශාල ගෙවත්තක් තිබුණා. ඒ ගෙවත්ත හරි සුන්දර මල් වලින් වයි වර්ණ ගහකොළ වලින් පිරීලා තිබුණේ. තාප්පේ අයිනෙම විශාල සල් ගස් දෙකක් තිබුණා. එතකොට මේ උදේට යනකොට හැමදාම ඒ සල් මල් වල සුවඳ මට දැනෙනවා. ඒ සල් මල් වල සුවඳ උදේට දැනෙනවට වඩා හවසට වෙනත් විදියකින් දැනෙනවා. ඒ වැට පැනලා මම සමහර වෙලාවට බිම වැටලා තියෙන සල්මල් අහුල ගන්නවා. සල්මල් අතට ගන්නකොට ඒකේ පෙති හරි බුරුල්. නිකම්ම සමහර වෙලාවට ඒ පෙති බිමට හැලෙනවා. හැබැයි ඒ මල්වල තියෙන අමුතු සුවඳක්. අපි අහලා තියෙන්නේ, අපි දැකලා තියෙන්නේ, අපිට දැනෙලා තියෙන්නේ මල් පිපුනම සුවඳයි කියලානේ. ඒ වුණාට ඒ පුංචි ළමයාට එදා ප්‍රශ්නයක් වෙලා තිබුණා පරවුණු මල්වලත් සුවඳක් තියෙනවා කියලා. පස්සේ කාලෙක ජීවිත අත්දැකීම් වලට මූණ දීලා ආදරය කරලා ආදරෙන් පැරදිලා කවි සින්දු ලියන කාලෙට පත් වුණාට පස්සේ මට මතක් වෙන්න පටන් ගත්තා යම් අවස්ථාවන් වලදී පරමල්වලත් සුවඳක් තියෙනවා නේද කියලා. ඒක මට මතක් වුණේ මෙන්න මේ ගීතේ ලියද්දී. මේ ලිඛිතය තමයි රෝහණ වීරසිංහන් සංගීතය නිර්මාණය කරපු, දිවුල්කනේ මහත්මයා ගායනා කරන නැති දවසක මතක් වෙන්න. නැති දවසක මතක් වෙන්න මේ කවියක් තියාගන්න. ඔබ දුන්දුක ඔබට නොදී මට පුළුවනි දරාගන්න. අකුරු වලින් මට හඳන්න ගුරුතුමියනි කියා දුන්න. තව කෙනෙකුට ශිල්ප නොදී මේ පාඩම නවත්ත.

0: ගීතයයි.
1: අද සුඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගේයපද රචක නාරද විජේසූරියා.
2: මගේ නමවෙනි ගීතය එකත් මේ ප්‍රේමය හා සම්බන්ධ දෙයක්. මට මේ අතීතයේ දිහා ආපහු හැරලා බැලුවම ගොඩක් ප්‍රේම සම්බන්ධතා තිබුණා. ඒ බොහෝ ප්‍රේම සම්බන්ධතා අවසානයේදී සමු ගැනීම් වලින් කෙලවර වුණා. හැබැයි ජීවිතේ යම් දවසක මං හොයන මට හරියන ආදරේ මට ලැබෙයි කියලාත් විශ්වාසයක් තිබුණා. එහෙම ආදරයක් හමු වුණු මොහොතක අතීතයේ තිබුණු සියලුම දුක් කරදර, කම්කටොළු, විඳ වේදනා මිනිස්සුන්ට අමතක වෙනවා. ඒ කාලේදී සමහර වෙලාවට ජීවිතේ නැති කරගන්න තරම් හිතෙන, එහෙම නැත්නම් ඔළුව බිත්ති ගහගෙන වේදනාව පිට කරගන්න හිතෙන සමහර සිද්ධි අද ආපසු හැරිලා බලනකොට මිහිරි මතකයක් විතරයි ඉතුරු කරන්නේ. සමහර වෙලාවට මේ මිහිරි අමිහිරි මතක ඔක්කොම එකතු වෙලා අතීතයට ගියාට පස්සේ හුඟක් සුන්දර මතකයක් නිර්මාණය කරනවා. ඉතින් මේ එහෙම හිතට හරියන ආදරයක් ලැබෙන මොහොතක මට මං ගැන මෙන්න මෙහෙමයි හිතෙන්නේ. එදා සිඟිති කිරි සුවඳින් යුග දිවි අරණේ ඔබේ උණුසුමේ යලි දූපන්නේ බිඳුනු එවන් රජදහනින් සමුගෙන යනදා ඔබේ නුවන් පහනින් යලි එළිය ලැබේවා. පැරදිලා ආපහු දිනන වෙලාවක් මේ ගීතයෙන් මට සංඥා කරනවා. ජීවිතේ තනි මන්සල අතර මං වෙලා හුදෙකලාව සුසුම් හෙළන හදවත සඳහා අතීතේ කිලිහි ගිය සතුට රැගෙන යලි වඩින්න ආරාධනා.
1: අංක නවයා

0: 98.4 හම්බන් තොටට සියත රැදායයි ගීතායයි
1: අද සුන්දුරු මුණ ගැසීම ජනප්‍රිය ගේය පද රචක නාරද විජේසූරිය.
2: මම තෝරගත්ත අටවෙනි ගීතයත් ප්‍රේමය හා බැඳුණු ගීතය. ඒක සමහර වෙලාවට මගේ මුල්ම ප්‍රේමය පිළිබඳව මතක ආවර්ජනයක් කරනවා. එතකොට මම ඉස්කෝලේ යනවා. මගේ පළමු ප්‍රේමවතිය මට හමුවන්නේ උසස් පෙළ කරන්න කාලෙකට ඉස්සෙල්ලා. අමුතුවෙන් කියන්න දෙයක් නැහනේ. ඒක මහා පුදුම අමුතු කවදාවත් හිතර දැනුන්නේ නැති අත්දැකීමක්. ඒක හා බැඳුණු වැදගත්ම දේ තමයි ඉස්සර අපිට නිතර හම්බ වෙන්න බෑ. හම්බ වෙන්නේ ලියුම් වලින්. එයා ඉගෙන ගත්ත පාසලේ එයාගේ මිතුරියන් කීප දෙනෙක් පාසල් බස්රියේ යනවා. ඒගොල්ලන්ට තමයි ලියුම ලියලා දෙන්නේ. ඉතින් තියෙන දේවල් දැන් දැක්කොත් වහකන්න හිතෙනවා. හැබැයි පරිස්සමට යවනවා. පස්සේ තමයි දැනගත්තේ ඇගේ අතට ලියුමපත් වෙන්න ඉස්සෙල්ලා ගෑනු ළමයි අතේ පාසල් බස්රියේදීම මේ ලියුම විවෘත වෙනවා. පස්සේ ඉඳ හිට ගෑනු ළමයි රංචුවක් හම්බ වෙන වෙලාවක මට ඇහෙන්න ඒගොල්ලෝ කියන කවි කෑලි වලින් මට දැනෙන මේ මම ලියපුවා නේද කියලා. කොහොම හරි මට මතකයි මේ ඒ කාලේ තමයි ප්‍රියසූරසේනගේ ප්‍රේම ගීත හුඟක් ජනප්‍රිය වුණේ. මේ ගීතය අහන හැම වෙලාවකම මට මතක් වෙන්නේ ඒ ප්‍රථම ප්‍රේමය. මගේ ළමද සුවයහනක් ඔබට තනා දෙන්න කියා බවින් බවේ පෙරුම් පුරා බලා ඉන්නවා. ඒ අහනේ ඔබ සතපා බිඟු කී වැල්ම මුණනවා. සොඳුරු ලොවක අප දෙදෙනා හෙට තනි වෙන. එහෙම වෙන්න හම්බුනේ නැහැ. බවින් බවේ ප්‍රාර්ථනා කරනවද කියලා දන්නේත් නැහැ. හැබැයි මතකයේ විතරක් සොඳුරු තැනක හිතේ තැන්පත් වෙලා තියෙනවා.

0: ගීතායයි.
1: අද සුඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගේය පද රචක නාරද විජේසූරියා.
2: මං තෝරගත්ත අත්වෙනි ගීතය. මේ ගීතය මට මතක් කරන්නේ මගේ අම්මගේ මතකයන්. එතකොට මම පහේ ශිෂ්‍යත්වය පාස් වෙලා කොළඹ නාලන්දාවට ඇවිල්ලා හිටියේ. පත්තරේක තිබුණු කවි කෙටි කතා ගීත රචනා තරඟයකට මම දැම්මා. මේ තරඟෙන් මට ජයග්‍රහණ කීපයක් තිබුණා. කෙටි කතා තරඟේ මම දිනලා තිබුණා. පත්තර රචනා දෙකකට මං හිතන්නේ මට ජයග්‍රහණ තිබුණා. ඒක හරි ලොකු දෙයක්. ලියුම ආවම ඔබ ජයග්‍රහණය කරලා තියෙනවා. මේ දවසේ ත්‍යාග ප්‍රදානෝත්සවයක් තියෙනවා. ඒකට එන්න කියලා ආරාධනා කරලා තියෙන මොහොතේදී ඒක හරි විශාල උද්දාමයක් පොඩි ළමයෙකුට. ත්‍යාග ප්‍රදානෝත්සවයේ තිබුණ ගාල්ලේ අම්මයි මමයි ගාලු ගියා බස් එකේ. මං හිතන්නේ මේකට කොමල මේ ගාල්ල පැත්තේයි විතරයි සහභාගී වෙලා තිබුණේ වැඩි දෙනෙක්. මගේ නම කියනකොට ඉතින් දෙපාරක් තුන්පාරක් නම කියවෙන නිසා මේ විශාල අත්පුල සන්නාදයක් ලැබෙනවා. මට ඒ දවස අද වගේ මතකයි. මට හම්බුනේ පොත් ගොඩක්. ත්‍යාග ප්‍රදානෝත්සවයේ ඉවර වෙන වෙලා වෙනකොට මහා විශාල වරුසාවක් කඩාගෙන වැටුණා. කොහොම හරි අමාරුවෙන් තෙමි තෙමි බස් නැවතුම් පොළට ආවා. මං දැක්කා මට තෑගි දෙන්න ඇවිල්ලා තියෙන ප්‍රධාන අමුත්තත් බස් පොලිමේ ඉන්නවා. එයත් ඒ බස් එකේ ගියේ. අම්මටයි මට ඉඳ ගන්න හම්බුණා අයිනි සීට් එකක. දැන් වැස්සෙන් හිරිපොද වැටෙනවා. මට හරිම මහන්සි. මං පොඩි ළමෙක්. නිදිමතයි. මං අම්මගේ ඔඩක්කට ඔළුව තියාගෙන නිදාගෙන ආවා. මට මතකයි අම්මා සාරි පොටෙන් හිරිපොද වලකන්න මගේ ඔළුව වහගෙන ආවා. මගේ අම්මා දැන් ජීවතුන් අතර නැහැ. ඊට පෙර ඉඳලා මේ ගීතය අහන වෙලාවලදී මට අර ගාල්ලිගේ ගමන මතක් වෙනවා. මේ ගීතයේ තියෙන මෙන්න මේ පද පෙළක්. දවසක් පැල නැති හේනේ අකාල මහවැහි වැස්සා තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුණාම්මේ. පායනතුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ. මට මතක් වෙන්නේ ගීතය ආන හැම වෙලාවෙම වැස්සෙන් ආපු වැහි බින්දු ආවරණය කරන්න අම්මගේ සාරි පොටෙන් මං වැහිලා ඇගේ ඔඩොක්කොට ඔළුව තියාගෙන නිදාගෙන ආපු

0: සියත දෙවයින පුරා රැදායයි ගීතායයි
1: අද සුන්දුරු මුණ ගැසීම ජනප්‍රිය ගේය පද රචක නාරද විජේසූරියා.
2: මගේ මීළඟ ගීතය මේ ගීතේ මතකයට එනකොට මම ලංකාවේ නැහැ. මගේ ප්‍රේමය ප්‍රථම ප්‍රේමය පටන් අරගෙන ටික කාලෙකට පස්සේ මට ශිෂ්‍යත්වයක් හම්බ වෙනවා ස්විට්සර්ලන්තේ ඉස්කෝලෙ කියලා ඉගෙන ගන්න. ප්‍රේමයකුත් පටන් අරගෙන දැන් ඒක ඔළුවටම වැදිලා තියෙන වෙලාවේ ඊට වඩා ලොකු සිහිනයකුත් තිබුණානේ මේ එහෙම රටකට යන එක ගැන එහෙමත් ආසාවක් තියෙද්දි මම ගියා. ගිහිල්ලා දැන් මං එහෙ ඉන්නකොට හදිසියෙම නරක ආරංචියක් ලැබුණා. මට ඒ ප්‍රේමේ නවත්තන්න වෙනවා කියලා ඇලිය ලැබලා තිබුණා. ගෙවල් වලට අහුවෙලා මේ සම්බන්ධය නතර කරන්න කියලා බරපතල විදිහට බලපෑම් කරලා. මන් දන්නේ නැහැ දැන් නම් එහෙම දේවල් වෙනවද කියලා මේ දරුවන්ගේ ප්‍රේම සම්බන්ධතාවලට දෙමව්පියෝ එහෙම බලපෑම් කරනවා. ඒ කාලේ ප්‍රේම සම්බන්ධය නවත්තන්න කිව්වම කරන්න පුළුවන් දේවල් තුනයි තිබුණේ. පළවෙනි එක ලියුම් ලියන එක. මගේ හිතේ තියෙන දුක නවත්තන්න එපා කියන්නත් බෑ. ඒකත් එක පොඩි මදිකමක් වගේ දැනෙන ගර්වයකුත් හිතේ තිබුණා. හැබැයි මං ආදරය කරපු තරම මම ලියනවා. ඊළඟට කවි ලියනවා. තුන්වෙනි එක තමයි වඩාත්ම වැදගත් දේ අඬනවා. ওই තුන තමයි ඒ දවස්වල ප්‍රේම සම්බන්ධය බිඳ වැටිගෙන යනකොට වැටි වැටි යනකොට කරන්න තිබුණු විකල්ප තුන. ඒ වගේ වෙලාවක ආදරණීය ගීපදයක් ඇහෙනකොට ඒක හරි බරපතල විදිහට හිතට දැනෙනවා. අඬ අඬ ඉන්න හිතවලට ඇඟිල්ලෙන් අනින ගීප් කීපයක් මම අරගෙන ගිහිල්ලා තිබුණා. එක ගීතයක් නිරන්තරයෙන්ම අහනවා. ඒක අහනකොටත් මට ඒ කාලේ ඇඬෙනවා. සමහර වෙලාවට මට මතකයි මේ ශීත කාලයේදී මම අඬ අඬ නිදා ගන්නවා. උදේට ඇස් අරින්න බැරි විදිහට කඳුළු මිදිලා ඇස්වල. ඒ වෙලාවේ මම අහලා තියෙන ගීතේ මොකද්ද කියලා බැලුවනම් අන්තිමට ඒක තමයි මේ ගීතේ. අදටත් මේ ගීතේ අහන හැම වෙලාවකම මම හිතින් අතීතයට යනවා. ඔබේ දෙතොල් පෙතිලිහි පිපුණු හස රැල්විලේ හද දියව ගලායයි රැලි ළමින් සැලිසැලි. මට එතකොට එයාව මතක් වෙනවා. සසර සැරිසරතෙක් ඔබ මගේ ඔබ මගේ. මේ ගීතේ පදවැල් වලින් හැම එකකින්ම මට හිතෙන්නේ මම මගේ අතීත පෙම්වතියගේ හැඩරුව දකින්න නැවත නැවත. එකම එක ඡායාරූපයක් විතරයි මා ළඟ තිබුණේ. ඒක බලන එක විතරයි ඉතින් ඒ කාලේ තිබුණු සැනසෙල්ල මේ ගීත ආහා. එතකොට ඇගේ දෙතොල් මතක් වෙනකොට මට මතක් වෙන්නේ අපි බම්බලපිටියේ මුහුදු වෙරළේ ඔබ අමාරුවෙන් හම්බ වෙලා පොඩි වෙලාවක් සිප වැළඳගත්තේ මොහොතවල. දැන් හැබැයි එයා කොහේ ඉන්නවද කියලාවත් දන්නේ නැහැ. ඒ කාලේ සසර සැරි සරණතේ ඔබ මගේ කියලා කිව්වට සංසාරේ කවදාකවත් ආයියක් හම්බ වෙයිද කියලාවත් දන්නේ නැහැ. හැබැයි ඒක ලස්සන මතකයක්.

0: අනුවටයි දශම හතරෙන් මැදවක්ෂයට සියතම් රැදායයි ගීතායයි
1: අද සුන්දුරු මුණ ගැසීම ජනප්‍රිය ගේයපද රචක නාරද විජේසූරියා.
2: මං තෝරගත්ත පස්වෙනි ගීතය සම්බන්ධ වෙන්නෙත් මගේ ස්විට්සර්ලන්තයේ අත්දැකීම එක්ක. ස්විට්සර්ලන්තයේ යන්න ලැබීම ළමයෙක් විදියට මගේ ජීවිතයේ විශාලම අත්දැකීම විදියට මට මතක් වෙන්නේ. ඒක තරම් හොඳ දෙයක්, ඒක තරම් ආපහු කවදාකවත් අමතක කරන්න බැරි දෙයක් තවත් නැහැ. හරි ලස්සන ගැමි ගීත, ගොවි ගීත, නැටුම් එහෙම ස්විට්සර්ලන්තයේ කඳුකර පළාත්වල තියෙනවා. මම ගිය මුල්ම කාලේ පළවෙනි සතියේ අපට තිබුණේ මේ භාෂාව කියලා දෙන කැම්ප් එකක්. ඒකට මාත් එක්ක වෙනත් රටවල් වලින් ආපු තවත් මගේ වයස තරුණ ළමයි 80ක් හිටියා. අපිව කණ්ඩායම් කීපයකට බෙදුවා. මොකද ස්විට්සර්ලන්තයේ ප්‍රධාන භාෂාවන් හතරක් තියෙනවා. ජර්මන්, ප්‍රංශ, ඉතාලි සහ රොමාන්ෂ් කියලා ඩයලෙක්ට් එකක්. අතරමැද තියෙන භාෂා මිශ්‍රණයක්. මම යන්න යන්නේ ප්‍රංශ භාෂාව කතා කරන පැත්තට. ඒ නිසා ප්‍රංශ භාෂාව කතා කරන ප්‍රධාන නගරවලට යන්න ඉන්න ළමයි ටිකට එක කණ්ඩායමක් අපිට ප්‍රංශ භාෂාව උගන්වන්න පටන් ගත්තා. මේ උගන්වන අතරතුර ප්‍රංශ ගීත අපිට උගන්වනවා, අහන්න ලැබෙනවා, ඒවා අහන්න සලස්වනවා. එක ළමා ගීතයක්, නැලවිලි ගීතයක් අපිට ඉගැන්නුවා. මට නැලවිලි ගීතයේ ස්වරය මගේ හිත ඇතුළට කිනිස්සකින් අයිනෝ වගේ තදින් දැනෙන්න පටන් ගත්තා. අදටත් මේ මොහොතෙදිත් මට මේ ගීතය ඇහෙන වෙලාවට මගේ ඇස්වලට කඳුළු වෙනවා. මට පැහැදිලි කරන්න බැරි දුකක්, පැහැදිලි කරන්න බැරි මොකද වේදනාවක් මේ ගීතය ඇතුළේ තියෙනවා කියලා මන් දන්නවා. පස්සේ කාලෙක ඉංග්‍රීසි චිත්‍රපටයක් තිබුණා Painted Veil කියලා. මේ චිත්‍රපටයේ මේ ගීතය යොදාගෙන තියෙනවා. ඒක දැකලා අර දුක අලුත් වුණා. මම ඔබට මේ ගීතේ අරගෙන ආවා. මං කියන්නම් චුට්ටක් මේ ගීතේ තීරුම. එක පටන් ගන්නෙ මෙන්න මෙහෙම. ala claire fontaine man allons promener j'ai trouvé l'eau si belle couché mes suisses baignée. ඒක අදහස තමයි මේ මම ඉතා පැහැදිලි දිය උල්පතක් ළඟ ඇවිදින් ඉන්නවා. මට පේනවා, මං දකිනවා හරි පැහැදිලි නිල් පාට වතුර. මට නාන්න හිතෙනවා. මම ගොඩාක් කාලයක් ඉඳලා ඔබට ආදරය කරනවා. ඒ ආදරය කවදාවත් මට අමතක වෙන්නේ නැහැ. ඕ ගස්වල කොළ වැටිලා තියෙන වෙලාවේ වේලිච්ච කොළ ළඟ මම ඉඳගෙන ඉන්නවා. මට ඇහෙනවා නයිටින්ගේල් කුරුල්ලෙක් ගීත ගායනා කරනවා. නයිටින්ගේල් ඔබ ගයන්න, ඔබ ගයන්න. ඒකේ ලස්සන සහ සතුට ඔබටයි, හිනාව ඔබටයි, මට අයිති කඳුලයි තව දිගට තියෙනවා. ඒක හරි ලස්සනයි, ඒකේ රිද්මේ හරි ලස්සනයි. ඔබට මේක නැවත නැවත අහන්න පුළුවන්. ala claire fontaine සුපහැදිලි දිය උල්පත, නැත්තං දිය මල, වතුර මල කියන අදහස ගන්න පුළුවන්. ඒක හොයලා බලන්න. මම කියනවට හැන්දෑවක රාත්‍රියක තනියම ඉන්න වෙලාවක මේක සිංහල තේරුම පොඩ්ඩක් කියවලා ඉවර වෙලා, නැත්නම් ඉංග්‍රීසි තේරුම පැහැදිලිව තියෙනවා කියවලා තේරුම් අරගෙන ඉවර වෙලා මේක අහන්න මාත් එක්ක. ඔබ ඒක අහන හැම වෙලාවකම මම ඔබත් එක්ක ඒක අහනවා. ඒකේ තරම් ලස්සනයි.
1: අංක

0: අද සුඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගේයපද රචක නාරද විජේසූරියා.
1: මම තෝරගන්න හතරවෙනි ගීතයත් මගේ ළමා කාලේ මතකයක් එක්ක බැඳිලා තියෙන්නේ. අපි හිටියේ ගම්පහ. හැබැයි දැන් වගේ යානවාහන පිරිච්ච ගෙවල් දොරවල් හැම තැනම තියෙන එහෙම නගරයක් නෙමෙයි ඒ කාලේ. පාරවල් හුඟක් නිහඬයි පාළුයි, ගෙවල් ඈතින් ඈතින්, ගස් කොළන් හුඟක් වැඩි, මිනිස්සු ගැවසෙනවා අඩුයි. අපේ ගෙවල් කිට්ටුව අපි දන්නා අඳුරන පවුලක් හිටියා. යහපත් ජීවිකාවක් ගත කරපු මධ්‍යස්ථ ආදායම් මාර්ග තිබුණු මධ්‍යම පාන්තික මිනිස්සු. අපේ අම්මලත් තාත්තලත් එක්ක ඒගොල්ලෝ හොඳ හිතවත්කමක් පැවැත්තුවා. ගෙදර හිටිය පිරිමි ළමයෙක්. මං හිතන්නේ මට වඩා පොඩ්ඩක් වැඩිමල් ඇති ඒ කාලේ. ඒ ළමයා යාළු වෙලා හිටියා. ප්‍රේම සම්බන්ධයක් ගොඩනගාගෙන හිටියා තවත් තරුණියක් එක්ක, පොඩි දැරියක් එක්ක. ඒක ටිකක් අපිට අමුතු දෙයක්. මොකද ඒ කාලේ එහෙම තරුණ ළමයි ප්‍රේම සම්බන්ධතා ගොඩනගා ගන්නවා කියන එක ලොකු වරදක් වගේ. අපිට ඇහෙන්න කතා කරන්නෙත් නෑ වගේ සමහර වෙලාවට ඒ වගේ දේවල් පිළිබඳව. එක දවසක් උදේ පාන්දරක ආරංචි වුණා. ඒ තරුණ ළමයා අර දැරියගේ තරුණියගේ ගෙදර ළඟට ගිහිල්ලා වහබේලා සියදි විනාසා ගත්තා කියලා. ඒකට හේතුව තමයි තරුණිය දැරිය තරුණයාට අකමැති වෙලා තියෙනවා. මගේ මතකයේ හැටියට ඒ තරුණයා මගේ වයස හෝ ඊට පොඩ්ඩක් වැඩි ඇති. දැරිය අපිට වඩා හුඟක් උඩයි. මමත් ළමෙක්. දැන් මේ ළමා ප්‍රේමය අවසන් වුණේ අර ළමයා දැරියගේ ගේ ඉස්සරහට ගිහිල්ලා සියදි විනාසාගෙන. වැඩිහිටියෝ මේ ගැන කතා කරනවා හරියට. මරණ මොහොතේ වේදනාවෙන් එයාගේ ඇස්වලින් ආව කඳුළු එයාගේ අත්ලේ ගාලා අර දැරිය දුවගෙන ආපු වෙලාවේ එයාගේ මුහුණේ ඒ කඳුළු පැවරුවා කියලා මට අහන්න ලැබුණා. ඒක හරි අනුවේදනීය සිද්ධියක්. ළමා කාලයේදී නොඇසිය යුතු විදිහේ ආරංචියක්. මට ඒක හැමතිස්සෙම මතක් වෙනවා. මගේ මතකයේ කොටසක් වෙලා ඒක තියෙනවා. මං කල්පනා කරනවා ප්‍රේමේ බිඳ වැටීම එහෙම මැරෙන්න තරම් සියදිවි නසා ගන්න තරම් හේතුවක්ද? ඔහුට ආවේගයක් ඇති වෙන්න ඇති. ආවේග එහෙම ඇති වෙනවා. හැබැයි ආවේග ඒ විදියටම බැහැලා යනවා, නැති වෙලා යනවා. ඒක තේරුණා නම් අඩු ගානේ එහෙම ප්‍රශ්නෙකදී සියදිවි නසා ගන්නෙ නෑ. මට ඒ කතාව මතක් වෙන්නේ හැමතිස්සෙම මේ ගීතය අහනකොට. මේකෙන් කියලා දෙන පාඩම තමයි මට ඔබට ආවේගයක් ඇති වුණාම ඔබ නිශ්ශබ්ද වෙන්න. ඔබට කරදරයක් ඇති වුණාම පොඩ්ඩක් ඉවසීමෙන් අහගෙන බලාගෙන ඉන්න. ආයේ කරදරය පහ වෙලා යනවා. කලාවැව හිඳෙනවා, ආයෙමත් පිරෙනවා. මගේ හිත බිඳෙනවා, මතක තියාගන්න, හිත ආයෙමත් හැදෙනවා. පොඩ්ඩක් ඉවසලා හිටියානම් ආයි කලාවැව පිරෙනවා. හිත තුළ ආදරය ඇති වෙන්න ඉඩ තියෙනවා.

0: ගීතායයි.
1: අද සුඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගේය පදරචක නාරද විජේසූරියා.
2: මං තෝරගන්න මීළඟ ගීතය මගේම ගීතයක්. මගේ සහ මගේ නොවන මතකයන් ඔය ගීත ලියද්දි තියෙනවා. දවසක් මම යනවා මේ ස්වීඩනය සහ ෆින්ලන්තය මං හිතන්නේ පැත්තේ අතර. ශීතකාලේ දවසක් මං දැක්කා ප්ලේන් එකේ පිටින් පස්සේ හරිය මම ඉඳගෙන ගියේ. ඒක හිස් වැඩි දෙනෙක් හිටියේ නෑ. මං ඉන්න හරියේ දකුණු පැත්තෙන් මට එක පැත්තක හස පේනවා, වම් පැත්තේ අනිත් පැත්තේ හස පේනවා ජනෙල් වලින්. එක පැත්තක් පොඩ්ඩක් බලනකොට හඳ පේනවා, අනිත් පැත්තේ බලනකොට ඉර පේනවා. මට එතකොට හිතෙනවා මේ ඉරයි හඳයි එක හසක පායන දවසක අපේ නැති වෙච්ච බිඳිච්ච හීන අපට ඉෂ්ට කරගන්න පුළුවන් වෙයි නේද? කවදාවත් එහෙම වෙන්නේ නෑ කියලා කියනවට වඩා එහෙම දවසක් එනකන් බලන් ඉන්නවනේ අපි ඔක්කොමලා. මගේ හිතෙත් තියෙනවා එහෙම දවසක්, ඔබේ හිතෙත් ඇති එහෙම දවසක්. පරාජිත පෙම්වතුන් හැමදාම ලොතරැයියක් ඇදෙයි කියලා වගේ බලාගෙන ඉන්නවා. ලොතරැයි ඇදෙනකම් මිනිස්සු බලන් ඉන්නවනේ. ලොතරැයි අරගත්තට පස්සේ හීන මවනවා. මම මේ සල්ලි හම්බුණොත් මම මෙහෙම දෙයක් කරනවා, මෙහෙම කරනවා, මෙහෙම කරනවා. පොඩි වෙලාවකට ඉතාසියුම් ලෙස අපි ආශ්වාදයක් ලබනවා, කවදාවත් වෙන්න නැති දෙයක් හැබැයි වෙයි කියලා හිතාගෙන. පහුවදාට ලොතරැයි අපට ඇදිලා නෑ. ආයේ හිත හදා ගන්නවා. මට මතක් වෙනවා ඒක දැක්කම, ඒ දර්ශනය දැක්කම අතීතයේ දවසක වෙන් වෙලා ගිය අය, අපෙන් සමවරන් ගිය කවුරු හරි කෙනෙක් දකින්න ලැබෙයි නේද? එහෙම දකින්න ලැබෙන දවසක් එනතුරු අපි හීන මවනවා. මේ ඉරයි හඳයි තනිය හසක පායන දවසක එක මොහොතක් මගේ වෙලා උයනක පෙරලක. හැමදාටම වෙන්න ඕනේ නෑ, හැමදාටම වෙන්නත් බෑ. එහෙම වුණොත් වැඩකුත් නෑ. එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක එදා වගේ ඉන්න අපට හම්බ වෙනවනම්, එහෙම සුන්දර මොහොතක් ගත කරන්න හම්බ වෙනවනම්, ඔයා වගේම නැත්තම් මං වගේම ඔයත් හීන මවනවා නේද? අහිමි පපුවක ඉඳගෙන මං වගේම යත් එහෙම හිතනවා ඇති කියලා මට හිතෙනවා.

0: ගීතයයි.
1: අද සුඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගේයපද රචක නාරද විජේසූරියා.
2: සමහර වෙලාවට අපි ජීවිතේ කිසිවෙක් නොදන්නා දුක් කරදර උහුලනවා. මගේ මීළඟ ගීතය එහෙම අපි උහුලන දුක් කරදර අනිත් අයට දැනෙන්නේ නැති එක ගැන. එයාව දකින්න, එයාව බලන්න, එයාගේ ඇසුරේ මොහොතක් ඉන්න, එයාගේ උණුසුමේ මොහොතක් රැඳෙන්න මං කොච්චර පෙරුම් පුරනවද එයා දන්නේ නෑ. මං කොච්චර දුරක් ඇවිල්ලා ඇද්ද එයා දන්නේ නෑ. එහෙම දන්නවනම් එයා කවදාවත් මෙහෙම ඈතට වෙලා ඉන්නේ නෑ. එහෙම මට හිතුනේ දවසක් මම මගේ ගෙදර ලියන කාමරේ ඉඳගෙන ඉන්නකොට එළිය මහ වැස්සක් වැටෙනවා. ඒ වැස්ස හරි කැළඹිලිකාරී වැස්සක්.

විඳ අපමණ දුක් කඳක් දන්නවා නම් ඉන්නේ නෑ ඔබ නෑවිදින් මේ හැටි කලක්. නෙතට නිදි නැති රැය දුකක් ඉසිඹුවක් නොලදෙමි පයක් ඔබව හිත ළඟ බලාගත් හැටි දන්නේ නෑ ලොව කවුරුවත්. අඩුම ගානේ ඔබවත් දන්නේ නෑ. ඒක දන්නේ මගේ හිත විතරයි.

0: අද සුඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගේයපද රචක නාරද විජේසූරියා.
1: ළඟට මම තෝරගන්න ගීතය පළවෙනි ගීතය. ජීවිතේ අපට වරදින තැන් තියෙනවා. ඒ වැරදුණු තැන්වලදී හැමෝම අපට දොස් කියන්න චෝදනා කරන්න ඉදිරිපත් වෙනවා. හැබැයි අපි විතරයි දන්නේ අපි මොනතරම් වේදනාවක් විඳිනවද කියලා. වැරදුණු මිනිස්සු පෙරදුණු මිනිස්සු විඳින වේදනාව අවට බලාගෙන ඉන්න නරඹන්න දන්නේ නැහැ. මගේ ළමා කාලේත් මගේ තරුණ කාලේත් හැන්දෑවට මම හරි බයයි. මම අඳුරට බය නැහැ. හැබැයි අඳුර වැටිගෙන එන වෙලාවට

මං නොදන්න පැහැදිලි කරන්න බැරි හීනි දුකක් හිත ඇතුලේ එනවා. ඒක හැමදෙස්සම මට මෙන්න මේ ගීතය අහනකොට මතක් වෙනවා. ගම්මානික පැල්පත් රාශියක් තියෙනවා. හිමින් සීරුවේ කළුවර වැටිගෙන එනකොට අර පැල්පත් අඳුරේ ගිලීගෙන යනවා. එක පැල්පතක මම ඉන්නවා, අනිත් පැල්පතේ ඔබ ඉන්නවා. ඔබ ඉන්නවා කියලා මට දැනෙනකොට, මට පේනකොට මට තනිකමක් නෑ. ඔබේ පැල්පත දකිනකොට මට තනිකමක් නෑ. හැබැයි කළුවර වැටිලා හිමින් සීරුවේ, කොච්චර හිමින්ද කියනවනම් කළුවර එන්නේ කුරගගා ඇවිල්ලා ටික ටික කළුවර එක පාට එන්නේ නෑ. ලයිට් එකක් දැම්ම ලයිට් එකක් නිමුවා වගේ ආලෝකයක් එක පාට එන්නේ නෑ, ටික ටික එන්නේ. කළුවරේ අර පැල්පත ගිල්ල ගිය ගමන් මට ඔබ නොපෙනී යනවා. මං තනි වෙන්න යන්නේ ඒ වෙලාවට. වලාකුලක්වත් නැති අහසේ මගේ සිතිවිලි පාළුවෙන් ගල් වෙලා සීතල වෙලා මට ඒ අත්දැකීම දැනෙලා තියෙනවා. කාත් කවුරුත් නෑ වගේ හැඟීමක් ඇති වෙනවා. සමහරවිට අර හීනෙන් අපිට කතා කරගන්න බැරි වෙන්නේ, අපිව ගල් වෙන්නේ, අතපය හොල්ලගන්න බැරි වෙන්නේ. ඒ හැඟීම මට දැනෙන්නේ ඔබව දකින්න බැරි වුණු වෙලාවට, ඔබව පේන්නේ නැති වෙලාවට, ඔබ මොකද කරන්නේ, කොතනද ඉන්නේ, කායකද ඉන්නේ කියලා හිතාගන්න බැරි වෙලාවට මම සීතලෙන් ගල් වෙනවා. ගීතේ කියන්නේ ගායිකාවක් නිසා, නන්දා මාලිනිය නිසා. මේකේ කාන්තාවගේ කතනයක් තියෙන්නේ. අනිත් එක්කෙනාට ඇයි මේ කළුවරේ රෑ එන්න බැරි පිරිමියට? එකත් එකට මෙයා විවාහකෙක්. ඒ කිසි දෙයක් මේකේ වචනවල කියලා නැහැ. විවාහක පිරිමියෙකුට ප්‍රේම කරන ගැහැණියකගේ ශෝකාලාපය. අපට දවසක කිසි කෙනෙකුට කියාගන්න බැරි ප්‍රේමණීය හැඟීමකින් මුසපත් වෙලා ඉන්න වෙලාවක මේ ගීතය කොයිතරම් අපේ ජීවිතය එක්ක සමීපද කියලා හිතලා බලන්න අපට බල කරනවා. මම මේ ජාතියේ ගීත ලෝකයේ අහලා තියෙන්නේ මෙච්චරයි. මඩවල සිරිසේන රත්නායක මේ ගීතය ලියලා තියෙන්නේ. ඔහු මිය ගිහිල්ලා අවුරුදු 27ක්. දැනුයි අපිට තේරෙන්නේ මේ ගීතය අමුතු කතාවක් කියන ගීතයක් කියලා. මෙච්චර වෙලා මාත් එක්ක මගේ මතකයන් හා බැඳුණු ගීතය එක්ක සම්බන්ධ වෙලා හිටියට ඔබට බොහොම පිං. මම නාරද විජේසූරිය.

0: රාත්‍රී 11යි විනාඩි 4යි
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: තයිලන් කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදී යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718-492-492 0718-132-77.
3: කැඩපත කැඩපත මට කියන්න, මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
4: සෙන්ඩි, ආස්ට්‍රේලියා, මාෂි, විෂ්මි.
3: මට පාවයාව.
4: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
3: අන්නා, කලින් කියන්නේ පැයි.
5: හඳයි රුවයි පදමට ගලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක. සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
3: අන්න, හවස දෙකට සතිය දවස්වල.
6: රුපියල් 150,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්
7: ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න.
8: සත්මහල් ජුවලස් එකේ ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
6: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
8: ආරීචි හෙස්තනත් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
5: සියත ක්‍රේසි වෙන්දේසි. සිකුරාදා හවස 5ට.
9: Powered by Bid to Win.
10: අනුවටයි දශම දෙකෙන්, අනුවටයි දශම හතරෙන්.

0: ජාතික වෙසක් කලාපය 2026 කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 මැයි මස 30 වනදා සිට ජුනි මස 2 වනදා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී අලංකාර වෙසක් පුරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත් බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න. බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරිකිරීමේ බැංකුව.
1: ශීල සමාධි ප්‍රඥාවෙන් නිවන් මඟ පසක් කරගනිමු. කසාකල සමූහ ව්‍යාපාර ජාලයෙන්
2: මගේ මතේ රන්කහට රන්කහට මගේ මතේ අදමෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකමට කැපවී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයි බිල්කුමෙන් මමකමෙන්
3: මේ දෙකක් දාගෙන එන්නද?
4: ඇයි කන් දෙක පුරවල කන්නද?
3: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට
4: අල්ලි වල්ලි වේ මේ වේ එකක් දාන්න ඕන නෑ. සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට
5: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා
3: නෑනේ. අරේ වා
2: සින්දු සියත
5: ගියත් සැපයි දවලේ
6: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
2: අනුග්‍රහය
5: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ අංචත්තාරේ
7: කාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක්ක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන් ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්
8: රත්තරන් විශ්වාසය එක්ක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහැනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 1,50,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එක
7: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න දැන්ම ලන්සු තියන්න KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47 SMS කරන්න
9: සියත ක්‍රේසි වෙන් දේසි සිකුරාදා හවස පහට
10: powered by bid to win
11: 98.2

0: සියත පත්තරේ විතසා
1: ඕනෑම වෙලාවක පළාත් ඡන්දයට ලෑස්ති මැතිවරණ කොමසාරිස් එහෙම කිව්වයි කියලා කියනවා. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ මත පාර්ලිමේන්තුව විසින් සම්මත කර දෙනු ලබන නීති ප්‍රතිපාදන යටතේ ඕනෑම අවස්ථාවක පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට තමන් සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. අනේ මන්දේ මැතිවරණ කොමිෂන් සභාව සූදානම් වුණාට ජේවීපීකේ ලේකම් මං හිතන්නේ සූදානමක් නෑ ඒ මහත්තයා කියලා තිබුණා ඡන්ද තියන්නේ නෑ කියලා. අපි හිතුවා මැතිවරණ කොමසාරිස්ට බැරි කමක් තියනවා කියලා. දැන් මැතිවරණ කොමසාරිස් ඕනෑම වෙලාවක පළාත් ඡන්දයට ඒගොල්ලෝ ලෑස්ති කියලා
0: සියත පත්තරේ විතසා උදේ 7:50

0: ඇත්තු වේදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත eco-friendly Swiss Tech Aluminium. ඔබත් quotation එකක් අරගෙන බලන්න. Swiss Tech Aluminium ගන්න ඕනි හොඳම තීරණය.
1: ගියසතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගයේ කසුන් රොඩ්‍රිගෝ.
2: මම කාලයක් බුක් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා ඉන්න පටන් ගත්තා මේ බුක් කරන්න. ඒ සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තට වයිස්ට ආරම්භ දෙන්නේ කියලා හිතන් ඉච්චේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තට මම බුක් කරන්න ගත්තේ. මම අනිත් අයත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියට බුක් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
3: මේ වගේ ලක්ෂ ගණන්වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසිය.

0: ම පයින්න යාව එකකුටවත් වාහනයක් නෑ.
1: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ.
2: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
3: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
2: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
4: සියත පොකට් මනි. 98.4න් හම්බන්තොටට. See you tomorrow.

වත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදී දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි.

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

එතවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීම

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරනසේක්වා. ඉන්පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය.

සදහම් සියත රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්දපිරිතේ අනුභවයෙන් ඔබට යහපතක්ම වේවා.

අසුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය. සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්වමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම

මේ මහනුභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

ගැමුණු රජතුමාණන් විසින් රන් පතිකලියා ඔටුන් නිහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා සියත පොකත්මනි පහයි විනාඩි 21යි වෙලාව. Good morning Mashi.
1: Good morning Ravishka.
0: ඔන්න අද ඇවිල්ලා හරියටම 28 වෙනිදා. මේ මාස වෙන තව දවස් දෙකක් විතර තියෙන්නේ. අලුත් සතිය අපිට සෞන්දයෙන් පටන් ගන්න තියෙන අලුත් මාසෙකින්.
1: කාලේ යන ඉක්මන. කාලේ ඇයි මෙච්චර වේගින් ඉස්සරහට යන්නේ?
0: ඒකනේ අප්පා දැන් වෙසක් තමයි ඉතින් කතා කරන්න තියෙන එකම මාතෘකාව. වෙසක් ගැන ඉතින් කීක දේවල් තියෙනවා අපිට කතා කරන්න දන්සල් තියෙනවා. පාරට වැස්සම නිකන් කෙලින්ම නිකන් හිතාගන්න බෑනේ.
1: දැන් කොළඹ ගැන කතා කරොත් රවිෂ්ක මම අද උදේ එනකොටත් දැක්කා පුදුම ලස්සනක් තියෙනනේ.
0: පුදුම ලස්සනක් තියෙන කෙනෙක් මේ පාන්තරට කවුරුත් නැහැ. පාරේ වැඩිය කවුරුත් නැහැ. වාහනත් එච්චර නැහැ. එතකොට අර දාලා තියෙන ලයිට් වලේම ලස්සන හරියට බලන්න පුළුවන් නේ.
1: ඔව් ඒ නිසා ඉතින් වෙසක් බලන්න දැන් කට්ටිය ලෑස්ති වෙනවා ඉන්නේ. හැබැයි ඔය මොන වැඩේ තිබ්බත් පොකට් මනි දිනා ගන්නත් අපේ පොඩ්ඩ අමතක කරලා නැහැ. අපිට මැසේජස් කුඩ එනවා. අපිට මැසේජ් කරලා ඉතින් පොකට් මනි කොහොමද දිනා ගන්න කියලා අහනවානේ. ඉතින් කරන්න තියෙන හැරිම පුංචි අපිට මැසේජ් එකක් එවන්න 0714 151 151 කියන අපේ WhatsApp නම්බර එකට නම ගම විස්තර ටික අපිට එවුවොත් අපි ලෑස්ති වෙලා ඉන්නවා ප්‍රශ්න හතරක් අහලා රුපියල් 5000ක් පොකට් මනි දෙන්න.
0: රයිට් එහෙනම් මේ සින්දු අහන ගමන් අපි ඊළඟ පළවෙනි තරඟකරුවත් එක්ක කතා කරන්න තමයි ලෑස්ති වෙන්නේ. Good morning මම රවිෂ්ක.
1: මම ආශි.